0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: සුබ දේශනක් වෙලා උදැසන 5:34යි.

0: FM 93.7 Lakana Radio ITN
1: සුබ දවසක් වාසනාවන්ත දවසක් අද මේ මාසයේ 16 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය. මෙලාව දේශන 5යි විනාඩි 37යි.

0: සතියක ලක්හඩ
1: වෙලාව උදැසන හයයි විනඩිකයි
2: දෙ දෙතා ගතිගත් දෙ දෙතා දෙ

වාසන වන්ත දවසක් සුන්දර උදෑසනක් අද මේ මාසේ 16 වෙනි දාසෙන සුරාදා දවස ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ ශ්‍රී ලංකන් දුබයි යව කෝටි 8ක් හැකරුන් අතට විද්‍යුත් ලිපිනයට රිංගලා ගණදරුව හෙලිකර දැසිරිගෙන් එක් සටහනක් එහෙම වෙලා තමයි කඩිනම් ප්‍රකාශයක් කරනවා ගුවන් සේවා ඇමතිගේ ප්‍රකාශය උද්ඝෝෂණයට බාධා හිටපු DIG SSP නීතිඥයන්ගෙන් උසාවියේදී සමාව ගනිති. ප්‍රාදේශීය ලේකම්ට බාධා කරලා ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති වසර පහමාරක් හිරේ ලක්ෂ 10ක වන්දි ගෙවන්නත් නියෝගය. නඩුවේ පළමු විත්තිකරු හිටපු ඇමති සනත් නිශාන්ත මිය ගිහින්. දෙවසරකට පසුව ඩොලරයේ ගුවලට. එන වසරේදී රාජ්‍ය සේවක පඩි වැඩි කරන්න කෝටි 10,000ක් නියෝජ්‍ය ඇමති නලින් හේවගිගේ ප්‍රකාශය. OIC ලා දෙකකගේ වැඩ තහනම්. ආයෝජන පොරොන්දුවක් අදහනගේ අපරාධ වංචා නඩුව ඇමරිකාව අකුලා ගනී. මතට ලොල් කොස්තාපල් තුනකගේ වැඩ තහනම්. මහා වැස්සෙන් දිස්ත්‍රික්ක 10ක ජනතාව ආපදාවට. පවුල් 1151 3623 පීඩාවට මඩකලපුවේ යාපනයේ මරණ දෙකක් පැල්මඩුල්ලේ නිවසක් මුළුමනින්ම වෙනසෙයි ලක්ෂ 66ක මාසික කුලියට වස්කඩුවෙන් හෝටලයක් අරන් සයිබර් අපරාධවලට සැරසිලා වීසා නැති පිටරට 14ක් වලානට කොටු. තමල්ගේ දෙබරවැව නිවසින් වීමලු 15ක් උත්සලා. චෙක්පත මාරු කර 50ට 50 බෙදාගෙන එකම පවුලේ සැමියා බිරිය දෙදෙනාටම දීලා දිට්වා අපදා මොණරාගල වන්දි වලින් කෝටි 2ක් ගහලා සානසේවා නිලධාරීකුගේ වැඩ තහනම්. ග්‍රාම නිලධාරීට මාරුවක් දිසා ලේකම් කාර්යාලයෙන් පරීක්ෂණ.

0: ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩුබායිහි සම්පාදකයෙකුට ඇවූ රුපියල් කෝටි 8ක මුදලක් හැකරුන් අතරට පත්ව ඇත. මුදල් ලැබිය යුතුව තිබූ විද්‍යුත් ලිපිනය නීති විරෝධී ලෙස භාවිත කරමින් හැකරුන් එම මුදල වංචා කර ඇතැයි, මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරංචි මාර්ගය පවසයි කියලා සඳහන් කරනවා. ශ්‍රී ලංකන් ඩුබායි ඇවූ කෝටි 8ක් හැකරුන් අතර කියලා තමයි අද ප්‍රධාන සිරස්තලයි ලංකාදීප වාර්තා කළේ. මේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ලේඛකයෝ ඩිරාම් මුදල් වලින් ගෙවිය යුතු ගනුදෙනුවක් බව සඳහන් වෙනවා. මේ පිළිබඳව කළ විමසුමකදී වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා කියා සිටියේ වෙනක් සිදු වී ඇති අතර ඒ පිළිබඳව තමා කඩිනමින් ප්‍රකාශයක් කරන බවයි. වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පන සිතලිමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ආර්ථික අර්බුදය පැවතීමේ පහුගිය කාලයේදී ගාල්ල ප්‍රදේශයේදී නීතිඥවරුන් පිරිසක් විසින් පැවතු උද්ඝෝෂණයේදී විරෝධතාපූර්ව ඉරාදමා පොලිසිය මැදිහත් වෙලා බාධා කිරීම සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ බහර හිටපු නියෝජ්‍ය පොලිස්පති KNG වෙදසිංහ ඒ වගේම ගාල්ල ප්‍රදේශයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගාල්ල පොලිස් ස්ථානාධිපතිවරයා නීතිඥවරුන් දෙපළගෙන් විවෘත අධිකරණයේදී ඊයේ කොන්දේසි රහිතව සමාව ඇයිද සිටියා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ උද්ඝෝෂණයට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු DIG SSP නීතිඥයන්ගෙන් සාවේදී සමාව ගනිති කියලා තමයි අද ලංකාදීප වාර්තා කළේ. දැන් මේ සිද්ධියට සමතේරපත් කිරීමට එකඟ වීම පිළිබඳව අගවිනිසුරු ප්‍රීති පද්ම සූරසේන මහත්තයා ඇතුළු විනිසුරු මඩුල්ල නීතිඥවරුන් වන අමරදිවාකර ලියනගේ සහ අජිත් කුමාර යන මහත්වරුන් දෙපළ අගය කිරීමට ලක් කළ තියෙන උසාවියේදී. දෙට්වා සුලි කුණාටුවෙන් ආපදාවට ලක් වූ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාසවලට සහ දේපළවලට වන්දි මුදල් ගෙවීමේදී සිදු වී ඇතැයි කියන මුදල් වංචා කිරීම සිද්ධියකට ආපදා සහන සේවා නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර ග්‍රාම නිලධාරීවරයෙකු ස්ථානමාරු කර යවා පරීක්ෂණයක් පවත්වන ලෙස මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියනවා. මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මදුරුකැටිය ග්‍රාම නිලධාරී වසමේ විවතරපත් වූ පවුල්වලට මුදල් දීමේදී වන්දිලාභියා සමග බැංගුවට ගොස් චෙක්පත මාරු කර එයින් 50%ක් අදාළ නිලධාරීන් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පැවැත්වෙන බවත් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරනවා. ආපදාවට ලක් වුණා මදිවර තවත් ආපදාවක්. සුවිස්තරලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි ලෝක සෞඛ්‍ය සම්මුලට සහභාගී වීමට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එම අමාත්‍යංශ නිලධාරියු කණ්ඩායමක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගිහින් තියෙනවා.

0: ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කරුගමගේ ජගත් සමන්ත පෙරේරා නඩු තීන්දුවෙන් පසු බන්දනාගාරයේ බස් රථයට රැගෙන ගිය ආකාරයේ ඡායාරූපයට ලක් කළා ලංකාදීප මුල්පිටුව වාර්තා කරනවා. ආරච්චි කට්ටුව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට බහදා කරමින් අඩත්තේටම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු සනත් නිසාන්ත පෙරේරා මහතාගේ වැඩිමහලු සොහොයුරාවන ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කරුගමගේ ජගත් සමන්ත පෙරේරා යනායට වසර පහමාරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කලාවත පූර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමී තමරා වික්‍රමසේකර මහත්මිය ඊයේ නියම කළා තියෙනවා. ඉතින් බන්දනාගාර බස් රථයට ගමන් කරන ආකාරය තමයි මේ ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ.
1: වෙලාව උදෑසන 6:18.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 22යි. එන්නේ මාරාතිකයි.
1: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාතිකයි. සබුම ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Satyagraha Lakhana.

ජාතික රණවිරු සමරමුල්ලේ ජනපති ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස්දී කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. 17 වැනි ජාතික රණවිරු සමරමු උත්සවයේ සේනාධිනායක ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස්දී ලබන අඟහරුවාදා පැවැත්වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. මෙවර රණවිරු සමරමු උත්සවයේදී සුවිශේෂිතා කිහිපයක් තිබෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් SB

ඕන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවකදී සඳහන් කළා තියෙනවා රට විනුවෙන් දීප දූ රණවිරුවන්ගේ පෞල්වල සමාජිකයන්ට මෙම සමරුම් මේ උපරිම අවස්ථාව දීම ප්‍රමුඛ අරමුණක් බව සඳහන් කරනවා. රණවිරු සේවා අධිකාරී සභාපතිවරයා වෙනදාට වඩා රණවිරු පෞල්වල සමාජිකින්ගේ සහභාගිත්වය වැඩි කර තිබෙන බවත් සඳහන් කරනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රෙන් ඉහළ යාමත් සමග ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ තීරණය කරලා තියෙනවා. යනෝ දිල්ලියේ පෙට්‍රල් සහ ඩීසල් ලීටර් එක මිල ඉන්දිය රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 3%කට වඩා වැඩි අගයක් කියලා තමයි වාර්තා වෙන්නේ.

ආයෝජන පොරොන්දුවක් අදානගේ අපරාධ වංචා නඩුව ඇමරිකාව අකුලා ගනී කියලා අද මුල් පිටුව වාර්තා කළා. ඇමරිකා සිවිල් නඩුවක එකඟතාවයකට පැමිණීමත් සමග ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතමී අදහනීට එරෙහිව පවරා ඇති අපරාධ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමරිකානු බලධාරීන් සූදානම් වන බව විදේශ මාධ්‍ය ඊයේ වාර්තා කළා. ඇමරිකානු ආර්ථිකයේ ඩොලර් බිලියන 10ක ආයෝජනයක් කිරීමට පොරොන්දු වී ඇති ගෞතම අදානිට එරෙහිව පවරා ඇති මෙම අපරාධ වංචා චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඉතා ආසන්න මට්ටමක පසුවන බව වාර්තා වෙලා තියෙනවා. ඔයිසිලා දෙකකගේ වැඩ තහනම් කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරු දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති තනතුරු දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට සහ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ටාසේ වෙතද සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථානමාරු කිරීමේ අනතුරුව මෙසේ වැඩ තහනමට ලක් කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ සඳහන් කළා තියෙනවා.

බෙදා වූ දේශන 6යි විනාඩි 26යි මහජන සම්පත ඒ වගේම ජය ලොතරැය මෙගාපව දන නිධානය හඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් මේ ගීතෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් ලොතරැයි ටික අතර ගන්න.

0: ඒ රත්‍රී දිනු මඳින්ලද මහජන සම්පත ලොතරැය මුලින් අතර ගන්න 6190 වන වාරයේද කියලා බලන්න. ඉච්ඡක්ෂරය අංක 4, අංක 7, අංක 3, අංක 5, අංක 1 සහ අංක 4යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 6190 වන වාරයේ මහජන සම්පත ලොතරැයියේ ඉච්ඡක්ෂරය අංක 4, අංක 7, අංක 3, අංක 5, අංක 1 සහ අංක 4. ගුවිසෙත 4432 වන වාරයේදී එල්ලාක්ෂරය අංක 25, අංක 44, අංක 71 සහ අංක 75යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගුවිසෙත 4432 වාරයේ එල්ලාක්ෂරය අංක 25, අංක 44, අංක 71, අංක 75 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. මෙගා පවල් උතරයි 2538 වන වාරයේදී එල්ලාක්ෂරය අංක 3 සුපිරි අංකයක් බවට පත් වුනේ. අංක 41, අංක 49, අංක 56 සහ අංක 60යි ඔබට වාසනාව ගිනාවේ. මෙගා පවල් උතරයි 2538 වන වාරයේදී එල්ලාක්ෂරය සුපිරි අංකයක් බවට පත් වුන අංක 3, අංක 41, අංක 49, අංක 56 සහ අංක 60යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුනේ. ධන නිධානය 2220 වන වාරයේදී K අක්ෂරයේ අංක 7, අංක 21, අංක 73 සහ අංක 75යි ඔබට වාසනාව උදා කළේ. 2220 වන වාරයේදී ධන නිධානය K අක්ෂරයේ ජයග්‍රහණය කළ අංක 7, අංක 21, අංක 73 සහ අංක 75යි වාසනාව උදා කළේ. හඳහන 1499 වන වාරයේදී කුම්භ ලග්නයේ ජයග්‍රහණය කළ අංක 22, අංක 31, අංක 49 සහ අංක 51යි වාසනාව අරගෙන ආවේ. 1499 වන වාරයේ හඳහන ලොතරැයියේ කුම්භ ලග්නයේ ජයග්‍රහණය කළ අංක 22, අංක 31, අංක 49 සහ අංක 51යි වාසනාවන්ත අංක උනේ. අද සම්පත 765 වන වාරයේදී රටාව උනේ 14, අංක 5, 14, අංක 3, 5, 14 ඉච්ඡක්ෂරය. අද සම්පත 765 වන වාරයේදී 14, අංක 5, 14, අංක 3, 5, 14 ඉච්ඡක්ෂරය තමයි ජයග්‍රහී වාසනාව අරගෙන ආවේ. ජය ලොතරැය 458 වන වාරයේදී එල්ලාක්ෂරය අංක 7, අංක 1, අංක 7, අංක 4 වාසනාව උදා කළා. 458 වන වාරයේ ජය ලොතරැයියේ එල්ලාක්ෂරය අංක 7, අංක 1, අංක 7 සහ අංක 4යි වාසනාව උදා කළේ. සුබ දවසක් ලොතරැයියේ 306 වන වාරයේදී කුඹ ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුනේ. අංක 30, අංක 49, අංක 63 වාසනාවන්ත අංක ලෙස සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 88.79. 306 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ කුඹ ලග්නයේ ජයග්‍රහණය කළේ අංක 30, අංක 49, අංක 63යි වාසනාවන්ත අංක ලෙස සටහන් වුණේ. ප්‍රවර්ධන අංකය වුණේ අංක 88.79. සුබ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත හඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් බඳිල්ලද ලොතරැයි වල ප්‍රතිඵලය විදිහට කියද්දී මේ වන විට වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට ඔබ පත් වෙලා ඇති. වෙලාව උදැසන 6යි විනාඩි 35යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ

0: රජී ආර්ථික සංවර්ධන සැලැස්මට සාධාරණත්වය විනිවිධභාවය වගමීව යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැගී තිබෙන බවත් PayPal ඩිජිටල් සහයෝගිතාවය සියලු දෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ උදා කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම් පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙන්න මෙහෙම කිව්වා.
1: And that we are finally able to welcome PayPal to Sri Lanka and to establish this service here.
2: So මේ සැබවින්ම අනුස්මරණීය මොහොතක්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් අපට ඉහළ ඉලක්කයක් පවතිනවා. මෙම ශ්‍රේෂ්ඨය තුළ ඉතා දක්ෂ නිදහස් වෘත්තිකයන් රැසක් අපි සතුව සිටිනවා. විනිවිද භාවයෙන් යුත් සුරක්ෂිත මුල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම උපාය මාර්ගිකව මෙන්ම මෙම ශ්‍රේෂ්ඨය තුළ අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමද ඉතාම වැදගත්. මෙම සහයෝගීතාව අප සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදා කරනු ඇති. අපේ ආර්ථිකය ස්ථායී කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව අනෙක් අයව අනුගමනය කරන්නක් පමණක් නොවී අපටම අන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල් වනවා.
1: Transparent, secure, financial services is, I think, absolutely important in our growth, in our strategies for growth.
3: Satyagraha Lakhadai.

0: සාමාන්‍ය ජනතාවට වගේම නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා පොලිසියෙන් නිලධාරීන්ටත් මතටලොල් කොස්තාපල් තුරුකගේ වැඩතහනම් මද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වූ ඇති බවට පරීක්ෂණ වලින් තහවුරු කරගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙහෙම වැඩතහනම් කළා තියෙන්නේ මහජන සාමය හා කළමනාකරණ කොට්ටාසේ රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සහ කඩුවල පොලිසියට අයත් අනුයුක්තව රාජකාරී කරන කොස්තාපල් වරේකුගේ තමයි වැඩතහනම් කරලා තියෙන්නේ. දැන් මේ අය පරීක්ෂයට ලක් කිරීමේදී කඩුවල පොලිසියේ කොස්තාපල් වරේකුද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සේ පරීක්ෂණයේදී ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරන අයෙකු බව සඳහන් කරමින් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි වැඩතහනම් කරලා තියෙන්නේ. අනිත් දෙදෙනා ගංජා සහ මත්පෙති පානය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පොලිසිය තියා කවුරු කරත් වරද වරදමයි කියන தத்துவය තුළ මේ විදිහට දඬුවම් ලැබිලා තියෙනවා. ඉතින් එය ජනතාව අපේක්ෂා කරන දෙයක්. හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන චමල් රාජපක්ෂ මහතාගේ දෙබරවැව සේනපුර නිවසට ඇතුළු වී නිවසේ කාමරයක ගබඩා කර තිබූ රුපියල් 50,000ක් පමණ වටිනා වී අඩංගු මලු 15ක් සහ විදේශයන්ගෙන් ගෙනා විදුලි පංකාවක් සොරාගෙන ගොස් ඇතැයි තිස්සමහරාම පොලිසිය සඳහන් කරනවා. චමල් රාජපක්ෂ මහතාගේ නිවස බලාගන්නා සේවකයෙකු මේ පිළිබඳව තිස්සමහරාම පොලිසියට ඊයේ පැමිණිලි කිරීමෙන් අනතුරු අපරාධ පරීක්ෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා. ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ කඩිනමින් එළිදැක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න සඳහන් කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තාකරණයට ඉඩ සලසා දී ඇති බව. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සම්නිවේදන අධ්‍යයන විෂය භාර ගුරුවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති වැඩමුළුවේදී අදහස් දක්වමින් මෙන්න මෙහෙම අදහසක් තමයි නියෝජ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළේ.
1: පළවෙනි එක මම මුලින්ම කිව්වා වගේ ජනමාධ්‍ය ගුරුවරුන් කියන්නේ තාක්ෂණික විෂයක් උගන්වන අය විතරක් නෙමෙයි. ඔබට හම්බ වෙන්නේ බොහොම නිර්මාණශීලී තරුණ පරම්පරාවක්. ජෙන්සි එකක්. අපි ඉස්කෝලේ යන කාලෙට වඩා ඔබ ඉගෙනගත්තු කාලෙට වඩා දැන් ඉන්න පරම්පරාව හරි දක්ෂයි, හුරු බූටි, ඉතා ඉක්මනින් තොරතුරු වෙත ප්‍රවේශය වෙන්න පුළුවන්. ඒ වගේම නිර්මාණශීලී. ගුරුවරුන් ලෙස පුළුවන් තරම් මේ දරුවන්ට ආචාර ධර්ම කියන එක උගන්වන්න. මොකද අද කාලේ මාධ්‍ය කියලා ගොඩක් තරුණ දරුවෝ හිතාගෙන ඉන්නේ සමාජ මාධ්‍යවල කොටන එක. විශේෂයෙන් Facebook වල මොනවා හරි අනික් කෙනාට අපහාසාත්මක වෙන විදිහට ආචාර ධාර්මික නොවන විදිහට මොනවා හරි ලියන එක, කාගේ හරි ෆොටෝස් ෂෙයා කරන එකනේ පාවිච්චි කරන්න. අපි ළමයින්ට මඟ පෙන්වීමක් නැතුව ටූල් එක අතර දුන්නහම ඒක වෙනවා. ඒ නිසා ඒකට අපි දෙමව්පියෝ හැටියටත් ගුරුවරු හැටියටත් ඉහළ පරම්පරාව හැටියටත් අපිත් වගේ කියන්න ඕනේ අම්මා ආකාරයකට දරුවෝ කොයි තරම් දුරට ආචාර ධාර්මිකව හැසිරෙනවද මේ තාක්ෂණික උපකරණ එක කියන එක. ළමයින්ගේ නිර්මාණශීලීත්වය මොට්ට කරන්නේ නැතුව ඒවා තුලේ තියෙන සමහර විට සැඟවුණු නිර්මාණශීලීත්වයන් එළියට අරගනිමින් ඒවා උපමට්ටම් කරමින් අර මැණිකක් උපදානවා වගේ. අපි මැණිකක් පොළවෙන් ගන්නකොට ලස්සන නෑ නේද? නමුත් ඒක කපලා උපදාලා ගන්නකොට තමයි ඒක ලස්සන එන්නේ, ඒකේ වටිනකම එන්නේ. ඒක තමයි ගුරුවරුන්ගේත් කාර්යභාරය.

0: Radio ITN. Satyag Lakhada. Morning News Alert.
1: දුම්රියෙන් ගමන් කරන අය දැන් දුම්රිය මාර්ගයේ යථාතත්වයට පත්කිරීම පිළිබඳව අවධානයෙන් ඉන්නවා. දිට්වා සුලි කුණාටුව හේතුවෙන් හානි සිදුවුණු දුම්රිය මාර්ග පද්ධතිය යථාතත්වයට පත්කිරීමේ කටයුතු මේ වැනි විට ක්‍රමවත්ව සිදුවන බව තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහත්තයා සඳහන් කරන්නේ. දැන් මහනුවර දුම්රිය මාර්ගයේ මේ වසර අවසන් වන විට දුම්රිය දහවණිය සඳහා විවෘත කිරීමට හැකිවන බවත් සඳහන් කළා. ප්‍රියන්ත දීගල මහත්තයා මොන වගේ කතාවක්ද කිව්වේ අහමු.
2: මේ අනුව අපි පේරාදෙණිය පාලමේ වැඩ කටයුතු CCB ආයතනයත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතුව සිදු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා පේරාදෙණිය පාලම ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරලා මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සර පේරාදෙණිය පැවැල් කටයුතු නිම කරන්නද. ඒ වගේම දිට්ඨා සුනිකලාට විනාශ වෙලා තියෙන හඹුක්කන සිට කඩුගන්නාව දුම්රිය මාර්ගයේද මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේනට අපි කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දක්වා සේවා දුම්රියක් අරන් ගිහිලා තියෙනවා. ඒ සේවා දුම්රිය මගින් ඉහළ කෝට්ටේ කඩුගන්නාවත් අතර ස්ථාන පහක් තියෙනවා මේනට අපිට යථාර්ථයටපත් කරන්න. ඒ කටයුතු දැන් ටෙන්ඩර් කරලා ජාති ගුණ පරිශාන ආයතනයත් සමග කොන්ත්‍රාත් සමාගම පවරලා තියෙනවා. ඒ සමාගමත් ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරනවා. නමුත් අපට ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ ඒ ස්ථාන එක්කටවත් අපට මහා මාර්ග වලින් ළඟා වීමට නොහැකිලා තියෙනවා. ඉක්මනටම නිම කරලා මේ අවසර ඉවරෙන් ඉස්සෙල්ලා කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනයට හැකි හැම කටයුත්තක්ම අපි උදවන දුම්රිය පාර්ලිමේන්තුවත් NBR ආයතනයත් එක්ක.
0: Morning News Alert.
1: යලෙත් ඉතිං වරුසාව ඇදහැලෙනවා. ඒ නිසා මේ අකුණු වලින් සහ මේ නායම් වලින් පරිසං වෙන්න කියලා තමයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිතර අනතුරු අඟවන්නේ. ඇදහැලෙන මහවැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් දිවයිනේ පවුල් 1151කට අයත් 3623 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. මහවැස්සෙන් දිස්ත්‍රික්ක 10ක ජනතාව ආපදාවට දැන් මේ වර්ෂා තත්ත්වයේ ආරම්භ වුණේ පහුගිය 5 වෙනිදා සිට ඊයේ හවස දක්වාම දින 10ක කාලය තුළ ආපදා හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. මේ මරණ දෙක බඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළපත්තුව සහ යාපනය දිස්ත්‍රික්කයේ චෙංකනායි කියන ප්‍රදේශ වලින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් පුද්ගලයෙකු පෙරේදා මේ අකුළුසර වැදීමෙන් මිය ගිහලා තියෙනවා. ඒත් එක්කම ඒ 14 වෙනිදා පසුගිය 13 වෙනිදා ගංගවතුරට අහු වෙලා මියගොස් තියෙන තවත් කෙනෙක්. ඒ තමයි චෙන්කරායි ප්‍රදේශයේ කෙනා. ඉතින් දැන් මේ විදිහට වර්ෂාවෙන් නැතිලා තියෙන ආපදා හේතුවෙන් රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මොණරාගල, මඩකලපුව, කළුතර, කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය යන දිස්ත්‍රික්ක 10ක ජනතාව ආපදාවට පත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදීත් අධික වැසි හේතුවෙන් විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදුවේ. ඒ නිසා පරිස්සමෙන් ඉන්න කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. අධික වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම්, තද සුළං, ගස් කඩා වැටීම්, අකුණු අනතුරු මේ තත්ත්වයන් එක්ක දිස්ත්‍රික්ක 10ක ජනතාවට දැනට බලපෑම් ඇති වෙලා තියෙනවා කියලා තමයි ආපදා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. වෙලාව දැසන 6:51.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
0: සත්‍යයක ලක්හඬ.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. Around the World.
2: වෙලාව දෙසන 6යි විනාඩි 55යි ඔබ ලක්කඩ සමග එකතු වෙලා ඉන්නේ. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව සඳහන් කරද්දී චීන සංචාරයේ අවසන් ට්‍රම්ප් යයි කියලා තමයි අද ලංකාදීප වාර්තා කරන්නේ. ඇමරිකාවත් චීනයත් අතරේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින්පින් සමත් වුණා. ඒ ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවති සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක සාකච්ඡාවලින් පසු ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිත කණ්ඩායම් ඊයේ යළි ඇමරිකාව බලා පිටත්ව ගිය බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දැන් ජනාධිපති ට්‍රම්ප් චීන සංචාරයට පැමිණියේ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම්වල ප්‍රධානීන් එකතු කර ගැනීමේ ශේෂ ගණනාවකට අදාළව වෙළඳ ගිවිසුම් වලට අත්සන් තැබීමත් සිදු වුණා. කොහොමුණත් චීනය බෝයින් සමාගමෙන් ගුවන් යාන 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සඳහන් කරලා තියෙනවා.

0: සතියක ලක්හඩ
1: ස්පෝට්ස් රවුන්ඩප් ක්‍රීඩා ප්‍රවෘත්ති පිටුව අද ලංකාදීප වාර්තා කරනවා. තිස්ස මැදි විදුහලට වැඩි ගෞරව කියලා තිස්ස ජාතික පාසල, කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාල අතර මොරටුව ටිරෝන් ප්‍රනන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති 66 වෙනි මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරදුමෙන් තොරව අවසන් වෙලා තිනෝ. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 206ක් පසුපසින් සිටමින් පිටපිට දෙවැනි වරටත් පන්දුවට පහර දුන් කළුතර විද්‍යාලයේ තම දෙවැනි ඉනිම වෙනුවෙන් තරග නිමාවන විට කඩලු 6ක් දැවි ලකුණු 190ක් රැස් කරගෙන තිබුණා. ඉතින් කොමුණත් මේ තරගයේදී 4 පහර 15ක් සහ 6 පහර 2ක් සමගින් නොදැවි ලකුණු 150ක් රැස් කරපු මැංගු සටන තරග ඉතිහාසයේ පිටිකරුවෙකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට netසර සමත් වුණා කළුතර තිස්ස ජාතික පාසලේ. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි.
2: Cartoons
1: අද පංකජ රුවින්දගේ සරදම් කාටුනේ තෝරගන්නේ තෙල් වලට මුදල් භාණ්ඩාගාරයෙන් දාන්න බැරිලු. ඔව්, හැකර්වරුන්ට දෙන්නත් එපෑය. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සමගින් අද සතියක පත්තරවල විස්තර නිමා කරන්න මට අවසර දෙන්න ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අයිබුවන් ජයග්‍රහ වාසනාවන්ත සුබ දැසුනක් උදේ 7:02යි.

0: ගුවන් වාසනාවන්ත දවසක්, අලුත් දවසක්, අලුත් සතියන්තයක්. සුබදේශනක් රණි.
1: සුබදේශනක් මදුශංක. සතියක ලක්හඬ අහන හැමෝටමත් සුබදේශනක් ප්‍රාර්ථනා කරන ඔන්න සතියන්තේ අපි ඔන්න වැඩ පටන් ගන්න හදන්නේ.
0: ඕනෙම දෙයකට සූදානමක් තියෙන ඕන රණි. සූදානම තමයි මිනිස්සුන්ගේ ගමනාන්තය තීරණය කරන්නේ. ගොඩක් වෙලාවට අපිට වෙච්ච දේ තමයි අපි යන්නේ කොහෙද කියලා අපි දැනගෙන හිටියේ. අපි මොනවද කරන්න ඕන කියලා අපිට අරමුණක් තිබුණේ නැහැ. කරන්නම් වාලේ අපි කරගෙන ගියා ගොඩක් දේවල්. ඒ නිසාම තමයි සමහර වෙලාවට අපි කියන්නේ අපි කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා. අපි කරන කිසිම දෙයක් හරි නොයන්න හේතුව තමයි අපි ඒ දේ වෙනුවෙන් කළේ හරිම දේද කියලා අපිට කියවීමක් තිබෙන්නේ නැති. ඒ නිසා අද ඔබ තීරණය කරන්න අද දවසේ අවසාන ඉලක්කය මොකක්ද කියලා. රාත්‍රියේ නිින්දට යන වෙලාව වෙනකොට ඔබට සපුරාගත යුතු ඉලක්ක කීපයක් තියෙනවා. අපිට දීර්ඝ කාලීන ඉලක්ක සහ කෙටි කාලීන නේද? සමහර ඒවා පැයක අරමුණු වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ඉලක්කය ළඟා කරගන්න, ඒක සාක්ෂාත් කරගන්න ඔබ කොහොමද වැඩ කරන්න ඕනේ? මොනවද ඔබ අද දවසේ සාර්ථකත්ව වෙනුවෙන් කරන්න ඕනේ කියන එක ඔබමමයි කල්පනා කරන්න ඕනේ. ඒකට සැලසුමක් හදා ගන්න තෝරන ගනි.
1: මදුශංක මිනිස්සෙක් තමන්ගෙම කියලා දෙයක් ගොඩනගා ගන්න ඕනේ. දැන් මේ මට හොඳ ලස්සන පෝස්ට් එකක් හම්බුණා ඔය කතාව කියනකොට. මේ අපේ දුෂ්යන්ත මහබදුගේ සර්ගේ Facebook පිටුවේ තමයි මේක තිබ්බේ. මේක හැමෝටම හරි වටින කතාවක් ඔයා කිව්ව අදහස ගන්න. ඒක තියෙන මෙන්න මේ විදිහට. තාත්තගේ කාර්යකින් ගමන් කරන්නෙකුට තමන්ගෙම කියා පාපැදියක් තියෙන මිනිසුන්ගේ ස්වභාවක කතා කිරීමට අයිතියක් නැත කියලයි කියන්නේ.
0: තාත්තගේ කාර් එක යන මිනිස්සුන්ට තමන්ටම කියලා පුට්සයිකලයක් තියෙන මිනිස්සුන්ගේ ස්වභාවක කතා කරන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ තමන් ගොඩනැගෙන්නේ නැතුව අනුන්ගේ සල්ලි වලින් වැඩපෙන්නන්න එපා කියන එක තමයි මේ කතාව ඇතුළේ අපිට ගන්න තියෙන්නේ. තමන් ගොඩනැගෙන්න, තමන්ව බිල්ඩ් අප් කරගන්න, තමන් හැදිලා තමන් දෙයක් කරලා ලෝකේ ඉස්සරහ ඔබේ කතාව කියන්න. අන්න එහෙම දවසක තමයි අභිමානයෙන් අපිට කියන්න පුළුවන් අපේ තාත්තට කෝටි ගාණක් සල්ලි දෙනවා කියලා කියනවට වඩා නේද? මට කෝටි ගාණක් හම්බ කරගෙන තියෙන මං ලෝකෙට යමක් කළා කියන අභිමානේ ඔබට දැනේ ඔබම දෙයක් කරපු දවසට.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මගේ පෙර
2: චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න කව උනත් ගෙනල්ලා උගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
3: ඒක හොඳයි.
0: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
3: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා. තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න. කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
2: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: අත්තරේ අත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: සතියක ලක්හඬ

0: ජීවිතය කියන්න හරි පුදුම එකක්නේ. ඒක කොයි වගේද කියලා කොයිම වෙලාවකවත් අපිට කියන්න බෑ. ජීවිතේ හැඩේ මෙන්න මේ වගේ කියලා. සද්දෙන කිලවත් කියන්න ඕන හොඳේ. හරි, ජීවිතේ හැඩේ අපිට කොයි වගේද කියලා තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් ජීවිතේ හැඩේ තේරුම් ගන්න බැරි අපිට අනුන්ගේ ජීවිතයේ හැඩයක් කොහොමද තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු දවසින් දවස දවසින් දවස අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ඉස්සරහට යනවා. මේකනේ අපිත් බලාපොරොත්තු උදේ බාන්දර පටන් ගත්ත දෙන ඉඳලා නේ අපි කතා කරන හැම වචනයක් ඇතුළෙම තියෙන දිනන්න කියන පණ.
1: දිනන්න කියන පණ විදිහට
0: හරියට හරි. ඉතින් මම දිනාගෙන දිනාගෙන යනකොට මහන්සි වෙච්ච මිනිස්සු එක තැනකදී තමන්ගේ සාර්ථකත්වයේ උපරිමයට ළඟා වෙනවා. අන්න එතනින් පස්සේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය මහා කැපකිරීම් කරගෙන තමන්ගේ ආව ගමන පිටිපස්සේ තමන්ගේ ශක්තිමත් දරාගත් මිනිස්සු එක එක්කෙනා එක එක්කෙනා හලලා දාන්න හැදේ. ගොඩාක් මිනිස්සු ජීවිතේ වරද්දාගත් තීන්දුවත් ඒකම තමයි. දැන් එක්තරා ව්‍යාපාරිකයෙක් හිටියා. මෙයාට ඉතාම හොඳ මුදලක් හොයාගන්න පුළුවන් වෙනවා. යාන වාහන හැමදේම ගොඩනගා ගන්නවා. තමන්ගේ වටපිටාව හරිම කම්ෆර්ටබල් වුණාට පස්සේ මෙයාට හම් වෙනවා එයාගේ ඔෆිස් එකට ආපු තරුණ සෙක්‍රටරි නෝන කෙනෙක්. හරි ලස්සනයි. එයාගේ වයිෆ්ට වඩා හරි ලස්සනයි. ඉතින් මේ සෙක්‍රටරි නෝනා ගැන එයාට පොඩි ආලස්සිතක් පහළ
1: වෙනවා. අභ්‍යන්තර ප්‍රේමයක්.
0: අභ්‍යන්තර ප්‍රේමයක්. මෙයා එයා ගැන හිතන්න පටන් ගන්නවා. මමයි නුඹේ වියපත් බබරා කියලා. ඉතින් කාලේ හොම හිමින් හිමින් හිමින් ගෙවිලා යනවා. ටික ටික මේ දෙන්න අතර ප්‍රේමය වර්ධනය වෙන්න පටන් ගන්නවා. එයාට ගෙදර ඉන්න වයිෆ්ගේ අඩුපාඩුම පේන්න පටන් ගන්නවා රණේ. මොන දේ කළත් එයාට හැම වෙලෙම හිතෙන්නේ මගේ වයිෆ්ගේ දැන් රූපේ වැහැරිලා. එයා ඉස්සර මාව මුණ ගැහුණු කාලේ මට හම්බ වෙච්ච කාලේ වගේ නෙමෙයි දැන් තරබාරු වෙලා. එයාත් එක්ක ගමනක් යනවට වඩා මිනිස්සු මගේ දිහා හැරිලා බලනවා මේ තරුණ ගෑනු ළමයාත් එක්ක ගමනක් යනකොට. එයා හැම වෙලෙම මං ගැන හොයලා බලනවා. බෙහෙත් පෙත්ත බිව්වද කියලා බහල් නේ. සර් වා කැමික කැවද? සෝ ආ බෙහෙත්ති ගිව්වද හැම දෙම හොයලා බලන්න. දැන් මේක දරා ගන්න බැරි ධර්මයේ ප්‍රේමයක් බවට පත් වෙනවා. දැන් හස්බන්ඩ් කල්පනා කර කර ඉන්නවට රණි ලෙදෙනවා. ෂේ. මගේ වයිෆ්ට වඩා මෙයා කොච්චර හොඳයිද? මෙයා ළඟ තමයි මං හොයන සතුට තියෙන්නේ. මම තීරණය කරනවා වයිෆ් ඩිවෝස් කළා දැන්. ඒක වෙලාවක වයිෆ්ට ගිහිල්ලා කියනවා. දැන් වයිෆ් නුරුස්සන විදිහට තමයි මෙයා ඉන්නේ. යා ආදරෙන් කැම එකක් හදලා දුන්නම මොනවාද ඔයි මේ හදලා දෙන්නේ මේ කන්න පුළුවන්.
1: විතර මනුම්පද කියනවා.
0: විතර මනුම්පද කියනවා. හරි. ගමනක් යන්න දෙන්න ඇඳුමක් ඇඳගත්තම කියන මොකක්ද මේ පාරක බහලා යන්න පුළුවන් ඇඳුමක් තුවේ. හරි. ආ කෝටිපතියෙක්ගේ බිරිඳක්නේ. පොඩ්ඩ තේරුම් ගන්නකෝ. වයිෆ්ට තේරෙන්න පටන් ගන්නවා මේ මෑදක ඉඳන් මගේ මනුස්සයමාව ප්‍රතික්ෂේප කරන්න පටන් අරගෙන කියලා. ඒක වෙලාවක ටිකක් මේක දරුණුවට යනවා ගමනක් යන අතරතුරේ. මෙයාට දිගට හරහට අර ගෑනු ළමයාගෙන් කෝල්ස් එන්න පටන් ගන්නවා සෙක්‍රටරි නෝනාගේ. ඉතින් මේක අවසානයේ හස්බන්ඩ් වහගෙන ඉන්න හදනවා. මේ බැරිම දෙන වයිෆ් එකේ පොඩි රණ්ඩුවක් යනවා. අන්තිමට කියනවා මට තමුසෙත් එක ජීවත් වුණා ඇති. හරි. මට ඕන තමුසෙකින් ඩිවෝස් එකක්. න හස්බන්ඩ් කියනවා. වයිෆ් කල්පනා කරනවා. වයිෆ් අඬන්න පටන් ගන්නවා. රැලි වෙනකන් නිදි වර්ජිතව අඬන්න හිටපු වයිෆ් උදේ හස්බන්ඩ් වැඩට යනකොට පුරුදු විදිහටම කැම එක හදලා දෙනවා. යාගේ ඇඳුම් ටික අයින් කළ ලස්සනට පිළිවෙලට ලැස්සි කරලා තියෙනවා. උදේ පාන්දර තවදි වෙලා හස්බන්ඩ්ගේ කැම එක හදලා වාහනෙන් පිටවලා එනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ

ගේ අර ප්‍රේම සම්බන්ධතාවේ ඉතාම දියුණු මට්ටමින් පවත්වාගෙන යන ඔමින් දීක බාරම මේ මනුස්සය අසනීප වෙන්න පටන් ගන්නවා. මෙයාගේ හැමදේම කඩා වැටෙන්න පටන් ගන්නවා. ව්‍යාපාර බංගලොත් වෙන්න පටන් ගන්නවා. ළඟද පිච්ච වාහන අරෝමිය හැමදේම රණෙල් නැති වෙන්න පටන් ගන්නවා. දැන් අර තරුණ ලස්සන ගෑනු ළමයාට මෙයා හරි කරදරයක් වෙනවා. එයා හැම වෙලේම මෙයාව ඉග්නෝ කරන්න පටන් ගන්නවා. එයා කෝල් කරනකොට කෝල් එක කට් කළා දානවා. සාර්ථක නැති මිනිහෙක් එක්ක මට ජීවිතයක් නෑ. මට දරුණු පෙම්වතෙක් ඉන්නවා සර්. මට ජීවිතයක් තියෙනවා. මම මගේ ජීවිතේ ගමනක් යනවා. මමට කෝල් කරන එක වාදයක්. දැන් මේ මිනිස්සයා අන්තසරණ භාවයට පත් වෙනවා. තමන්ගේ වයිෆ් ළඟ නෑ රණි. තමන්ගේ දරුවෝ ළඟ නෑ. තමන් ආදරෙයි කියලා නේද ජීවිතේම කැප කරපු අර තරුණු පෙම්වතිය තයාගේ ළඟ නෑ. ඔහොම ඉන්නකොට මට හිතෙනවා පොඩිනේ අවසට දුක තුනීවෙන් දෙකක් කැනගන්න ඕන කියලා. මේයේ පෙරේද අද උදේ වගේ වැස්ස තියෙන ලස්සන හැන්දෑවක මෙයා පොඩි මදු විතක් තොලගාන ගමන් එයාට ඇතින් පේන තියෙන යාගේ ගෙදර තියෙන වයිෆ්ගේ ෆොටෝ එකක්. ඒක දැක්කම එයාට මතක් වෙනවා වයිෆ්. හැබැයි වයිෆ්ට කතා කරන්න බෑ. මොකද වයිෆ් අපව ළඟට ගන්න පුළුවන් කමක් නෑ. එයාම බලහත්කාරයෙන් තමන් ගොඩනගපු ගැහැණිය ප්‍රතික්ෂේප කළ ඉවරයි. බලන් ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන මෙයාට මතක් වෙනවා වයිෆ් ගෙදරින් යන දවසේ ලියුමක් කියලා තියලා ගියා. ඒක තිබුණා ඩිවෝස් එක. මම ඉක්මනටම පරණ කබඩයක් ඇල්ලා ඒ ලියුම ගන්න. අරගෙන බලද්දි රණිල් එයාගේ ඇස්වලට කඳුළු එන්න පටන් ගන්නවා. ඒකට හේතුවක් තිබුණා. මේ ලියුමේ ලියලා තිබුණා ඔය හැමදේම මායාවක් මහත්තයෝ. එයා ඔයාව දාලා දවසක යනවා. ඔයා එයා ළඟ සතුටින් ඉන්න. එයා ඔයාව දාලා ගිය දවසට එන්න මම බලාගෙන ඉන්නවා. නෝක තමයි ඒ වයිෆ් ලියලා ගියපු ලියුම තිබුණේ. ජීවිතේ හුඟක් මිනිස්සු වරද්දාගත්ත තැන තමයි ජීවිතේ තමන් ගොඩනගපු මිනිස්සු අදහරණ එක. මේ කතාව සමහර විට කොණින් කොණින් තැනින් තැනින් හරි ඔබටත් අදාළ ඇති. මේක හස්බන්ඩ්ලට විතරක් නෙවෙයි වයිෆ්ලටත් එක විදිහට බලපාන කතාවක්. චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේ ඔයාව ගොඩනගන්න වෙහෙසිච්ච මිනිස්සු ඔයාට කොතන හරි තැනක මගේ හැරුණද කියලා. සාර්ථක මිනිස්සුන්ගේ පිටිපස්සේ ඕන තරම් ගැහැණු ඉන්න පුළුවන්. සාර්ථක වුණාට පස්සේ ප්‍රේමය කියලා වචනයක් ඉස්සරහට දාගෙන ඔබේ පස්සෙන් එන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි ඔබ සාර්ථකත්වයට අරගෙන යන්න ශක්තිමත්ව දරාගෙන හිටපු ගැහැණිය ඔබට දවසක අමතක වෙනවා නම් ඔබ ඇත්තටම අසාර්ථක මිනිහෙක්. ජීවිතේ වටිනාකම් තේරුම් අරගෙන අපි ජීවත් වෙමු. ඒක තමයි කරන්න ඕන දේ. ඔබව ගොඩනගපු මිනිස්සු කිසිම දවසක අමතක නොකරන මනුස්සකම ඔයාගේ හිත ඇතුලේ හදාගන්න. උදේ 7:22

0: සතියක ලක්හඩ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: අනුෂ්ක රසංචන ද සිල්වා අධ්‍යක්ෂණයක්
5: ලකෝක
6: සාකි නබ
5: වලයන් පුරව ලකෝ මේටිකත් පයිම්ම යන්න දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
4: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටිගෙදර
0: සත්‍යයක ලක්හඬ.

0: ප්‍රශ්නයක් නැද්දද? දත්තින් සුපුරුදු විදිහට අපිට නම් ප්‍රශ්න එලෙසම තමයි නේද? මේ ප්‍රශ්න විසඳන්න ප්‍රශ්න නෙවෙයි. එහෙමනේ ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ ප්‍රශ්නයක් නැත්තම් හැබැයි ඉතින් ජොලියකුත් නැහැ, විනෝදෙකුත් නැහැ ජීවිතේ. ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන එකම තමයි රණිල් ජීවත් වෙනවා කියලා කියන්නේ. ලෝකයේ කියලා කියන්නේ මහා මුහුද නම් නේද? ඒකේ පුංචි ඔරුවක් හබල් ගන්නවා වගේ වැඩක් තමයි ජීවත් වෙනවා කියන එක. ඉතින් සොලිකුණාට වෙන්න පුළුවන්, නිශ්චල දැන් තියෙන්න පුළුවන්, දිය වැල්වලට අහු වෙන්න පුළුවන්. මේ හැමදේම දරාගෙන කොහොම කොහොමාරි ඔරුව බේරගෙන ගොඩට පීන ගන්න එක, එමු නැත්තම් යාත්‍රා කරන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ නේ. මහා ප්‍රශ්න ගන්ධරාවක් මහා සාගරයක් මැද්දේ හිතන්නකෝ, තට්ට තනියම නේ තමන්ගේ අරමුණු වලට යන්න හබල් ගන්න ඔරුකාරයෙක්ගේ සිතුවිල්ල. ඉතින් ඒක තමයි ඇත්තටම කිව්වොත් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ.
1: ඒ ප්‍රශ්න ගොඩ අතරට අපි පොඩි ප්‍රශ්නයක් දානවා. ඒ ප්‍රශ්න ටික අමතක වෙලා යන
0: සමහර ප්‍රශ්න වලට පුළුවන් තියෙන ප්‍රශ්න අමතක කරලා දාන්න. ඒ ප්‍රශ්න වලට ස්ථීර සාර විසඳුම් නෙවෙයි, සමහර ඒවා තියෙනවා මේ ඒ ප්‍රශ්නේ කල්පනා නොකර ඉන්න තාක්කල් අපිට සැනසීම ඉන්න පුළුවන්. සමහර ඒවා හරි අනවශ්‍ය ප්‍රශ්නනේ නේද? උදේ පාන්දර ඕනේදී ප්‍රශ්න ගොඩාක් අපි ඔළුවේ තියාගෙන යෝ අදත් වහිනවා වැස්සොත් මෙහෙමයි ගයි මේකයි කියලා අපි කල්පනා කරනවා. ඒ කල්පනා කරන එක පැත්තකින් දාලා මෙන්න මේක ගැන කල්පනා කරලා පවුල හැමෝම එකතු වෙලා උත්තරයක් හරියට ගලපලා දෙන්න. මේක ටිකක් කටට කෙල උනන සමහර ගැඩියගේ දත් හිරි වැටෙන එහෙම ජාතිය ප්‍රශ්නය.
1: එහෙම ප්‍රශ්නය වෙයිද නැති මොකද්ද මේ ප්‍රශ්නේ කියලා අපි කියනම් කොහොමද මේ මුලින්ම ප්‍රශ්නෙට පිළිතුරු එවන්න ඕන විදිහ අලුතෙන් අපිව කෙනෙක් අහගෙන ඉන්නවනම්. මොකද දැන් ගිය සතිවල මොදුශංග මේ ගොඩක් අලුත් අය අපිත් එක්ක එකතු වුණා. ඒ කියන්නේ මේක අහගෙන ඉඳලා මම try කරන්න ඕනේ. මමත් message එකක් දාලා බලන්න ඕනේ කියලා එහෙම ගොඩක් අය අපිත් එක්ක එකතු වුණා. ඒ නිසා ඔබ මේ නම්බර එක save කරගන්න, ලක්කන කියලා save කරගන්න. ඉස්සරහට මේ නම්බර එකෙන් ඔබට ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන්, අලුත් වැඩක් එනවා නේද ඉස්සරහට. ඒ කියනත් අපි කියමු 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7
0: කියනවාද මේකේ මේ අරුම පුදුම කෑල්ල තියෙන්නේ 0.7 0.3 කියන කෑල්ලනේ.
1: ඔව්.
0: 0.7 0.3 කියන එක තමයි අපිට අමුතුවෙන් මතක තියාගන්න තියෙන්නේ. 93.5 93.7 කියලා කියන්නේ ලක්කන හැන ෆ්‍රීකවෙන්සි එක. නේද? 93.5 93.7 එකතු කළා තමයි අපි මේ නම්බර් එක ක්‍රියේට් කළා තියෙන්නේ. ඉතින් 0.7 0.3 93.5 93.7 කියන ගලේ ගැටුව වගේ ලියලා තියාගන්න. රනෙල් ගිව් වගේ ඉස්සරහට ලොකු ලොකු වැඩ ටිකක් රේඩියෝ ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඔයාලට මේ නම්බර් එක අත්‍යවශ්‍යම වෙනවා. ඒක නිසා දැනට පොඩි ඉඟියක් විතරක් දෙන්නම් ලියලා තියාගන්න. ඔබේ උත්තරේ නමයි ගමයි සටහන් කළා. පුංචි ස්ථානක් තියන්න අදාළ පිළිතුර සටහන් කළා මෙන්න මේ කියපු නම්බර් එකට. එහෙම නැත්නම් 0.7 0.3 93.5 93.7 කියන නම්බර් එකට සෙන්ඩ් කරන්න. අපි ප්‍රශ්නේ මතක් කරලා ඉන්න ඕනේ.
1: දැන් මේ ප්‍රශ්නේ ටිකක් ක්‍රියේටිව් විදිහට ඔබ හිතන්න ඕනේ. නේද වගේ තනි උත්තරයකින් ඔබට උත්තර දෙන්න බැරි වෙයි. හැබැයි තනි උත්තරයකින් උත්තර දෙන්න පුළුවන් අයත් ඇති. ඔබ පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න කියලා අපි කියන්නේ. අපි ප්‍රශ්නේ තමයි ඉදුණු අඹගෙඩි පහක් තියෙනවා. අර මදුසංග කිව්ව කටට කෙලවුණන කෑල්ල. ඉදුණු අඹගෙඩි පහක් තියෙනවා. සමහරවිට මේ ඇඹුල් වෙන්නත් පුළුවන් ඉදුණට. හරි. එක එක විස ගාලා තියෙන්න පුළුවන්. ඉදුණු අඹගෙඩි පහක් තියෙනවා කූඩේක. මේ අඹගෙඩි පහ ළමයි 5 දෙනෙකුට බෙදලා දෙන්න ඕනේ.
0: පොඩියුම් 5 දෙනෙක්ට මේ අඹගෙඩි පහ බෙදෙන්න ඕනේ.
1: බෙදෙන්න ඕනේ.
0: දැන් අමුතු දෙයක් නෙවෙන්නේ රණි. අඹගෙඩි පහක් දෙනවා පොඩියුම් 5 දෙනෙක් ඉන්නවා. ඒ කාට එක ගානේ දෙන්න පුළුවන්.
1: දෙන්න පුළුවන්. හැබැයි එක අඹගෙඩියක් කූඩේ ඉතුරු වෙන්නත් ඕනේ.
0: අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
1: එතන තමයි ප්‍රශ්නේ පටන් ගන්න.
0: අඹගෙඩි පහක් තියෙනවා පොඩියුම් 5 දෙනෙක්ට මේ අඹගෙඩි පහ දෙන්න ඕනේ. හැබැයි එහෙම බෙදලා ඉවරුනාට පස්සේ එක අඹගෙඩියක් කූඩේ ඉතිරි වෙලා තියෙන්නත් ඕනේ. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් නම් ඉක්මනටම 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට උත්තරය එවන්න. ඔබේ නමගම සටහන් කළා. ජීවිතේම ප්‍රශ්නයක් නේ අපිට. අන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා මෙන්න මේ කියන ප්‍රතිඵලයේ ඇතුළේ. ජාතිගල උතුරේ මණ්ඩලයේ ඊයේ දිනුම් අදිනලද එහෙම නැත්නම් 15 වෙනි සිකුරාදා දිනුම් අදිනලද ලොතරැයි වල ප්‍රතිඵලය තමයි අපි මේ මතක් කරන්න හදන්නේ.
1: අපි ප්‍රතිඵලය මතක් කරමු. ඊයේ දිනුම් අදිනලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රතිඵල පටන් ගන්න අපි සුබ දවසක් ලොතරැයින්. මේ මැයි මාසේ 15 වෙනි සිකුරාදා. හරි. කුම්භ ලග්නේ වාසනාවන්ත අංක 30 49 සහ 63. සුබදවසක් ලොතරයි කුම්භලග්නයේ වාසනාවන්ත අංක 3049 සහ 63. ඊට පස්සේ විශේෂිත අංක 8879 8879 සුබදවසක් ලොතරයි NLB ජය ලොතරයි L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7174 L7174. අද සම්පත ලොතරයි අංක රටාව 14514 3514 H. මම ආයි කියන්නම්. අද සම්පත ලොතරයි 14514 3514 H. හඳහන් ලොතරයි කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 22 31 49 සහ 51. කුම්භ ලග්නයේ 22 31 49 සහ 51. ධන නිදාන ලොතරයි K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 21 73 සහ 75. K 7 21 73 75. මෙගාපව ලොතරයි L ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 3 වාසනාවන්ත අංක 41 49 56 සහ 60. L ප්‍රසාදාංකයේ අංක 3 වාසනාවන්ත අංක 41 49 56 සහ 60. ගොවිසද ලොතරැයියේ L ඉංග්‍රීසි අක්ෂරයේ මෙවර වාසනාවන්ත අංක 25 44 71 75. L ඉංග්‍රීසි අක්ෂරය 25 44 71 සහ 75. මහජන සම්පත ලොතරැයියේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් තිබෙන්නේ මේ විදිහට 4 7 3 5 1 4. H ඉංග්‍රීසි අක්ෂරය 4 7 3 5 1 4. අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පතක් මිලට ගන්න.

ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සතියක ලක්හඩ.
1: විනාඩි 38යි වෙලාව. අපි ප්‍රශ්නේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. අපි පහුගිය දවස්වල ටිකක් කතා බහට ලක් වෙච්ච සිද්ධියක්. ඒ සිද්ධිය අපිට පැත්තකින් දියන්න පුළුවන්. මේ සිදුවීමත් එක්ක අපිට ලංකාවේ ඉතිහාසය පොඩ්ඩක් ආයෙ මතක් කරගන්න පුළුවන්. දැන් මාමඩලේ අර යම් ඝාතනයක් සිදු වුණානේ. ඉතින් එතනදී අපි දැක්කා එක්තරා මේ කාන්තා රූපයක්. එහෙම නැත්නම් පිළිමයක් තිබුණා රත්නාවලිය බිසව කියලා කෙනෙක්ගේ. ඇත්තටම කවුද මේ රත්නාවලී බිසව කියලා කියන්නේ? පොඩ්ඩක් අපි හොයලා බලන්න ඕනේ කියලා හිතුණා රනිල්. රත්නාවලී කුමරිය කියලා කියන්නේ පළවෙනි විජේබාහු රජුරුවන්ගේ කාලිංග වංශික තිලෝක සුන්දරි කියලා බිසවක් හිටියා. අන්න ඒගේ දියණිය. හරි. ඊට පස්සේ මෙයා මේ දක්කින දේශයේ පාලකයා වෙලා හිටිය මානාභරණ කුමරු එයාත් එක්ක විවාහ වෙනවා. ඉතින් එයාගේ පුත්‍රයා තමයි පස්සේ අපිට ලංකාව මෙක්සේ සත් කරපු පළමුවෙන් පරාක්‍රමබාහු කියලා හඳුන්වන්නේ. පළමුවන පරාක්‍රමබාහු කියලා කියන්නේ පොළොන්නරුවේ ශ්‍රේෂ්ඨතම පාලකයා අපිට හම්බෙන පරාක්‍රමබාහු රජුරු. අර අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් හරි ප්‍රයෝජනයට ගෙන මිස මොහොතට නොයවමි කියන අදිෂ්ඨානයෙන් වැව් ටික හදපු වාරි කර්මාන්තේ දියුණු කරපු ලංකාව බතින් බුලතින් සශ්‍රීක ශ්‍රී ලංකාවක් බවට පත් කරපු අපේ පෙරදිග ධාන්‍යාගාරයේ කියලා ලෝකෙම අවධානය අපේ රටට අරගෙන දුන්නු ඒ පාලකයා බිහි කරපු අම්මා. ඇය වෙනුවෙන් තමයි ඔය පිළිරුව ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රදේශයේ මාමඩල ප්‍රදේශයේ ඇයගේ ඉතිහාසයට බොහොම සම්බන්ධයි. ඕනේ දක්කින දේශයේ තුලනේ මානාභරණ රජුරු පාලනය කරන ප්‍රදේශය බවට පත් වුනේ. ඉතින් ඒ නිසා අපි ඇය ගැන හරි ආඩම්බරයෙන් කතා කරනවා. ඇය හරි උත්සාහවන්ත අම්මා කෙනෙක්. හරි තමන්ගේ දරුවාට ඒ ගමන් මාර්ගය හදන්න කැපවෙච්ච අම්මා කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි රත්නාවලී බිසව ඉතිහාසයේ වැදගත් චරිතයක් විදිහට අපිට මුණගැහෙන්නේ. ඒක ඔය පොඩි දරුවන්ගේ හැම දැන ගැනීම පිණිසම කිව්වේ. ඉතින් අවිගත්තෝ අවියෙන් නැසනසි. හරි ඒක හැමෝගෙම සහ සුබ සිද්ධිය සඳහා අපි මතක් කරන්න ඕනේ. ඒවා අපිට වැඩක් නැහැ. හැබැයි ඓතිහාසික සිදුවීමක් තියෙන නිසා ඒක කියන්න ඕනේ. ඉතින් එහෙම ලස්සන දැන් තියෙනවා ලංකාවේ. හරි ඒවා පිළිබඳව ටිකක් අපි හොයලා බලන්න. අපි සමහරවිට දකින්න කරන හුඟක් දේවල් අපි දන්නේ නැහනේ. දැන් මේ ළඟදී මට ඔය රෝණේ තවත් සම්බන්ධයක් තියෙන මේ ඓතිහාසික ස්ථානයකට යන්න පුළුවන් වෙනවා. තේතෙන්ට ගියාම ඒ විහාරස්ථානයට ගියාම කාවන්තිස්ස රජුරුයි විහාර මහදේවියයි විවාහ වුණු විවාහ මණ්ඩපය තියෙන්නේ එහෙ. හරි ඒ විහාරස්ථානයේ තියෙන හරි ලස්සනට එතන තියෙන විශේෂම කාරණා තමයි ඇතා සහ ඇත් ගව්වා සහිත එකම මේ ලංකා ඉතිහාසය අපිට හම්බෙන සඳගඩ පහන බලන්න පුළුවන් මගුල් මහ විහාරේ. හරි ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් ඔය යමින් යමින් ගමන් මේ වගේ ඓතිහාසික වටිනාකම් පිළිබඳව බලන්න දකින්න වගේම දරුවන්ට කියලා දෙන්න. අපි අර ආපු ප්‍රශ්න පොඩක් අය මතක් කළේ සමහර කට්ටියට පොඩ්ඩක් උංගා බුංගා වෙලා දෙන්න මොකද්ද මේ කියලා.
2: ඒක තමයි මේ ඔයා මම අපි කිව්ව විදිහට එවන්න ඔයාගේ නම ගම සටහන් කරලා තමයි එවන්න ඕනේ. හුඟක් අය උත්තරේ විතරක් කියවලා තියෙනවා. එහෙම හරියන්නේ නම ගම සටහන් කරලා ඊට පස්සේ තමයි පිළිතුර එවන්න ඕනේ. අපි හිතුවා අඹගෙඩි පහක් තියෙනවා. මේක ළමයි පස්සෙනෙක් අතරේ මේ අඹගෙඩි පහ බෙදා දෙන්න ඕනේ. මේ අඹගෙඩි පහ තියෙන්නේ කූඩෙක. හැබැයි පස් දිනාටම බෙදා දෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ. පස් දිනාටම අඹගෙඩි පහ බෙදලා දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක අඹගෙඩියක් කූඩේ ඉතුරු වෙන්නත් ඕනේ. මේක කොහොමද බෙදන්නේ කියලායි අපි අහන්නේ.
1: දැන් අපේ ගාලේ වගේ නම් ඕක මෙහෙමයි වෙන්නේ. අඹගෙඩි පහ බෙදා ගන්න ගියාම සමහර උන් ළඟ තියෙන අඹගෙඩි 3කුයි දත් 4කුයි කූඩ භාගෙකුයි වගේ තියෙනවා. ඒ හේතුව තමයි සමහර අය ඊදාම දරුණු විදියට පහර දීලා එහෙම අත්පත් කරගත්තා. හරි. කූඩෙත් අරගෙන අඹගෙඩි 3ක් විතරත් අරගෙන අනිත් දරුවගේ දත් දෙකක් විතරත් ගලවගෙන සාක්කුවේ දාගෙන එහෙම තමයි අපේ ළමා කාලේ ගිවිල ගියේ. හැබැයි දැන් දරුවෝ හැම නැහනේ නේද? වැඩනේ කඩන නරගේ ළමයි හැම නොවේ අපි පස් දිනාට මම ගෙඩිය ගන්න හම්බෙනවා. ඉතින් හැබැයි කූඩෙත් එක ගෙඩියක් ඉතුරු වෙනවා. කොහොමද මේ පස් දින අතර මේක බෙදාගත්තේ කියලා අපි අහන්නේ. චුට්ටක් කල්පනා කරලා බැලුවොත් නේ ළඟම උත්තරේ පේන්න තියෙනවා.

0: සතියක ලක්හඩ.
1: විනාඩි 49යි මදුෂංග සමහර වෙලාවට දැන් මේ ජීවිතේ හිතෙනවා අපිට එක දිගට ප්‍රශ්න එනවනේ. සමහරවිට අපි හිතනවා මේ ප්‍රශ්න ඇවිල්ලා අපිව ජයගන්නකොට මේ අපි හිතන්න පුරුදු වෙනවා ටික කාලයක් යනකොට ප්‍රශ්න කියන්නේ නිකන් මගේ ජීවිතේ වගේ. අපි මොන වුණත් අවසානයේ හිතන්න ගන්නවා ප්‍රශ්න වලට පුරුදු වෙන්න. එහෙම නැත්නම් මේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා අපි හිතන්න ගන්නවා. අන්න එහෙම තැනකදී අපිට සමහර වෙලාවට මනුෂ්‍යක ජීවිතේ අහු වෙනවා. කියන්නේ ප්‍රශ්න ඇවිල්ලා එක දිගට අපි ප්‍රශ්න වලට පුරුදු වෙන්න ගත්තාම හැමදේම වෙන්නේ හොඳටයි කියන කාරණේට අපි පුරුදු වුණාම, කියන්නේ ප්‍රශ්න කියන ඒවා අභියෝගයක් නොවන ගානටම අපිට ප්‍රශ්න එන්න ගත්තාම අපි පුරුදු වෙනවා ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න. සහ මේ හැමදේම අපිට ගේන්නේ හොඳක් අවසානය කියන එක ගැන හිතන්න අපි පුරුදු වෙනවා. ඒ වගේ වැඩ කරන්න අපි පුරුදු වෙනවා.
2: දැන් මේ ගොඩාක් වෙලාවට රණිල් කිව්වාගේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න නේ. අපි මොනවද කරන්න ඕනේ කියලා අපිට හිතා ගන්න බෑ. අපිට තේරෙන්නේ නෑ මේ ප්‍රශ්න වලින් කොහොමද ගොඩ යන්නේ කියලා. එක එක්කෙනා එක එක කතන්දර කියනවා. ඒ වුණාට ඉතින් අපි කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා අපි කල්පනා කර කර හිටියා. මේක අපේ කරුමේ, මේක අපේ නොලැබීම. එහෙම තමයි අපි ගොඩක් වෙලාවට හිතුවේ. හැබැයි සමහර දේවල් තියෙනවා වාසනාවට තමයි එහෙම වෙලා තියෙන්නේ. හරි, එහෙම වුණු නිසා අපිට ගොඩ යන්න පුළුවන් තැන් ඕන තරම් රනිල් හම්බෙලා තියෙනවා. හරි, මට හම්බෙනවා මේ පරණ කතාවක්. මේක අපේ සීයමට කියලා දුන්නු කතාවක්. එක්තරා කාලයක රජ කෙනෙක් හිටියලු. හරිද, මේ රජුරෝ කොහි ගියත් යන්නේ තමන්ගේ මහයමතිත් එක්ක. දන්නවනේ ඉතින් රජ නාට්‍යයක් බැලුවත් එහෙමනේ නේ. මහයමතිය එහෙමනේ රජුරෝ අදාරන්නේ. ඉතින් මේ රජුරෝ මහයමතිය ගමනක් යනකොට එකපාර හිනා වෙයි. හරි, ඉතින් මහයමති රජුරුන්ට කතාවක් කියන වෙලා පිටිපස්සේ අන්දරෙත් හිටිය මිනිහා හිනා යන කතාවක් කිව්ව. දෙන්නටම හිනා ගියා. ගමන අමතකුණා. කකුල පැටලිලා රජුරෝ බිම වැටුණා. කකුලේ ඇනෙනෝ පොඩි පොල්ලිරට්ටු කෑල්ලක්. හරි, චූටි ඇඟිල්ල තියෙන කකුලේ අන්නේ. ඉතින් මේ චූටි ඇඟිල්ලේ පොල්ලිරට්ටු කෑල්ල ඇනුනට පස්සේ පිරන් යන්නේ වේද මහත්තය ළඟට. රජුරු යන්නේ වෛද්‍යාචාර්යතුමා ළඟට. ගියාම එතුමා කියනවා, රජතුමනි, පස්සාන් දහසකට පුදු වෙන්න ඔබ වහන්සේගේ මේ චූටි ඇඟිල්ල කපල ඉවත් කරන්න වෙනවා. ඔබතුමාට හොඳටම සීනි. දුවාලේ හොඳ වෙන්න ටික කාලයක් යයි. ඉතින් මේක මේ කොහොම හරි කරන්න වෙනවනේ. ඉතින් වේද මහත්තය කිව්වට පස්සේ එතනින් එහාට ආයේ කතා දෙකක් නැහැ. රජුරුනේ මේ කවුරුණත් වෛද්‍යවරයා කියනවනම් එච්චර තමයි තීන්දුව. වෙන කොට දාන්න විදිහක් නැහැ. සමාවෙන්න අපිට මේක කපලා ඉවත් කරලා බෙහෙත් කරන්න වෙනවා කියලා කියනවා. ඉතින් මේක බලන් ඉඳලා මහයමති පොඩි හිනා උද්දාලා කියනවා, අපි දෙන්නගේම වාසනාව රජතුමනි කියලා. හරි, රජුරුන්ට ටිකක් මේකට අප්සෙට් යනවා. යකෝ මගේ ඇඟිල්ලකුත් කපලා දීද්දි මේ යකා කියනවනේ මේක වාසනාව කියලා. රජුරුන්ට අර තුවාලේ වේදනාව අමතක වෙලා යනවා. හරි, වාම මූ සිරබාරේ තබුණු හෙට අනිද්දා වෙනකොට මං සනීපෙල ඇවිල් මගේ හිස ගසා දානවා කියලා රජුරු තීරණය කරනවා. එතකම් මුඩ කන්න බොන්න දෙන්නේ නැතුව කූඩුවක දාලා සිරබාරේ තියන්න කියලා කියනවා මහයමති. මහයමතිත් සිනා මොසුමුහුණේ ඉර කූඩුවට එලා දින ගණන් කරමින් ඉන්නවා. රජුරුන්ටත් අමතක වෙනවා මහයමතියව හිරේ දැම්මනි කියලා. හරි, ඔහොම ටික දවසක් ගියා. රජුරුන්ට දැන් ඉතින් ගමන් බිමන් යන්නත් කවුරුත් නෑ සගේක. රජුරු ගමන් බිමන් යන්න හැම දෙයකටම ළඟින් තියන් හිටපු මහමදියව හිර කරලානේදී. ඉතින් අන්තිමට රජුරුව තනියම යන්න තීරණය කළා අස්සයා පිටි. මෙහෙම යනකොට රජුරුන්ට පාර පොඩ්ඩක් වැරදුනා. මෙයා වැටුණා කැලෑවක් මැද්දෙන් තියෙන පාරක් දිගේ. පාර හරි ලස්සනයි. රජුරුව බලාගෙන යනවා. මේ රජුරුව යනකොට නිකන් අපි වගේ යන්නේ පියක්. ඉනේ ගහගෙන. පියක් නෙවෙයි නේද, කියන්නේ කිනිස්සක්. කිනිස්සක් කිනේ ගහගෙන මගුල් කඩුව අනිත් පැත්තෙන් ගහගෙන දුණු ඊතල ඔක්කොම අරගෙන යන්නේ ආරක්ෂාවට. කොහමර මෙයාගෙත් එක්ක පිටිපස්සෙන් ආපු කණ්ඩායමත් රජුරුවන්ට මග හැරෙනවා. රජුරුව අතරමං වුණා. එක පාරටම සෙට් එකක් රජුරුව අට කරගත්තා. බලන් ගියාම මේගොල්ලෝ ගෝත්‍රිකයෝ. රජුරුව කියන එක ගෝත්‍රිකයන්ට තේරෙන්නේ නැහැ. ගෝත්‍රිකයෝ කියන එක රජුරුවන්ට තේරෙන්නේ නැහැ. ගෑ ගහනවා. පස්සේ කොහොම හරි රජ්ජුරෝ අල්ලගෙන ගෝත්‍රිකයෝ දන්නේ නෑ මේ රජ්ජුරෝ මේ රටේ අරකයි මේකයි එයා බාර පොරක්ය කියලා දන්නේ නෑ. ඒගොල්ලන් බාරයක් වෙලා තිබුණා කාලයක් තිස්සේ වහින්නේ නැති නිසා නරබිල්ලක් දෙනවා කියලා. ඉතින් මේ නරබිල්ල දෙන්නේ අංග සම්පූර්ණ දේහධාරී මනුස්සයෙක්. මෙයාව බිලි දෙන්න සූදානම් වෙනකොට දැන් අර රහේ නායකයා ගෝත්‍රික නායකයා හොඳට බැලුව ඔක්කොම ඔටුන්න ගලවලා කකුලේ දාලා තියෙන මිරි වැඩ සංගල ගලවලා අතේ පයේ තියෙන මේ වලලු අරවාමේ ඔක්කොම ගලවලා බලනකොට මේ රජ්ජුරුවන්ගේ චූටි ඇඟිල්ල නෑ කකුලේ. හරි එක වාරට මර ගෝත්‍රික නායකයා කියන චකා චුකා චුකා චුකා ගෑගහලා කියන්න පටන් ගන්න මෙන්න මේ අවුලක් තියෙනවා කියලා. පා කියන්නේ රජ්ජුරු බේරලේ රජ්ජුරු බේරලේන ඔස්සේ පිටින් අර වල්ලලු ඔටුනු ඔක්කොම දාගෙන ආපහු වෙනවා රජවාසලට. එහෙම ඇවිල්ලා ආව ගමන් යනවා මහැමතිව හම්බෙන්න. හම්බෙලා මහැමතිගෙන් අහනවා මේ මාර වැඩක්නේ බංගුනේ. මාර වැඩක්ුණේ අද ගෝත්‍රිකයෝ මාව මේ බිලි පූජාවට ලෑස්ති කළා. අන්තිමට මගේ චූටි ඇඟිල්ල නැති නිසා මාව පේරුවා. ආයෙත් මහැමති හිනායලා ගෙනවා. මං ඒකනේ කිව්වේ අපි දෙන්න හරි වාසනාවන්තයි කියලා. රජුරු ටිකක් කල්පනා කරනවා. රජුරු බුද්ධිමත්. රජුරු කල්පනා කරනවා හරි ඔබ කියපු කතාව හරි. චූටි ඇඟිල්ල නැති නිසා මම බේරුණා. ඒක මගේ වාසනාව. එතකොට හිරකූඩු ඉන්න උඹගේ වාසනාව මොකක්ද කියලා. මහැමති හිනායලා ගෙනවා රජතුමනි ඔබතුමා මෙච්චර කාලයක් මේ ගමන ඇරෙන්න හැම ගමනම ගිය මගෙත් එක්ක. ඔබතුමාව අල්ලගත්ත ගෝත්‍රිකයෝ ඔබවත්තුමත් එක්ක මම ගියානම් මාවත් අල්ල ගන්නවා. ඔබතුමාගේ ඇඟිල්ලක් නැති වුණාට මගේ මුළු සර්වාංගෙම සර්ව සම්පූර්ණව තියෙනවා. ඒ වෙලාවේ ඔබතුමා මාව හිර නොකර හිටියා නම් ඔබතුමා වෙනුවට බිල්ලට ගන්නේ මම. අන්න ඒකයි මගේ වාසනාව. සමහර වෙලාවට රනිල් අපි නොහිතන ඒවා මේක නිකන් හිනා වෙන්න විහිළුවට කියන කතාවක් වුණාට ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ ඇත්තටම හොඳට. ඒක එහෙම වෙච්ච නිසා අපිට වෙන්න දින හොගාක් අනුතුරු එහෙම නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතනවනේ ඒ ගමන අපරාධිමට යන්න තිබුණේ කියලා නේද. අපි අඬලා දිනවා ඇයි මාව දාලා ගියේ කියලා. සමහර වෙලාවට දැන් ඔය අපේ තාත්තල එහෙම ඉස්සර අපි මියුසිකල් ෂෝ එකකට එහෙම බලන්නේ යාළුවොත් එක්ක යන්නම් කියලා කියද්දි අපිට බැනලා නේද ගේ ඇතුලේ දාලා දොරවහල යතුරු ඉනේ ගහගෙන නිදාගෙන තියෙනවා. අපි බයිනෝ රෑලි වෙනකම් ළමයෝ හදන්න දන්නේ නැහැ ඇයි මේගොල්ලෝ මේ විදිහට අපිව හිර කරගෙන හදන්නේ කියලා. අපි පහුවද උදේට ආරංචි වෙනවා අර ෂෝ එක බලන්න කියලා රණ්ඩුවක් ගිහිල්ලා ළඟම යාළුවා මිය ගිහින් කියලා. ජීවිතේ සමහර දේවල් වෙන්නේ

0: සාස්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: பத்தொன்பது 8 வினாடி தேக்காய் அபி சைபஜன் மே சமாஜ വിപ്ലവേമനത്തങ് സമാജത്തുള്ള മഹാപെരിയ കഥകൾ ഡിജിറ്റൽ പരിവർത്തനയെ സംബന്ധം കഥാക്കുന്ന ഗുണാവകാശത്തുള്ളി അത് ടിക്കക്ക വെനസ് വിധിയിട്ട് സൈബർ രീതി ഹബലം അപ്പി തീർന്നേക്കള മേ കഥാബഹ എത്തുള്ളേ അപ്പി സാമാന്യൻ നൊഹിതന് മാനേകട ഒപ്പം അറിയണയാണോന്നൊക്കെയാണ് വിശ്വാസത്തേക്ക് തമ്മിൽ അത് കഥാബഹ ඉදිරියට අරගෙන යන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම සයිබර් ලෝකය ඇතුලේ එහෙම නැත්නම් අපි මේ කතා කරන ඩිජිටල් ලෝකය ඇතුලේ අපි ඇත්තටම සන්තෘප්ත මිනිස්සුද අපි සතුටින් ජීවත් වෙන මිනිස්සුද එතකොට අපි බොහොම කාර්යබහුල ජීවිතයකට හුරු වෙලා රණේ මේ ගත වෙන දප්පරේ ඉන්නේ අපි හරි ඩිජිටල් විදිහටම හිතන්නේ එහෙම නැත්නම් හරි මේ වෙනස් අර අපි ගාව තිබිච්ච ගුණධර්ම ටික අමතක කරපු මනුෂ්‍යත්වය අමතක කරපු ආදරය කරුණාව මේ මොනවත් නැති ඒ වගේම විනිර්මුක්ත වෙච්ච අපි කියන්නේ අර දිය බිඳක්වත් නැති කාන්දාරයක් වගේ අපිට මේ ඇටයක් වැල කරගන්න බැරි හදවතක් තියෙන මිනිස්සු නම් අපි මේ ලබා ගන්න ජයග්‍රහණය තුලේ තේරුමක් තියෙනවද ඒ නිසාම අපි තීරණය කළාද ටිකක් මාතෘකාව වෙනස් පැත්තකට අරගෙන යන්න ඩිජිටල් ලෝකය තුලේ ඇනලොග් සතුරු හොයන්නේ කොහොමද කියලා
1: දැන් මේ කතාව කියනකොට සමහරවිට මේක මේ තාක්ෂණයට සම්බන්ධ නැහැ කියලා නෑ මේ තාක්ෂණයේ අවසානය එහෙම නැත්නම් ගැඹුරු ඵලය ගැන තමයි අපි මේ කතා කරන්නේ සමහර වෙලාවට මේ ලෝකේ මේ දවස්වල කතා වෙන බොහෝ කාරණා ටිකක් තියෙනවා මිනිසුන් තාක්ෂණය නිසා හුදකලා වෙලාද වගේ කාරණා මිනිස්සු කතා වෙන්න අරන් තිනවා ලෝකේ මේ සමහර වෙලාවට පවුලේ තියෙන සමගි එහෙම නැත්නම් පවුලේ ඇතුලේ තියෙන හුදකලාව එහෙම නැත්නම් දරුවන්ගේ මානසික තත්ත්වය හැමදේම තාක්ෂණයේ අඩුවෙඩි වශයෙන් බලපාලා තිනවා හැබැයි අපිට ඒවා මේ මහා විදිහට අදාළ නැහැ තාම අපිට තාක්ෂණය ස්ථාපිත කරගන්නත් බැරි වෙලා තියෙන සමාජයක් නේ අපේ රටේ තියෙන්නේ නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ කාරණා තියෙනවා හැබැයි මේක ඇතුලේ කොහොමද අපි සතුට හොයාගෙන යන්නේ අපේ ඉදිනෙදා පුරුදු ටික කොහොමද හදාගන්නේ ඊට පස්සේ මේකට අපි සූදානම් වෙන්නේ කොහොමද වගේ කතා ගණනාවක් කතා කරන්න සුදුසුම පුද්ගලෙක්. ඒ කියන්නේ සයිබජන් ඇතුළේ හැමදාම ටිකක් වෙනස් දේවල් කතා කරපු පුද්ගලෙක්ට අපි ඔන්න අද එන්න කිව්වා.
0: රනිල් මේ අපේ ආයතන පරිශ්‍රය ඇතුළෙත් අපි බොහෝ වෙලාවට කතා කරපු දෙයක් තමයි සමහර වෙලාවට නිර්මාණකරුවෝ තාක්ෂණයට යටවීම ඇතුළේ සැබෑ නිර්මාණ එළියට එන්නේ නැහැ. අපි බොහොම ප්‍රසිද්ධ රැස්වීමක් තියෙනවනේ අපි හැමෝම දන්න. ඒ රැස්වීම එක වෙලාවක කතා වෙනවා. ඔබ තාක්ෂණික වහලෙකු නොවි තාක්ෂණය ඔබේ වහලෙක් කරගන්න කියලා. ඉතින් ඇත්තටම තාක්ෂණය අපේ වහලෙක් බවට පත් කරගෙන අපි තාක්ෂණයෙන් වැඩ ගන්නවා වෙනුවට අපි තාක්ෂණයට වහල් වෙලා අපේ සතුට අපේ ජීවිතේ හැමදේම අපි නැති කරගෙන තියෙනවා. ඇත්තටම බැලුවොත් මොකද කරන්නේ? වැඩ. මම ලැප් එක ඇතුලේ ඉන්නේ. අපිට අමතකුණා පවුල. මම වැඩ. මම ෆෝන් එකේ ඉන්නේ. මට අමතකුණා මගේ අම්මව තාත්තව. එතනින් එහාට ගිය මේ තාක්ෂණයේ ජීවිතේ බැලන්ස් කරගන්න කොහොමද කියන දේ අපි කතා කරමු. මොකද කවුරුත් මේ කතා නොකරන මාතෘකාවක්.
1: කතා නොකරන මාතෘකාවක්. අපේ පිළිගන්න බොහොම ගෞරවයෙන් කුමුදු බණ්ඩාරගේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්තයා ඉන්නවා මේ වෙනස් මාතෘකාව වෙනස් විදිහට කතා කරන්න. මේකට මුලින්ම අපි කියනවා ඔබේ අදහස් එකතු කරන්න පුළුවන් 0.7 0.3 0.5 0.3 ඔබ ටෙක්ස් කරන්න අපිට. කොහොමද මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබේ අදහස? මොකද ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීම? මොකද්ද අපි මේ කතා කරන මාතෘකාවත් එක්ක ඔබට බෙදා ගන්න තියෙන දේ? එතකොට මේ කතාව තවදුරටත් පෝෂණය වෙයි. අපි හැමදාම හිතන දෙයක් තමයි මදුසංග මේ අපි අද මහන්සි වෙනවා, හැල්මෙ දුවනවා, ප්‍රශ්න ගොඩයි. අපි උදේත් කතා කරා ඔළුවේ ප්‍රශ්න පුරවගෙන අපි කවදා හරි පෙන්ෂන් ගත්තාම එහෙමත් නැත්නම් විශ්‍රාම ගියාම අපිට පොඩි ස්පාසුවක් තියෙයි. එතකොට තමයි අපේ ප්‍රොඩක්ට් ජීවිතේ නැවතිලෙම ඉදිරියට පුළුවන්
0: වෙන්නේ. දැන් අපි වැඩ කරන්නේ පෙන්ෂන් ගියාට පස්සේ දඹදිව යන්න බලාගෙන. මේ කාලය ඇතුලේ අපි හම්බ කරලා ඔක්කොම කරලා නිකන් ඉතින් උ රාජ්‍ය සේවකෙක් පෙන්ෂන් ගියාට පස්සේ මොකක්ද ඔයාගේ අරමුණ ජීවිතේ? අනේ මං හරි ආසාවෙන් ඉන්නේ දඹදිව වන්දනාව යන්න. එහෙම නැත්තම් කියනවා මම හරි ආසයි මේ කොහේ හරි තමන් නේද විශ්වාස කරන ආගමික ස්ථාන කරන ඔය වගේ දේවල් ටිකක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම අපි කැප කරලා දෙන. හැබැයි ජීවිතේ ජීවත් වෙන ඕන කාලේ අපි ඒ සතුට භුක්ති විඳලා තියෙනවද? ඔක තමයි ප්‍රශ්නේ. ආයුබෝවන් කියලා අපි මොදු බොමාදරෙන්
1: පිළිගන්නවා. ලොකු කතාවක් කියලා පටන් ගත්ත මෙහෙම කියමුකෝ. කුමුදු බණ්ඩාරගේට අනු ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ මොකද්ද?
2: ඕරනේ දැන් ඔය දෙන්නම කතා කරා වගේ දැන් ගොඩක් හැමෝම කරන්නේ මොකද්ද? හැමෝම හැම වෙලේම කරන්නේ අර අපි රිටයර් වුණාන් පස්සේ ජීවත් වෙමු, රිටයර් වුණාන් පස්සේ මේ ඔක්කොම කරදර ඉවරයි. ඒක සම්පූර්ණ වැරදි. ඒක මිත්‍යාවක්. ඇත්තටම ඔය කෙනෙක් රිටයර් වුණාන් පස්සේ අවුරුදු 60න් පස්සේ අවුරුදු 55න් පස්සේ ජීවත් වෙන හිතන් ඉඳලා මැරලා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරලා ඊට කලින් ඇත්තටම එයාට ජීවිතේ යන්න ඕන මොකද්ද? එතකොට ඒ ගත කරපු ඔක්කොම නැති වෙලා යනවා.
0: දැන් ගොමත් 45 50 නේ අල්ලන් ඉන්නේ නේද?
2: ඒක තමයි. වැඩි කල් අල්ලන් ඉන්නෙත් නෑ. ඉතින් එතකොට ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඉතින් ඒ වගේ දේවල් වලින් මිදෙන්න, දැනුවත් වෙන්න මේ ජීවිතය විඳිනවා කියන්නේ මේ හැමදාම අද ඉඳන් මේ හැම දවසෙම වාට සතුටින් කාලය ගත කරන්න පුළුවන් විදියක් හදාගන්න එක. හැම දවසක් ඇතුළතම හැම සතියක් ඇතුළතම වා ජීවිතේ ගත කරනකොට ඒක ඇතුළේ වාගේ විඳීම හොයාගන්න එක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. එහෙම නැතුව රස්සාව කරලා ඉවරනාම, එහෙම නැත්නම් ඉස්කෝලේ ගිහලා ඉවරනාම, රස්සාව කරලා ඉවරනාම, විශ්‍රාම ගියාම, මේ තමන්ගේ ළමයාට බබාල හම්බුනාම මේ තමයි සතුට ජීවිතේ විඳිනවා කියලා එකක් නැහැ. ඒක සම්පූර්ණ ප්‍රෝඩාවක් සහ මිත්‍යාවක් එතනින් මිදෙන්න. එහෙම වුණොත් එහෙම ඔයගලන්ට කවදාවත් ජීවිතේ විඳින්න හම්බෙන්නේ නැවන්. ලොකුර දැකලා තියෙන දෙයක් තමයි ඔය පිටරට ගිය වෙලාවල ඒ මිනිස්සු ඇත්තටම ජීවිතේ විඳිනවා. මේ ලංකාවේ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. හැම වෙලේම වැඩ කරනවා, ඉවරයක් නැහැ. ඊට පස්සේ දරුවංග වැඩ බලනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. අගක් මුලක් නැහැ.
0: දැන් ඔය කියන කතාව ලංකාවේ තියෙන හෘදේ වටපිටාවත් එක්ක ගලවන උඩ කුමුදු ප්‍රශ්නයක් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් කියන බුලන් දැන් කුමුදු මහත්තයලා ලෝකේ රටවල් වලට වැඩ කරන්නේ ඒගොල්ලන්ට හොඳ වැටුපක් ලැබෙනවා. ඒ නිසා එයාට ලැබෙන විවේකය ඇතුලේ සතුටින් ඉන්න බුලන්. හැබැයි අපි බොහොම මහන්සි වෙන්න ඕනේ. අපිට ඒ ලැබෙන වෙලාවෙත් දැන් ගොඩක් අය රාජ්‍ය සේවයේ කළත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා හතරමාරෙන් පස්සේ ගෙදර යනකොට පික්මි එකක් හරි දුවගෙන යනවා. එහෙම නැත්නම් ත්‍රිවිල් එකක් හවසට හයර් කරනවා. එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා පොඩි කෑම ඕඩර් එකක් කරනවා. මේ හැම දෙයකටම වෙහෙසෙනවා. ඒකේ අවසාන අරමුණ තමයි ඔය අපි කියන සතුට. සතුට ගන්න සල්ලි ටිකක් ඕනේ. සල්ලි ටික හොයාගන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට අපි සල්ලි හොයන්න මහන්සි වෙනවා. ආයෙත් අපිට සතුට කියන එකම ගෑරනවා. වයසට ගිහිල්ලා පෙන්ෂන් ගියාම තමයි සතුට වෙන්න වෙන්නේ. ඕක කොහොමද අපි බැලන්ස් කරගන්නේ?
2: ඔව්, උතනත් වෙලා තියෙන්නේ ගොඩක් කට්ටිය ඔය සල්ලි කියන එකත් එක්ක තමන්ගේ අවශ්‍යතා වෙනුවට සමාජීය අවශ්‍යතා එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ පටල ගන්නවා. ගොඩාක් වෙලාවට වෙන්නේ තමන්ගේ හරි මේ මගේ පවුල, මේ මගේ පවුලට ජීවත් වෙන්න අවශ්‍ය දේ මෙන්න මේවා තමයි, අපිට ඉන්න අවශ්‍ය, කන්න අවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය. හැබැයි එහෙම නෙවෙයි, හැම වෙලෙම බලනවා එහා පැත්තේ ගෙදර මිනිස්සයා ආන්න අතන ලොකු ගයක් හදලා මෙන්න මේ අලුත් වාහනයක් කරන්නේ, මෙන්න මේ අලුත් ටීවී එකක් කරන්නේ. එහෙම මේ අනිත් කට්ටියගේ දේවල් හොයන්න යන්න එපා. අනිත් කට්ටිය දුවන පේස් එකට ඕගොල්ලන් දුවන්න අවශ්‍ය නැහනේ. ඕගොල්ලන් කන්ටෙන්ට් එන්න ඕගොල්ලන්ට අවශ්‍ය දේ හොයන්න.
1: මම ඔය කතාව කියනකොට මුතු සමා වෙන්න, මේ මං ඊයේ ත්‍රිරෝද රථයක දැක්ක හරි ලස්සන වැකියක්. මේ මට මම වෙන්න මේ හොඳටම ඇති, මට උඹ වෙන්න මට හොඳටම මදි.
2: වෙන්න එපා, මම වෙන්න තිබ්බම ඇති. ඔක ගොඩක් උතන මේ මසංගහ ප්‍රශ්නෙට උත්තරේ තමයි මිනිස්සු පටලගෙන ඉන්නේ. අරයා අරම කරනවා, අරයා මෙහෙම කරා, අරයා මෙන්න මෙහෙට ගියා, අපිත් ඒව කරන්න ඕන කියලා ඊට පස්සේ තමන්ට කරන්න බැරි දේවල් වදා ගන්නවා. අලුත් වාහනයක් ගන්න, කොහේවත් නැති ලෝන් එකක් අප්‍රූව් කරගෙන සල්ලි අරගෙන ඊට පස්සේ ඕවා ගෙවන්න මැරීගෙන වැඩ කරන්න ඕන. ඊට පස්සේ දැන් තමන්ගේ ගෙදර හතර දෙනා නම් ඉන්නේ, කාමර 6ක 7ක ගයක් හදන්න ඕන නෝ වෙන මිනිස්සෙක් හදපු වෙනද මොකක් පස්සේ දෝගලන් දුවන්නේ තේරුම්වත් නැහැනේ. ඔතෙන්ට ගිහිලා තමයි හිර වෙන්නේ. ඊට පස්සේ ඉතින් තමන්ට විවේකයක් හොයාගන්නත් නැහැ, තමන්ට නිදහසක් හොයාගන්නත් බෑ. ඉතින් අර ගත්ත ලෝන් ගෙවන්න වැඩ කරන්න වෙන ඉවරයක් නැත. ඉතින් ඇත්තටම ජීවිතයක් විඳින්න වෙන්නේ නැහැ. ජීවත් වෙලා තියෙන අනිත් කට්ටියට පෙන්නන්න, අනිත් කට්ටියට පෙන්නන්න හදන එක නවත්ත ගන්න. කාටවත් පෙන්නන්න ජීවත් වෙන්න එපා. තමන්ගේ සීමාවල් ඇතුළේ තමන් ජීවත් වෙන තමන්ට අවශ්‍ය විදියට කම්පෙයා කරන්න යන්න එපා. ඕක තමයි තියෙන ලොකුම විස බීජේ.
0: අපි සංසන්දනය කරන ඕනේ තවත් කෙනෙක් එක්ක. ඒ සංසන්දනය ඇතුලේ අපිට හැම වෙලෙම පේන්නේ මට වඩා ඉස්සරහින් කෙනෙක් ඉන්නවා, එයාව කොහොමද පහු කරන්න කියලා. දැන් අපේ ඉලක්කය දෙන්න තමයි තියෙන්නේ. දැන් අර සාමාන්‍යයෙන් අපි මොටිවේෂන් ස්පීච් එකක් ගත්තම කියන්නේ තව කෙනෙක් පහු කරගෙන යන ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්න කියලා. හැබැයි එතනදී මේ කතාව සමහරට කෙනෙක් පටල ගන්න පුළුවන්. දැන් අපි හැම වෙලෙම ඕගොල්ලන්ම කියන මොටිවේෂන් කරන දිනන්න කියලා. ආයෙම ඔන්න අටෙන් පස්සේ පටන් ගත්තම කතා කරලා කියනවා නෑ, ඉතින් අනුන් වගේ වෙන්න ඕනේ නෑ, තමන් වගේ වෙන්න කියලා. ඔය දිනනවා කියන එක අපි කොහොමද තීරණය කරන්නේ? අපි දිනන්නේ අනිත් කෙනාව පරාද කරලාද? එහෙම නැත්නම් අපිට තනියම දිනන්නත් පුළුවන්ද කොහොමද?
2: අනිවාර්යයෙන්ම හොඳ පොයින්ට් එකක් වසංග. ඔතන වෙලා තියෙන්නේ අපි දිනීම ගැන කතා කරද්දි වෙන එක්කෙනෙක් අභිභවයන් අවශ්‍ය නැහැ. තමන්ගේ තමන්ම අභිභවයන් නැයි වැඩ කරන්න ඕන. එතකොට එතන ඔය සංසන්දනය කිරීම කම්පැරිසන් කියන දේ එතනින්ම නවතිනවානේ. තමන් කොහොමද, තමන් අද ඔයා ඉන්න තැනට වැඩිය ඔයා කොහොමද දියුණු වෙන්නේ කියලා හිතලා ඒ ඔයාට අවශ්‍ය පැත්තෙන්, ඔයා මොකක් හරි රස්සාවක් කරන ඉන්ඩස්ට්‍රි එකක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි ඩොමේන් එකක් වෙන්න පුළුවන්, ඒ පැත්ත ඉගෙනගෙන තමන් ඉදිරියට යන්න. අනිත් කට්ටියත් එක්ක රේස් ගන්න නෑනේ.
0: හැබැයි ඔය රේස් එක හැදුනා අපේ සිස්ටම් එක ඇතුළේ. අපි පුංචි කාලේ දරුවට කිව්වේ පන්දි පළවෙනියා වෙන්න කියලා. හරි, පළවෙනියව පෙන්නලා දෙවනිය තුන්වෙනිය වෙච්ච දරුවට කිව්වේ උඹට තමයි බැරි යන්න රූට පුළුවන් කියලා.
2: හරිද හරි.
0: හරි. ඔතන නේද ඔය අපි පටලගත්ත තැන.
2: ඔව්. ඔය දේවල් වලින් තමයි මේ සමාජයේ මෙන්න මේ මතිමතාන්තර ගොඩ නැගිලා තියෙන්නේ. හැබැයි මස්සංක දැන් ඇත්තටම ගිහිල්ලා බැලුවොත් පාසල් වල උනත් දිනු අධ්‍යාපන ක්‍රමයක් භාවිතා කරන පාසල් වල ඇත්තටම 1 2 3 ඒවා දෙන්නේ නැහැ. ළමයින්ට ලකුණු ටික දෙනවා විතරයි. හොඳට බලන්න.
0: තමන්ගේ
1: මේ අලුත් ක්‍රමය ඇතුළේ.
2: අලුත් ක්‍රමය ඇතුළේ. එතකොට
0: මමගේ තැන කොතනද කියලා හඳුනා ගැනීම තමයි දරුවා කළ යුත්තේ.
2: අන්න රයි. එහෙම දෙයක් තමයි වෙන්නේ.
1: දැන් ඔය කුමුදු කියන කතාවට මේ අහගිටිනාටත් පුළුවන් තමන්ගේ ප්‍රතිපෝෂණ එහෙම නැත්නම් තමන්ගේ ෆීඩ්බැක් එක දෙන්න 0.7 0.3 93.5 93.7. ඔබ හිතන්නේ කොහොමද මේ කියන කතාවට ඔබ එකහෙලාම එකඟද නැත්නම් ඔබට මේ සම්බන්ධයෙන් විවේචන තියෙනවද? ඔබට නැත්නම් මේ සම්බන්ධයෙන් වෙනත් කාරණයක් කියන්න තියෙනවද? වෙනත් අත්දැකීමක් තියෙනවද? ඒ සඳහා අපි විවෘතයි. මොකද මේක ඔබත් මමත් එකට එකතු වෙලා යන්න ඕන කාරණාවක්. එතකොට ඔබේ අදහස් වලින් තමයි මේ කතාව ඉස්සරහට යන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අපි දකිනවා කුමුදු සමහර රටවල දැන් දියුණුවේ කියන රටවල වගේම අපි දැන් විශේෂයෙන් ලංකාවට එන සංචාරකයෝ ගන්නකෝ.
2: ඔව්.
1: හුඟක් අය තරුණයි. හරි හුඟක් අය තරුණයි. දැන් අපි කරන්නේ අපේ තරුණ කාලෙම ජීවිතේ හම්බ කරන්න වියදම් කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ රටේ වැරද්දද කියලා හිතන දැන්

0: ඒක ධර්ම තිලක අධ්‍යක්ෂණයක්.
1: මිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අරියම් සැමියා විසින් සැමියා මරන. මොකද ඔක වෙලා තියෙන්නේ කියන්නේ මේ ගෑණිව හොර මිනිහා මරලා මොකක්
2: නෑ මේ සැමියා.
1: ඒක හරියන්නේ නෑ. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොඳ හෙඩ්ලයින් එකක්. දාන්න අරියම් පෙමක් කළා හරියක්. ඒක දාන්න.
0: මගේ ඉපැරණි පින්සති.
3: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ල ගත්තා. සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් කළා. එළමේ අඬාගෙන ගෙදර ගියා සර්. මඩත් එක්ක හරියක් සර්.
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසාය උනට දකින්. දැන් ඔබ හිතනවා දැන් මන් දැක්ක කියලා. නමුත් දැන් මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
1: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.
2: උදයාතයි විනාඩි 24 මේ මතක් කිරීමත් ඔබේ සතුටුයි.
3: ඔව් හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩියේ හී නූලට කොටු කපලා දවසේ වියදමට කියක් කර හොයාගන්න ට්‍රයි කරපු අයට උණු සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වියදමට කියාපු ලොතරැයි NLB අද සම්පත ලොතරැයියෙන් ඔබට ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් වගේම අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් දිනා ගන්න පුළුවන්. ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය ගලපලා ඔබට රුපියල් 250000ක් දිනා ගන්න පුළුවන්. දිනන අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයිය ගත්තොත් නිසක සල්ලි තමයි. අවවාදයයි වහා ජයග්‍රහණය කරන සුළුයි.
2: අපි කුමුදු බණ්ඩාරගේ මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ ඩිජිටල් ලෝකයේ ඇතුළේ ඇනලොග් සතුට අපි කොහොමද හොයාගන්නේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩිජිටල් ලෝකයේ ඇතුළේ අපිට සතුට නැති වෙන්නේ කොතනද? අන්න ඒක ගැන චුට්ටක් අපි අවධානය යොමු කරන්න ඕන. අපි මේ ඩිජිටල් ලෝකයේ ඇතුළේ ජීවත් වෙනකොට අපිට වැරදිච්ච තැන්ටි එහෙම නැත්නම් අපි ඔය හොයන සතුට අපිට මගහැරිච්ච තැන්ටිගත් ඩිජිටල් එක්කම ඉන්න පරිගණක අස්සේ හිර වෙලා ඉන්න මිනිස්සු එක්ක දිහට කොමුදුට අත්දැකීම් ඇතින පොඩ්ඩක් අපිට කියන්න කොහොමද ඩිජිටල් ලෝකයේ ඇතුළේ අපේ සතුට නැති වෙලා තියෙන්නේ?
4: ඔව් මසක ඩිජිටල් ලෝකයේ ඇතුළේ සමංගේ සතුට නැති වෙන මූලිකම ක්‍රමය තමයි ඔය Facebook, ඊට පස්සේ අපිට X කියලා කියන Twitter එකට, ඊට පස්සේ TikTok එක, ඊට පස්සේ ඔන්නෝගේ social media වල ඔයගලන් පල්ලෙහාට පල්ලෙහාට scroll කරන් යනවා. ඔයගලන් දකින scroll life එකේ ඔයගලන් දකින වෙනම මිනිස්සුන්ගේ එක එක ක්‍රියාකාරකම්. ඒකර ඔයගලන් හිතනවා ආ මේකලන් මාරයනේ. අද අරහෙට ගිහිල්ලා, ඊයේ මෙහෙට ගිහිල්ලා, අද මෙතනින් කාලා, අද මේ වාහනේ අරන් මේ බලන්න ලස්සන ගෙදර කර ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ ඕකර රැවටිලා දුක් වෙන පටන් ගන්නවා. ඇයි අපිට නැත්තේ මේ දේවල්? අපි මෙතන හිර වෙලානේ. ඇයි අපි මෙහෙම මගේ ජීවිතේ මේ දේවල් නැහනේ කියලා. හැබැයි ඕගොල්ලන් කවුරුත් දන්නේ නැහැ ඒගොල්ලන් කොහොමද ඒක කරන්න කියලා නේද? ඉතින් එතකොට වෙන්නේ තමන් දන්නේ ඒගොල්ලන් කොහොමද මොන විදියකටද මේ දේවල් කරලා පෙන්නන්න දාන්නේ කියලා. සමහර විට ඒගොල්ලන් පේන්න කොහේ හරි ගිහිල්ලා එහෙම දානවා වෙන්න පුළුවන්. රියැලිටි එක ඕගොල්ලන් දන්නේ නැහනේ. එතකොට ඔයාලා ඔතන ගිහිල්ලා කම්පයා කරනවා. සහ ඊට පස්සේ ඔකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඔකේ ડિප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ පැත්තක තියලා තමන්ට හොඳ රසාවක් තියෙන, හොඳ පවුලක් තියෙන, හැමදේම තියෙන, කන්න බොන්න තියෙන, හරිද? ඔය ඔක්කොම තියාගෙන වෙන මිනිස්සෙක්ගේ දේවල් දැකලා දුක් වෙලා ඊට පස්සේ ෂෝකයට පත් වෙලා නිකන් ආයි පල්ලෙහා, ඒ කියන්නේ මානසිකව පල්ලෙහා තත්ත්වයකට වැදලා දුක් වෙනවා. ඊට පස්සේ ආයි ඊළඟ දවසේ ආයි ස්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා. ඔක තමයි වැරද්ද. ඔය ඇබ්බැහි වෙන එක තමයි ඩිජිටල් ලෝකේ තියෙන වැරද්ද.
2: ඒ ඇබ්බැහි ඇතුලේ අපි සමහර වෙලාවට අර අපි අර කියපු අපේ තිබිච්ච සමාජ ආරපද්ධතීන් අපිට අමතක වෙලා ගියා. දැන් අපි හිතන්නකෝ සමාජ මාධ්‍ය නිසා පවුල් ජීවිතවල කොයිතරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? ඒකත් අපි සතුටු නැති කරගන්න තාක්ෂණීය වහල් වීමේ ප්‍රතිඵලයක් කියලා මම විශ්වාස කරනවා. මොකද ඔබට එහෙම අත්දැකීම් ඇති. ඔබ දන්න ගියන අය සම්බන්ධයෙන්, මේ සමාජය සම්බන්ධයෙන් සමහර වෙලාවට මේ Facebook එකේ ඉහළ පහළ යන ගමන් දැකපු එක chat එකක් දාපු හායි එකක් නිසා පෞල් ජීවිත පව විනාශ කරගත්තන් දරුවන්ගේ ජීවිත සම්පූර්ණයෙන් විනාශ වුණානේ. අපි ඔන්න ඔතන කොහොමද ගලපගන්නේ? social media කියන්නේ කොහොමද හරියට පාවිච්චි කරන්නේ? ඒ හරහා අපිට ප්‍රතිලාභ තියනවද? එහෙම නැත්නම් අැතන මේ සමාජ මාධ්‍ය ජාල කියන්නේ නිකන් අපි විනාශ කරන්නම තියෙන දේවල්ද? එහෙම නැත්නම් අපි මේක හරියට කියවා ගත්තේ නැද්ද?
4: ඔව් මචං, social media වල ප්‍රතිලාභ තියෙනවා. අපේ වැරද්ද තියෙන අපි එතන කියවගත්තේ නැති එකේ වැරද්දක් තමයි තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය අහු වෙලා ඇබ්බැහි වෙලා අනවශ්‍ය මාර්ග වලට ගිහිල්ලා එතනින් හැමදේම නැති කරගන්න තත්ත්වෙට තමයි පත් වෙන්නේ. බට එතන වෙන්න ඕන අපිට සෝෂල් මීඩියා වලින් ගන්න දේවල් තියෙනවා. සෝෂල් මීඩියා වලින් බිස්නස් කරන කොච්චර කට්ටිය ඉන්නවද? අපි මේ ට්‍රැවල් විත් වයිෆ් ගන්න කොහෙන්ද පටන් ගත්තේ? අද කොතනද ඉන්නේ? ඉතින් අන්න ඒ විදිහට ප්‍රොඩක්ටිව් විදිහකට තමන්ට සතුටුදායක ප්‍රතිඵලයක් එන විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඒගොල්ලන් ඒගොලන් දේවල් කියල දෙනකො හැර කියල්ල මේවත් කරනවා සමාජයටත් යමත් දෙනගම ඒගොලන් ඒගොලන්ගේ දේකුත් කරගන්න නේද.
3: දැන් මේ ඔය කතාවට අපිට අසන්නෙක් වෙනවා සාරංග තමයි අපිට මේ කතාව එවන්නේ. සුබෝදැසනක්. ඔබට ඇත්තටම ජීවිතේ විඳින්න අපිට මොනවද ඕනේ? හරි, ඔහු කියනවා කොළඹ රස්සාවක් කරන කෙනෙක් මම, මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, එයාලා ඉන්නේ ගමේ. ඇත්තටම මට ඕනේ ජීවිතේ විඳින්න සතුට සැනසුම කියන දේ. ඒත් ඒ හැම දෙයකටම සල්ලි හරස් වෙනවා. මේ රටේ තියෙන ආර්ථික ක්‍රමයක මධ්‍යම පන්තිය කෙනෙක්ට හැමදාම කරන්න වෙන්නේ සතුට පස්සේ දුවන එක විතරයි. ගමට නගරයට මේ ගැන ලොකු වෙනසක් තියෙනවා කියලා ඔහු යෝජනා කරනවා. මොකද්ද ඔබේ අදහස?
4: ඒක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක්. මෙහෙමයි, දැන් අපේ වගේ රටක ඇත්තටම ගොඩක් රස්සාවල් ඒ කියන්නේ නාගරික පැත්තර වෙන්න තමයි තියෙන්නේ. එතකොට ඉතින් ගමක ජීවත් වෙනකොට ඒ වගේ රස්සාවල් නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් මම උදාහරණයක් විදියට කිව්වොත් එහෙම දැන් ඩිජිටල් වගේ රස්සාවක් කරන කෙනෙක්ට මම දන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් එන්ටයර්ලි ඒ කියන්නේ වෙන කම්පැනි කර වෙන ආයතනයකට වැඩ කරනක නවත්තලා තමන්ගේ ඩිජිටල් සර්විස් එකක් කරගෙන තමන් ග්‍රැෆික් ඩිසයින් එකක් කරන්න පුළුවන්, තමන් වීඩියෝ එකක් හදනවා වෙන්න පුළුවන්, තමන් ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා වෙන්න පුළුවන්, තමන් ටෙස්ට් කරලා ඒකේ අවුට්පුට් එක විකුණනවා වෙන්න පුළුවන්, ඔය දේවල් කරන්න පුළුවන් තමන්ට ලෝකේ ඕන තැනක ඉඳගෙන. ඒකට ඒගොල්ලන් මේ නගරවලින් ඈත් වෙලා තමන්ගේ ගමට ගිහිල්ලා ගමේ ඉඳගෙන ඒ වැඩේ කරන ගමන් රිමෝට් වැඩ කරලා ඒ අවශ්‍ය සල්ලිත් හම්බ කරගෙන ගමේ ජීවත් වෙනවා. හැබැයි දැන් ඕක ඔය ඉන්ඩස්ට්‍රි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක ඩිජිටල්, ඔයා ඩිජිටල් පැත්ත රස්සාවක් හොයාගත්තා නම් ඩිජිටල් පැත්ත ඉගෙනීමක් කරලා තිබ්බනම් ඔයාට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔයා ගිහිල්ලා ෆිසිකලි ගිහිල්ලා කරන්න ඕන වැඩක් නම් ඒකට දෙන්න උත්තරයක් ඇත්තටම නැහැ ඉතින්. ඒකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ සාධාරණයි. හැබැයි අර වගේ පැත්තකුත් තියෙනවා. ඉතින් ඩිජිටල් කරන කට්ටිය ඕන තරම් මේ සේවා ආයතන වලින් අයින් වෙලා තමන්ම සර්විස් එකක් ප්‍රොවයිඩ් කරගෙන තමන්ගේ ගමට වෙලා ඇත්තටම ලෝකෙ ඕනම තැනකට වෙලා ඒ දේ කරන්න පුළුවන්. එහෙම පැත්තකුත් තියෙනවා.
2: දැන් අපි දැකලා තියෙන ලංකාවේ ඉන්න දෙවන්ත අපේ වැඩසටහන වලට සහභාගී වෙන මේ සම්බන්ධයකෝ සමහර වෙලාවට එන ඈත දුෂ්කර ගම්වල මොනරාගලින් ඇවිල්ලා එහෙම නැත්තම් මාතලේ වෙන්න පුළුවන්, අනුරාධපුරේ වෙන්න පුළුවන්, බොහොම දුෂ්කර ප්‍රදේශවල. හැබැයි ඔවුන් ඒ ගමේ ඉඳලා තමන්ගේ රස්සාව හරියට කරගෙන යනවා. එතන ඉඳලත් මොකද මේ ඩිජිටල් ලෝකය ඇතුලේ අපිට ලෝකෙම ළඟට ගෙනල්ලා දීලා තියෙනවනේ. ඉතින් ඇත්තටම ඩිජිටල් පැත්තේ මනම් දැන් කම්පියුටර් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරන කෙනෙක්ට, මේ ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න කෙනෙක්ට ඉන්න තැන අදාල් නැහැ. සිග්නල් ටික තියෙනවනම් ගොහේ ඉඳලා හරි ඇමරිකාවට හරි වැඩ කරන්න
4: පුළුවන්.
2: එහෙම වට පිටාවක් තියෙන හැබැයි හැම කෙනාටම මේ අවස්ථාව ලැබිලා නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ රනිල්ට ආව මැසේජ් එක වගේම මැසේජ් එකක් තියෙනවා. කුමුදු බණ්ඩාරගේ මහත්තයා කියලා කියන්නේ මම දන්න විදිහට මේ රට ඇතුලේ පරිවර්තනයක් වෙන්න ඕන කියලා විශ්වාස කරපු තරුණ මහත්තයෙක්. ඒ නිසා මේ ප්‍රශ්නය එතුමන්ලාට කියන එක හොඳයි කියන කාරණාව තමයි ඔහු කියලා දෙන්නේ. අසංග කියලා සහෝදරයෙක් මැසේජ් එක දෙන්නේ. අසංග කියනවා ලංකාවේ දීර්ඝ කාලයක් මුළුල්ලේ තිබිච්ච ක්‍රමවේදය තමයි රාජ්‍ය සේවයට යම්කිසි කෙනෙක් බඳවා ගනිද්දි දුෂ්කර සේවය සඳහා මුලින්ම යොදවා ගන්නවා. ලංකාවේ කෙනෙක් අධ්‍යාපනය ලැබල රැකියාවක් ලබා ගන්නවා කියන එකම දුෂ්කරයි. එතකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන කාලේ තවත් ඇයි රැග් එකක් දෙන්නේ? මේ ක්‍රමය මේ රජයේ යටතේ හරි වෙනස් කරන්න යෝජනාවක් අපිට ගේන්න බැයිද කුමුදු මහත්තයා? ඒකේ මගේ යෝජනාවේ වරදක් තියෙනවද කියලා තමයි අසංග අහලා
4: තියෙන්නේ. නෑ අසංග, ඒ යෝජනාව කිසිම වරදක් නෑ. ඇත්තටම මේ අපි මේ රජය මේ එනකොටම ඔය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරා. ඇත්තටම මේ දියුණු රටවල වෙන්නේ වෙන විදිය මෙහෙමයි. දියුණු රටවල වෙන්නේ හිතන්න දැන් අනුරාධපුරේ ඉන්නේ කියලා. ඒතකොට අනුරාධපුරේ ඔබ රස්සාව කියවනම් ඒ අනුරාධපුරේ තියෙන ආයතනෙන් තමයි රස්සාව දෙන්නේ. නැත්නම් ඔයාව කොළඹටවත් යාපනයටවත් දාන්නේ නැහැ. ඒක සම්පූර්ණ වැරදි. ඒති ඔය මේ කල්පන ගියපු මේ අදහස් වලින් පැවතගෙන ආපු යම් කිසි මොනවාද ඒවට කියන්නේ ක්‍රියාමාර්ග. ඉතින් ඒව ඇත්තටම වෙනස් වෙන්න ඕන. ඒ පිළිබඳ යෝජනාවක් අපි ඇත්තටම මේ ඕපන්ලි කරලා තියෙනවා. ඇත්තටම ඒවා වෙනස් වෙන්න ඕන. හැබැයි උතන ප්‍රශ්න තියෙන්නේ ගොඩක් එහෙම ස්ට්‍රේට් ෆෝවර්ඩ් නෑ. අපි හිතුවට මේක මෙහෙම ටක් ගාලා වෙනස් කරන්න පුළුවන් කියලා එහෙම වෙනස් කරන්න අමාරුයි. මොකද දැන් ඔය ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් කොළඹ වැඩ කරන කෙනෙක් අනුරාධපුරයට දාන්න පුළුවන්, අනුරාධපුරයේ කෙනෙක් කොළඹට දාන්න පුළුවන්. දැන් ඕක මේ මොහොතේත් වෙනානේ. මේ මොහොතේත් ඔය දේ සිද්ධ වෙනවා රාජ්‍ය ආයතනවල. එතකොට ඕක එක සැරේටම නවත්තන්න බෑ. ඒකට යම්කිසි
2: කාලයක්
4: යනවා. ක්‍රියාපටිපාටියක් අනුගමනය කරලා ඒ දේවල් වෙනස් කරලා එන්න ඕන. හැබැයි කියලා තියෙන්නේ වෙනස් වෙන්න ඕන අනිවාර්යයෙන්ම.
2: ඒක ගලොත් මේ ආර්ථික වශයෙන් ලොකු වාසි කන්දරාවකුත් තියෙනවා. දැන් අපි හිතමුකු කවුරු හරි නිලධාරියෙක් අනුරාධපුරයෙන් දැන් උදේට හවසට රජයේ තෙල් ටික පාවිච්චි කළා හරි යනවා නම් එනවා නම් යදුරෙක් වාහනයක් ඒකත් හරි අපරාධයක්.
4: ඔව් අනිවාර්යයෙන්.
2: අපි ඕන තරම් දැකලා තියෙනවා ගාල්ලේ ඉඳන් මේ කොළඹ තියෙන කාර්යාලයට දැන් හයිවේ එකේ එන්න පුළුවන් නිසා එන නිලධාරින්න ඔහුගේ සතුට වෙනුවෙන් ඔහු ගෙදර යන්නත් ඕනේ. අර අපි කතා කරපු සතුටේ අන්තිම කැලල ඔක්කොම කරලා දරුවෝ ටික බලන්න එපේ.
4: ඔව්.
2: ඔහු යනවා. හැබැයි ඒ සඳහා ලොකු වියදමක් රජය හෝ තමන් හෝ දරන්න ඕනේ. ඉතින් ඒක අනවශ්‍ය වියදමක්. අනිත් පැත්තේ රටටත් මේ වෙලාවේ තෙල් ටිකක් හරි ඉතුරු කරගන්නවා කියලා කියන්නේ කොමුදු? ඒක අතිශය වැදගත්. ඉතින් ජනතාවගේ පැත්තෙන් ඒකතු වෙන යෝජනාවක් අපි ඒ යෝජනාව සමාජගත කරන්නේ. ඒ හරහා ඇත්තටම රටේ මිනිස්සුන්ගේ සතුට නිර්මාණය වෙනවා නම් එය විය යුත්තක් නිසා. දැන් අපි ආයෙ මේ මොකද දැන් මේ හුඟාක් වෙලාවට අපිට සල්ලි තිබුණට අපිට සතුට හම්බෙන්නේ හරි අඩුවෙන්. අපි හිතනවා සල්ලි තමයි ජීවිතේ සතුට කියලා. අපි කොයිතරම් හම්බ කළත් අපිට මදි. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අර ඔබ කලින් කිව්වා වගේ අපි අනුන්ව අනුගමනය කරන්න යනවා. එහෙම නැත්නම් තව කෙනෙක් පිනවන්න යන එකද? එහෙම නැත්නම් ඇත්තටම ලංකාව වගේ රටක මිනිස්සු හම්බ කරන මුදලින් ඔය කියන විනෝදය ගන්න පුළුවන්ද? අර රණිලුත් කලින් මතක් කළේ විදේශිකයෝ ලංකාවට වෙලා පුස් බයිසිකලයක් පැදගෙන රටවටේ යනවා ඔවුන් ඔවුන්ගේ ජීවිතය විඳිනවා. හැබැයි අපි අඩුමතරමේ පොයේ දවසට නිවාඩුවක් තිබ්බ මේකටත් පන්සලට යන්න නැතුව බලනවා කීයක් හරි හොයන්න පුළුවන්ද කියලා. අඩුමතරමේ ගෙදර මිනිස්සුත් එක්ක ගමනක් යන්න නැතුව එදාටත් කීයක් හරි හොයාගෙන.
3: ශංක මඩ මේ ළඟදී අපේ හිතවතෙක් කර ලස්සන කතාවක් කියනවා කොමුදුත් මේ අපි ලංකාවේ කාලබිල ඇඳලා ජීවත් වෙනවානේ. සමහර අයගේ සතුට තමයි අපේ මිනිස්සුත් එක්ක ඉන්න එක. අපේ අම්මා තාත්තා නෑදෑයෝ හිතවත්තු යාළුවෝ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ගියාලු ගමේ යාළු ගමඩ කොළඹ මහ ලොකු දුරක් නෙවෙයි දැන් ඉස්සර වගේ. අපි මේ ජීවිතේ කොහොම හරි ගත කරනවා. 15000ක් 10000ක් අරගෙන රෙදි කඩේ වැඩ කරන සහෝදර සහෝදරියොත් ජීවත් වෙනවා. 60000ක් ගන්න මිනිස්සු ජීවත් වෙනවා. 100000 ගන්න මිනිස්සු ජීවත් වෙනවා. සමහරු මේකෙන් ගොඩෙන්න මෙහෙම බෑ කියලා සමහර අය රට රාජ්‍යවලට යනවා පදිංචි. මේ එකිනෙකගේ අදහසක්. ඔබට පුළුවන් ඕනතරම් විවේචන කරන්න. ගිහිල්ලා ඕනෑතරම් ඒ රටවල නොවිදිනා දුක් විඳිනවා. නොවිදිනා දුක් විඳිනවා. හැබැයි ඊට පස්සේ උන් ලස්සන ජර්සියක් ඇඳලා මොනවා හරි කරලා පොඩි ෆොටෝ එකක් දානවා විත් ෆන් කියලා. හැබැයි උන් හවසට කරන්න ගිහිල්ලා පිඟන් හොදල එක එහෙම නැත්තම් පාරතු ගාන එක මේක මේ කත් ඇති දෙකක් තියෙනවා. උන් අපිට විදේශ විනිමය වෙනවා. ඒක බිම කතාව. හැබැයි උන් ජීවිතේ හැමදෙස්සෙම වැඩ කරනවා. මෙහි පැය 8ක් විතරක් අමාරුවෙන් වැඩ කරපු මිනිස්සු, මෙහි පැය 8ක් වැඩ කරන කම්මැලි මිනිස්සු, මෙහි පැය 16 20 නිදි වර්ජිතව වැඩ කරනවා.
4: සද්ද නැතුව.
3: සද්ද නැතුව. අන්තිමට පොඩි ෆොටෝ එකක් දාලා අපි මේ ෆන් එකේ ඉන්නවා කියලා ලෝකෙට පේන්න උත්සාහ කරනවා. හැබැයි ඕන් නොවිදිනා දුක් විඳිනවා. මේකද ජීවිතය කියලා සමහරු කෙනෙක් ළඟ දවසක මට කතාවේදී ප්‍රශ්න කරන්න ගත්තා.
4: ඔව් ඒක ඇත්තටම මේ සම්පූර්ණ ඇත්ත දෙයක්. ඕක තමයි වෙන්නේ. ඉතින් අර මිනිස්සු ලංකාව දාලා ගිහිල්ලා ප්‍රශ්න දෙන්න බලන ලංකාව දාලා ගිහිල්ලා අර ඔකර කියන්නේ ෆයින්ඩින් ද ග්‍රීනර් සයිඩ් කියලානේ. ඒතකොට දැන් ලංකාවේ මේ දේවල් මෙහෙම තියෙනවා. කොහෙත් අමාරු වෙන්නේ බට ඒගොල්ලෝ හිතන හරි මෙතෙන්ට ගියාම අපිට මීටෙඩිය හොඳ දෙයක් ගන්න පුළුවන්, හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්, මෙහෙට වැඩිය හොඳ වෙන කියලා යනවා. ඇත්තටම මෙහෙට වැඩිය නොවිඳිනා දුක් විඳගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි රනිල් කිව්වා වගේ ලස්සන ෆොටෝ එකක් දානවා ජර්සියක් ඇඳගෙන, මොන හරි කන එකක්, කෝපි එකක් බොන එකක්. ඉතින් ආයේ මෙහෙ ඊට පස්සේ ලංකාවේ ඉන්න මිනිස්සු ෆයර් වෙනවා. අන්න අරක අර බලන්නකෝ මෙයා ගිහිල්ලා මෙන්න මෙහෙම ජීවත් වෙනවා කියලා. ඉතින් මේ හොඳට ජීවත් වෙන කට්ටිය අරහෙ ගිහිල්ලා මේ හොඳ සමාජ තත්ත්වයක් තියෙන හැමදේම හරියට ගොඩනගාගෙන තියෙන කට්ටිය පවා අරවට රැවටිලා අරහෙ ගිහිල්ලා ආයි මුල් බිඳුවරම වැදලා එතන ඉඳන් යන්න හදනවා. ඔක තමයි අර කලින් කිව්වේ මම කම්පැරිසන්. අනිත් කට්ටියත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඔයාට මොකද්ද ඕන, ඔයාගේ පවුලට මොකද්ද ඕන කියලා. දැන් ඔයා පවුලක් නම් තමනුයි තමන්ගේ පිරිඳ තමන්ගේ පාර්ට්නර් එකතු වෙලානේ ඩිසයිඩ් කරනවා. එතකොට ඔය දෙන්න ඩිසයිඩ් කරනවා හරි. අපි දෙන්න කොහොමද ජීවත් වෙන්නේ? අපිට ළමයි ඉන්නා නම් ඒ ළමයිගේ මොකද්ද අනාගතය? අපි කොහොමද මේ ප්ලෑන් කරන්නේ? කොහොමද ඒක එක්ස්කියුට් කරන්නේ? කොහොමද එතකොට තමන්ට හම්බෙන දේ බජට් කරලා ජීවත් වෙන්නේ කොහොමද? උදාහරණ දෙනවා කන්ටෙන්ට් ලිවින් කියලා. ඒ කියන්නේ අපි කොහොමද කන්ටෙන්ට් වෙලා ජීවත් වෙන්නේ? ඒ කියන්නේ මිනිස්සෙක්ගේ මූලික හියුමන් අවශ්‍යතා මොනවාද? ඔය මාස්ලෝස් හයරාකි ඔෆ් නීඩ්ස් කියලා තියෙනවා. ඒකේ මනුස්සයෙක්ට මුලින්ම බේසික්ම ලෙවල් එකේ ජීවත් වෙන්න අවශ්‍ය දේ තමයි වතුර, කෑම, ඊට පස්සේ නිදා ගන්න තැනක්, ඇඳුම් පැළඳුම්, right? ඒක තමයි බේසික් එක. ඊට පස්සේ තමන්ට ඕන පර්සනල් සිකියුරිටි එකක්, තමන්ට රස්සාවක්, ඊට පස්සේ තමන්ගේ සෞඛ්‍ය, ඊට පස්සේ තමන්ට ඉන්න තැනක් වගේ දේවල්. එතනින් උඩට ගියාම ලව් ඇන් බිලොංගින් කියලා කියන එක, කියන්නේ තමන්ට යාළුවෝ ඉන්න ඕන, තමන්ට පවුලක් තියෙන්න පුළුවන්, ඒ කියන්නේ තමන්ට නෙට්වර්ක් එක, තමන්ට ආශ්‍රය කරන්න කට්ටිය, ඒ වගේ. එතනින් උඩ එතනිනුත් උඩ ලෙවල් එකට ගියාම තමා STM කියන තත්ත්වෙන්නේ. එතන තමයි කතා කරන්නේ තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනවද, තමන්ට ස්ටේටස් එකක් තියෙනවද, රෙකග්නිෂන් එකක් තියෙනවද, තමන්ට ෆ්‍රීඩම් එකක් තියෙනවද කියන එක. ඔන්න ඔය ෆ්‍රීඩම් කියන දන්ට ආවම දැන් මිනිස්සු දැන් අපි මුලදී කතා කරා වගේ අපි හොයන අපි කවද්ද මේ සතුටක් විඳින්නේ. ওই සතුටක් කියන්නේ අපිට අපේ කැමති දෙයක් කරන්න අවශ්‍ය කාලයන්නේ. තමන් කැමති නම් ගිහිල්ලා කන්දක් දිහා බලන් ඉන්නේ ඒක. තමන් පොතක් කියවන්න කැමති නම් ඒක. තමන්ගේ ධර්මෝන්වම් බලාගෙන බලන්න යන්න කැමති නම් ඒක. මොකක් හරි වෙන්න පුළුවන්. ඒක තමන්ට අනුව වෙනස් වෙනවා. හැබැයි අන්න ඒ දේ කරන්න ඕන දේ තමා මූලිකම කාලය. ඔන්න ඔය කාලය කියන දේ හොයාගන්න තමා හරිම අමාරු. මොකද මේ මිනිස්සු බොරු දේවල් පටලගෙන ඒවාට මේ කමිට්මන්ට් හදාගෙන ඒවා ගෙවන්න වෙලා කාලය තමයි මිස් කරගන්නේ. හැබැයි කාලය අපිට සල්ලි දීලා මිලදී ගන්න බෑනේ. ඔතනින් තමයි ඔන්න ඔය දේ මිස් කරගන්නේ. ඊට පස්සේ ඔය ස්ටීම් කියන එතනින් උඩට ගියාම තියෙනවා self actualization කියලා එකක්. ඒ කියන්නේ තමන්ගේ purpose එක. ඒ කියන්නේ ඕන මනුස්සයෙක්ට තියෙන ඕන ජීවිතේ purpose එක. මොකද්ද මගේ ජීවිතේ අරමුණ කියන එක. ඒකනේ ඔය අරමුණ හැම වෙලේම තමන්ගෙන් පිට කට්ටියට කරන දෙයක් වෙන්න ඕන. අන්න එතනට ආවම තමයි අපිට කියන්න පුළුවන් ඔන්න මිනිස්සෙක් හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. දැන් උදාහරණ කිව්වොත් එහෙම මම දැකලා තියෙනවා ඔය නිකිත ග්‍රේරු මහත්මයාගේ වැඩපිළිවෙල. දැන් එයා පොඩි කාලේ හිතවලු මේ මිනිස්සු දුක් විඳිනවා, මේ බස්සල යනවා, මේ බස් හරි නෑ, මේ අය මිනිස්සු දුක් විඳිනවා, ඇයි මෙහෙම කරන්න කියලා එයා බස් එකක් එහෙම ඇඳලා ඔය NTG කියලා දැන් පාර දැකලා තියෙන ලොකු අලුත් බස් යන නිල් පාට ඒක. ඊට පස්සේ දැන් ඇත්තටම රියලිටි එකක් වෙලා රයිට්. දැන් මිනිස්සුන්ට ලොකු NCG බස් තියෙන, ඒවයි හොඳ සර්විස් එකක් දෙනවා, මිනිස්සුන්ට හොඳ ගුණාත්මක මේ සේවයක් දෙන බස් එක බාරපත්තලා එක. ඒක ඇත්තටම ඒ පර්පස් එක. අන්න ඒ වගේ තමන්ට අනුංගුණයෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඕන. තමන්ට ලෝකයට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න ඕන. ඒක තමයි පර්පස් ෆුල් ලයිෆ් එකක් කියන්නේ.
3: හරි, අපි තවදුරටත් මේ ගැන කතා කරමු. මේ මාතෘකාව විවිධ දැන් තියෙනවා. දැන් පිටරට ඉන්නම් ඕනතරම් අපි යාළුව අහන් ඉන්නවා. මේකේ ඇක්සලක් මං කිව්ව කතාවේ තව කතා දෙක තුනක් තියෙනවා. සමහරු ඉන්නවා මේකත් ප්ලෑන් කරලා රයිට් මං අවුරුදු 5ක් දුක් විඳිනවා. ජීවිත කාලෙම ගිහිල්ලා හෙට ජීවිතේ බදු දෙනවා නෙවෙයි. ඒක මට ඒක තීරණේ. අපිට ඒකට බලපෑම් කරන්න බෑකමු. නමුත් කික්කිනාට වෙනස් වෙච්ච ප්ලෑන් තියෙනවා. මම මේ කියන්නේ කික්කිනාට වෙනස් වෙච්ච ප්ලෑන් අර අපි කිනු කස්ටමයිස් කරගන්න
4: ඕනේ.
3: ඒක කියන්නේ එයාගේ සතුට ඒක නම්
4: අපිට
3: කරන්න දෙයක් නෑ. කිසිම බාධා කිරීමක් කරන්න බෑ. විරාමයක් ගන්න කලින් අපි මතක් කරන්නේ මේ ඔබට අද සම්පත ගැන. හොරෙන් හොරෙන් ලොතරැයි කුඩුවේ කඩිමුඩියේ හීන් උලට කොටු කපල දවසේ වියදමට කියක් කරේ හොයාගෙන ට්‍රයි කරපු අයට ඔන්න සුපිරි චාන්ස් එකක් තියෙනවා. දිනන පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වියදමට කියාපු ලොතරැයිය NLB අද සම්පත ලොතරැයියෙන් ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට පිළිවෙලට අංක ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක් අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක් වගේම අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය කලපල රුපියල් 250000ක් ඔබට දිනන්න පුළුවන්. දිනන අවස්ථාව පහක්ම තියෙන මහප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයිය ගත්තොත් නිසක සල්ලි තමයි අවවාදයයි වහ ජයග්‍රහණය කරවන සුළුයි. අපි ගන්න පුංචි විරාමයක් උදේ 8යි විනාඩි 42යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා
6: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 8 විනාඩි 47යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011176679579.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සතියක ලක්හඳ
0: සතියන්තේ ඩිජිටල් අවකාශය ලක්හඳ ඇතුලේ අපි සයිබජෙන් තුල කතා කරමින් ඉන්නේ මේ තාක්ෂණික විප්ලවය සම්බන්ධයෙන්. තාක්ෂණික කාරණා පිළිබඳව ජනතාව හුරු කරන වගේම තාක්ෂණයට බැහැවීම නිසා අපි අපේ සතුට හිමි කරගන්න ඕන නම් ඒක භාගයේද වාචිකයක්. ඒ නිසාම මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ ඇනලොග් සතුට හොයාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව කතා කරන්න පරිගණකයත් එක්කම මේ සයිබර් එකම ඩිජිටල් කරුණයත් එක්කම ජීවත් වෙන බොහොම සතුටින් ඉන්න මිනිසෙක්ට අපි ආරාධනා කළේ තමයි ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්තයා. අපි ඇත්තට මේ යන්නේ සතුට හොයාගෙන රණේ.
5: අපි කතාවට කියන්නේ සතුට හොයාගන්න ඕනේ අපේ තුලින්ම කියලා නේ මුදුසංග. එතකොට දැන් මේක ඇතුලේ හැබැයි අපි ඩිජිටල් ලෝකෙට අනුගත වෙලා එහෙම නැත්නම් ඩිජිටල් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඔය කාරණාවල ඇතුලේ තියෙනවා මේ කතා දෙකක්. අපි දැන් ඒ ප්‍රශ්නේ තමයි අහන්න යන්නේ ඇත්තටම ඔයා කිව්ව කතාවේ. මේ ප්‍රවෘත්ති විරාමයට යන කලින් ඒ ගැන කතා කරමු. දැන් අහගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔගොල්ලෝ මේ මොනවාද කියන්නේ, මේ මේක හැම තත්ත්වෙටම පොදුයි, මේක මනුස්සයගේ මනුස්සයට වෙනස් වෙලා නැහැ, අපි මේ පොඩි අවයනස් එකක්, එහෙම නැත්නම් මේ ගැන දැනුවත් කිරීමක් තමයි අපි කරන්නේ. උදාහරණයක් විදිහට කුමුදු මහත්තයා අපි මෙහෙම හිතමුකෝ. ලංකාව ඇතුලේ කාලෙකට ඒ කියන්නේ මේකත් අපි ආර්ථික සටනක යෙදෙලා ඉන්නකොට තමයි අපිට හම්බ වෙන්නේ. සමහර කෙනෙක් කියනවා ඔයාට නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයා කැමතිද? අපි කතාවට කියන්නේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන ක්‍රමයක් කියන්නෙම වංචාවක් එහෙම නැත්නම් ස්කෑම් එකක් කියලා. හැබැයි මේක විශ්වාස කරනවා අපි අපේ ආර්ථික අපහසුතා නිසා. හුඟක් වෙලාවට අපිට තියෙන තාක්ෂණික දැනුම එහෙම නැත්නම් සමාජය පිළිබඳ දැනුම මේවා අවම වීම නිසා අපි පෙළඹෙනවා අපේ අතේ රුපියල් ලක්ෂයක් විතර තියාගෙන අපි එකෙන් අමාරුවෙන් මහන්සියෙන් බිස්නස් එකක් පටන් ගන්න නැතුව මෙන්න මේ තියෙන කෙටියෙන් සල්ලි හොයාගන්න මාර්ගයකට මේ මුදලම යොදවන්න. මොකද අපිට මහන්සි වෙන්න අපි කැමති නෑ ඉක්මනට සල්ලි හොයාගන්න. මදුසංග කිව්ව තාක්ෂණයේ නොදැනීම කියන කාරණාව ඔන්න ඔතනදි මතුවෙනවා. උදාහරණයක් විදිහට ලෝකේ තියෙන ලොකුම ස්කෑම් වර්ග එහෙම නැත්නම් කොයින් වර්ග ඔන්න වගේ දෙයකට අපි සල්ලි දානවා. සමහරවිට අපි ඒකේ අයිතිකාරය දන්නෙත් නෑ, හැදුනේ කොහෙද කියලා දන්නෙත් නෑ. මම මේ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියලා නෙමෙයි, එතනින් මෙහා කාරණාවක්.
0: එච්චර ඕනේ ඊයේ මේ මේ මේ සයිබජෙන් වැඩසටහන ඇතුලේ රටම දෙනුවත් කරන මටත් ඊයේ එනවා ගුවන් ටිකට් පතක් දිනා ගන්න පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ මේ මේ ගේම් එකේ ඉන්න මිනිස්සු මේක නවත්තන්නේ
6: නෑ, කවදාවත් නවත්තන්නේ නෑ. මේ ඇත්තටම එහෙම සල්ලි හම්බ කරන විදිහ තියෙනවා මටත් කියන්න, මාත් කැමති එහෙම දැනගන්න නේද. මේ එහෙම සල්ලි හම්බ කරන විදි නැහැ, එහෙම නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න විදියක් තියෙනවානේ. ඉතින් හැමෝම මේ ගොඩක් හොඳට ජීවත් වෙන්නේ එහෙම එකක් නැහැ. ඒව තනිකර මුලාවල් විතරයි. ඉතින් ඔය මේ සයිබර් සිකියුරිටි සයිබර් ස්කෑම්ස් ගැන මේ සෙෂන්ස් කීපයක්ම කතා කරා මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා මම දන්නා. හැබැයි මේක ගොඩක්ම වැදගත් කාරණාවක්. මොකද දැන් හැමෝගේම අතේ ෆෝන් එකක් තියෙනවා, හැමෝගේම ඩිජිටල් බැංකු ගෙනුම් තියෙනවා, ඒක තියෙනවා ඒ ෆෝන් එකේ. එතකොට ඔයා දන්නේ නැතුව ඔයාට මොකක් හරි කෝල් එකක් එනවා, එහෙම නැත්නම් ඔයාගේ කෝඩ් එකක් මොකක් හරි අහලා ඔයා බැරි වෙලාවතේ ඔයාගේ ෆෝන් එකට ආපු කෝඩ් එකක් වෙන එක්කෙනෙක්ගේ අතට දුන්නොත් ඒක තමයි ඔක වෙච්ච පැරණි විදිය. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ඉන්න මොකක් හරි ඔයා නොදන්න ලින්ක් එකක් ක්ලික් කරාම ඔයාගේ ෆෝන් එකේ තනිකර ඩේටා කොම්ප්‍රොමයිස් වෙන්න පුළුවන්. වෙන එක්කෙනෙක්ට ඔයාගේ ෆෝන් එක ඔයාගේ ඇක්ටිවිටීස් බලන් ඉන්න පුළුවන්, ඔයාගේ ලොගින් වෙන හැටි බැංකු account එකට, ඔයාගේ passwords ඔක්කොම track කරන්න පුළුවන්. ඒකවල ඒ වගේ දෙයක් වුණොත් එහෙම ඉතින් එක ෂණයකින් මොහොතකින් ඔයාගේ සියලුම දේවල්, ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන බැංකු වලට අදාළ මූල්‍යමය කටයුතු වලට අදාළ සියලු දේවල් නැති වෙන්න පුළුවන්. ඒගින්දා ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න මේ ගොඩක් සයිබර් ක්‍රයිම්ස් තියෙනවා. මේ පිළිබඳව සෑහෙන මේ ගොඩක් සයිබර් ක්‍රයිම්ස් පිළිබඳ කරන විදේශක එහෙම මේ අත්අඩංගුවට ගත්ත පසුගිය සති කීපේ ලංකාවේදී ඊයේත් එහෙම දෙයක් වුණා. ඉතින් ඔයගොල්ලන් ගොඩක් දැනුවත් වෙන්න මේ ෆෝන් එකත් එක්ක තාක්ෂණය අවශ්‍ය ගානකට, ඒ තාක්ෂණය අවශ්‍ය ගාන ඇතුලේ උඩින්ම තියෙන ඕන මේ සයිබර් සිකියුරිටි, සයිබර් සිකියුරිටි අවයරස් කියන දේවල්. ඉතින් ඔයගොල්ලන් ෆෝන් එක ඇතුලේ ඕගොල්ලන්ගේ මූල්‍යමය දේවල් කටයුතු බැංකු පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන ඔබ්වියස්ලි රයිට් ඒක අනිවාර්යෙන් මෙහෙමයි. ඒකින්ද ගොඩාක් සැලකිලිමත් වෙන්න නැත්නම් හැම දෙයක්ම එක මොහොතකින් ඕගොල්ලන්ගේ ගිනුම බිඳුව වෙන්න පුළුවන්.
0: මම ගොයිතරම් දැනුවත් වුණත් රනිල් මම නොහිතන තැන් වලින් තමයි මේ ස්කෑම් එක කරන මිනිස්සු මාව අල්ලගන්නේ. මගේ කැමැත්ත ඔවුන් හොයාගන්නවා. දැන් මේ දවස්වල ටිකක් අර මේ අපිසාරිකාවක් සම්බන්ධයෙන් කතා වෙනෝනේ සමාජය තුළ. ඇය මේ චිත්‍රපට නිලියක් මේ ලිංගික දර්ශන වලට සහභාගී වෙනවා වගේ පොඩි කතා බහක් ගියා. ඇයගේ ලින්ක් එක එවන්නම් කියලාත් එනවා. සමහර වෙලාවට ගිහින් ක්ලික් කරපු ගමන් දන්නේ නැති මේ ස්කෑම් එකකට තමයි අපි යොවෙලා
6: තියෙන්නේ.
0: මිනිස්සුන්ගේ සෙන්ස් එකට මේ මිනිස්සු හරියට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා බොහොමයක් අපි දන්නේ යාළුවගෙන මාර වැඩේනේ. ලින්ක් එකක් හම්බුණා, ඒක ක්ලික් කරා. දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා. එහෙම වෙන්න පුළුවන්ද කොහොමද?
6: එහෙම වෙන්න පුළුවන්, අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාගේ හිතන්න සෝෂල් එකක් කම්ප්‍රොමයිස් වෙන්න පුළුවන්, ඔයාගේ ලින්ක්ඩ්ඉන් account එකක්, ඒ කියන්නේ ඔයාගේ account එක කම්ප්‍රොමයිස් වෙනොත් ඉතින් ආයේ ඒක ගන්න හරිම අමාරුයි. ඒක රිකවර් කරගන්න මේ නොදන්න ලින්ක්ස් නොදන්න කට්ටිය එවනේ. සමහර වෙලාවට ඔයාගේ හොඳම යාළුවගෙන් එන්න පුළුවන් ලින්ක් එකක්. ඒකර වෙලා තියෙන්නේ ඔයාගේ හොඳම යාළුවා අහු වෙලා එයාගේ කවුන්ට් එකෙන් වෙන කට්ටියට ලින්ක්ස් යවනවා. ඒකර රවුමෙම ඉන්න කට්ටිය අහු වෙනවා. ඒකර නොදන්න දේවල් නම් ක්ලික් කරන්න යන්න එපා. බොහොම භයානක තත්ත්වයක් තියෙනවා.
0: මචං මේ අලුත් වීඩියෝ එකක් හම්බුණා කියලා යාළුවගෙන් එන එක සමහරට යාළුවා කලින් හැක්වීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.
6: සම්පූර්ණයෙන්ම.
0: ඒ නිසා මේ හැමදේම හරි පරිස්සමට කරන්න වෙනවා. මේ තාක්ෂණික දැනගෙනම තමයි රනිල් මේ ගමන යන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි අරගෙන දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ හුඟක් වෙලාවට අපි අතරමඟ වරද්දගත. මේ කාරණේ අපි හැමදාම කියනවා කොමුදු. නමුත් ඔබ වගේ මේ ශේෂ්ත්‍රීය ප්‍රවීණයෙක් ඉන්න වෙලාවෙත් අපි ඔය සතුට නැති වෙන අනිත් කාර්තන්දරේ කියමුකෝ. ඔබ මේ කතාව පටන් ගත්තේ පෙන්ෂන් ගියාට පස්සේ ජීවිතේ ප්ලෑන් කරන එක තමයි මිනිස්සු කරන්නේ. හැබැයි ලංකාවේ හුඟක් මිනිස්සුන්ගේ පෙන්ෂන් එක නැතුව බබු අමාරු හැදලා මැරුණා. ඒකට හේතුව තමයි තමන්ගේ OTP එක සමහර වෙලාවට කතා කරලා ඉල්ලපුවම පන්සලේ හාමුදුරුවෝ කතා කරන්නේ මේ අද දානේ හම්බුනේ නැහනේ, ඒ නිසා කඩේකින් දානේ දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් ආ මෙන්න මෙහෙමයි කියනවා. OTP නම්බරයක් ඇවිලින් ඇති, ඒක දෙන්න කියනවා. අනේ අර 120ක් විතර එකතු කරගත්ත එක දඹදිව යන එකතු කරගත්ත එක ගෙඩි පිටින් එක තප්පරෙන් ඉවර වෙනවා. අපි මේ ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරමු. මේක හරි පිංකමක්
6: කොහොමද? ඔව් මම සංග මේ උතනින් එහාට ගිය දේවල් උතනින් එහාට එහා ලෙවල් එකට ගිය මේ සිද්ධි දැන් කරනවා. ඇත්තට මේ ගිය සතියේ මේ අපේ බොහොම කිට්ටු හිතවතෙක්ට වෙලා තිබ්බා. එයාට කෝල් එකක් ඇවිල්ලා කියලා මේ ගෙදර තාත්තට කෝල් එකක් ඇවිල්ලා කියලා මේ තාත්තේ මේ මම මේ මෙහෙම හදිසි අවස්ථාවකට මුණ දුන්නා මේ කියලා. ඊට පස්සේ වෙනෙක් කෙනෙක් ෆෝන් එකක් ගන්නවා. එයා ෆෝන් එක අරන් කියන මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා මම දාන්න ඕන, මම ටග්ගල් සර්ජරියක් කරන්න ඕන, මෙන්න මේ සල්ලි ටික ගන්න ඕන, මෙන්න මේ සල්ලි ටික මේ account එකට දාන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් මේ මිනිස්සු කලබල වෙලා අඬලා හඬා වැළපිලා ඊට පස්සේ රුපියල් 60,000ද කොහෙද account එකට දාන්න ගිහලා හොඳ වෙලාවට ඒ අයියාගේ මල්ලී ගෙදර ඉඳලා ඊට පස්සේ එයා පොඩ්ඩක් බල්ලා අයියට කෝල් එකක් දීලා බලවම අයියා මේ කොහෙද යනගම හොඳට ඉන්නා. ඉතින් අන්න ඒ ලෙවල් එකට ගිහිල්ලා නිකන් පර්සනල් තමන්ගේ පවුලේ කෙනෙක්ව අනතුරකට පත් වෙලා යන්න ඒ තත්ත්වයට දාලා මිනිස්සු සල්ලි ගන්න ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ.
0: තමන්ගේ දරුවා පාසලට ගියාට පස්සේ ඉස්කෝලේ විදුහල්පතිතුමා වගේ කතා
6: කරා. අන්න රයිට්.
0: දරුවාට හොඳට මාසණීපයි ඉස්කෝලේදී වැටුණා, ඔළුව පෙල්ලලා තියෙන්නේ, පොඩි සර්ජරි එකක් කරන්න ඕන කියලා කියනවා. අතේ තියෙන සල්ලි වලින් මම පළවෙනි බෙහෙතනම් අරන් දුන්නා. හැබැයි තව රුපියල් 15,000ක් 20,000ක් අවශ්‍ය කරනවා. ඉක්මනටම දැම්මුත් දරුවාගේ බේරා ගන්න පුළුවන්. මොකක් හරි කියන දෙමව්පිය දෙපාරක් හිතන්නේ නැහනේ. නේද කොහොමද?
6: අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ සල්ලි මුදලක් ගන්න දෙයක් ගැන නම් කතා කරන්නේ ඒවා වෙරිෆයි නොකර, ඒ කියන්නේ පාසල්ට නම් පාසල්ට කතා කරන්නේ නැතුව තමන්ගේ දරුවෙක් නම් තමන්ගේ හිතවතෙක් නම් හිතවතෙක් හිතවතට හරි තමන්ගේ දරුවාට හරි කතා කරන්නේ නැතුව සල්ලි දාන දේවල් නම් කරන්න යන්න එපා. ඉතින් ඉවරයි තමයි.
0: මේ ගේම් එකේ ඉන්න මිනිස්සු ඔබටයි මටයි වඩා හරි සූක්ෂමයි. ඔවුන් සමාජය ගැන, මිනිස්සුන්ගේ සිතුම් බැතුම් ගැන හරි අවධානයෙන් ඉඳලා තමයි මේ ඩිජිටල් ගේම් එක ගහන්නේ. ඉතින් මේ ඩිජිටල් ගේම් එක තේරුම් ගන්න ඇනලොග් මොලයක් අපිට තියෙන්න ඕනේ. හරි, ඩිජිටල් විදිහටම අපිට හිතන්න බැරි වුණත් අපිට පුළුවන් මේක ඇනලොග් විදිහට හිතන්න. රනිල් කිව්වා වගේ නිකම් මිනිස්සු සල්ලි දෙන්නේ නැහෙනේ. එහෙම දෙනවා නම් මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳන් මිනිස්සු නිකන් සල්ලි දෙන්න ඕනේ.
6: ඒකනේ.
0: එහෙම උනේ නැහෙනේ. එතකොට ඩිජිටල් වෙන ලෝකය ඇතුළෙත් මිනිස්සුන්ට කොහෙවත් කැසිල්ලක් නැහැ අපිට නිකන් සල්ලි දෙන්න. මෙහෙම යෝජනාවක් අවසනින් ඔබට තේරෙනවා නම් ඔබ ඇනලොග් මොලේට මේක ස්කෑම් එකක් කියලා. ඔබ ඒ සඳහා ආයෝජනය කරන්නේ රැවටින්නේ නැහැ. දවස ගානේ මේක තන්ත්‍රය කියලා. හෙට වෙනස් විදිහේ බෝලයක් එනකොට ඒකටත් විකට් එක දවා ගන්න මිනිස්සු ඉන්න රටක තමයි අපි ඩිජිටල් ගැන කතා කරන්නේ. ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ අපි කතා කරමු. රැඳලා ඉන්න. මේ ජීවිතේ සතුට හොයාගෙන සයිබර් අවකාශයේ සැරිසරන ගමනේ.

0: ලකන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වනවාසල සහ හොනුපිටිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දුම්රියක් පිළිපැණි මෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් දස දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබවයි පොලිසිය පවසන්නේ. අනෙක් තුවාලකරුවන් ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලකට යොමු කර තිබෙනවා. අදාළියම 3:25 පොල්ගහවිලින් පිටත් වූ දුම්රිය කළුතර බලා දහවටි වෙමින් තිබියදී මෙම අනතුර සිදු වුණා. දුම්රිය පිළිපැණිමෙන් පසු එක් මැදිරියක් පෙරලියාමෙන් අනතුර සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ල මහතා සඳහන් කළේ. චීනෙන් ස්වාධීන වීම ප්‍රකාශ කිරීමට එරෙහිව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට අනතුර අඟවා තිබෙනවා. ඒ බීජිංග නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති දෙදින සමුළුව අවසානයේ ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් තයිවාන ජනාධිපති ලයි චින්ටේ මීට පෙර සඳහන් කර තිබුණේ තයිවානයේ ස්වෛරී රාජ්‍යයක් බැවින් ස්වාධීනත්වයේ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බවයි. ඇමරිකාව දීර්ඝ කාලයක් තයිවානයට සහය දක්වමින් ආරක්ෂක මෙවලම් පවත් සැපීමට ඉදිරිපත්ව සිටියා. කෙසේ වෙතත් ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ චීනෙන් ස්වාධීන වීමට තයිවානයට අයිතියක් නොමැති බවයි. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 7යි ගත වෙන හැම තප්පරේම අපි හොයන්නේ සතුට. හුඟක් වෙලාවට ඉතින් සතුට වෙනුවෙන් අපි සල්ලි භාගෙ ටිකක් එකතු කර ගන්නවා. සමහර වෙලාවට අපි සතුට ආස දේවල් හොයන්නත් මේ තාක්ෂණයේ කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලාත් වෙලාවකට හිතෙනවා. අපි ඩිජිටල් ලෝකයක් ඇතුලේ ඇනලොග් සතුට හොයනවා වගේම ඇනලොග් හීන ඩිජිටල් අවකාශය ඇතුලෙත් අපි හොයනවා. දැන් වාහනයක් එම හොයාගන්න ඕන වෙච්ච ගමන් කොමුදු අපි කරන්නේ ආයෙ ෆෝන් එක අරගෙන නැග්ගල බලනවා කොහෙද තියෙන්නේ. අපි හොයන මොඩල් එකේ වාහනයක්
1: හොයාගන්න
0: ඒක පැත්තකින් අපේ සතුට වාහනයක් එම පැදලා සැපට ජීවත් වෙන එක අපි ආස විදිහට. ඒකට තාක්ෂණයක පැත්තකින් උදව් වෙනවා. හැබැයි ඒ තාක්ෂණයට අර කලින් කොමුදු කිව්ව වගේ වහල් වෙලා ඒකෙම ජීවත් වෙන්න ගියොත් අපිට අපි අර හොයපු සැබෑ සතුට සමහර වෙලාවට මගේ හැරලා යනවා. දැන් ඔය සතුට හුඟක් මිනිස්සු හිතනවා සල්ලි වලට ගන්න පුළුවන් කියලා. සතුට සල්ලි වලට ගන්න පුළුවන්ද? සල්ලි ගොඩක් ඕනද ගොඩක් සතුටින් ඉන්න කොමුදු?
1: ඇත්තටම නෑ. හැබැයි සල්ලි තියනවා නම් සතුටෙන් ඉන්න පුළුවන් ඒක පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් එහෙම සල්ලි තියනවා නම් ඉතින් හැමදේම ලේසි වෙන හින්දා ඒක පොඩි
0: ඇත්තකුත්
1: තියනවා. හැබැයි කරන්න ඕන අපි හැමෝම තම තමන්ට පුළුවන් විදියට තම තමන්ගේ ආදායමට හැටියට තම තමන්ගේ වියදම හදාගන්න එක. ඒක මම කලිනුත් කිව්වේ තමන් මාසිකට බජට් එකක් හදාගෙන ඒ බජට් එකට අනුව ජීවත් වුණා නම් එතකොට අපිට නැති සල්ලියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නැති සල්ලියක් හොයන්න අවශ්‍ය වෙන මානසික පීඩනය එන්නේ නැහැ.
0: බජට් ප්ලෑන් එක කදා ගන්න ඕනේ දුප්පත් මිනිස්සුද? එහෙම නැත්නම් යමක්කමක් තියෙන මිනිස්සුත් මේ වැඩේ කරන්න ඕනේද? එහෙම නැත්නම් ලෝක ජීවිතේ හැම මිනිහම තමන් උපයන ගමත් එක බජට් ප්ලෑන් එකක් එක්ක ජීවත් වීමෙන්ද සක්සස් වෙන්න තියෙන ලේසිම ක්‍රමේ?
1: මචං මේ අපි යන් සක්සස්ෆුල් ඒ කියන්නේ ජීවිතේ දිනපු මිනිස්සු පිළිමත කතා කරොත් එහෙම ඕනම කෙනෙක්ගේ අපි කතා කරොත් එහෙම 90 දෙනෙක්ගේ ඒගොල්ලන් ඇවිල්ලා තියෙන්නේ හැමදේම තිබිලා නැවෙන්නේ ගොඩක් පල්ලෙහා මට්ටමින්
0: බිඳුවෙන්
1: පටන් ගත්ත මිනිස්සු. එතකොට අර වගේ දුරකට එන්න මූලිකම හේතුව තමයි ඒගොල්ලන්ගේ අර සකසුරුවම කියලා කියන්නේ සිංහල වචනයක් තියෙනවා. ඕක තමයි අර කන්ටෙන්ට් ලිවිං වලට අදාළ. අපි කොහොමද අපි හම්බ කරන දේෙන් ඒක ඵලදායී විදියට මැනේජ් කරගෙන ජීවත් වෙන්නේ කියන එක. ඒකට තමයි බජට් එකක් අවශ්‍ය. ඉතින් එතකොට ඕනම කෙනෙක්ට බජට් එකක් තියෙන්න ඕන. මං හිතන්නේ ගොඩාක් අපි ඔය ලයිට් කට්ටිය ලංකාවේ නත් ලෝකින් 10% විතර තමයි එහෙම කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට ඕන තරම් සල්ලි තියෙනවා. හැබැයි ඒගොල්ලෝ වුණත් ඒ එහෙම ඒ එතනට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන් යම්කිසි කැපවීම කරලා. එතකොට ඒගොල්ලන් හැම වෙලේම දැනුත් කරන්න එක තමයි. ඒගොල්ලන් අපි ගත්තොත් එහෙම වරන් බුෆෙට් එහෙම එයා හැම තාම එයා මුලින්ම ගත්ත ගෙදර තමයි ජීවත් වෙන්නේ. තාම අවුරුදු කීපයකට කලින් ගත්ත වාහනේ තමයි පාවිච්චි කරන්නේ. දැන් ඉස්සෙල්ලා මසන් කිව්වේ අපි හැමෝම ආසයි වාහනයක් ගන්න. ඒක හරි. වාහනයක් කියන්නේ මූලික අවශ්‍යතාවයක් වඩ පත් වෙලා ඉවරයිනේ. නැත්තම් ඉතින් පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කරන්න වෙන හින්දා. හැබැයි වාහනයක් කියන්නේ ඒකට වාහනයක් තියනවා නම් ඒ වාහනේ ඇවිල්ලා ඒ ඉඳන් B වෙනකන් ගමන් කරන්න යන පහසුවෙන් ගමන් කරන්න යන පුළුවන් දෙයක් තමයි වාහනයක් කියන්නේ. හැබැයි ඔය මේ වාහනේ තියෙන අලුත් එකක් ආව ඒකත් ඕන. ඊට පස්සේ තව එකක් ආව ඒකත් ඕන කියලා ඒකට ඇබ්බැහි වෙලා ඒක පස්සේ පන්නන්න ගියොත් තමයි ඔය වැඩේ වැරදෙන්නේ. ෆෝන් එකත් එහෙමයි. දැන් ඔයාට ෆෝන් එකක් තියෙනවා ඊළඟ අවුරුදු අලුත් ෆෝන් එකක් ආවම මට අරකට ඕන. මට 17 එකක් ඕන. එහෙම යන්න ගියොත් තමයි ඇබ්බැහි වීම වෙන්නේ. තමන්ගේ අවශ්‍යතාවය තේරුම් අරන් ඒකට ජීවත් වෙන්න බලන්න. එතකොට ඔය ඇබ්බැහි වීම නවත්ත ගන්න පුළුවන්.
0: දැන් සමහර වෙලාවට අර ඔබ කියපු ස්ටේට් තියෙනවනේ අපිට. අපි සමහර ලාවට ජීවත් වෙනකොට ස්ටේටස් මේන්ටේන් කරන්න ලොකු ගාණක් අපිට වියදම් කරන්න වෙලා තියෙනවා.
1: ඒකට තමයි ලොකුම ගාණ යන්නේ.
0: ඔව්. සමහර වෙලාවට මේ හිතේ හැටියට කන්න බෑ. ඒක සමාජය බලන් ඉන්නවා. හිතේ හැටියට ගමනක් යන්න බෑ අපි මේන්ටේන් කරන ස්ටේටස් නිසා. මේක අනවශ්‍ය බරක්ද මිනිස්සු හදාගත්ත?
1: අතිශයම මොසංක. දැකලා ඇති ඔයගොල්ලන් දන්න ඇති එහෙම කට්ටේ ඕන තරම් ඉන්නා ලොකු ගෙවල් හදා ගන්නවා. ඊට පස්සේ ගේ ඇතුළම වෙලා තමයි ඉන්න වෙන්නේ. කොහටවත් යන්නවත් බෑ. මොකද එච්චර ලෝන් අරන් ඒක ගෙවා ගන්නත් බෑ. සමහර වෙලාවට හරියට කන්නේත් නැහැ. අනිත් පැත්ත තමයි තියෙන ලේටස්ට් අලුත් වාහනේ ගන්නවා. කොහෙටවත් යන්න බෑ බස් එක යන්නේ. මට තේරෙන්නේ මේ මිනිස්සු එහෙම මේ වෙන කට්ටියට පේන්න දේවල් කරන්න සහ මුලාවටපත් වෙන්නේ සහ ජීවිතේ හිර වෙන්නේ කියලා කිසිම තේරුමක් නැති පුස් දේවල්. ස්ටේටස් එක කියන්නේ තමන් කාටවත් අර කාටවත් සංසන්දනය කරන්න පෙන්න්න ඕන දෙයක් නෙවෙයිනේ. තමන්ගේ ස්ටේටස් එක තමන් දන්නවනම් තමන්ගේ ෆයිනෑන්ෂල් තත්ත්වය, තමන්ගේ ඉගෙනීමේ තත්ත්වය, තමන්ගේ පවුලේ තත්ත්වය ඒ ඇති. ඒක වෙන කවුරුවත් දැනගන්න අවශ්‍ය නැහැ.
0: ඒක දවසක් මේ මගේ ඔය තිබුණු වාහනය වෙනුවට මම පොඩි වාහනයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ වාහනේ මම යනකොට මම දන්න ඉතාම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් මට ඇවිල්ලා කියනවා, ඔබට ඕක හරියන්නේ නැහැ කොල්ලෝ කියලා. මම කිව්වා, ඇයි අපේ හාමුදුරුවෝ? මම කියනවා, නෑ ඉතින් ඔය තත්ත්වෙට ඔය වාහනේ හරියන්නේ නැහැ කියලා. මාත් පදිනෝ ඊට වඩා හොඳ වාහනයක් කියලා තමයි උන්වහන්සේ කිව්වේ. ඒක ඇතුලේ තිබුණේ හරි ආදරයක්. ඒ කියන්නේ උන්වහන්සේ මං ගැන ටිකක් වැඩි වැඩි ගෞරවයකින් බලපුවද? හැබැයි ඉතින් මේ සමාජයේ බලන් ඉන්න කොමුද අපි දියා. එතකොට අපිට සමහර දේවල් මේන්ටේන් කරන්න සිද්ධ වෙනවා. අපිට අමාරුයි තමයි. හැබැයි මේ සමාජයේ බලන් ඉන්න, සමාජයේ පිළිගැනීම, සමාජයේ සිස්ටම් එකම වෙනස් නොවුනොත් අපි විතරක් නිකන් හුදෙකලා වෙන්න කොන් වෙන්න පුළුවන් කමක්වත් සමාජය තුළම නිර්මාණය වෙලා. හිතන්නකෝ අපි කොහේ හරි තැනකට ගිහිල්ලා ඇත්තටම දැන් අපි නිවේදකෙක් විදිහට අපි මොකක් හරි බාරගත්ත වැඩකට මෝටර් සයිකලයකින් ගියොත්, ත්‍රී වීල් එකකින් ගියොත් එහෙම අපේ බජට් එක භාගයට භාගයක් අඩු
1: වෙනවා. එහෙත්
0: හරි අපි පදින වාහනේ, අපි යන විදිහ, අපි අඳින පළඳින විදිහ, අපි හිතන්නේ කලිසමක් කෝට් එකක් අඳිනවා කියලා. ඒකත් බලනවා ලංකාවේ තියෙන බ්‍රෑන්ඩඩ්ම කම්පැනි එකෙන් ගත්ත එකක්ද කියලා. එතෙන්ට අපේ ඔළුව හැදිලා තියෙන්නේ. මේ සමාජයේ මේ මේ මේ කියන සතුට හොයාගෙන යන වැඩි මං විශ්වාස කරන කොමුදු ඔබටත් මේ අද්දගෙමදී උඩුගම්බලා පීනනවා වගේ වැඩක්. ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි අපි කොච්චර කතා කළත්.
1: ඒක ඇත්ත. මං ඒකත් එක එකගෙන යනවා. මේ ඔතනින් එහාට ගියොත් එහෙම දැන් මත්සංග කිව්වාගේ වාහනේ බලනවා, ඊට පස්සේ ඇඳුම බලනවා. මං කිව්වොත් එහෙම විශ්වාස කරනවාද මේ මේක ගොඩක් මේ පිළිගත්ත ලොකු රසාව කරන එක නෙමෙයි මට කිව්ව දෙයක්. එයා එක තැනකට රසාවට ගියාම එයාගේ මේ ෂර්ට් එකේ ගහලා තිබ්බ පෑනනුත් එයාව චාර්ජ් කරාද. එකන ඇට්ලස් පෑනක් තිබිලා තියෙන වෙලාවේ ඒ ඇට්ලස් පෑන තිබ්බ හින්දා එයාට ඒ කොන්ට්‍රැක්ට් එක දීලා නැහැ. ඇයි කියලා ඇහුවම ඒ පෑන හින්දාලු දුන්නේ නැත්තේ. මොකද
0: ඒක සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන
1: එක හින්දා. ඊට පස්සේ දැන් එයා ඊට පස්සේ ලියලා තිබ්බා එයා බ්‍රෑන්ඩඩ් පෑන් තියෙනවා පාක
0: කියලා පාවිච්චි කරන්න.
1: තව තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකක් අන්න ඒ වගේ පෑන. ඒ පෑන රුපියල් 50,000ක් විතර වෙනවා. හරිද? ඉතින් එතකොට එයා එතකොට ඒ ලෙවල් එකේ කොන්ට්‍රැක්ට්ස් ගන්න ගියාම අර පෑනක් තමයි ගහගෙන
0: යන්නේ.
1: මං කියන්නේ ඒක තියනවා. ඒක ඒකත් එක්ක අපිට ගැටෙන්න බෑ. මොකද සමාජය හැදිලා තියෙන්නේ එහෙම. හැබැයි මං කියන්නේ ඒ වගේ අවස්ථාවකදී තමන් කොන්ට්‍රැක්ට් එකක් ගන්න ඇද්දි, තමන් මොකක් හරි රසාවක් හරි ඒ වගේ දෙයක් ගන්න ඇද්දි එතනට ගැලපෙන විදිහට යන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනනේ. ඒක හරි. බට් ඒක සමාජයත් එක්ක ගලප ගන්න එපා. සමාජයේ වාගේ නේබ වාගේ අසල් වැසියා, ඒ වාගේ යාළුවෝ, ඒ හැමෝත් එක්කම ගැටෙන්න යන්න එපා. අතනදී ගැටිලා තමන්ට අවශ්‍ය තැනට ගන්න එක, තමන්ට අවශ්‍ය කොන්ට්‍රැක්ට් එක ගන්න දේ කරන්න ඕන. එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් එක හම්බෙන්නේ නැහනේ.
0: තමන්ගේ පැවැත්ම සඳහා, තමන්ගේ පිටිපස්සේ ඉන්න එකේ කුසගින්නවීම සඳහා සමහර දේවල් මේන්ටේන් කරනවා. දැන් මට ඉතාලම මේ හිතවත් මැනික් ව්‍යාපාරිකයෙක් ඉන්න, ඔහුගේ නෝ ඔහු ගාව තියෙන වාහනේ මගේ වාහනයක් සිහිනයක් විදිහට තියෙන. මේ වාහනේ ගන්නවා කියන එක මට තව අවුරුදු සමහර විට බරගානකින්වත් කරගන්න බැරි තරම් වටින වාහනයක්.
1: සමහර වෙලාවට මේ වාහනේ ගන්න පුළුවන් නම් මසංක ජීවිතේටම වට ආයේ වැඩ කරන්න ඕනේ නැත්නම් ගෙදරලා ඉන්න පුළුවන් කකුල් දෙක උඩ දා.
0: ඔව්. ඒ තරම් වටින වාහනයක්. ඔහු කියනවා ඊට වඩා ලේටස් වෙහිකල් එක දැන් එයාට ගන්න ඕනේ. මම කිව්වා ඇයි කියලා. ගලක් ගන්න යන්න තියෙනවා. හරි. ඒ ගල දෙන්නේ නැහැ මේ වාහනින් ගියොත්. හරි. දෙතෙන්ද මේ ලෝකේ හැදිලා මේ ව්‍යාපාරික ලෝකේ. එතකොට අර කුමුදු කියපු කාරණේට එකඟ වෙන්න වෙන සමහර දේවල් වෙනුවෙන් අපිට එහෙම කරන්න වෙනවා. හැබැයි අපි සමහර තැන්වල දැකලා තියෙනවා රනිල්ට මේ අද්දගේම ඇති. අපි දොස්තර මහත්තයව දකින්නේ ෆුඩ් සිටි එකකදීත් වෙදනලව කරේදාගෙන. එතකොට මෙයා ඉංජිනේරුවෙක් කියන එක සමාජෙදිත් එයා බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි දන්න සාමාන්‍ය මිනිස්සුද මෙයා වෙනත් වෘත්තියක කෙනෙක්ද, එහෙම නැත්නම් මෙයා ලෝකෙ පිළිගත් වෘත්තියක් කරන කෙනෙක්ද, රටේ ජනාධිපතිද කියන එක යුරෝපයේ වගේ රටවල් වලදී එහෙම ලොකු එකක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් මිස්ටර් කොමුදු, මිස්ටර් රනිල් කොහොමද හරි එයාගේ රසාව ඇතුලේ රසාව කරනවා. හවස කොපි ෂොප් එකේදී මේ හැමෝම එකයි. ඉතින් මේ මයින්ඩ් සෙට් එකත් අපි වෙනස් නොකරගෙන අපි තාම තියෙනවනේ උස් පහත් ભેදේ. මිනිස්සුන්ගේ ওই සතුට කියන එක හොයාගෙන යනකොට සමහර මිනිස්සුන්ගේ මූණු මැලවිලා යනවා. හේතුව තමයි යාටේ සමාජයට මූ වෙන්න බෑ. ආ යා මේ කුණු ට්‍රැක්ටරේ වැඩ කරන කෙනා. එයා නගරය පිරිසිදු කරන කෙනා. එයා අපිට ගැලපෙන්නේ නැහැ. එයා ඉන්න වෙඩින් එකට අපි යන්නේ නැහැ. ඔය ස්ටේටස් මේන්ටේන් කරනවා කියන එක ඇතුළෙම අපි පොඩි පන්දියකුත් හදාගෙන දිනවනක මුදු. මේක වෙනස් වෙන්න ඕනේ නැද්ද? මේ මේ මේ මයින්ඩ් සෙට් එක ඇතුළේ ඉඳලා අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වේද?
1: ඇත්තම අමාරුයි. අර මත් සංඝ කිව්වාගේ ඒක ලොකු වෙනස බලන්න පුළුවන්. මෙතනින් ලංකාවෙන් පිටට ගියාම තමයි, යුරෝපීය රටවලට ගියාම, දියුණු රටවලට ගියාම ඇත්තම තමන්ගේ රස්සාවේ තත්ත්වේ තියෙන තමන්ගේ රස්සාව ඇතුළේ විතරයි. ඒ රස්සාවේ ඇතුළේ ජොබ් එකකින් එළියට ආවම වා සාමාන්‍ය මනුස්සයෙක් විතරයිනේ. එතකොට ලංකාව වගේ රටවල තමයි අපි දකින්නේ අර දොස්තර නලාව දාගෙන සුපර් මාකට් එකට යන එක හරි, ඊට පස්සේ ලෝයර් කෙනෙක් කෝට් එකෙන් නම් ඒ ලෙවල් එකේ කටයුතු කරන හැටි, ඒ වගේ දේවල්. ඉතින් ඒව ඇත්තටම පුහු දේවල්. හැබැයි මේ සමාජයේ ගොඩනැගිලා තියෙන්නේ ඒවත් එක්ක. ඒව ඉතින් රිවර්ස් වෙන්න ඕනේ. ඒව ගුණධර්මත් එක්ක නෙවෙයිනේ ගොඩනැගිලා තියෙන්නේ. ඔය හොඳ ලස්සන කතාවක් තිබ්බා ඔකෙත්, අර මේ පාරේදී ඇක්සිඩන්ට් එකක් වෙලා ත්‍රිවිල් එකක් හප්පනෝ ජීප් එක ගාපු ලොකු මහත්තයෙක්, ඊට පස්සේ පොලිසියට ගියාම ඒ පොලිසිය

0: වැඩසටහනේ මගේ ජීවිතේ ඔබත් දන්නව ජයතිස් මාකුඹුර කියලා අපේ වැඩසටහනවල පවයිත්ම සහභාගීලා දෙනවා. එතුම එක වෙලාවක කියනවා පුතේ ඔබට පන්දි නායකකමක් එහෙම නැත්නම් ශිෂ්‍ය නායකකමක් ලැබෙන්නේ පාසලට විතරයි. ඒ ඔය අපි ඉගෙන ගත්ත කාලේ මේ ශිෂ්‍ය නායකෙක් ප්‍රධාන ශිෂ්‍ය නායකෙක් කියන්නේ බැජ් එක ගලවන්න නැතුව පාරිත් යන්නේ. හරි. ඒක හරි ගැම්මක්. එයා තමයි මේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා නායිකාව. එහෙම පොඩි ගැම්මෙන් යන්නේ. ඉතින් බස් එකේදී දැක්කත් මිනිහ ඉන්න බැජ් එක ගන්න. ඒ විදුහල්පතිතුමා තමයි අපිට කියලා දුන්නේ නෑ. ඒක ඔයා මේ ගේට් එකකින් ඇතුළට එනකොට පැලඳ ගන්න ඕන එකක්. මේ ගේට්ුවෙන් එළියට යනකොට ගලවන් යන්න ඕන එකක්.
1: අනිවාර්යෙන්.
0: ඒ පුරුද්ද පුංචි කාලේ ඉඳන්ම ඇදිගලොත් අර වෙදනලාව දාගෙන ගෙදරට බඩු ගන්න යන හිතරේක නැති වෙයි කවදාවත්.
2: ඒක තමයි මනුස්සක දැන් මේ සමාජය ඇතුලේ ගමුදු මේ අපි නිතරම අහන කතාවක් තියෙනවානේ. තමුන් දන්නවද මං කවුද කියලා?
1: අම්බෝ. වැඩිම මහන් තියෙන ඕක.
2: වැඩිම මහන් තියෙන මේ කතාව නේද පාරට බැස්සත් අපි දැන් නීති ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියෙක්ිනුත් අපි පෙරලා අහනවා තමුන් දන්නවද මං කවුද කියලා.
0: එහෙම තමුන් කියලා අහනවා නම් හොඳයි. තමුසේ දන්නවද මං
1: කවුද? ඔව් එහෙම තමයි අහන්නේ.
0: තමුසු දන්නවා මං කවුද කියලා. පුළුවන් නම් ලියනවාකෝ මං බලා ගන්න. එහෙම රටක තමයි අපි මේ ඇනලොග් සතුට හොයන්නේ. හරි. එතකොට කෙනෙක්ට රාජකාරිය හරියට කරන්න බැරි තමන්ගේ බලහත්කාරය තමන්ගේ තියෙන හැකියාව පාවිච්චි කරලා තව කෙනෙක්ව යටපත් කරන්න හදන සමාජයක ඇත්තටම එක මිනිස්සෙක් සතුටු වෙයි. මට පුළුවන් කොමුදුව යට කරන්න. කොමුදු පා ගන්න නීතියෙන් මගේ තියෙන හිතවත්කමින් කොමුදුව යට කරන්න පුළුවන්. හැබැයි මම මගේ සතුට ගනි. හැබැයි මං ඒ සතුට අරගෙන තියෙන කොමුදුගේ නිදහස අයිතිවාසිකම් සතුට මේ හැමදේම නැති කරලා දාලා පොඩි කරලා දාලා. එහෙම ලෝකයක් නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ අපේ පරම්පරාවෙන් පස්සේ දැන් ඉන්න පොඩි කොල්ල කෙල්ලෝ හිතන විදිහ මං ඊයේ රෑත් ටිකක් කල්පනා කරලා රණිල් මේ මාතෘකාව ගැන කතා කරද්දි අපි හුඟක් වෙලාවට කියනෝනේ දැන් ඉන්නේ උන් අවුල් කියලා. ඇත්තරම් බලපුවම දැන් ඉන්න උන් අවුල් නෙමෙයි. දැන් ඉන්න අයගේ තත්ත්වයට අපිවත් වෙලා
1: නැහැ.
0: සමහර වෙලාවට අපි අප්ඩේට් නැහැ. ඒ පොඩි උන්ගේ තියෙන සිතුවිලි සමහරට හරි හරි ලස්සනයි. ඒ අය ලෝකේ දකින විදිහ හරි ලස්සනයි. ඒක අපිට කියවා ගන්න බැරි තෙන් ඕනෑ තරම් තිබුණා. ඉතින් අපි සතුට හොයාගෙන යන්නේ. විරාමයක් අරගෙන යලි කතා කරමු. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ වගේම මේ කතාබහට ඩිජිටල්මය කාරණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇනලොග්මය කාරණා වෙන්න පුළුවන්. සතුට වෙනුවෙන් ඔබට දැනෙන දේ අපිට එවන්න පුළුවන් 0703 93 5 93 7. එතකම රනිල්ගේ අද හරි අපූර්ව ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ප්‍රශ්නෙත් මතක් කළා මෙමු
2: රනිල්. ඔව් ඉක්මනට ප්‍රශ්නේ මතක් කරමු. අපි කිව්වා අඹගෙඩි පහක් තියෙනවා කූඩේක. ළමයි 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාටම අඹගෙඩි පහ අනිවාර්යෙන් බෙදලා දෙන්න ඕනේ. අවසාන එකම ගෙඩියක් කූඩේ ඉතුරු වෙන්නත් උනේ. කොහොමද මේක බෙදන්නේ කියලා අපිට කියන්න 0703 93 5 93 4 නම ගම එක්ක ප්‍රශ්නෙට උත්තරේ වන්න.

0: සතියක ලක්හඩ
1: ලකන සයිවජෙන් අහගෙන උදේ 9:00 විනාඩි 26යි.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
3: වසවිෂ
4: නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: Casa.
1: කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලඛන මොඩින් ඉස් ඇල්.
5: පාට පොතක් පිළකලා කලල් කලාවේ.
6: ආදරේ උණුසුම විරහවේ වේදනාව.
5: මගේ නොව දිනී සුරු තරුපත් සහතන.
7: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
6: ආදරණීය චාතිරණීය චෝති
5: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ.
7: අහිමි ආදරේ ජීවමාන හඬ.
6: ආදරණීය චෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
7: ජෝතිරාධාරය සහයෝගීතා අනුග්‍රහය.
8: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න.
7: එන්න මාරාන්තිකයි.
6: අවධානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
7: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. සතියක ලකන
9: ලකනගෙන ඉන්නේ උදේ 9:30යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ඩිජිටල් ලෝක ඇනලොග් සතුට හොයාගන්න කොහොමද කියලා අපි කතා කර කර ඉන්නේ කුමුදු බණ්ඩාරගේ මාත්‍යත් එක්ක. ඒ අතරතුරේ ඔබේ සතුට වෙනුවෙන් මේ පණිවිඩයත් මතක් කරන්න ඕනේ කියලා මට හිතුණා. හොරෙන් ලොතරැයි කෝඩුවේ කඩිමුඩියේ හීනුලට කොටු කපලා දවස් වීදෙමට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපු අයට මෙන්න සුපිරි අවස්ථාවක් තියෙනවා. දිනන්න පහසුම, දිනන්න අවස්ථා වැඩිම දවසේ වීදෙමට කියාපු ලොතරැයි තමයි NLB අද සම්පත ලොතරැයි කියලා කියන්නේ. ඉංග්‍රීසි ඇක්චුරේට රුපියල් 80ක්, අග සිට මුලට අංක පිළිවෙලට ගැලපීමෙන් අංක 2ක් සහිත කොටු පෙළියට 1000ක්, අංක 3ක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක්, අංක 4ක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක්. ඉංග්‍රීසි ඇක්චුරේයි අංක 4ක් සහිත කොටු පෙළියයි ගලපාගෙන 250000ක් දිනා ගන්න පුළුවන්. දිනන්න අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසැකවම සල්ලි තමයි. අවවාදයයි මහජයග්‍රහණය කරන සුළුයි. ඒ පණිවිඩයත් එක්ක මේ වාසනාවන්ත ප්‍රතිඵලයත් අපි මතක් කරන්නේ ඔබේ සතුට වෙනුවෙන්ම තමයි.
12: අපි මතක් කරන්නේ ඊයේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී අංක. සුබ දවසක් ලොතරැයි කුම්භ ලග්නයේ වාසනාවන්ත අංක 30 49 සහ 63. කුම්භ ලග්නයේ 30 49 63. NLB ජය ලොතරැයි L ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 1 7 4 7 1 7 4. NLB ජය ලොතරැයි ජයග්‍රහී අංක. අද සම්පත ලොතරැයි 1 4 5 1 4 3 5 1 4 H 1 4 පහ එක හතර තුන පහ එක හතර එච් හඳහනේ කුම්භ ලග්නය වාසනාවන්තංක 22 31 49 සහ 51 කුම්භ ලග්නය 22 31 49 සහ 51 දන නිදානේ ලොතරැයි එකේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්තංක 7 21 73 සහ 75 ඒ ඉංග්‍රීසි අක්ෂරයේ 7 21 73 සහ 75 මෙගාපව ලොතරැයි එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්තංක ප්‍රසාද අංක අංක 3 වාසනාවන්ත අංක 41 49 56 සහ 60 එල් ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංක අංක 3 වාසනාවන්ත අංක 41 49 56 සහ 60 ගොවිසෙත ලොතරැයියේ එල් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 25 44 71 75 එල් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 25 44 71 සහ 75 මහජන සම්පත ලොතරැයියේ එච් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක පිළිවෙලින් 4 7 3 5 1 4 H 4 7 3 5 1 4 මේ මතක කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
9: අපි සයිබජෙන් ඇතුලේ කතා කරමින් ඉන්නේ ඩිජිටල් ලෝකය ඇතුලේ ඇනලොග් සතුට හොයාගන්න කොහොමද කියලා. දැන් ජීවිතයේ සතුට හොයාගන්න වෙන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න වෙන්න පුළුවන් අපිට අරමුණක් තියෙන්න ඕනේ. කොහොමද මහත්තයා මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ජීවිතේට අරමුණක් අපි හදාගන්නේ කොහොමද? අපි සතුටින් ඉන්න අපේ ජීවිතේ දිනන්න අරමුණක් හදාගන්නේ කොහොමද කියන එක. හුඟක් වෙලාවට අපි දැකලා තියෙන්නේ අපේ අරමුණු එක තැනක තියාගන්න බෑ. වෙලාවෙන් වෙලාවට අපි හෙට මෙහෙට දුවන. සමහර වෙලාවට මිනිස්සු කියන මං හිතන් හිටියේ මෙන්න මේ දේ කරන්න ඒ වුණාට ඉතින් අන්තිමට මෙතෙන්ට තමයි මං ගිහිල්ලා නතර වුනේ. මම ජීවිතේට හිතපු නැති රස්සාවක් අද මට කරන්න වෙලා තියෙන්නේ. මං ඉගෙන ගත්තේ මෙන්න මේ පැත්ත. හැබැයි මං අද ඉන්නේ මෙතන. මං ඉගෙන ගත්තේ ඒවෙන් මට කවදාවත් ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඔය කතන්දර ඔක්කොම ඇහෙනවා. සමහර වෙලාවට කියනවා අවුරුදු 13ක් ඉස්කෝලේ ගිය දේවල් නෙමෙයි අද මම මේ කරන්නේ කියලා. ඉතින් මේ අරමුණු කියන ඒවා කොහොමද ජීවිතේට ගලප ගන්න පුළුවන්? අරමුණක් කියන එක කොහොමද තෝරගන්නේ? අරමුණ වෙනුවෙන් කොහොමද අපි වැඩ කරන්න ඕනේ? ඒකත් පොඩ්ඩක් අපි මේ සතුට වෙනුවෙන් මතක් කරලි මේ වෙලාවේ.
0: ඔව් මසංක, අරමුණ කියන්නේ අපි කතා කරොත් මිනිස්සෙක්ගේ තියෙන ගෝල්ස් නේ. මොනවාද තමන්ට ඇචීව් කරගන්න ඕන ජීවිතය කියන දේනේ. එතකොට ඕනම මිනිහෙට අරමුණු තියෙන්න ඕන, ගෝල්ස් තියෙන්න ඕන, ඒ ටාගට්ස් තියෙන්න ඕන සහ ඒවට වැඩ කරන්න ඕන. ඕකත් අර ෆයිනෑන්ෂියල් ප්ලෑනින් වගේ තමයි. ගෝල් එකක් හදන්න ඕන. ඒ ගෝල් එකට අපි ළඟා වෙන්නේ කොහොමද? ගෝල් එකක් හදලා හිතන අවුරුදු 3කින් හිතන අවුරුදු 5කට ප්ලෑන් එකක් ගන්නවා කියලා. අවුරුදු 5කින් මම මෙතන ඉන්න ඕන නම් එතකොට ඔයා පළවෙනි අවුරුද්ද මොනවද කරන්නේ? දෙවෙනි අවුරුද්ද මොනවද කරන්නේ? සහ ඒ එතකොට ඒ අවුරුදු 5 වෙනි අවුරුද්දට යන කලින් තමන් බලාපොරොත්තු වෙන තැනට යන්න ඕන, ඉගෙන ගන්න වෙන මොනහරි දේවල් තියෙනවද? මොනහරි සර්ටිෆිකේෂන්ස් කරන්න තියෙනවද? වෙන මොනහරි වෙනත් ක්‍රියාකාරකමක් වෙනත් විශේෂ මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් අවශ්‍යද? ඒ දේවල් තමන් ගොනු කරගන්න ඕන. ගොනු කරගෙන තමන් සතියකට සැරයක්වත් බලන්න ඕන අපි මේ ටාගට් එකේ තින්නේ කියලා. අපිට අවශ්‍ය ගෝල් එකට යන්න. එහෙම තමයි තින් ගෝල් එකට යන්න පුළුවන්.
9: දැන් අපි දකිනවා සමූහ සිහින. හරි. ඒ කියන්නේ සමූහයක් විදිහට තමයි අපි ඒක දකින්නේ. දැන් හිතන්නකෝ ඔබ මේ පරිගණක ශාස්ත්‍රයට අවතීර්ණ වෙච්ච යුගයේ වෙනකොට ලංකාවේ පරිගණක ශාස්ත්‍රය එහෙම නැත්නම් මේ ඩිජිටල් ලෝකයේ තුල ඕනතරම් රැකී අවස්ථා තිබුණා. ඒ පිළිබඳව දැනුම තිබුණු උදවිය හරි අඩුයි. ඒ නිසා බොහෝ පිරිසක් මේ පරිගණක ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය සම්බන්ධයෙන් අධ්‍යයනය කළා. ඊට පස්සේ මේක රැල්ලක් වෙනවා. මේකේ දිශානතිය කොතනද, මේකේ අවසානය කොතනද, මේකේ ගිහිල්ලා මට අනාගතයක් තියෙද? සමහර වෙලාවට උඹෙන් පස්සේ පරම්පරාවේ අය පරිගණක විද්‍යාව ඉගෙනගෙන දැන් වෙන මොකක් හරි ජොබ් එකක් කරනවා. මොකද ඒ පාත් එකේ යන්න පුළුවන් සීමාව, ඒකේ එන්ඩ් එක කොතනද කියලා කලින් ප්ලෑන් කරගත්තනේ. ඒ අරමුණ දැක්කේ අර රැල්ලට. අපි රැල්ලට දකින්න සිහිනනේ. ඔය සිහින පිටිපස්සේ එහෙම නැත්නම් රැලි පිටිපස්සේ අනේකද හොඳ, එහෙම නැත්නම් තමන්ට ආවෙන එක තමන් දැකපු හිණේ වෙනුවෙන් වෙන වැඩ පිළිවෙලක් එක්ක යන ගමනද සාර්ථක? කුමුදු
0: ඒක මං කියන්නේ මසංක, ඒ කියන්නේ දැන් අපි ඉන්න කාලෙත් එක්ක අපි දැන් ඉන්නේ 2026 යනේ. තාක්ෂණය අතින් ගොඩාක් තියෙනු තත්ත්වයකට අපි ළඟා වෙලා තියෙන්නේ. එතකොට හැම වෙලේම දැන් මං කියන ඔබට දරුවෙක් ඉන්නා නම්, ඔබ නැත්තම් පාසල යන වයසෙක් කෙනෙක් නම් ඇත්තටම බලන්න ඕන ඊළඟට, ඒ කියන්නේ ඉස්සරහට එන කාලයේදී මොනවද ට්‍රෙන්ඩින් ජොබ්ස්, ඒක බලන්න ඕන. දැන් ඇත්තටම ඔය මසංක කිව්වා වගේ IT කියන එකට ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බ. දැන් ඒ AI එක IT වල තියෙන ජොබ් සෑහෙන අඩු වෙලා තියෙනවා. මොකද ඇත්තටම 5 දෙනෙක්ගෙන් කරන වැඩේ අපිට එක්කෙනෙක්ව දාලා කරන්න පුළුවන් AI එක. ඉතින් එතකොට මෙහෙමනේ, ඕන කෙනෙක් බිස්නස් එකක් කරන්න තමන්ට ලාභයක් ගන්නනේ
9: අනිවාර්යයෙන්.
0: එතකොට ඒක නවත්තන්න බෑ අපිට.
9: මිනිසුන්ට රස්සාවල් දෙන්න කියන හිතාගෙන ව්‍යාපාර පටන් ගන්න නෑනේ.
0: එහෙම එකක්
9: නෑ. තමන්ගේ ලාභේ අඩුම ශ්‍රමයකින් වැඩි ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් තැනක අපි කවුරුත් නතර වෙනවා.
0: අන්න ඒකයි තත්වය. ඉතින් එතකොට AI එක ඇත්තටම AI වල දැන් තියෙනවා ඒජන්ටික් AI කියලා. ඇත්තටම හිතන්න දැන් IT ෆීල්ඩ් එකක් ගත්තොත් එහෙම අපි ටීම් එකක් ගත්තොත් එහෙම එක ඉන්නවා කියනවා, බිස්නස් ඇනලිස් කෙනෙක් ඉන්නවා, ඉංජිනේර කෙනෙක් ඉන්නවා, ටෙස්ටර් කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ওই රෝල් තුන ගත්තොත් එහෙම අපිට AI වලින් පුළුවන් ඒක AI කෙන් ටූල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා ඒකෙන් ඒජන්ට්ස් ලා දාන්න. කියන්නේ ප්‍රොඩක්ට් කෑල්ල කරන්න ප්‍රොඩක්ට් මැනේජර් බොට් කෙනෙක් හදන්න පුළුවන්, ඩිවලපර් කෙනෙක් හදන්න පුළුවන්, ඒජන්ට් කෙනෙක් හදන්න පුළුවන්, ටෙස්ට් ඒජන්ට් කෙනෙක් හදන්න පුළුවන්. ඔය ඒජන්ට්ස්ලා තුන්දෙනාට අපිට වැඩක් පවත්ලා අපිට ඇත්තටම ඒ කියන්නේ ඔක වෙලාවක් නැහැ නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ තියෙන රූල්ස් වලට අනුව මිනිස්සු කර කරන්න ඕන ලංකාව නම් පැයටයිනේ. හරිද? එතකොට දැන් අපි AI වල ඒජන්ට්ස්ලා යූස් කරොත් එහෙම ඒගොල්ලන්ට පැය 8ක් කියලා ගන්න නැහැ. ඒගොල්ලන්ට පැය 23ක් වැඩ ගන්න පුළුවන්. ඔයා නිදාගත්තමත් එයා වැඩ කරයි. එතකොට තියෙන එකම කෑල්ල තමයි ඔයා බලන්න ඕනේ ඒගොල්ලන් හරියටම අපි කිව්ව වැඩේ කරලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒ AI ව ගයිඩ් කරන්න ඕන. ඒ කියන්නේ ඉන්ටර්වල් එකකින් ඉන්ටර්වල් එකකට බලලා චෙක් කරලා ගයිඩ් කරන්න ඕනේ ඒගොල්ලන් අපි කියපු ට්‍රැක් එකේමද යන්නේ කියලා. එච්චරයි. හැබැයි ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා ඉතින් අර ජොබ් පහක් තිබ්බ එක ඒක ජොබ් එකට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා දැන් IT ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම අලුතෙන් ජොබ්ස් හොයාගන්න හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ මේ මොහොත වෙද්දි. ඉතින් ඕක ඉස්සරහට වෙද්දී ට්‍රෙන්ඩ් එක මොන පැත්තට ඇයිද කියලා අපි බලන්න ඕන. ඒ වගේම දැන් ඔබ පාසල් යන වයසේ කෙනෙක් නම් ඔබ බලන්න ඕන මොනවද ඉස්සරහට මොන ඉන්ඩස්ට්‍රි එකේද ඩිවලප් වෙන්නේ කියලා. දැන් ඔබ්වියස්ලි ඔගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ නැත්තම් AI වලින් ඇහුවොත් එමේ AI හොඳ ඇනලිසිස් එකක් කරලා දෙයි. ග්‍රීන් එනර්ජි පැත්ත තියෙනවා, හෙල්ත් පැත්ත තව ඉම්ප්‍රූව් වෙන තියෙනවා, ඊට පස්සේ ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් තියෙනවා, ඒවයි ඒව තව ඉස්සරහට ඉවෝල්ව වෙනවා. එතකොට අන්නේ ඒ පැත්තට අදාළ දෙයක් තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඉස්සරහට හැදෙන ජොබ් මාකට් එක ටාගට් කරලා තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. නැතුව නිකන් බේසික් ඩිෆෝල්ට් IT ඉන්ජිනියර් කෙනෙක් වෙන්න, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න දැන් හැදුවොත් එහෙම සෑහෙන ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මම මේ කියන්නේ මම මේ ගිය සතිය ඇත්තරම මං වැඩ කරන ආයතනයේ වැඩකට මේ ඉන්ටර්න්ෂිප් කීප එකට මං මේ CVs ගත්තා. ඇත්තටම CVs මේ 200-300ක් විතර ආවා. ඉතින් ඒක හිතා ගන්නත් බැරි තරම් ලොකු ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ආවා. ඇත්තටම එච්චර මේ ඕපනින්ග්ස් නැහැ අපි ගාව. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් ඇත්තටම මේ ලොකු ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ඉල්ලුම අඩු වෙලා තියෙනවා, සැපුම සෑහෙන අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට කෙනෙක් තේරුම් ගන්න ඕන. එතකොට මේ වගේ අවස්ථාවක ටග් ගාලා AI එක AI සම්බන්ධ දේවල් ඉගෙනගෙන, ඒ කියන්නේ ඩිජිටල් පැත්ත නම් ඉන්නේ, කියන්නේ IT සම්බන්ධයෙන් පැත්ත නම් ඉන්නේ, AI පැත්ත ඉගෙනගෙන AI වලට අනුකූල ජොබ්ස් තමයි ඉස්සරහට හැදෙන්නේ. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකට අදාළව පොඩ්ඩක් කටයුතු කරන්න වෙනවා අනිවාර්යයෙන්ම.
9: අපේ තාත්තත් මේ ජොබ් එක නේලේ කියලා ඒක දැන් ඉගෙනගෙන තව දුරටත්
0: කරන්න හම්බෙන්නේ නැහැ හැබැයි.
9: එතනින් එහාට ලෝකයේ අපි පව කරන් ගොඩක් දුර ගිහිල්ලා. ඉතින් මේ කියන කාරණා තාක්ෂණික කාරණා නෙවෙයි, මේ කියන කාරණා අපි කියපු අර ඇනලොග් සතුරු හොයන කාරණා. තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඉන්න මිනිස්සෙගේ හෘද සාක්ෂියත් එක්ක අපි අද කතා කරමින් ඉන්නේ. ඔන්නම් ඇවිල්ලා තමන්ගේ ශේෂ්ත්‍රය ගැන කුමුදුර ලොකු බිල්ලෙක් මවලා නිකන් මිනිස්සුන්ට පොඩි සොමියක් දීලා යන්න පුළුවන්. මාරයි මේකට මෙන්න මේකේ මේවා තියෙනවා කියලා. හැබැයි මේ ඇත්ත සමාජයට කියන්න ඕනේනේ. එහෙම නැති වුණොත් තව දරු පරම්පරාවක් මේ පිටිපස්ස ඇවිල්ලා අතරමං වෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේ කතාව අහගෙන ඉන්න අම්ම කෙනෙක්ට, තාත්ත කෙනෙක්ට සහ දරුවෙක්ට හිතෙනවා මං අනාගතේ කොහොමද ප්ලෑන් කරගන්න ඕනේ. මම ටිකක් කැමති සොෆ්ට්වෙයාර් පැත්තට වෙන්න පුළුවන්, AI වලට වෙන්න පුළුවන්, සයිබර් සිකියුරිටි වලට වෙන්න පුළුවන්. මම මොන වගේ ශේෂ්ත්‍රයක්ද මේ වෙලාවේ අධ්‍යයනය කරන එක හොඳ, තව අවුරුදු 10කින් විතර වගේ ජොබ් එකක් කරනවා කියන හැඟීම සහිතව මේ වෙනකොට අධ්‍යාපනය ලැබන කෙනෙක් ඉන්න ඕන දරුවෙක් වගේ යෝජනා කරන්න පුළුවන්. අපි IT පැත්තනේ ඔබට විශේෂ වෙන්නේ. මේ ශේෂ්ත්‍රය මොන වගේ පැත්තකද අධ්‍යයනය කරන එක හොඳයි කියලා ඔබට හිතෙන්නේ?
0: IT පැත්ත නම් අසංක අනිවාර්යයෙන්ම AI assisted, AI enabled level එකේ දෙයක්. ඒ කියන්නේ AI නැතුව කරන කිසිම රස්සාවක් ඉස්සරහට එන්නේ නැහැ. එතකොට AI එක blend වෙලා යන එකක් තමයි අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒ වගේම ওই සයිබර් සිකියුරිටි කියන්නේ හොඳ පැත්තක්. ඒ data science කියන්නේ හොඳ පැත්තක්. ඒ වගේ පැතිවල තාම ඉඩකඩ හොයාගන්න පුළුවන්. ඒ වගේ පැත්තර තමයි ඇත්තටම ફોકસ කරන්න ඕන. එහෙම නැත්නම් නිකන් අපි මුළු ලෝකෙම ගත්තොත් එහෙම මුළු ලෝකෙම තියෙන ඉන්ඩස්ට්‍රීස්ලින් ගත්තොත්ම ෆිසිකල් දැන් හිතන්න ඔය නිකන් නර්සින් වගේ එකක් ඒ වගේවා දිගටම තියෙනවා මොකද ඒක ෆිසිකල් නේ ඒක මේ රොබෝ කෙනෙක්ට ඇවිල්ලා කරන්න පුළුවන් තත්ත්වයක් වෙන තව සෑහෙන කාලයක් යයි කියලා මං හිතනවා ඉතින්
9: ඒකේ අර මේ මේ මානුෂීය කැලල නේ
0: ඒ කැලල නේ එතකොට මේ ෆිසිකල් පැත්තට තියෙන ඒවා තමයි පොඩ්ඩක් ඉල්ලුමෙන්නේ ඉස්සරහට ඩිජිටල් පැත්තට තියෙන වර්ක් ෆෝස් එක අනිවාර්යෙන් අඩු වෙනවා ෆිසිකල් පැත්තේ තියෙන රස්සාවල් වලට තමයි ඉල්ලුම ඇත්තටම වැඩි වෙන්නේ දැන් උගල බැලුවොත් එහෙම ලංකාවෙන් පිටරට යන්න ඒ කියන්නේ වීසා ගන්න එහෙම ඒ කියන්නේ එහෙ පිටරට යන්න වීසා ඕපන් වෙන ප්‍රවණතාවය වැඩි වෙන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියල් රස්සාවල් වලට නැතු IT වලට ටිකක් අඩු වෙලා තියෙනවා දැන් බට් ඔය ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිෂන් ඉලෙක්ට්‍රොනික්ස් අන්න ඒ වගේ වට තියෙන ඉල්ලුම අඩු වෙලා නැතම්
9: වැටුප පරාසයන් සම්බන්ධයෙන් ඉස්සර අපි දන්න දේ තමයි යා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් හොඳ වැටුපක් ගන්නවා. එයා මේ ඉහළ තලයේ ඉන්නවා. හැබැයි අපිට දැන් ආරංචි වෙන කාරණා තමයි විශේෂයෙන් මැද පෙරදිග රටවල් වලින් එහෙම අපිට දැනගන්න හම්බෙන්නේ ලංකාවට වඩා ඉන්දියාව, පාකිස්තානය, ෆිලිපීන් වගේ මේ අයට වැඩි අවස්ථාවන් ලැබෙනවා. ඔවුන් ඊටාම අඩු මුදලකට හොඳ සර්විස් එකක් දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් ලෝකයේ අනෙකුත් රටවල් එක ගැද්දි IT ෆීල්ඩ් එකේදී ලංකාවට මේ ඔය ජොබ් සම්බන්ධයෙන් ගත්තොත් තියෙන ඉඩකඩ අඩු වෙලා තියෙනවාද? ඒ කියන්නේ අනිත් රටවල් වලින් අපිට වඩා වැඩි ප්‍රමාණයක් ඕන් බඳවා ගැනීම හිම කරනවද සාමාන්‍යයෙන්?
0: ඒක ඇත්තටම වෙලා තියෙන මෙන්න මේ විදියට. ඒ කියන්නේ අපි දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාව ඉතා විශාල රටක්. ඉතා විශාල IT වර්ක් ෆෝස් එකක් හැම අවුරුද්දකම වාගේ එළියට එනවා. එතකොට ඉන්දියාවේ කට්ටිය ගොඩාක් ලෝකේ ඒ කියන්නේ යුරෝපියන් වෙන්න පුළුවන්, ඇමරිකන් වෙන්න පුළුවන්, ලොකු සමාගම්වල ලොකු ඉහළ තනතුරවල ඒගොල්ලෝ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ රෙක්‍රූට්මන්ට්ස් කරද්දී ඒගොල්ලන් වැඩි ප්‍රවණතාවයක් දෙනවා. ඉතින් ඔබ්වියස්ලි ඒගොල්ලන්ගේ කට්ටියට ඒක එක දෙයක්. ඒ අරෙන්න දැන් අපි ලංකාවේ ජොබ් එකක් දැම්මොත් එහෙම ඉන්දියාවේ CVs අනිවාර්යෙන් 50ක් විතර එනවා අපිට.
9: ලංකාවටත් එනවා.
0: ඔව් ඔව්. ඊට පස්සේ දැන් අපි ඒකතර කියනවා මේක ලංකාවේ කට්ටියට විතරයි මේ ජොබ් එක ඇත්තටම ඕපන් කිව්වම ඒගොල්ලන් කියනවා දැන් මම ලංකාවට එන්නම් කියලා. ඉතින් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා මේ IT පැත්ත නම් ටිකක් අන්නේ එහෙම ලෙවල් එකක තියෙන. ඉතින් IT කරනවා නම් පොඩක් මං කියන්නේ IT තව ඉවෝල්ව් වෙන්න ඕන, ලංකාවේ වර්ක් ෆෝස් එක තව වැඩි වෙන්න ඕන. බට් මේ AI එක ට්‍රෙන්ඩ් එක මෙන්න මේ තත්ත්වෙ තියෙන. ඉතින් ඔයගොල්ලන් IT ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම AI assisted, AI enabled, AI එක යන IT සම්බන්ධ දෙයක් කරන්න අනිවාර්යයෙන්ම. එතකොට තමයි ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
12: අපි තවදුරටත් මේ ගැන කතා කරමු. මුචි විරාමයක් අරගෙන විරාමයට යන කලින් අපිට මුචි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න.
9: අනිල් මේ හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවට රින්ගගෙන කඩිමුඩියේ හීනවලට කොටු කපලා දවසේ වේදමට කීයක් හරි හොයාගන්න ට්‍රයි කරපු ගොඩක් අය ඉන්නවා. ඒ අයට තමයි මේ සුපිරි පණිවිඩයේ සුපිරි අවස්ථාව. දිනන්න පහසුම දිනන අවස්ථාව වැඩිම දවසේ වේදමට කියාපු ලොතරැය තමයි NLP අද සම්පත ලොතරැය. ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් හම්බෙනවා. අංක අග සිට මුලට පිළිවෙලට ගලපගෙන අංක දෙකක් ගලපගත්තොත් රුපියල් 1000ක්, අංක තුනක් ගලපගත්තොත් අංක රුපියල් 4000ක්, අංක හතරක් සහිත කොටු පෙළිය ගලපගත්තොත් රුපියල් 50000ක් දිනාගන්න පුළුවන්. ඉංග්‍රීසි අක්ෂරයයි අංක 4යි සහිත කොටු පෙළිය ගලපගෙන 250000ක් දිනා ගන්න පුළුවන්. ඉතින් දිනන්න අවස්ථා පහක්ම දින මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසැකවම සල්ලි තමයි. මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ නුදේ 9යි විනාඩි 45යි.
13: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
14: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
15: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
16: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
17: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: I'm going to live a new green life.
1: Satyagi Lakhada.
2: හොරෙන් හොරෙන් ලොතරැයි කූඩුවේ කඩිමුඩියේ හීන් නූලට කොටු කපල දවසි වේදමට කියක්කරේ හොයාගන්න ට්‍රයි කරපු අයට ඔන්න සුපිරි චාන්ස් එකක් තියෙනවා. දිනන්න පහසුම දිනන්න අවස්ථාව වැඩිම දවසේ වේදමට කියාපු ලොතරැයි NLB අද සම්පත ලොතරැයි ඉංග්‍රීසි අක්ෂරයට රුපියල් 80ක් අග සිට මුලට අංක ගැලපීමෙන් අංක දෙකක් සහිත කොටු පෙළියට රුපියල් 1000ක්, අංක තුනක් සහිත කොටු පෙළියට රුපියල් 4000ක්, අංක හතරක් සහිත කොටු පෙළියට රුපියල් 50000ක් වගේම ඉංග්‍රීසි අක්ෂරයයි අංක හතරක් සහිත කොටු පෙළිය ගලපලා රුපියල් 250000ක් ඔබට දිනන්න පුළුවන්. දිනන අවස්ථා පහක්ම තියෙන මහ ප්‍රාණ නැති දිනන්න පහසුම ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගත්තොත් නිසැක සල්ලි තමයි. අවවාදයයි වහා ජයග්‍රහණය කරන සුළුයි.
3: අපි කුමුදු බණ්ඩාරගේ මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ අවසාන මිනිත්තු කිහිපය මේ කතා බහේ. කුමුදු මහත්තය, දැන් මේ මට තියෙන ප්‍රශ්නේ තමයි අපි ජීවිතේ විඳින්න ඕනේ කියලානේ මේ කතාව පටන් ගත්තේ. ජීවිතේ විඳිනවා කියලා කියන්නේ අපි දැකපු හීනේ අපිට තිබුණු බලාපොරොත්තුව සක්සස් කරගන්නවා කියන එක. වර්තමාන වෙනකොට ජීවිතේ සක්සස් කියලා කියන්න මොකක්ද තියෙන නිර්ණායක? අපි සක්සස් වුණා කියන තැන අපි තේරුම් ගන්නෙ කොහොමද?
4: ඔතන මුලින්ම කියන්න ඕන තමන්ගේ ජීවිතේ සක්සස්ෆුල්ද කියලා තීරණය කරන්න ඕන වටේ ඉන්න අහල පහල ඉන්න වාගේ ආලෝ නෑදෑයෝ එහා පැත්තේ ගෙදර ඉන්න අසල්වාසීන් නෙවෙයි තමන්. ඒකින්ද තමන්ගේ සක්සස් එක තමන් නිර්ණායකය හදාගන්න. ඒක හැමෝටම ඉන්ඩිවිජුවල් දැනන්නේ. තමන්ගේ සක්සස් එක කියන්නේ තමන් හොඳට ජීවත් වෙන එක, තමන් සතුටින් ජීවත් වෙන එක, තමන් ඒ තමන්ගේ දේවල් කරගෙන, තමන්ගේ පවුලේ තමන්ගේ ළමයින්ගේ දේවල් කරගෙන ලෝකයට සමාජයට වැඩක් කරන තත්ත්වයක් තියෙනවා නම් ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්, හොඳ සක්සස් එකක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. හැබැයි ඒක අනිත් කට්ටියකින් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් කට්ටියකින් තමන්ගේ සක්සස් එක මනින්න ගියොත් තමයි ඔයා ආයෙත් වරද්ද ගන්න.
3: ජීවිතේ අපිට මේ තියෙනවනේ එක එක බලාපොරොත්තු ටිකක්. මට ඕනේ සතුටින් ඉන්න, එහෙම නැත්නම් මට ඕනේ ජීවිතේ එන්ජොය් කරන්න. මේකට හොඳ පුරුදු ටිකක් මොනවා හරි තියෙනවා, පොඩි ටිප්ස් ටිකක් අපිට දෙන්න බුණද? මෙන්න මෙහෙම කළොත් නම් ඔයාලට සතුටින් ඉන්න පුළුවන්.
2: සතුට හොයාගන්න සරල ක්‍රම ටිකක් ප්‍රයෝජනා කරන්න පුළුවන්ද?
4: ඔව්, ඇත්තටම සතුට කියන්නේ ඉතින් දැන් රනිල්ගේ සතුට වෙන්න පුළුවන් පොතක් කියවන එක හරි, ෆිල්ම් එකක් බලන එක හරි, සින්දුවක් අහන එක හරි. ඒතර මත්සංකේ සතුට වෙන්න පුළුවන් කොයි හරි ට්‍රිප් එකක් යන එක හරි, කොයි හරි භාවනාව කරන එක හරි, යම් කිසි වෙනත් දෙයක්. ඉතින් ඒක හැම කෙනාටම පොදු නැහැ, හැම කෙනාටම වෙනස් වෙනවා. ඉතින් තමන් කැමති දේ තමන් හොයාගන්න ඕනේ. ඒක තමන්ගේ හොබි එකක් බවට පත් කරගන්න. එතකොට තමන් හැම වෙලේම බලන්න ඒ තමන් කැමති දේ හැම දවසකතෙම ඒ කැමති දෙයක් සම්බන්ධයෙන් ඔයාලට කාලයක් ගත කරන්න පුළුවන්ද කියන එක. ඒක ඇවිල්ලා එතකොට මූලිකවම වාසතුටටපත් වෙන කාරණයක් නම් ඉතින් ඔයාලට හැමදාම ඒ වෙනුවෙන් ඔයාලට කාලයක් ගත කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ දීර්ඝ කාලීන සතුටට හේතු වෙනවා. අනිත් එක දෙවෙනි දේ තමයි තමන්ගේ වර්ක් ලිමිට් සියාගන්න එක. ඒ කියන්නේ තමන් රස්සාවක් කරනවා වෙන්න පුළුවන්, මොකක් හරි අපි ආදායමක් කරගන්න බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයගේ වර්ක් ලිමිට්ස් තියාගන්න. වර්ක් ලිමිට්ස් කියන්නේ එන්ලස්ලි, ඒ කියන්නේ නිමක් නැතුව ඒ දේ කරන්න එපා. ඔයගේ රස්සාවේ ප්‍රශ්න ගෙදර ගේන්න එපා. ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒක පැය 24ම කරන්න යන්න එපා. ඒක කරන්න සීමාවක් තියාගන්න. ඒ සීමාව ඇතුළේ ඒක කරලා ඊටු ඇත්තටම කිව්වොත් පැය 24 බෙදා ගන්න ඕන. අපි නිදා ගන්න පැයටක් තියෙනවා, ඊටු පැයටක් වැඩ කරන්න තියෙනවා, ඊටු පැයට තමයි අපිට හැම දෙයක්ම තියෙන්නේ නේද? ඉතින් එතකොට ඒ විදිහට බෙදාගෙන කටයුතු කරන්න ඒකත් එක හේතුවක්. තුන්වෙනි එක තමයි ඔය ප්ලෑනින් කියන දේ. ප්ලෑනින් කියන එක අපිට කොටස් කීපයකට කඩන්න පුළුවන්. ලයිෆ් ප්ලෑනින්. ලයිෆ් ප්ලෑනින් කියන්නේ තමන්ට ගෝල් එකක් තියෙන්න පුළුවන්, එම් එකක් තියෙන්න පුළුවන්, තමන් අවුරුදු පහකින් කොතනද ඉන්න ඕන කියලා. ඒක ඊට පස්සේ පොඩි කැරිය වලට කඩාගෙන අවුරුද්දක් ඇතුළත මොනවද කරන්න ඕනේ, ඊට පස්සේ අවුරුද්දක් පොඩි කැරිය වලට කඩාගෙන මාස 6ක් 3ක් ඇතුළත මොනවද කරන්න ඕනේ කියලා බලලා ඒ වෙනුවෙන් කටයුතු කරන එක සහ ඒක ප්‍රෝග්‍රෙස් එක අපි සතියකට සැරයක් මාසයකට සැරයක්වත් බලන්න ඕනේ. අපි ඇත්තටම මේ ටාගට්ස් හිට කරනවාද කියලා. එහෙම නැත්නම් එතෙන් දෙන්න බෑ. ඒකම ෆයිනෑන්ෂල් ප්ලෑනින්. ඉතාම වැදගත් ඕන කෙනෙක්ගේ ජීවිතයට. මොකද මූලිකම දෙයන්නේ මුදල් කියන්නේ. මුදල් නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. අපි කොච්චර කතා කරත් එතකොට තමන්ට එන ආදායමෙන් කොහොමද මාසේ ගත කරන්නේ ජීවත් වෙන්නේ තමන්ගේ ඉස්සරහට රිටයර්මන්ට් එකකට විශ්‍රාම ජීවිතයකට ප්ලෑන් කරන්නේ කොහොමද කියන දේවල් කටයුතු කරන්න ඕන. ඔය වගේ හොඳ පුරුදු ටිකක් තිබ්බනම් ඕගලන්න සතුටින් ඉන්න පුළුවන් හැමදාම. නැතුව විශ්‍රාම දිවියට ගත වෙන්න පටන් ගත්තම නෙවෙයි.
2: ඔබගේ අවසාන කාරණය live life daily, ජීවිතේ හැම දවසක්ම ජීවත් වෙන්න කියන තියරි එක ඔබතුමා කියන්නේ නේද? මේ මේ මේක තමයි අවසානේ සරලවම ඔයා අද ඉඳලා පටන් ගන්න ඕන වැඩේ. අද ජීවත් වෙන්න.
4: අනිවාර්යෙන්ම අද ජීවත් වෙන්න. ඒක රායි හෙටක් වෙනුවෙන් බලන් ඉන්න බෑ. එපා මොකද හෙටව ජීවත් වෙයි දන්නේ නැහැ. හෙටව නැගිටි නැත්තම්
2: මේ කියන්නේ හෙටට ඉතුරු කරන්න එපා කියලා නෙවෙයි.
4: නෑ නෑ හෙටට ඉතුරු කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. හෙටට ඉතුරු කරන්න ඕන අනිවාර්යෙන්ම. බට් අදත් ජීවත් වෙන්න හෙටට ඉතුරු කරන්න. එතකොට ඔයා ඉතුරු කරන දේ ඔයාට බැරි වෙලාත් හෙට උදේ නැගිටි නැත්තම් ඔයාගේ කෙනෙක්
2: හරි
4: ඉතුරු වෙයි. ඒක ඒක ගැන හිතන්න එපා. හෙට වෙනුවෙන් ප්ලෑන් කරන්න. හැබැයි අද ජීවත් වෙන්න.
2: බොහොම ස්තුතියි.
3: මේ මේ යන සිස්ටම් එකදල මේක මේ බෙහෙලුවට hina වෙන්න කියන එක නෙමෙයි. හෙට මැරෙනවා නම් ඒකටත් සූදානම් වෙලා අද හම්බ කරලා දෙන්න ඕනේ.
4: අනිවාර්යයෙන්ම නැත්තම් මේ ඒ කටයුතු කරගන්නත් බැරි වෙනවා.
3: ඒ නිසා අපි මේ ජීවිතේ දැකපු හීන ටික අවසානයේ තිබුණේ සතුට විතරයි. අපි මේ හැමදේම කරන්නේ අපේ සතුට වෙනුවෙන්. හැබැයි සමහර තැන්වල අපි සතුට කියලා අපිට දුක හිතෙන ගොඩක් දේවල් කළා. ඒක ඒ වෙලාවේ සතුටක් වුණාට පසු කාලීනව අපිට දුකක් වුණා. ඒ හැමදේම පැත්තකින් දියලා ඩිජිටල් ලෝකයක් ඇතුලේ ඇනලොග් සතුට හොයාගන්න කොහොමද කියලා අපි කතා කළේ. මේ ගෞරවනීය ආරාධනාව පිළිගත්තාට ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්මයාට පුමුත් සුදි
2: මේ
3: වටිනා කාලය අපි වෙනුවෙන් කැප කළා.
2: ප්‍රශ්නයක් ඇහුවනේ අඹගෙඩි පහට මොකද උනේ කියලා. ළමයි පස්සෙලාට අඹගෙඩි පහ බෙදා දෙන්නේ. පළවෙනි හතරලමමයි හතර දෙන්නට බෙදලා දීලා පස්වෙනි අඹය අඹ කූඩේ තියෙද්දිම පස්වෙනියට බෙදලා දෙන එක. මේක මුලින්ම හරි උත්තරේ කිව්වේ මත්තේගොඩ නිරෝෂා. නිරෝෂා ඔයාට සුබ පතන ගමන්. අනිත් මැසේජ් කරපු ඔක්කොටම ස්තුතියි කියන ගමන් ඔන්න අපි අදට යන්න හදන්නේ සයිබර්ජෙන් තුලින්.
3: එබැවින් අපිට සමුගෙන යන අවසරයි. මම මදුෂංක.
2: මම රනිල්.

0: ලක්කන්ඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. දනඩ තහනය නතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් තවමත් වන්දබමෙන් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජලකලමනාකරණ අංශ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හෙරත් මහතා සඳහන් කළේ මෙම ජලාශවල වන් දොරටු විවෘත කර ඇති බවයි. ඒ ජලාශවලින් ජලය මුදා හැරෙන ගංගාශ්‍රිත ජනතාව සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දෙමින්
4: පරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමන බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් මෙම වාන් දමන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරබැව මහවිලච්ඡේ යාන්ුවේ ජලාශද, බදුළු දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව ජලාශද, කුරුණෑක දිස්ත්‍රික්කයේ අඹකොළවැව උස්කල සීමලංගමු මැදියාය මාගල්ල සහ දෙදිරුවේ ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වැමැඩිල ජලාශද, දිස්ත්‍රික්කයේ හඳපානගල සහ අලිකොටාර ජලාශද, උත්තරම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය සහ තබ්බෝ ජලාශද, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද පවතින අතර වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, අංගමුව, බසවක්කුළුම සහ තිසාවැවද, බදුළු දිස්ත්‍රික්කයේ බෝඹුරුවැල්ල ජලාශයද, වවුනියා දිස්ත්‍රික්කයේ මර්තමඩු සහ මූන්දන්කුළුම් ජලාශද, මොණරාග දිස්ත්‍රික්කයේ සද්ධාතිස්ස සහ මාලිපොත ජලාශද පවතිනවා. විශේෂයෙන් මේ වන විට මෙම ජලාශවල වාන් ගොතු විවෘත කිරීමේ ප්‍රමාණයන් සහ වාන් දැමීමේ ප්‍රමාණයන් සාපේක්ෂ වශයෙන් අඩුවීමක් නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ එම ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය මත මෙම වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශවට සහ එම ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ නිවේදන සහ එම ගංගාවල ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
0: පවතින වර්ෂා තත්ත්වයත් සමග ඉදිරි කාලයට අවශ්‍ය ජලය වාරි ජලාශවල රඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි HMPSD හෙරත් මහතා සඳහන් කළේ. ඒ දැනට පවතින වාරි ජලය අරපිරිබැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටිමින්
4: පසුගිය දින කීපය තුළ බොහෝ ගංගා ද්‍රෝණිවලට වර්ෂාපතනය සහිත කාලගුණයක් පැවතුනත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ප්‍රමාණයෙන් මේ වන විට 72%කට ආසන්න ප්‍රමාණයක් පමණයි ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක්ද, මඩකලප දිස්ත්‍රික්කයේ 65%කට ආසන්න ප්‍රමාණයක් පමණයි මේ වන විට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. එබැවින් විශේෂයෙන් මේ වන විට යලකන්නේ ආරම්භ කර ඇති සියලුම වාරි ජලාශවල ජල අර්පිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වන අතර වර්ෂා සහිත කාලගුණ තත්ත්වයන් යටදී මේ වර්ෂා ජලය භාවිතා කර වගා කටයුතු සිදු කර ගැනීම තුළින් ජලාශවලින් ලබා ගන්නා ජල ප්‍රමාණය අවම කරගත හැකි අතර එම ජල ප්‍රමාණය ඉදිරියේදී පානීය ජල අවශ්‍යතා, කාර්මික අවශ්‍යතා සහ තුන්වෙනි කන්නයකට අවශ්‍ය ජලය සඳහා රඳවා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එබැවින් විශේෂයෙන් මේ වන විට වගා කටයුතු කරන සියලුම වාරි ව්‍යාපාරවල ගොවි මහතුන් එම වගා බිම්වලට යම් වර්ෂාපතනයක් ලැබුණොත් එම වර්ෂාපතනය භාවිතා කර එම වගා කටයුතු සිදු කිරීම ඉතාමත් වැදගත්
3: වෙනවා.
0: චීන ජනාධිපති ෂී ජින්පිං ඇමරිකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ආරාධනිකට අනුව චීන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ චීන ජනාධිපතිවරයා ඇමරිකාවේ සංචාරය කරනු ඇති බවයි චීනයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ. චීනයේ සංචාරයක නිරත වූ ඇමරිකා ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික කරුණු කරනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයකට අනුවයි ඇමරිකා ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදු කර ඇත්තේ. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ 3 දින නිල සංචාරය අවසන් කරමින් චීනෙන් පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලා උදෑසන 10යි විනාඩි 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: NLP Hadahana. Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779

වෙලා උදසන 10යි විනාඩි 13යි දැන්. දැන් ඉතින් මේ වෙලාව ඉඳන් දවල් එක වෙනකන් ඔයාට පුළුවන් සතියක ලක්හඩෙන් මාත් එක්ක ඉන්න ලස්සන සින්දු අහන්නත් පුළුවන්, රටේ තොටේ පුංචි පුංචි විස්තර දැනගන්නත් පුළුවන්. වැසිබර කාලගුණයක් නේද? නේ? කඩින් කඩ වැසි ඇති වෙනවා නේද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට පොඩ්ඩක් ගියාම බලන්න පුළුවන් ඔයාලට කොහොමද වැස්ස ඇති වෙන්න තියෙන්නේ කියලා. එහෙමමයි කියලා නේද? ඒ විදිහටම වැස්ස ඇති වෙන්නේ නැහෙනි. ඒ නිසා පොඩ්ඩක් දැන් ගෙදරින් එළියට බහිද්දී කුඩයක් එහෙම දාගෙන යන්න. කුඩයක් දාගෙන යන්න. කුඩයක් දාගත්තරන් මදි. තව පොඩි ෂොපින් බෑග් එකක් දාගන්න. ඔයාගේ කුඩේ දාගන්න පුළුවන් වෙන්න. අර දිග කුඩේ නම් ඉතින් බෑග් එක දාගන්න බෑනේ. පුංචි කුඩයක් අරන් යනවා නම් ඔයා දාගන්න ෂොපින් බෑග් එකකුත් අමතක කරන්න එපා බෑග් එකකට. මොකද ඔයා දැන් කුඩේ ඉහෙලලා හරි ඊට පස්සේ ආයෙ ඔන්න වැස්සෙ තෙමෙනවා. ඊට පස්සේ ආයෙ කුඩේ අකුලලා බෑග් එකට දාගත්තේ ඔයාගේ බෑග් එකේ ඇතුළේ තියෙන ඒවා තෙමෙන්න පුළුවන්. නැත්තම් කුඩේ නිකන්ම අතේ අරන් යද්දි බස් එකට එහෙම නැගෙද්දි නේද? නැගගට පස්සේ බස් එකේ ඉන්න කට්ටියවත් තෙමෙනවා. සමහර වෙලාවට අර කුඩේ තියෙන වතුර බිඳුව වැඩිලා ඒ නිසා ෂොපින් බෑග් එකක් එහෙම දාගෙන යන්න අමතක කරන්නත් එපා. මං දැන් ඔන්න සතිය ගලක්කඩ පටන් ගද්දි මෙන්න මෙහෙම දෙයක් කියනවා ඔයාට. මොකක්ද දන්නවද? අපේ ජීවිතේ සමහර තැන් තියෙනවා මේ අපිට හිතාගන්න බෑ ඊළඟට මොකද්ද කරන්න කියලා. අපි ජීවිතේ මෙහෙම එක එක පාරවල් වලන යන්නේ. එක එක පාරවල් වල යද්දී අපිට ඊළඟ ලෙවල් එකට යන්න, ඊළඟ ලෙවල් එක අන්ලොක් කරගන්න සමහර වෙලාවට එක පාරක් නැහැ. සමහර වෙලාවට එක පාරක් නෙමෙයි, අපි පාරවල් කීයක් බැලුවත් එක පාරක්වත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා සමහර වෙලාවට අපිට ඉස්සරහට තියෙන්නේ අගලක්න, අපිට තියෙන ලොකු බාධකයක් නක්. අපි නැත්තම් හිතමු අපිට තියෙන ජල දුර්ගයක් කියලා. මොනවා හරි ඔන්න කැලේක මැදින් යනවා අපිට හම්බෙන්නේ ජල දුර්ගයක් නම් අපිට සිද්ධ වෙනවා අපි විසින්ම පොඩි පාලමක් හදාගන්න. අපේ ජීවිතේ පාලමක්, ජීවිතේට පාලම් මොකද? නැත්තම් අපි ඉස්සරහට යන්න, අපි ඊළඟ ලෙවල් එකට යන්න අපිට ටිකක් අමාරු වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න, තමන්ගේ ජීවිතේ රැන අභියෝග ජය ගන්න තමන්ටම පුළුවන් පාලමක් හදාගන්න. වෙලාව උදේ 10යි විනාඩි 16යි.

0: Music Garage with Kavi and Ravi.
1: නම් කාවේ හිට් සිංදු දෙක්ක අපේනෝ ඉනිදා උදේ 10ට.

දැයිතින් වෙලා උදේ 10:00 විනාඩි 24යි. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ මේ ඔගොල්ලෝ. කිව්වනේ ඉතින් දැන් ඔයාලට පුළුවන් දවල් එක වෙනකම් මාත් එක්ක සතියක ලක්කඩ මේ පැත්තෙන් අහගෙන ඉන්න. ලස්සන සින්දු අහන්නත් පුළුවන්. ඒත් එක්කම ඔය හෙට මෙහෙට යන ගමන් නේද කොහේ හරි යන ගමන් නම් ඉන්නේ සමහරව මේ නම් කම්මැලි කමට වැස්ස නේද? ටිකක් වැස්ස නිසා ගෙදෙට්ටත් වෙලා ඉන්නවා. කොහේ හරි යන්න ප්ලෑන් කරගත්තා. ආ මචං ඒක නම් කරන්න ඕනේ නැහැ වගේ හිතාගෙන ඉතින් ඉන්නවා. පොඩ්ඩක් වැස්සාහම් පොඩ්ඩක් කම්මැලිකමක් කියනවානේ නේද? ඉතින් කම්මැලිකම යන්නත් එක්ක ගෙදර නම් ඉන්නේ සතියක ලක්කඩ අහන්න පුළුවන්. ගෙදර විතරක් නෙමෙයි ඒවා කායිකේ යන ගමන් නම් කොහේ හරි යන ගමන් නම් ඉන්නේ. ඒත් පුළුවන් සතියක ලක්කඩ අහන්න 93.5 93.7. ඉතින් ඒත් එක්කම අහන්න විතරක් නෙමෙයි සතියක ලක්කඩ අහන ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. 0703 93.5 93.7 මෙසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. වෙලා උදේ 10:25.

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්ෂණ.

වෙලා උදසන 10:38 දැන් නේද? දැන් ඉතින් සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නේ නැහැ මුලින්ම. දැන් ගොඩක් වෙලා කියලා මම මෙසේජ් එකක් දාන්න කියලා. ඒ නිසා ගොඩක් කට්ටිය මෙසේජ් දාලා තියෙනවා. අපි බලමු. කවුද අපිට මෙසේජස් දාලා තියෙන්නේ කියලා. අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝනින්. කොහොමද ඔයාලට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම කොටිකාවත්තේ චන්දිම ආබේ ගුණවර්ධන. මෙහෙට හොඳටම වැස්සා අනේ කියලා දාලා තියෙනවා. අපිටත් වැස්සා අනේ. හරිද? වැස්ස කියලා ඉතින් අපි වැඩ නවත්තන්න බෑනේ නේද? අපි මීට අපේ වැඩ ටික ෂේප් එකේ කරගෙන යන්න ඕනේ. කුඩයක් එහෙම අරගෙන වැඩට යනවා නම් නේද? තව මෙසේජ් එකක් දාලා තිනවා ඩිලාන් නිරෝෂ් මෙසේජ් එකක් දාලා තිනේ හංවැල්ලෙන්. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා දාලා තිනවා. හරි අපි උපරිම උත්සාහ කරනවා ඔයාට මෙන්න මේ සින්දුව දෙන්න. මොටිවේෂන් ටෝක් එකක් අරගෙන ආපු ඔයාට සුබ උදෑසනක්. ජයග්‍රාහි දවසක් වේවා සිහත්. ලස්සන සෝන් එකක් ඕනේ මන් නෝරින් ප්‍රියංකා. Thank you Priyanka message එකට අපිට තව message එකක් දාලා තිනවා. Good morning. ලක්කඩ පැත්තට අදත් පුරුදු විදියටම ආවා. බෝයගඩ සුමන සුසන්ත ලසන්ත ටින්සලවත් ඇතුළු මේ ගොඩක් කට්ටිය එකතු කරගෙන කවුද message එක දාලා තින්නේ? මේ message එක දාලා තියෙන්නේ දාලා තින්නේ කෙනෙක් නම දාලා නැහැ. මුලින්ම දුන්නු සින්දුව සුපිරි ලස්සන ලස්සන සින්දුවක් අහන්න අපි ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා. චුට්ටක් පැහැදිලි මදි නේද මෙසේජ් එක? කමක් නැහැ. අපි ඉතින් මෙසේජ් එක කිව්වනේ. මොකද්ද මෙසේජ් එක දාගින්න? වහින්න එපා අපේ ගමට වහින එක යෝ නැ තැනට. ෂා. නිකන් නේද පොඩි මිසදසක් වගේ අකනිමද සින්දුවක කැලලද්ද මන්ද මේ දාලා තින්නේ. සරත් චන්ද්‍ර ඩයස් තමයි මෙසේජ් එක දාලා තින්නේ. හරි. ඉතින් ඔන්න ඔය කට්ටියත් එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දුවට. හරි ඉතින් මතක් කරන්න ඕනේ 0.7.3.93.5.93.7 මෙසේජ් එකක් දාන්න. වැස්සනේ කම්මැලිකම ඉන්නවා නම් සතිය කලක්කට අහන ගමන් මට WhatsApp එකට මෙසේජ් එකකුත් එවන්න. වෙලාව උදේ 10:46. Centigrade collaboration.

0: වෙලා උදෑසන 10යි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සතියක ලක්හ

වෙලා උදේ 10:52 දැන් සතියක ලක්ක රැහගෙන ඉන්නේ 93.5 93.7. ඉතින් දවල් එක වෙනකම් පුළුවන් ඔයාලට මාත් එක්ක ලස්සන සින්දු අහන්න. මෙසේජ් එකක් දාන්න තමත කරන්න එපා 0703 93.5 93.7. අද කවද්ද? අද මැයි මාසේ 16 නේද? පොඩ්ඩක් වැසි බර කාලගුණයක් තියෙන්නේ. කඩින් කඩ වැසි ඇති වෙනවා. අපිත් ඉතින් කඩින් කඩ තමයි වැඩට යන්නේ. එහෙමද? නෑනේ. කඩින් කඩ වැසි ඇති වුණාට අපි පොඩ්ඩක් වැඩට යන්න බෑ. මොකද අපි ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනේ. අපේ ජීවනපාය මාර්ගය කරගෙන යන්න ඕනේ. හරි. ඒක නෙමෙයි කතාව. දැන් මෙන්න මේකයි කතාව. මොකක්ද දන්නවද මේ කතාව ඉතින් මුලින්ම කියන්න තිබ්බ දෙයක්. හැබැයි දැන් කියන්න මට හිතුණා. අද මේ 16 නේ. අද තමයි ඒ කියන්නේ සාමයෙන් සාමයෙන් කියලා කියනවානේ. අපි අහනවානේ කට්ටිය. ඔයා ගේමද? ගේමින් නම් ගේම නැත්තම් සාමෙන් නම් සාම කියලා කියනවානේ. අන්න එහෙම අහනවානේ කට්ටිය නේ. සාමයෙන් එකල ජීවත් වීමේ ජාත්‍යන්තර දිනය තමයි අද මේ 16. හරිද? හැම අවුරුද්දෙම මේ 16 මෙන්න මේ දිනේ සමරනවා. UN එක තමයි මේ දිනේ නම් කරලා තින්නේ. ඇත්තරම මේක මේ ප්‍රකාශයටපත් කළා තින්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය. 2017 තමයි දෙසැම්බර් මාසෙදි මේක ප්‍රකාශයටපත් කළා තින්නේ. 2018 මේ 16 තමයි මේ දිනේ මුලින්ම සමරලා තින්නේ. දැන් මේකේ ප්‍රධාන අරමුණ මේන් පර්පස් එක වෙලා තියෙන්නේ ආගමික සංස්කෘතික ওই තියෙන සෙට් එක තියෙනවා අපි කියන මොනවාද ආගමික සංස්කෘතික ජාතික වෙනස්කම් මේ හැම එක කිසි දෙයක් නොසලකා එකිනෙකා කෙරෙහි ඉවසමින් සහයෝගිතාව එකිනෙකා එක්ක අන්තර්පුද්ගල සම්බන්ධතාව වැඩි දියුණු කරගෙන ජීවත් වෙන එක තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ තේමාව තමයි එකිනෙකා සමග අන්තර්පුද්ගල සම්බන්ධතාව ඇති කරගෙන සහයෝගිතාව සහ විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන එක. ඇත්තරම මේ දැන් අපිට ගොඩක් කාලවලට මේක වටිනවනේ නේද? ඇයි අපි සමහර වෙලාවට පොඩ්ඩක් කලකෝලාහල ඇති කරගන්න බලනවා සමහර තැන්වලදී. ඉස්කෝලේ වෙන්න පුළුවන්, ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්, කොහේ වුණත්. හරි. මොන තැනක වුණත් සමහර වෙලාවට අපි නේද කලකෝලාහල ඇති කරගන්න යන්න ඉඩ තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි ඉවසන එක නේද? ඉතින් ඔන්න ඉතින් මං අද දවසේ වැඩගත්කම කිව්ව ඔයාලට. එහෙනම් ඉතින් සාමෙන් ජීවත් වෙන්න ඕනේ හොඳේ. වෙලා උදේ 10:54.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වර්ෂාධික කාලගුණයේ හේතුවෙන් නිවාස 141කට අර්ධ හානි සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ ආපදා තත්ත්වය පිළිබඳ නැවතම වාර්තාව නිකුත් කරමින් පසුගිය දහවන දින සිට අද දක්වා කාලය තුළ ආපදා තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් පූර්ණ ලෙස හානියට පත් වුණා. අර්ධ හානි සිදු වූ වැඩිම නිවාස සංඛ්‍යාවක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. නිවාස ගණන 78ක්. ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයින් 499ක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි බලපෑමෙන් බස්නාහිර සබරගමුව මැදම වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. අහස වලාකුලින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඊශ්‍රායලයේ සමග ඇති කරගත් සාම ගිවිසුමට ලෙබනනයේ ප්‍රසාදය පළ කර තිබෙනවා. නාමික සටන් විරාමය අදින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් ඇමරිකා සාකච්ඡාවලින් පසු ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සාම ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කෙරුණා. ඒ සඳහා ලෙබනනයේ සිය කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ලෙබනනයේ නගර සහ ගම්මාන රැසකට ඊශ්‍රායලයේ පසුගිය පැය කිහිපයේදීත් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව 11 විනාඩි 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
6: සත්‍යයක ලක්ෂ

එකොළහයි විනාඩි නවයයි දැන් වෙලාව නේද? සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. දැන් ඉතින් මං කිව්වා මෙසේජ් එකක් දාන්න කියලා. එතකොට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න වෙනවා. මොකද මෙසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. නැත්තම් මේ කට්ටිය තරහ වෙන්න පුළුවන්. තව පුංචි කතාවකුත් තියෙනවා කියන්නේ. හරි. ඊටත් කලින් මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරලා ඉන්න. ඔන්න මෙසේජ් එකක් දාලා තියෙනවා අපිට. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? හයි, මම පිනිපා. පොළොන්නරුවේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඇත්තටම ඉංග්‍රීසියෙන් තමයි මෙසේජ් එක දාලා තින්නේ. ඔන්න මම ට්‍රාන්ස්ලේට් කරලම කියවුවා. හරිද? අද දවසේ අද 12 වෙනි උපන්දින සමරන ඇලියගොඩ බුලුගහපිටියේ අයජ විජේසූරියේ පුතාට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම උපන්දිනයක් වෙන්න කියලා එයාලගේ ෆැමිලිගේ ඔක්කොම ප්‍රාර්ථනා කරන උන් අපිත් ඉතින් විශ් කළා ඔයාලට හැපි බර්ත්ඩේ. හරි. කුලියාපිටිය කට්ටි මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මෙසේජ් එක දාලා තින්නේ? දිල්කා, දිස්නා, ක්‍රිෂානි, ශ්‍රියානි, මල්ලිකා, චන්දන ඇතුළු මේ සෙට් එක තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි. බලමු තව කවුද මෙසේජ් එකක් දාලා තින්නේ කියලා. තව මෙසේජ් එකක් දාලා තිනවා. ලක්හඬ රේඩියෝ ITN සූදාසනක් සින්දුවක් දෙන්න. හලාවත පැට්‍රික් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. බලමු අපිට තව නෝමල් මෙසේජස් වගේකුත් ඇවිල්ලා තියෙනවා. කවුද දාලා තියෙන්නේ? නිදුකින් සම සුවපත් වේවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. සිහත්, මම ඔයාව අහගෙන ඉන්නවා. රත්නපුරේ ඉරත්නි තමරා කුමාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඉතින් තැන්කියු මෙසේජ් එකක් දැම්මට තව මෙසේජ් එකක් උනනවා. මේ දැන් ආවේ සුබ දවසක් සින්දුවකට මාමත් එකතු කරගන්න. කෑගල්ලේ මීදෙනියේ උපනන්ද තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු නේද තව සින්දුවකට. මේ පැයේ අපේ පළවෙනි ටෝක් එකෙන් පස්සේ පළවෙනි සින්දුව. වෙලාව 11:11.

0: 11 විනාඩි 22යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: රටට වග කියන්නේ

11 විනාඩි 24යි දැන් වෙලාව. අද කවද්ද? අද මැයි මාසේ 16. හරි. තව දවස් 229ක් වගේ තමයි තියෙන්නේ අපේ මේ අවුරුද්ද ඉවර වෙන්න. මේ බලන්නකො දවස් ගාණෙන් කිව්වට පස්සේ නිකන් නේද පොඩ්ඩක් අඩුයි වගේ නේද? නෑ නෑ නෑ. අර කලින් වගේම කලින් අවුරුද්දේ මේ මාසේ වෙද්දි තිබුණ දවස් ගාන ඉස්සරහට තියෙනවා. හරිද? අර නිකන් දවස් 200 ගානයි කිව්වට පස්සේ කට්ටියට නිකන් අයියෝ දවස් 200 ගානයි තියෙන්නේ. මොකද කරන්නේ? වැඩට ඉවරක් නෑ. එහෙම තේනවනේ. නෑ නෑ. කාලේ තියෙනවා. අපේ කාලේ මැනේජ් කරගෙන හොඳ කලවණාකරණයකින් යුතුව වැඩ කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. හරි. දවස් 200 ගානම තියෙනවා. අද මේ 16. හරි. ඔන්න අද දවසේ තව විශේෂත්වයක් තමයි අද ලෝක ආලෝක දිනේ.

ජාත්‍යන්තර ආලෝක දෙන ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ලයිට් හරි කියනවනේ කට්ටිය ඔයා තමයි මගේ ජීවිතයේ ආලෝකේ එහෙම කියනවා නේද කවුරු හරි ඔයාට කියලා දිනවද එහෙම මේ ඔයා තමයි මගේ ජීවිතයේ ආලෝකේ ඔයා තමයි මාව එළිය කරේ එහෙම කියනවා නේද සිංදු එහෙමත් ගොඩක් තියෙනවා මේ ගැනනේ ඔයා මාව එළිය කරා අර මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා ගොඩාක් තියෙනවා හරි ඔයාගේ ඇස් දෙකේ එළියෙන් තමයි මම පාර හොයාගෙන ගියේ ඔහොම කියලා කට්ටිය කියනවා නේද ඉතින් ඔයාට ඔයගොල්ලෝ රැවටුණාද හරි රැවටුණාද නැත්තම් විශ්වාස කළාද දැන් ඒක නෙමෙයි කතාව ආලෝක ජාත්‍යන්තර ආලෝක දිනේ තමයි අද මේ දාසය මේ යුනෙස්කෝ එක තමයි මේක නම් කරලා තියෙන්නේ මේ දාසයට හේතුව තමයි මේක නම් කරලා තියෙන හේතුව මේ දාසය තෝරගෙන තියෙන්නේ ඔය මේ දාසය වෙනදා භෞතික විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා මේ ඉංජිනේර කෙනෙක් මේ ඇත්තරම තියඩෝ මයිමන් කියලා මෙයා ලෝකේ ප්‍රථම පළමු වරට සාර්ථකව ලේසර් තාක්ෂණික ක්‍රියාකාරීත්වය මේ හරියටම සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ දාසය මේ නම් කළා දෙන්නේ ජාත්‍යන්තර ආලෝක දිනය කියලා. දැන් මේ ඇත්තරම මේකේ තේරුම සහ තේමාව ගත්තට පස්සේ ගොඩක් වෙලාවට හිතනවා ආලෝකය මොකටද? මොකටද? ඈ වඳින්නද? නෑ නෑ ආලෝක සුනගය නෙවෙයි යන්නේ මේ ආලෝකය. හරිද? එතකොට මේ දැන් ඇත්තරම ආලෝකයේ ආශ්‍රයන්නේ ඇයි? දැන් ආලෝකේ නැත්තම් ඔයාලට මෙහෙම ඉන්න පුළුවන්ද මොන හරි දෙයක් දිහා බලලා? බෑ. හරිද? සූර්යාගෙන් එන ආලෝක කිරණ අපේ ඇඟේ වැදිලා තව කෙනෙක්ගේ ඇහැට ගියාට පස්සේ තමයි ඔයාට මේ මිනිස්සයව පේන්නේ. හරිද? ඔන්න ඔක තමයි තත්ත්වේ. නැත්තම් ඔයා ඉන්න මොන හරි රූම් එකක ඔයා ඔෆිස් එකේ ඉන්නේ, ගෙදරන ඉන්නවා, ගෙදර දාලා තියෙන ලයිට් එක. හරි? ලයිට් එක නෙමෙයි, ලයිට් බල්බ් එක. හරි, ලයිට් බල්බ් එක ස්විච් ඕන් නම් කරලා තියෙනවා. එතකොට ඒකෙන් එන ආලෝක කිරණ ඔයාගේ අම්මගේ ඇඟේ වැදිලා ඊට පස්සේ ඔයාගේ ඇහැට ආවට පස්සේ තමයි ඔයාට අම්මව පේන්නේ. හරිද? ඒ නිසා ආලෝකය මේ මොකටද කියලා අහන්න එපා. කට්ටි ඇහුවනේ ඔක්සිජන් මොකද කරන්නේ කන්නද කියලා වගේ. ආලෝකය කන්නද නෙමෙයි, ආලෝකය අපිට බලන්න අපේ මේ ඇහැට අපේ දෘෂ්ටි පතේ තෝරගන්න. ඒ කියන්නේ අපේ දෘෂ්ටි විතානේ හරහා මේ අපි බලන දේවල් ගොඩක් දේවල් අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ ආලෝකය. ආලෝකයෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොනවද දන්නවද? ගොඩක් කාලවලට ආලෝකයෙන් කරන්න පුළුවන් ඔය වෛද්‍ය ක්ෂේත්‍රයේ එහෙම නේද? රෝග විනිශ්චය කරන්න, ඔය එන්ඩොස්කෝපී, ලේසර් සැත්කම් මේ වගේ දේවල් සඳහා ආලෝකය ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව ඔන්න ෆයිබර් ඔප්ටික්ස් තියෙනවානේ. කමියුනිකේෂන් සංවේදනය සඳහාත් ඔය අපේ ආලෝකය අවශ්‍ය වෙනවා. නැත්තම් ඉතින් අපි ඉඳලා හමාරයි නේද? සිග්නලුත් නැහැනේ වැස්ස දවස් වලට. වයිෆයි තමයි අපේ ජීවිතේනේ. එතකොට ඔන්න ෆයිබර් ඔප්ටික්ස් නැත්තම් මල කෙලියයි. හරිද? තව ඉතින් තියෙනවා මේ ගොඩක් දේවල්. සූර්ය බලශක්තිය අමතක කරන්න බෑනේ නේද? එතකොට අපිට පුනර්ජනනීය බලශක්තිය තමයි සූර්ය ශක්තිය කියන්නේ. එක එක දේවල් කරගන්න පුළුවන්. තාප ශක්තිය, සූර්ය ශක්තිය අපිට තාප ශක්තිය විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. ධ්වනි ශක්තිය, ආලෝක ශක්තිය මේ හැම එකක් විදිහටම පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින් ආලෝකයෙන් තියෙන ප්‍රයෝජන ඔන්න ඕවා. හරි. ඉතින් ආලෝකයට ආදරේ කරන්න. හරිද? ඔයත් කවදා හරි තව කෙනෙක්ගේ ජීවිතයට ආලෝකයක් වෙන්න. වෙලාව 11:00 AM.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් සින්දු දෙක්ක අපේ ඉනිදා උදේ 10ට.

11 විනාඩි 45 දැන් වෙලාව. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ 93.5 93.7. ඉතින් තාමත් මට මෙසේජ් එකක් දැම්මේ නැත්තම් 07.03 93.5 94 මෙසේජ් එකක් දාන්න පුළුවන්. මෙසේජ් එකක් දාලා වෙලාවේ වැසිබර කාලගුණේ ගෙදරින්දම් මොකද කරන්නේ? හරි එහෙම නැත්තම් කොහේ හරි යනවද? මොනවද විස්තර කියලා ඉතින් අපිටත් කියන්න. අපිත් කැමති දැනගන්න නේද අපේ ඔඩියන්ස් එක, අපේ ආදරණීය ඔඩියන්ස් එක මොකද කරන්නේ කියලා දැනගන්න අපිත් කැමති. හරි ඉතින් ඒත් එක්කම අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න බැයි නේද? මෙසේජ් එකක් දාන්න කිව්වට කට්ටිය කියයි කෝ ඉතින් කිව්වේ නෑනේ මගේ නම එහෙම කියයි. හරි ඔන්න ඒ නිසා තමයි මෙසේජ් කියන්න යන්නේ. ගුඩ් මෝර්නින් යටියන්තොට හොරන්තල යටියන්තොට අපිත් ලක්ෂාන් රුක්ෂාන් පුබුදු කුමාරමල්ලි ජයම්පති සෙල්ලම අපිට හොඳ ලස්සන සින්දුවක් දෙන්නෝ කියලා මේ කට්ටිය මෙසේජ් එකක් දාලා තිනවා. හරි ඉතින් වාඩත් අපි දෙන්න ලස්සන සින්දුවක්. හයි හයි ලක්කඩ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරනවා, අපිත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මේ තුන් දෙනා? තුමුල පූර්ණිවාසිත මෙසේජ් එකක් දාලා තින්නේ. හරි තැන්කියු තුන් දෙනාටම. මෙසේජ් එකක් තව දෙකක් දාලා තිනවා. අනේ අම්මේ මෙසේජ් එකේ දිග. නෑ මේ කලින් මෙසේජ් එකක්. හරි කලින් වුණාට දැන් දාලා දෙන මෙසේජ් එකක්. මම ප්‍රියංගි දුව අශී එක්ක මේ වෙලාවේ ලක්කඩ අහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි ඉතින් අපි දෙනවා ලස්සන සින්දුවක් ඔයාටත්. හෙලෝ සිහත් අයියා, ගුඩ් මෝර්නින්. කොහොමද? මම මාතරේ දිලිනි. පවුලේ හැමෝමයි ඔයාවයි ආදරෙන් එකතු කරන් සින්දුවක් අහමු නේද? අහමු හාද කියලා අහලා තියෙනවා. අහමු හාද කියලා අහලා තියෙනවා. හානේ අහමු අහමු සින්දුවක් අහමු. හරිද? අපි ඉතින් කොහොමත් අපේ ඔඩියන්ස් එකට ලස්සන සින්දු දෙන්න අපි කැප වෙලා ඉන්නේ. හරිද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අපි කළුතර බෝඹුවල කට්ටියක් මෙසේජ් එක දාලා තියෙන්නේ. අයේෂා, පුෂ්පා, මල්ලිකා, නදී, ඉරේෂ ඇතුළු මේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි එහෙනම් ඉතින් මේ කට්ටිය එකතු කරගෙන අපි අහමු තව ලස්සන සින්දුවක්. වෙලාව 11:42.

0: настала. දිස්ත්‍රික් රැසකට මිලිමීටර 75ක තරමක තද වැසි. දිස්ත්‍රික් 13ක නාය මරතුරුඟ වීම අකණ්ඩව. වර්ෂාධික කාලගුණයේ නිවාස 141කට අර්ධ හානි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අගමැති හෙළි කරයි. ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය ළඟදීම පාර්ලිමේන්තුවට. වනවාසල දුම්රිය පිළිපැණිමෙන් 12 දෙනෙකුට තුවාල. ජලකන්නේට පොහොර තුග ඇතැයි පොහොර ලේකම් කාර්යාලය කියයි. චීන සංචාරයෙන් පසු ඇමරිකා ජනාධිපතිගෙන් තයිවානයට අනතුරු ඇඟවීමක්.
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්චන්ත. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. වර්ෂාධික කාලගුණයේ හේතුවෙන් නිවාස 141කට අර්ධහානි සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව නිකුත් කරමින් පසුගිය දහවන දින සිට අද දක්වා කාලය තුළ ආපදා තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ එක් දවසක් පූර්ණ ලෙස හානියට පත් වුණා. අර්ධ හානි සිදු වූ වැඩිම නිවාස සංඛ්‍යාවක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. නිවාස ගණන 78ක්. ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයින් 4099ක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වර්ෂාධික කාලගුණයත් සමග ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් තවමත් වන් දමමින් පවතින බව වර්මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ මෙම ජලාශවල වන් දොරටුද විවෘත කර ඇති බවයි. ඒ ජලාශවලින් ජලය මුදාහැරෙන ගංගා ආශ්‍රිත ජනතාව සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙමින්
2: පරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමන බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් මෙම වාන් දමන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරබැව මහවිලච්ඡේ යාන්ණුවේ ජලාශද, බදුළු දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව ජලාශද, කුරුණෑග දිස්ත්‍රික්කයේ අඹකොළවැව උස්කල සීමලංගමු මැදිය මාගල්ල සහ දෙදිරුවේ ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වැමැඩිල ජලාශද, මොණරාග දිස්ත්‍රික්කයේ හඳපානගල සහ අලිකොටාර ජලාශද, උත්තරම දිස්ත්‍රික්කයේ ඉංගිනිමිටිය සහ තබ්බෝ ජලාශද, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද පවතින අතර වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල අංගමුව බසවක්කුළුම සහ තිසාවැවද, බදුළු දිස්ත්‍රික්කයේ බෝඹුරුවැල්ල ජලාශයද, වවුනියා දිස්ත්‍රික්කයේ මරතමඩු සහ මූන්දන්කුළුම් ජලාශද, මොණරාග දිස්ත්‍රික්කයේ සද්දාතිස්ස සහ මාලිපොත ජලාශද පවතිනවා. විශේෂයෙන් මේ වන විට මෙම ජලාශවල වාන් ගොතු විවෘත කිරීමේ ප්‍රමාණයන් සහ වාන් දැමීමේ ප්‍රමාණයන් සාපේක්ෂ වශයෙන් අඩුවීමක් නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ එම ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය මත මෙම වාන් දොතු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශවට සහ එම ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව වාන් දොතු විවෘත කිරීම පිළිබඳ නිවේදන සහ එම ගංගාවල ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
0: පවතින වර්ෂා තත්ත්වයත් සමග ඉදිරි කාලයට අවශ්‍ය ජලය වාරි ජලාශවල රඳවා තබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි HMPSD හේරත් මහතා සඳහන් කළේ. ඒ දැනට පවතින වාරි ජලය අර්බිරි බැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටිමින්
2: පසුගිය දින කීපය තුළ බොහෝ ගංගා ද්‍රෝණිවලට වර්ෂාපතනය සහිත කාලගුණයක් පැවතුනත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ප්‍රමාණයෙන් මේ වන විට 72%කට ආසන්න ප්‍රමාණයක් පමණයි ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක්ද, මඩකළු දිස්ත්‍රික්කයේ 65%කට ආසන්න ප්‍රමාණයක් පමණයි මේ වන විට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. එබැවින් විශේෂයෙන් මේ වන විට යලකන්නේ ආරම්භ කර ඇති සියලුම වාරි ජලාශවල ජලය අර්පිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වන අතර වර්ෂා සහිත කාලගුණ තත්ත්වයන් යටදී එම වර්ෂා ජලය භාවිතා කර වගා කටයුතු සිදු කර ගැනීම තුළින් ජලාශවලින් ලබා ගන්නා ජල ප්‍රමාණය අවම කරගත හැකි අතර එම ජල ප්‍රමාණය ඉදිරියේදී පානීය ජල අවශ්‍යතා, කාර්මික අවශ්‍යතා සහ තුන්වෙනි කන්නයකට අවශ්‍ය ජලය සඳහා රඳවා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එබැවින් විශේෂයෙන් මේ වන විට වගා කටයුතු කරන සියලුම වාරි ව්‍යාපාරවල ගොවි මහතුන් එම වගා බිම්වලට යම් වර්ෂාපතනයක් ලැබුණොත් එම වර්ෂාපතනය භාවිතා කර එම වගා කටයුතු
0: දිස්ත්‍රික් 13ක් සඳහා නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ප්‍රාදේශීයකම් කොට්ටාෂ 28කට අදීර දෙක යටතේ අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා. කළුතර, රත්නපුර, කුරුණෑගල, කොළඹ, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්වල ප්‍රාදේශීයකම් කොට්ටාෂ 40කට අවධානයෙන් සිටින ලෙසටයි අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ. නායම් අනතුරැඟවීම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසද ජාතික ගොඩනැගිලි පරිශන සංවිධානය ජනතාවට දැනුම් දෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊ බලපෑමෙන් බස්නාහිර සබරකමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගල් හා මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. අහස වලාකුලින් බරව පවතින බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුතු කලගුණ විද්‍යාඥ සචින්දා ජයසේකර මහත්මිය ප්‍රකාශ කළා.
3: අද දින නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩුපීඩන කලාපය තවදුරටත් පවතිනවා. මේ පද්ධතියේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම අහස වලාකුලින් බරව පවතින අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක් පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව ඌව සහ නැගිනි පළාත්වල ස්ථාන ස්වල්පයක පසර එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවේ හැකියි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි ජනතාවට මතක් කර සිටිනවා.
0: සහ කම්පනය සහ පරිකල්පනය සහිත නිර්මාණශීලී නායකින් නිර්මාණය කර ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ 2024-2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍යවරයගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී ආචාර්ය හරිණි අමරසූරිය මේ අදහස් පළ කළා.
4: අධ්‍යාපන පරිවර්තනය හරහා අපි උත්සාහ කරන්නේ සමාජයට අවශ්‍ය වන හොඳ පරිකල්පනයක් තියෙන, සහකම්පනය තියෙන නේද, නායකත්වය තියෙන, සාමූහිකත්වය තියෙන, ඒ වගේම නිර්මාණශීලී පුරවැසියන් බිහි කරන්න තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. විභාග පාස් කරන එකම පමණක් නෙවෙයි, විභාග පාඩම් කළා විභාගත් පාස් වෙන්න ඕනේ. නමුත් ඒක විතරක් නැති, අර සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය සිද්ධ වෙන්න නම් අර මිනිස් සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න පුළුවන් ඒ ආකල්පමය වෙනසේ සංවේදී මිනිසා, ඒ දියුණු මිනිසා ගොඩනගන්නත් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් අපි උත්සාහ කරනවා. ඒකම තමයි අපි මේ සංස්කෘතික වැඩ කලාශේත්‍රයට අපි මේක කලාශේත්‍රයක් දියුණු කරමින් අපි බලාපොරොත්තු වෙන දේ.
0: ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. ඒ මාතර දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත මණ්ඩලයේ නිල විබඩ විවෘත කිරීම සහ මාතුට ව්‍යාපාරික සංග්‍රහ විල දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උත්සවය බැලිගමදී පැවැත්වුනේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. ඒදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා
5: දශමයක් මූදට ගිහිල්ලා බැලලා බලන්නේ ගොඩබිමේ තියෙන්නේ මීටර් 300ක සීමාව සම්පූර්ණ තියෙන්නේ ඛනිජ සම්පත් වලින්. ඉල්මනයිට්, රූටයිට්, සර්කෝන්, ටයිටේනියම් ඔක්කොම තියෙනවා. සල්ෆා තියෙනවා, සිලිකා තියෙනවා, ඩොලමයිට් තියෙනවා, මේ නෙළුවෙත් තියෙනවා, මේ මාතර පැත්තෙත් තියෙනවා, මේ කිරින්ද තියෙනවා. හැබැයි ඒවට ඔක්කොම භූමිය අත්පත් කරගෙන ඉන්නේ සමහර ඒවා රජයේ ඉඩම්, සමහර ඒවා පුජ්‍යලික ඉඩම්, ඔක්කොම අත්පත් කරගෙන ඉන්නේ කවුද? පිටරටවල් වලින් ආපු කම්පැනි දෙක තුනක්. දැන් අපි ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය හදලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා ලබන සති දෙකේදී පාර්ලිමේන්තුවට දානවා. මීට පස්සේ කිසිම ඛනිජ සම්පතක් ගවේෂණය කිරීම පෞද්ගලිකව අපි දෙන්නේ නැහැ. ඒක භූවිද්‍යා පතල් කැණීම් කාර්යංශයෙන් තමයි කරන්නේ. මොකද ගවේෂණ බලපත්‍ර ගත්ත හැමෝම කරන්නේ ගවේෂණය කරන එක නෙමෙයි, කොටස් වෙනද පොලේ විකුණන එක. මීට පස්සේ පවතින්නේ රාජ්‍ය පෞද්ගලික ජන සහභාගීත්ව ආර්ථිකය.
0: කැලණිය වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දුම්රියක් පිළිපැණීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් දස දිනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අනෙක් තුවාලකරුවන් ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලකට යොමු කර තිබෙනවා. අදාළියම 3:25 පොල්ගහවෙලින් පිටත් වූ දුම්රිය කළුතර බලා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදු වුණා. දුම්රිය පිළිපැණීමෙන් පසු එක් මැදිරියක් පෙරලියාමෙන් අනතුර සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල මහතා සඳහන් කළේ. පිළිපැණීමට ලක් වූ මැදිරියක් පෙරලීමෙන් අසල තිබූ මෝටර් රථයකටද හානි සිදු වුණා. පිළිපැනීමට ලක් වූ දුම්රිය යළි පිළිගත කිරීමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා. දුම්රිය මාර්ගය යථාතත්වයට පත් කිරීමේ කටයුතු දෙවන විට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරි සති දෙක තුළ තවත් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කරන බව පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවාගේ මහතා ප්‍රකාශ කළා. පුරාණයනයේදී කිසිදු ගැටලුවක් මතුව නැති බවයි චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්
6: ලංකාවට පැමිණි යූරිය ප්‍රමාණය අප්‍රේල් මැයි මාස දෙකේ යූරියා මෙට්‍රික් ටොන් 50,000. එතකොට අපි මුලින් තිබුණු 1,100,000 සමග යූරියා මෙට්‍රික් ටොන් 1,51,000. එතකොට අපිට කන්නේ සඳහා භාවිත කළ හැකි තෝගේ විදිහට තියෙනවා. ඒ අනුව මෙවර යල කන්නේ සඳහා යූරියා පොර ප්‍රමාණවත්ව තියෙනවා කියලා. මේ වෙනකොට වී ඇතුළු අනිකුත් වගාවන් වලට මෙට්‍රික් ටොන් 90,000ක් පමණ මාරුත් ඉඳලා මේ දක්වා භාවිත වෙලා තියෙනවා. ඒ කියන්නේ බෙදා හැරලා තියෙනවා. තවත් මෙට්‍රික් ටොන් 55,000ක් වැඩි ප්‍රමාණයක් දැන්ට තියෙනවා රජයේ සහ පෞද්ගලික සමාගම්වල ගබඩා තුල. සමාගම්වලට අවසර දීලා තියෙනවා විවෘත වෙළඳපොලේ උද්ගලික වෙළඳසැල්ලාරාත් පෝර සුලභ කරන්න. ඒකට ඒ අනුව මේ වෙනකොට ඒ ආයතන පෝර වෙළඳපොලට නිකුත් කිරීම කටයුතු සිදු කරන. ඒකට ගෝජන් සේවා රහා ලබා ගන්නා පෝර ප්‍රමාණයට අමතරව යම් ප්‍රමාණයක් මදි වෙන ප්‍රමාණයක් කොවින්ට තියෙනවා නම් විවෘත වෙළඳපොලුණු ගැනීමේ හැකියාව තියෙනවා.
0: පළාත් සභා මැතිවරණය මේ වසරේදී පවත්වන බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂන්ත අබේසේන මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් එදී මාධ්‍යවේදීන් යොමු කළ තවත් ප්‍රශ්න කීපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
7: සමුග ජන බලවේගයේ ආර්ථිකය සම්බන්ධ කටයුතු කරන අරසට මේ ආණ්ඩුවට එන්නේ කියලා ආරාධනා කරනවලු.
8: එහෙම අපි නම් ආරාධනය කළේ නැහැ. ආර්ථිකය හසුරවන්න බොහෝ දෙනෙක් ඉන්න අපේ ආණ්ඩුවේ. ආර්ථිකය පිළිබඳ හොඳ හසල දැනීමක් තියෙන පුද්ගලයෝ අපි ළඟ ඉන්නවා. වෙන කවුරුන් හෝ පිටරින් එනවා නම් අපිට උදව් කරන්න කියලා. ඉතින් ඒක හොඳ දෙයක්නේ. අපි ඕනම දෙයක් අපිට උදව් කරන්න ගත්තොත් අපි ගන්නවා එනවන. නමුත් අපි ඒක දේශපාලනික හැටියට මේ සලකන්නේ. අපිට තාක්ෂණික හැටියට ඕනම කෙනෙක් විශ්වවිද්‍යාලයක ඉන්න පුළුවන්. ඒ අය අපිට උදව් කරනවා නම් ඒක හොඳ දෙයක්නේ. එහෙම මිසක් සලකන්නේ අපි ඒක දේශපාලනිකව අපි සලකන්නේ නැහැ. කිසිම කෙනෙක් අපිට මේ 159 හොඳටම ඇති. මේ බලය හොඳටම ඇති කියන්නේ.
7: ඔය කියන්නේ ජාතික ජනබලයේ ආණ්ඩුවේ අරසලා ගොඩක් ඉන්නවා මේ
8: නේද? ඊට වඩා හොඳ පුද්ගලයෝ ඉන්නවා. හොඳ විශ්වවිද්‍යාල දැනුම තියන අය ඉන්නවා අපේ ආණ්ඩුවේ.
7: ඔතුමන්ලා මෙතිවරෙන් ඉන්න බය හින්දා නෙමෙයි දිගින් දිගටම පළස්සවා ඡන්ද ප්‍රමාද කරන්නේ.
8: නෑ නෑ පළස්සවා ඡන්ද දෙන කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. දැන් අපිට දිස්වා තිබ්බා. දැන් මේ පොඩි මේ තියෙනවා. හරිද? අපි මේ තියෙනවා මේ අවුරුදු ඇතුළේ පළස්සවා ඡන්ද දෙන්න බය වෙන්නවා.
0: HIV, hepatitis සහ syphilis රෝග නිවාරණය කිරීමේ වැඩසටහන ලබන මස පළමු දා සිට ආරම්භ කරනවා. ලෝක හෙපටයිටිස් දිනයට සමගාමීව රෝග නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා එඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය සඳහන් කළේ. HIV, hepatitis සහ syphilis හෙවත් ත්‍රිත්ව රෝග තුරන් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සාර්ථක බවද ඇය පෙන්වා දුන්නා. මවකගෙන් දරුවාට HIV සහ සිපිලිස් සම්ප්‍රේෂණය වීම වැළකූ රටක් ලෙස 2019 ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණු බවද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය කියා සිටියා. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්
9: ශ්‍රී ලංකාවේ මේ වනකොට මවගෙන් දරුවාට HIV සහ සිපිලිස් සම්ප්‍රේෂණය වීම තුරන් කරපු රටක් විදියට 2019 ලෝක සෞඛ්‍ය සංවිධානයේ විදිහින් නම් කොට තැබුවා. ඉස්සරහට අපි මේ වැඩසටහන ආරම්භයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ සෑම ගර්භණී අම්මා කෙනෙක්ටම HIV සිෆිලිස් සමගම හෙපටයිටිස් B පරීක්ෂාවක් සිදු කරන්න. ඒ තුලින් මවගෙන් දරුවාට හෙපටයිටිස් B සම්ප්‍රේෂණය වීමත් අපිට සම්පූර්ණයෙන් වගේ වළක්වන්න පුළුවන්. අපේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව HIV සිෆිලිස් සහ හෙපටයිටිස් B රෝගවලින් තොර දරු පරපුරක් බිහි කිරීම තමයි මෙම වැඩසටහනේ අරමුණ වෙන්නේ.
0: පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද මහතාද මෙහිදී අදහස් පළ කළා. ඒ ගර්භණී මාතාවන්ගේ රෝග තත්ත්වය පූර්ව පරීක්ෂා කිරීම සහ එම වැඩපිළිවෙල රට තුල ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙමින්
10: ලංකාව ගත්තොත් එම මාතෘ සංරක්ෂණය ගර්භණී මාතාවන් රැකවරණ ලබා දීම සම්බන්ධයෙන් ඉතාමත්ම ඉහළ තත්ත්වයකින් ඉන්නවා. ඉතාමත්ම හොඳින් සංවිධානය වෙච්ච වැඩසටහනක් ඒ සම්බන්ධයෙන් අපේ රට තුල ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මාතෘ සත්කාර වැඩසටහන හරහා අපිට ඉතාමත්ම පහසුවෙන් පුළුවන්කමක් තියෙනවා හෙපටයිටිස් B රෝගය සඳහා ගර්භණී මවවරුන් පූර්ව පරීක්ෂාවකට ලක් කිරීම සහ හඳුනා ගැනීම සිදු කිරීම සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම. ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරය තමයි මේකේ ප්‍රමුඛත්වය අරගෙන ක්‍රියාත්මක වෙන්නේ. අපි හැමදෙයක් එකතුලා තමයි මේ ත්‍රිත්ව තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.
0: පසුගිය රජයන් යටතේ දේශපාලනීකරණය වී තිබූ ජාතික තරුණ සේවා සභාව මෙවර විට ස්වාධීන ආයතනයක් වී ඇති බව එහි සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
11: තරුණ සේවා සභාව කියලා කියන එක කාලයක් පැවතුණා නිකන් අර දේශපාලනඥයන්ගේ අවශ්‍යතා වමනා ඉෂ්ට කරන ආයතනයක් විදිහට. නමුත් වර්තමානයේ වෙන විට අපි සියලුම ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන සියලුම සම්මුඛ පරීක්ෂණ වෙන්න පුළුවන් ආයුධපත් කදේ මේ සියල්ල විවෘත කරලා තියෙනවා. යම් ආයුධපත් ප්‍රමාණයක් Taman dan හිතවතුන්ගෙන් එකතු කරලා අරගෙන කෙනෙක්ව තෝරනවා වෙනුවට වර්තමානයේ වෙනකොට සියලුම බඳවා ගැනීම සංවිධානය කිරීම මේ සියල්ලටම අපි විවෘත අවස්ථාවක් දීලා තියෙනවා. එකතුලින් තව මම හිතන්නේ තරුණයන්ගේ විශ්වාසය ගොඩනගා ගන්නට හැකි වෙලා තියෙනවා. අපි විශ්වාස කරන තරුණ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ මම හිතන්නේ ඒ නිසාම තමයි. අපි මේ ළඟදී අපි තෝරගත්ත විදේශ සංචිතය ජාතික තරුණ සේවා සභාව ඉතාම හොඳ තරඟකාරී සම්මුඛ පරීක්ෂණයක් තුළින් දක්ෂ තරුණ තරුණි ප්‍රමාණයක් අපි තෝරගත්තා. අපි බලාපොරොත්තු වෙන රටක් විදියට අපිට ලැබිලා තියෙන වගකීම තමයි අපි විශ්වාස කරන එක තමයි මේ රට මීට වඩා සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඉන්න දක්ෂ මිනිස්සුන්ට දක්ෂ අයට අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි මම ඒකේ ප්‍රතිඵලයක් විදිහටම තමයි මේ පසුගිය කාලයේ වෙච්ච දේශපාලන පරිවර්තනයේ සිද්ධ වුණේ. ඒ නිසා තරුණ සේවා සභාව දැන් හොයන්නේ දක්ෂයන්. තරුණ සේවා සභාව දැන් හොයන්නේ සහකම්පනයක් තියෙන අනේකාව දැනෙන රට වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් තරුණයන්. ඒ වගේම අර පසුගිය කාලයේදී පැවතුණු ඒ වංචා දූෂණ මේව සම්බන්ධයෙන් දැන් විමර්ශන ආයතන වල විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඒ කාලයේදී උනේ ඒක අනාවරණය කිරීම. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් පැමිණි ගොනු කිරීම කරලා තිනවා. විමර්ශන ආයතන දැන් විමර්ශනය කරමින් පවතිනවා. ඒවට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ඉතාම නුදුරේදී එන්නත් නියමිතයි.
0: අනුරාධපුරයේ බාලවස්කාර දැරීකට සිදු වූ බව කියන අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි අවධානයෙන් පසුවන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා. ඒ නිවේදනයක් නිකුත් කරමින් සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කරන්නේ සිද්ධිය වාර්තා වූ දිනේ සිටම බාලවස්කාර දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පෙනී සිටින බවයි. ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදු වෙනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී දැරීගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවද ශානිකා මලල්ගොඩ මහත්මිය කියා සිටියා. මෙම සිද්ධියත් සමග ජාතික ළමාරක්ෂක අධිකාරී ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවද ඇය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. කටුපොල් වගා කිරීමේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මතුගම නගරයේදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණා. එකමුතු කම්කරු ප්‍රජාශක්තිය සංවිධානයයි ඒ සංවිධාන කර තිබුණේ. මතුකම අවට වතු ආශ්‍රිත රැකියාවන්හි නිරත කම්කරු ජනතාව විරුද්ධතාවට එක් වුණා. 2013 වසරේ සිට කටුපෙල් වගාව තහනම් කිරීමේ සැලසුම් සකස් කර තිබූ බවයි විරුද්ධාකරුවන් පවසන්නේ. එමකින් දහස් ගණනකගේ රැකියාවෙන්ම ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වූ බව උද්ඝෝෂකයින් කියා සිටියා. කටුපොල් වගාවෙන් පාරිසරික ගැටලු ඇතිවන බවට අසත්‍ය ප්‍රචාර සිදු කරමින් තහනම පැන වූ බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.
12: වතු වල ආදායම් අඩු වෙලා තියෙනවා. වැඩිපුර ඉඩම් ප්‍රමාණයක් කැලෑවට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සඳහා හොඳ විසඳුමක් තමයි වතු වල කැලෑවට ගිහිල්ලා තියෙන ඉඩම් වල පාම් ඔයිල් වගාව, කටුපොල් වගාව සිද්ධ කරන එක. අපි කියන්නේ මේක අවිචාරවත්ව කරන්න කියලා. අපි රජයට කියන්නේ විද්වත් කමිටු හරහා මේ වගාවෙන් පාරිසරික බලපෑම් මොන වගේ වෙනවද කියන එක හරියට අධ්‍යයනය කරලා ඒ වාර්තාවල ප්‍රතිඵල හැටියට පාම් ඔයිල් වගාව, කටුපොල් වගාව කරන්න ඉඩ දෙන්න කියලා.
13: අපේ රටේ අනාගතයට, අපේ රටේ සංචාරක ව්‍යාපාරයට හොඳ රුකුලක් දෝතැන්නක් මේක නිර්මාණය කිරීම, මේ පැල හදලා අපිට හොඳ විදේශ විනිමයකුත් අපිට ලබා ගන්න පුළුවන් මේක පිටරට වලට ඇරලා.
14: දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කුමක් හෝ ප්‍රමාදයක් තියෙනවා. බීජ ඇට නැහැ, බීජයට පිටරටින් ගෙන්නන්න ඕන, මෙහි තියෙන බීජ හරියන්නේ නැහැ. ඉතින් මැලේසියාව ගත්තොත් ඒ මැලේසියාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කටුපොල්.
15: මේ වතු ප්‍රජාවගේ වැටුප් හා සියලු දේවල්

0: දනයට අවශ්‍යයි මූලික අමුද්‍රව්‍ය. මේ මූලික අමුද්‍රව්‍ය ශේවීමෙන් පවතින ක්‍රමක්‍රමයෙන්, ඒ වගේම ඒ අමුද්‍රව්‍ය යම් යම් භාණ්ඩ බවට පත් කිරීමේදී විශාල වශයෙන් දූෂණයක් ඇති වෙනවා. ඉතින් ඒ දූෂණය වායු දූෂණය වෙන්න පුළුවනි, ජල දූෂණය වෙන්න පුළුවනි. ඒ නිසා පරිසරය සහ සංවර්ධනය කියන කියන්නේ එකම කාසිය දෙපැත්ත පරිසරය විනාශ කරමින් පවතින සංවර්ධනයක්. කොයිම ආකාරයකින්වත් සිදු වෙන්නට පුළුවන් කමක් නැහැ. එහි ප්‍රතිඵලය තමයි අද අපි හරිතාගාර වායු වැඩිවීම නිසා ඇතිවෙච්ච දේශන විපාක, ජෛවීදත්ව විනාශ වීම නිසා ඇති වෙලා තියෙන අපේ ආහාර රටාවීමේ වෙනස් වීම, විශේෂයෙන් පසුගිය වසර 50 තුල ලෝකයේ සිටින වනජීවීන්ගෙන් 70% විනාශ කළ තියෙනවා මනුෂ්‍ය සංහතිය විසින්. ඒ අනිකුත් වනජීවීන් නොමැතිව අපිට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ.
1: ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා. මෙම ගැටලුවට සාර්ථක මුහුණ දීම සඳහා එක් ක්‍රමවේදයක් පමණක් ප්‍රමාණවත් වේ. පෙරටේ සංවර්ධනයේ සහ සබහදහමේ සාමකාමී සහජීවනයේ සංකේතයක් බවට පත්වන්නේ නම් අපට සැබෑ තිරසර සංවර්ධනයක් උදා කරගත හැකි බව සිහිපත් කළ යුතුයි. ඒ සඳහා වූ ඒකාබද්ධ උත්සාහ කිරීම අප සැමගේ පරම වගකීමක්.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 97 Lakhana Radio ITN
1: Milaw dawal 12:31
2: Vilav obaweta gena aave
3: NLP hadahana Lankawē wedima tæki dena tægi avastha wedima lutraiya NLP hadahana ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
5: පාට පොදක් තිලකලා කලල් කලාවේ
6: ආදරේ උණුසුම විරහවේ වේදනාව
5: මගේ නොවදිනී සුරු කරුපත් සහතර ඔබ යමියන සුරු
7: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජෝති
8: ආදරණීය ජෝති
5: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
7: අහිමි ආදරේ ජීවමාන හඬ
6: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
7: ජෝතිරාය සහයෝගීතා අනුග්‍රහය
4: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න
6: අවධානම පිළිපද අවධානය පිණසයි මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
7: ඩෙංගු මාරාන්තිකයි. සැබෝම එක්වෙමු. ඩෙංගු පරදමු. සතියක ලක්හඬ

දවල් 12 විනාඩි 34යි දැන් වෙලාව. සතියක ලක්කඩ අහගෙන ඉන්නේ. හැබැයි ඉතින් දැන් ඉන්නේ අන්තිම පැයේ. සතියක ලක්කඩ අන්තිම පැයේ ඉන්නේ. හරි. හැබැයි ඉතින් මේ මම ගියාට එහෙමයි කියලා සතියක ලක්කඩ ඉවරුණාට අපිට තව ඊළඟට දිනවනේ ලක්කඩ අපේ ඔඩියන්ස් එකේ රසවින්දන එහෙම ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් අරගෙන ඇවිල්ලා දිනවනේ. ඉතින් ඔයාලට එකකින් ඉඳන් හතර වෙනකන් ගීරශ්මි හම්බුත් පුළුව. මේ විදිහට දිගටම ලක්කඩ අහගෙන ඉන්න. හරි. දිගටම ලක්කඩ අහගෙන ඉද්දී අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මම හොරණ ලලිත් කුමාර මාත් සමග මෙලා ඉන්නවා. එයාගේ යාළුවෝ සෙට් එකම ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, ඉතින් අපි ඔයාවත් ඔයාගේ යාළුවෝ ඔක්කොමත් එකතු කරගන්නවා. සුභම සුභ දවසක් වේවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම නන්දනි හේරත්. හේරාදෙන් මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, එහෙනම් අපි ඔයාවත් එකතු කරගන්නවා. සිහත්පුතා මොකක්ද දාලා තියෙන්නේ? සිහත්පුතා සින්දුර ගණන් මරේ මරු. අපිත් මෙසේජ් එකක් දාලා තියෙන්නේ. අපිත් එකතු කරගන්න. හරි, ඉතින් අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නවා. කවුද මේ? මේ ජය මාම. අපි කවදත් ඔඩියන්ස් එකේ ඉන්න ජය මාම තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බලමු මෙතන තව මෙසේජ් එකක් දාලා තියෙන්නේ කවුද කියලා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. මම අලව්වෙන් ගුණසිරි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අනේ, අලව්වෙන් උපාලි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මෙසේජ් එකක් දාලා තිනවා සේරුවාවිල KDA සමරසිංහ කට්ටියව එකතු කරගන්න කියලා. යාළු ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හරි, එහෙනම් ඉතින් ඔච්චර සින්දුවක් ඉල්ලන එකේ අපි යමුනේ ඊළඟ සින්දුවට. එහෙනම් වෙලාව දවල් 12:36යි.

0: පෙළවදවල් 12:47.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ITN ලක්හඬ පූජා.

0: වනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දක්

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයක ලක්හඬ.

තවල් 12:48 වෙලාව. 8:49ට ළඟයි. ඒ කියන්නේ ඉතින් ටයිම් එක මූව් වෙලා තියෙනවා. දැන් ඉතින් සතියක ලක්කඩ යන්න වෙලාව හරි. හැබැයි තව සින්දු කීපයක් අපිට අහන්න පුළුවන්. හරි. දැන් මෙහෙමයි. වැස්ස තියෙනවනේ. වැස්ස. වැස්සත් හරි පුදුමයි නේද? ඇයි ඒ පුදුම? කොහොමත් ඉතින් ඕක වහිනේ කරේ නේද? පුදුමයක් නැහැනේ. සාමාන්‍ය සංසිද්ධියක් නේද? නෑ නෑ. ඒක නෙමෙයි පුදුමේ. මොකක්ද දන්නවද පුදුමේ? වැස්ස දැන් මේ දවස්වල වහින වැස්ස මේ වෙද්දි වහින වැස්ස අර වහින්නේ කාලගුණිද්ද දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවානේ අඩු පීඩන තත්ත්වයක් නිසා කියලා ලෝකෂේ ඒරියා එක නිසා තමයි මේ සංවහන වැසියගේ අර කඩින් කඩ වැස ඇති වෙන්නේ. එතකොට මේ අපිට හිතෙන්න පුළුවන් මෙයා එකපාර වහිනවා ආයි නිකන් හෙන්නම්ම සයිලන්ස් හරි හරිම නිශ්ශබ්දතාවයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න කුඩේ අරගෙන බෑග් එකට දාගන්න හදද්දිම ආයිත් වහින ආයිත් ගන්න වෙනවා කුඩේලියට. මේ වගේ තමයි වැස්ස. ඉතින් ජීවිතේත් හරිද? වැස්ස වගේ තමයි. මොකද අපේ ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා ටිකක් ഘോഷාකාරී, හරි කලබලකාරී වෙලාවල්. හැබැයි සමහර කාලා තියෙනවා අපිට හරිම නිශ්ශබ්දතාව. බොහොම නිහඬියාවකින් තමයි අපි ගත කරන්නේ. හරිම පාඩුවේ කිසිම කලබලයක් නැහැ එහෙම නේද? ඉතින් සමහර වෙලාවට හිතෙන්න පුළුවන්, "අයියෝ, බලන් ගියාට පස්සේ අපේ ජීවිතේත් හරියට වැස්ස වගේ නේද?" කියලා. මෙහෙම ගියාට පස්සේ අපේ ජීවිතේ සෝබාදාමි මේ වැස්ස වගේ දෙයකට උපමා කරගන්නත් පුළුවන්. වෙලාව දවල් 12:50යි.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN. Satyaga, La Conda.
1: වෙලාව දවල් 12:58. ඉතින් දැන් මට සතියක ලක්කඩෙන් යන්න වෙලා හරි. ගියාට හැබැයි ආපහු වෙනවා. හරිද? ආපහු වෙනවා. ඉතින් අද මට මෙසේජ් එකක් දාපු හැමෝටම thank you. හරි මෙසේජ් එකක් දාපු හැමෝටම thank you. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න. සතියන්තය සුවෙන් සතුටෙන් ගත කරන්න ඕනේ. සුබ සතියන්තයක් හැමෝටම.

0: 93.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velao Pasor Ekai

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ආනයනික වාහන සඳහා රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරුණා. අද සිට මාස 3ක කාල සීමාවක් සඳහා 50%ක අධිභාරය අය කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම 50% අධිභාරය බල නොපාන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ආර්ථික අර්බුදයේ හේතුවෙන් පසුගිය කාලයේ වාහන ආනයනයේදී ආනයන තීරු බදු මත 50%ක අධිභාරය පනවා තිබුණා. එය පසුගිය මස පළමුවනදා සිට ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් අද සිට එය යළි බලාත්මක වනවා. අයි සංවිධානයේ දෙවන අනදින නිලධාරියා ඝාතනය කර ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකානු සහ නයිජීරියානු හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් ඔහු ඝාතනය කර ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. අප්‍රිකාවේ සැඟව සිටියේදී ලැබුණු රහසිගත තොරතුරක් මත ඒකාබද්ධ මෙහෙයුම සිදු කෙරුණා. ඇමරිකා ජනාධිපතිවරයාගේ නියෝග මත සූක්ෂම ලෙස මෙහෙයුම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අයි සංවිධානයේ දෙවැනි අනදින නිලධාරියා වූ අබිබුල්ලා අල් කමිනෝ මින්පසු අප්‍රිකානු වැසියන්ට හෝ ඇමරිකානුවන්ට තර්ජනයක් නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:02.
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: ලාව පසරු එකයි විනාඩි 3යි.

රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඬ. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීරා.

විශ්වාසනවන්ත සුන්දර දහවලක් ප්‍රාර්ථනා කරනවා සෑම සීලුම දිනාට ශ්‍රාවක හිතවතුන් මෙරට සිටියත් වෙන රටක රැඳී සිටියත් මෙරට ප්‍රාසංගික වේදිකාවට ආදරය කරන බොහෝ දෙනා රැඳෙන වෙලාව විදිහට මේ වෙලාව අපි හඳුනා ගන්නවා. අදයි මේ මාසේ 16 වෙනිදා සෙනසුරාදා දවසේ රසයේ බෙදා හදා ගන්න සූදානම් වෙනකොට අපි ආරාධනා කරනවා 0703935937 ඔස්සේ මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් එකම ප්‍රාසංගික වේදිකාව මේයි. ඔබට ආදරයෙන් හඳුන්වා දෙනවා. යලි යලිත් කතා කරන විට වසර 18කට වැඩි කාලයක් තුල එළ කලාකිත අස්වද්දන්නට ගායන ශිල්පීන් ශිල්පිනියන් වේදිකාවට එකතු කරද්දී ලක්කඬ ගී රශ්මී ලබා දුන් දායකත්වයේ පිළිබඳව මෙරට සෑම සියලු දෙනාම සාක්ෂි දරනවා. ඒ නිසාම අදත් ආදරයෙන් එකතුව රසවිඳින ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රාසංගික අත්දැකීම බෙදා හදා ගන්න සූදානම් වෙන වෙලාවේ ඔක්කොම ප්‍රසංගයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙනවා. ප්‍රාසංගික වේදිකාව ආරම්භ කරද්දී රෝහණ විජේසිංහ ආදරණීය මිතුරාවත් මතක කරන නිදිවර්ජිතව රැඳී සිට ප්‍රාසංගික අත්දැකීම සජීවීකරණය කරන්නට දෙන දායකත්වය වෙනුවෙන් ඔහුවත් මතක් කළා. ප්‍රසංගය ආරම්භ කරන මම නලින් විරාජ්. එමනම් ලස්සන සුන්දර ප්‍රසංගය ආරම්භ වෙනවා මෙසේ.

ආදරේ කළාට පෙරදා සිතාදියට හිතගියාට පස්සේ ගමේ ආදරවන්තයා අමතක වෙන්නට බොහෝ දිනකට පුළුවන්. අහලා බලන්නකෝ, මෙන්න ගන්නට ආරාධනා ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර ලක්කණගී රශ්මියට.

සතියක ලකඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලකඳ ගීරෂ්.

0: තමන්ගේ ආරම්භ කරපු වෙලාවේ ඉඳලා වහිනවා කියලා තමයි කියන්නේ දැරණියගලට. දැන් දැරණියගලට වැස්ස කියලා අපි ප්‍රසංගය නතර කරන්නේ නැහැ. ඒ නිසා මේ වැස්සෙම අහගෙන ඉන්නවා කියලා කියන්නේ තරුසි බස්නායක හැමදාම වගේ මැසේජ් එක දානවා. හරියටම එකයි එකක් වෙනකොට මැසේජ් එක දාන්න තරම් එයා උනන්දු වෙනවා. ඉතින් ඒ නිසා මගේ හොඳ ඉහෙලියක්. ඉතින් තරුසි අහගෙන නේද ඉන්නේ? හරි, ඒ අතරෙදි මං යනවා දැන් හොරණට නම් වහින් නැද්ද? ඔරණ සත්තල ගාමන්ට් එකේ කට්ටිය කමනි ඉන්නෝ, නිලු ඉන්නෝ, මුදිතා, මැණිකේ, මැණිකේ අක්කා, ඉන්දිකා, සුජීවා, සියානි, සේපාලි, රමණි, ගුණායන්ටි, ඒ වගේම සුරේකා ඉන්නෝ, නන්දා ඉන්නෝ, හර්ෂා, කාංජනා, එහෙම ඇතුළු කට්ටිය ඔක්කොම ඉන්න වෙලාවේ අශෝකා, එයා තමයි ඔයගොල්ලන්ගේ මිස්. ඉතින් එයා අද මොකද කියන්නේ? හරි, ඇවිත් යන්නට ආපු ගමනක් ගෙනාවෙත් නැහැ කිසි දෙයක්. කරපු පින් පහු දෙක මිසක් රැගෙන යන්නත් බෑ කිසිත්. වියපත්ව ලෙඩ වෙමින් යන මේ සසර ගමනට මහදුකක්. ධර්මෙහි පීඨනාසිත තුළ පමණි ඇත්තේ සැලසුමක් කියලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, ඉතින් අනේ ඉතින් කියලා තමයි කියන්න තියෙන්නේ. නිරෝෂා, ඔයාට සුභ උපන්දිනයක් වෙන්න කියලා ලක්කඩ ගීරශ්මි මම වගේම එතන ඉන්න සියලුම දෙනා ඔයාට ප්‍රාර්ථනා කරනවා. නිරෝගී වෙන්න තමයි මගේ ප්‍රාර්ථනාව වෙන්නේ. නිරෝෂා නිරෝගී වේවා, සුභ වේවා, ජය වේවා. කේක් නොදේවා, කේක් දෙන්න එපා කියලා කියන්නේ ලෙඩ වෙන හින්දා. හරි, ඒක නිසා එහෙම කියලා බේරෙන්න පුළුවන් ඔයාට කීයක්වත් වියදම් කරන්න නැතුව. හරි, දැන් ඉතින් අන්න මැසේජ් එක ලක්කඩ ගී රශ්මි ලස්සනයි සුපිරි මාවත් ගීතයකට එකතු කරගන්න කියලා සුමිත් සෞදියේ ඉඳලා අහගෙන ඉන්නවා. ඉතින් සෞදියේට කොහොමද මේ වෙලාවේ? ඈ, දැන් මෙහෙට නම් වහිනවා සෞදියේට. දැඩි රස්නේ දැනෙන වෙලාවක්ද? කොහොම වුණත් දැනෙන හඬකින් ආමන්ත්‍රණය කළා අපිට දෙනව රසයක් බෙදලා. ඔයා නියමෙට වැඩේ කරනවා කියලා මාව යම්කිසි විදිහක මොකද ඒකට කියන්නේ ටිකක් උඩින් දියලා ඈ මුංගේන සංගමිතා මාවතේ වසන්ත කුමාර හෙටිදන්ත්‍රි හැමදාම ලියනවා වගේ අදත් මගේ ඡායාරූපයකුත් Facebook එක ඔස්සේ හොයාගෙන මට එවන්න තරම් එයා මිත්‍රත්වයක් ගොඩනගාගෙන තියෙනවා. මේ මිත්‍රත්වයට අපි ආදරේ හැමදාමත්. අනෝම ඉන්නේ ග්ලෝබල් ඇපරල් එකේ. අනෝම, ඔය අහගෙන ඉන්නෝ නේද? ඇයි මම ඔයා වහන්නේ නැත්තේ කියලා කියනෝ නේද? වෙලාව බලලෙමු. පසොරු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: දැන් ඉතින් ඔය හොරණ සත්ත්වලගේ කට්ටිය මේ බුදුබණ උස්සේ මැසේජ් එක බොහෝ වෙලාවට ලියන්න උත්සාහ කරපු වෙලාවේ මම මේ යන්න කල්පනා කළේ බත්තර මුල්ලට. දැන් වාහනේ හදාගෙන ගමන්ද ශිරන්ත ශිරිවර්ධන කියලා කියන්නේ ඉංජිනේරු වංශයේ ඉන්න අපේ ආදරණීය මිත්‍රෙක්. ඉතින් එයාත් වාහනේ හදනවද? අද හොඳට වාහනේ හදා ගන්නවා නම් ACTS ඔටෝ ඉංජිනියර්ස් බත්තර මුල්ලේ. දැන් මෙතන අහගෙන ඉන්නවා ගැමුණු ඉන්නවා, මදුක ඉන්නවා, සෙනාල් ඉන්නවා, තිලක්, උපේන්ද. මේගොල්ලන්ගේ වැඩ මොන තරම් දක්ෂද කියලා කියනවා නම් බුදුබණ අහන. උතරේ ඉන්නවා මේ මදුක, බණ අහන වැඩ කරන මදුකට උපේන්ද සමහරලාට පුංචි පුංචි විහිළු කරනවා. එනි සමන් කියන්නේ කොහොම වුණත් වැඩේ හරියට කරන තරන්නේ ACTS ඔටෝ ඉංජිනියර්ස් කියන්නේ බත්තර මුල්ලේ. රයිට්, එහෙනම් අපි එතනට වෙලා කට්ටිය අහගෙන ඉන්න වෙලාවේ තව ඈතට ගියොත් වෙලාව මදි වෙනවනේ. බුදුබණ පදයක් දෙසවනට ඇසේවා. එහෙම කියන තමයි මගේ ප්‍රාර්ථනාව. මිලකඳ ගී රශ්මී

0: වෙලාව පසුරි කයේ විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්ෂණ මොඩර්න් ඉස් අවුට්
3: from the channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
1: Satyaga Lakhanda Prasanga Vedikave Radio Karanaya Lakhanda Geera

ප්‍රසංග වේදිකාවට එකතු කරගන්න කියලා කියනවා. අපි අරුන් ගාමන්ට් එකේ සෙට් එක අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉනෝකා ඉන්නවා. මානෙල් කුසුම් ගයනි චමිලා ජානකි එවගේ මොනිකා ඉන්නවා, පුෂ්පා ඉන්නවා, නුදී දිල් පොඩි ඒ වගේ මහන්සි. අද ඔයාලගේ සර් කවුද සෙන්රත් ඉන්නව නේද? ඒගොල්ලෝ සියලු දෙනාව එකතු කරගෙන ලස්සන සින්දු හමු කියලා කියන්නේ කුමාරි තමයි. කුමාරිකාවක් වගේ මේ මැසේජ් එක දාන්න උත්සාහ කරන්නේ හැමදාම. හරි, අදත් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඒ වගේම මහරගමින් කාවද එකතු කරගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ. එකතු කරගන්න පුළුවන් සියලුම දෙනාව එකතු කරගන්න කියලා ඉවරලා ඔයාගේ නම දාන්නේ නැද්ද? අපිත් සින්දුවකට එකතු කරගන්නවද? මේ වෙලාවේ නාවින්න ආයතනේ නම එවලා තියෙනවානේ. ඉතින් ආයතනේ නම නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ නම. ඒ නිසා 661 දුරකථන අංකෙන් නම දාලා එවුවනම් මැසේජ් එක කියන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් මහරගම ඉන්නවා තව කට්ටියක්. ඒ අතර ඉන්නවා ඩිලංක නදිචන්, විමලසෙන් ඉන්නවා. කළමනාකාරවරයා හැටියට ඩිලංක ඉන්නේ නේද? රසික, චනිතු, ඒ වගේම පසිඳු, චමෝද්, ගයාන්, සිරිවංශ, ගාමිණී, ලසිත, චුට්ටි, ඒ වගේම අනුර, කුමාරි, ශාන්තිනෝ, නිරෝෂයිනෝ, හර්ෂණී, සුභා, ඒගොල්ලෝ සියලු දෙනා එක්ක මෙන්න මේගොල්ලෝ දිනුෂයිනෝ, කමලිනෝ, චන්දානි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර ඒගොල්ලෝ එකතු කරගන්න කියලා කියන්නේ මහරගමේ ඉන්නේ. ඉතින් මහරගමට වහින්න නැතුව වෙන කොහෙටවත් වහින්න කියලා දාත් කියන්න උත්සාහ කරන්නේ. හරි, කොහොමවත් කවන්නේ. ආරම්භයේදීම සුපිරියට වැඩේ තියෙනවා. අපිවත් එකතු කරගන්න නලින් අයියේ ලස්සන සින්දු සෙට් එකක් දෙනවා. කවුද? දෙව්මි දුව ඉන්නේ, දෙව්මි පුතා කල්ප, බිරිඳ නදීක, ඒගොල්ලොත් එක්ක ඔක්කොම අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ආනන්ද රත්නායක මහියංගණිය හතේ කණුවේ ඉඳලා අහගෙන ඉන්නවා. ඉතින් මහියංගණියට මොකන්ද මේ වෙලාවේ තියෙන තත්ත්වය? ඒ කියන්නේ වහිනවද, පෑවිල්ලද, එහෙම නැත්නම් වතුර වැඩිද, මොකද්ද තත්ත්වය කියලා කියන්න ඕනේ. හරි, කටුනායක HF එකට ගියොත් එහෙම ලස්සන සින්දු දෙන්න කියලා ඒකේ කට්ටිය නිතර ඉල්ලනවා. ඉතින් ප්‍රසංගය අතරට යන්න වෙලාව. හරි, හොඳයි දෑබර හිතවතුනි, මීළඟ ගායන ශිල්පියා වේදිකාවට හඳුන්වා දෙන්න සූදානම් වෙන වෙලාවේ ලාංකීය සම්දර්ශන වේදිකාවට ඉතා කෙටි කලක් තුළ තමා නැතුවම බැරි ගායන ශිල්පියෙක් ලෙසට ආකර්ෂණය දිනාගත් ආදරණීය කලාකරුවා ලෙසයි ඔහු පිළිබඳව හඳුන්වා දෙන්නට ලැබෙන්නේ. ප්‍රේක්ෂක ශ්‍රාවක හිතවතුන්ගේ රසමනස් පුබුදු කරමින් ආදරයෙන් ගැයූ ගී සමුදාය හැමදාමත් එකින් එක පෙළට බැඳුණු දංවැලක්සේ ආදරය මුමුණා ගැයූ ගී සමුදායක් බවට පරිවර්තනය වුණා. ඒ නිසාම මේ ගායන ශිල්පියාට වැඩි මිලක්, වැඩි ඉල්ලුමක් හිමුණු ගායන ශිල්පියා ලෙසට බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයේ කිරුල්ල තමන්ගේ හිස මත දරාගෙන අදත් ගයන ආදරණීය කලාකරුවා ලෙසට ඔහු පිළිබඳව ආදරයෙන් කතා කරන්නට පුළුවන්. සිතින් විතරක් ප්‍රේම කරන්නද? එහෙම කියලා ඔබේ හදවතේ ලැබුම්ගත් ආදරණීය ගායන ශිල්පියාට ආරාධනා කරන වෙලාවේ ඔයාගේ සුසුමක් පවා මට වාසනාවක් කියලා කියනවා. එහෙමනම් අදත් ගයන්න ආරාධනා කරමු ආදරණීය කලාකරුවාට. මෙන්න ඔබට ගයන ආදරණීය කලාකරුවා.

0: ලකාණ්ඩ රේඩියෝ ITN වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: 5.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්සරු දෙකයි.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: විත්තර මිල පාලනය වී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ මේ වන විට විත්තරයක මිල රුපියල් 30-31 දක්වා පහත බැස ඇති බවයි. රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි විත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සඳහා රජය ලබා දුන් සහන හේතුවෙන් මිල ගණන් පාලනය වී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඊශ්‍රායලයේ ලෙබනනයට යලි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් ලෙබනන් වැසියන් 6 දිනක මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. බේරුට් මුරපොලක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරය එල්ල කළා. ඉන් මියගිය අතර වෛද්‍යවරුන් 3 දිනකුද සිටින බව ලෙබනන් වාර්තා උපුටා දක්වන BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. දින 45ක සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායලයේ ලෙබනනයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු 3ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: වෙලාව 2:03.

Radio ITN ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතර වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: சத்தியாக லக்கங்க பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்கண்டு கீ ரஷ்மி
1: සංග වේදිකාවත් එක එකතු වෙලා ඉන්නවා ලශන්ත මදුසාන් ඒගොල්ලෝ ඉන්නේ ඇල්කඩුව පාරේ ඊරියගොල්ල මාතලේ තමයි මේ අය ඉන්නේ. ඉතින් හැමදාම මැසේජ් එකක් දාන්න අමතක කරන්න නැති මිත්‍රෙක් විදියට තමයි හඳුනගෙන තියෙන්නේ. අද අපිවත් කියනවා නේද ඔයගොල්ලන්ගේ බොස් තමයි නිරෝෂක්ක. එයා ඉන්නවා දැන් අහගෙන කවුද මැසේජ් දාන්නේ එහෙම කියලා කල්පනා කරනවා. ඇයිද යමුණ අක්කා ඉන්නවා, ඩිලානි අක්කා, ඉන්දානි අක්කා, කිතලි, මේ ඔක්කොම අක්කලා. අක්කලා කියලා ලිව්වට නැන්දලා වෙන්න පුළුවන් නේද? උහුලි, ඒ වගේම සුදුනෝන, අනෝම, වාසල, නිමේෂ ඉන්නවා, ජීවන්ති ඉන්නවා, නෙල්කා ඉන්නවා, බිනු, ලුමි. ඒගොල්ලෝ මතක් කරන්න කියලා කියනවා. රණේෂ් අදුවයි බානුපුතාවයි එකතු කරගන්න කියලා කියන්නේ බෝය වලානේ ආරෙන් ඇපරල් එකෙන්. ඉතින් ආරෙන් ඇපරල් එකේ නිරෝෂා දමයන්ති කියලා කිව්වහම එයා ඉතින් හැමදාම මට මැසේජ් එකක් දාන්න අමතක කරන්නේ. හැමදාම වගේ වැඩසටහනට මැසේජ් එකක් දාන්න වෙලාව වෙන් කරගන්නවා කොහොම හරි කොයි තරම් වැඩ තිබුණත්. මොනටුවට යනවා ඇක්‍රෝන් ඇපරල් එකට. ඒ කියන්නේ මාත් එක ඉන්නම මේ ටිකක් ආයතන මට්ටමින් ගත්තාම විශාල වපසරියක අහන්න සලස්සන ආදරණීය මිතුරන්, ඒ වගේම ඕගොල්ලන්ගේ සර් ඇන්ටන්, ඒ වගේම ඕගොල්ලන්ගේ මිස් රාසිකා ඉන්නෝ. ඉතින් ඒ දෙන්නත් අහගෙන ඉන්නේ. දාන්න ගීරශ්මි තමයි දාන්න ඕනේ. එහෙම තමයි ඒ දෙන්න කියන්නේ. මරීනා, තෙරේෂා, සුමනා, ඥානා, ඒ වගේම නිම්මි, අයිරාංගනි, ශානිකා තමයි මැසේජ් එක දාන්නේ. ශානිකා කියලා කියන්නේ හැම තිස්සෙම හිනා වෙලා ඉන්න කෙනෙක්. කැගල්ලේ දුනු කේවල ඉඳ ජගත් ඉන්නව, නිල්මිණි ඉන්නව, අම්මා, ඒගොල්ලෝ සියලු දෙනා සින්දු අහන්න කැමති. ඔයගේ වැඩසටහනට පොඩ්ඩක් විනෝදෙන් එකතු වෙන්න අපි කැමති කියලා තමයි කියන්නේ. කහටකස් දිගිලි පංවැල්ල රශ්මි සැලොන් එකේ මේ වෙලාවේ අහගෙන ඉන්නවා මේ උපුල්. හැමදාම ලක්කනට ආදරෙයි කියලා කියනවා. ඉතින් උපුල් කියන දේ මම ඇහුවා, ඒ නිසා තමයි පොඩ්ඩක් වෙනස් කරේ. උපුල් කිව්වා මෙන්න මේ සින්දු සෙට් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් උපුල් කියන විදිහට වැඩේ කරලා තියෙනවා, ඒ නිසා උපුල් සතුටි. කටුනායක එල්එන්ජී එකට ගියාම එල්එන්ජී කියලා කිව්වහම විශාල ආයෝජනයක් කරන තරක් නේද මේ ෆැක්ටරි එකේ කට්ටිය ඔක්කොම අහගෙන ඉන්නවා. ඉතින් දැන් මේ වෙලාවේ ඉන්දුනීසියා තමයි ෆැක්ටරි එකක් ඕපන් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම උඩ ඔගලගේ ජයරත්න මහත්තයා නේද? එයා ගිහිල්ලාද තියෙන්නේ දැන් මේ විවෘත කිරීමට? හරි කොහොම වුණත් කමන්නේ. කල්පනාකාරීත්වයේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා ප්‍රසංගේ රස විඳින්න. ඔගලගේ සදස්ස ඉන්නවනේ. එයාත් ඉතින් හරි ආදරේ මේ වැඩසටහනට. සුභපැතුම් මල්ලි කියලා තමයි දාන්නේ. මම සුනිලේ. රයිට් සුනිලේ. එල්එන්ජී එක කියලා මේ මාව දන්නවා. ඉතින් විරාජ් අයියේ විශ්ෂ එක කියන්න ඕනේ. හරි අනිවාර්යෙන්ම කියනවා. මොකද අපේ සුභ පැතුම් එකතු කරනවා.

0: මාතලේ පොඩි නැද්ද මේ සුදු චූටි කියලා කිව්වට ඉතින් අපි දන්නේ නැහැනේ නම දැම්මම තමයි වටින්නේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා තමයි මතක් කරන්නේ. කොමුලත අද උපන්දිනේනේ. ඉතින් ඒ නිසා කිව්වා නැත්තම් ඉතින් නම දාන්නම ඕනේ නැත්තම් කොහොමද කියන්නේ? හරි. ඔහොම කිව්වහම පොදුවේ කියන්න තමයි අපිට ඉඩකඩක් වෙන් කරගන්න වෙන්නේ. කොමුලත් ප්‍රසංගයත් එක්ක එකතු වෙලා විශාල පිරිසක් ප්‍රසංගේ රස විඳිනවා. ඒ නිසාම තමයි ආදරේ ආදරේ ආදරේ කියලා හાર્ට් ගොඩාක් මට ලැබෙන්නේ. ඉතින් ඒ ආදරය හැමදාමත් තියෙන්න ඕනේ ප්‍රසංග වේදිකාවට. එමුණු තිබුණොත් එහෙම. හරි, එමුනම් යලි ප්‍රසංගය අතරට අපි ගමන් කරන්න සූදානම් වෙන්නේ. ලක්කඩ ගී රශ්මි අහගෙන ඉන්න වෙලාවේ කොහොමද මැසේජ් එකක් දාන්නේ? WhatsApp මැසේජ් එකක් ඕනේ වන්න 0703935934 මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන්ම කියනවා. මේ වෙලාවේ ඔබේ ප්‍රදේශයේ තියෙන තත්ත්වය දැන් අද උදෑසන නම් අපිට දැනගන්න ලැබිච්ච විදිහට මෙසිරිලක මේ අයහපත් කාලගුණික තත්ත්වය ආරම්භ වෙනවා. යලි වතාවක් පස්වෙනිදා තමයි වර්ෂාව ආරම්භ වෙන්නේ. ඒ වර්ෂාවත් එක්ක වැස්ස ඇදහැල්ලනකොට අකුණු ගහලා එකයික් මියදෙනවා. තවත් එක්කෙනෙක් ගඟවතුරට අවශ්‍ය වෙනවා. ඒ අනුව ජීවිත දෙකක් නැති වෙලා යනවා. යතරදී මේ ජීවිත නැතිවීම පිළිබඳව කල්පනා කරාම පස්කඳු නොආයන්න පුළුවන්, අකුඩු ගහන්න පුළුවන්, ගස් කඩා වැටෙන්න පුළුවන්. මේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනේ නතර කරලා තියන්න එපා ගහක් යට. බලන්න වාහනේ දැන් මේ වෙලාවේ මම වාහගෙන ඉන්නවා නම් ගහක් යට නතර කරගෙන ඉන්නවද කියලා සමහරලාට නොහිතන ගස් පෙරලෙන්න පුළුවන්. වැඩි අබද්දින්ට ඕන තරම් ලක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ පිළිබඳව මතක් කරේ. සමහර වෙලාවට ඔබ නොසිතන දේවල් වෙන්න පුළුවන්. පරිස්සම් වෙමු කියලා තමයි කියන්න තියෙන්නේ. කොහොම වුණත් ප්‍රසංගයට යමු. ප්‍රසංගයේ රස විඳින රසවතුන් එකතු කරගෙන
1: ආරාධනාව එහෙමනම් එදා පුරාණයේ ගී රස ආශා මල් පීදී අහන්න එදා වගේම සම්දර්ශන රසගුණ අතර ගයාවි. ඔහු ඕල් රයිට් ටේක් මේ රහන්ද

ආදරණීය ඕල්රයිට් සංගීත කණ්ඩායමත් එක්ක තව නවම අත්දැකීමක් මගේ ප්‍රේක්ෂකයන්ට බෙදා දා ගන්න සූදානම්. මේ ගීතය කලකින් මගෙන් ඇහෙන අලුත්ම ගීතයක්. සරත් දල්විස් මහත්මයා ඒ ප්‍රවීණ සංගීතඥයා සංගීතවත් කරා. චන්ද්‍රදාස් ප්‍රනාන්දු මේ ගීතය ලිව්වා. හරිම අපූර්වයි කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ රසය ප්‍රථමයෙන්ම ලිකා

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
2: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනිසුරු කරුපති සහන උබයමියන තුරු
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජීවිතය
3: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
2: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
1: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: Music Garage with Kavi and Ravi.
1: නම් කාවේ හිට් මුසින්දු දෙක්ක අපේනුව ඉනිදා උදේ 10ට.

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: லகாண்ட ரேடியோ ITN
2: விழா பசுறது கை வினாடி 31
3: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவே
4: NLP ஹதஹன ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහඩ බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියක ලක්හඬ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රස.

ඉතින් මේ වැඩේට මැසේජ් එකක් දාලා ලක්කන ගීරශ්මි පිළිබඳව දීර්ඝ සවිස්තරාත්මකව විස්තරයක් ලියලා ඒ සියලු දේත් එක්ක බලාපොරොත්තු වෙන නදී රාජපක්ෂ නදී ඉන්නේ කොහෙද මහා ඔය නේද අම්පාරේ මහා ඔය කියලා කිව්වහම ටිකක් ඈතට වෙන්න හිටියත් ළඟ ඉන්නවා වගේ ප්‍රසංගේ රස විඳිනවා කියලා හඳුනා ගන්න පුළුවන් මේ ලියලා තියෙන විදියට මොකද සියලු දේ පිළිබඳව තොරතුරු එකතු කරලා තියෙනවා ඉතින් රසයි යසයි කියලා එක තමයි කෙටියෙන් කිව්වොත් කියන්න තියෙන්නේ

0: දැන් මේ වෙලා මේ තේජයින්නෝ අවෝර් ඒ වගේම භාග්‍ය අවිෂ්ක සේරුවවිල්ල කේඩී සමරසිංහ තමයි මැසේජ් එක දාන්නේ. ඉතින් හැමදාම එකතු කරගන්න වගේ යාවත් එකතු කරගන්න මේ වෙලාවේ සීරු දිනාට සද්දෙට අහන්න තියෙන ප්‍රසංගය තමයි ලක්කන ගීරශ්මී කියලා කියන්නේ. ඔයාට කොහොමද නලින් අයියේ මාවත් එකතු කරගන්නකෝ. අක්ක චතු, අයිය දනු, අම්මා නිලන්ති, ඔනද බබා, ඒ වගේම ලිමා, ඒත් චූටි බබෙක්, මම මදාරා කඩුවෙලේ ඉඳලා තමයි මදාරා මැසේජ් එක දාන්නේ. මදාරා කොහොමද මේ වෙලාවේ මදාරා මොකද කරන්නේ? දැන් සමහරුන්ට පාඩම් කරන්න ලක්කන ගීරශ්මී අහන්න ඕනේ. මොකද ගීරශ්මී අහන ගමන් තමයි පාඩම් කරන්නේ. එහෙම කට්ටියකුත් ඉන්නවා. ඉතින් මැසේජ් එක දානවා. ගොඩක් දෝ ඒවල් ලියලා තියෙනවා. වැඩ කරන ගමන් ප්‍රසංගේ රස විඳින අය ඉන්නවා. සෙල්වම් යටියන්තොට ඉඳලා නේද නිතු ගරාජ්‍යකේ ඉන්නේ. හොරන්දල යටියන්තොට මේ ඔයාටයි ඔයාගේ සුදුටයි නේද හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා නේ කියන්නේ. හරි ඉතින් සුදුලා කළුලා රතුලා ඔක්කොම එකතු වෙලා ප්‍රසංගයක එකතු වෙන වෙලාව යලි අපි සූදානම් වෙන්නේ ප්‍රසංගය අතරට ගමන් කරන්න. ලාංකීය සම්දර්ශන වේදිකාවේ නොබැකෙන මතක සටහන් හදවතේ හැමදාමත් නිදන්ගත කළා නම් එහි උරුමකාරයා ලෙස ලක්කනට ඒ සතුට භුක්ති විඳින්නට හැමදාමත් හැකියාව තිබෙනවා. ඒ නිසාම ඉනිපෙත්තටම ප්‍රවිෂ්ටුණු ජනප්‍රියත්වය රැගෙන එන ආදරණීය කලාකරුවන් වේදිකාවට හඳුන්වා දෙද්දී ලක්කන ගීරශ්මී වේදිකාවට ඔවුන් එකතු වෙන්නේ පුදුමාකාර සතුටකින්. ඒ සතුට අරගෙන ඔබේ සැලසීම වෙනුවෙන් ගයන ආදරණීය ගායන ශිල්පීන් ශිල්පිනියන් වේදිකාවට හඳුනා ගන්න වෙලාව මේ.
1: චමුපති පෙරේරා අප්පුඩියයි.

0: සංඛ්‍යාව 02 විනාඩි 38යි.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: සත්‍යයක ලක්ෂණ

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 48යි.
1: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි.
3: ඉතින් මේ මට පුළුවන් වෙන්නේ රුවන්වැල්ල මාකට් එකේ ඉන්න සියලු දෙනාව එකතු කරගන්න විතරයි. මොකද ඔයා ටේලර් ෂොප් එකේ හිටියට 802 කවුද කියලා මැසේජ් එක දාන්නේ කවුද කියලා ලියලා නැහැ. ඒ නිසා ආයතනයේ නම නෙමෙයි මට ඕනේ ඔයාගේ නම. ඒ නිසා මැසේජ් එකක් දාද්දී ආයතනයේ නමින් නෙමෙයි ඔයාගේ නමින්ම මැසේජ් එක දාන්න හැම තිස්සෙම කටයුතු කරන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලනවා. මාපලකම පියල් අද අහගෙන ඉන්නවා. ඉතින් එයාවත් මතක් කරන්න ඕනේ. ඒ අතරේදී මේ මම කියන දේ සමහරුන්ට වටහා ගන්න අමාරු වෙලා ඇති. කොමුණත් චතු ඉන්නවා, රෝසි ඉන්නවා, රමාලි ඉන්නවා, කුසුම් ඉන්නවා, සමන්මලි, සමීරා. සටන් අක්කා කියන්නේ කවුද? අයියා සටනට සැරසෙච්ච ගමන් ද ඉන්නේ. කීර්ති යා නැද්ද කෙනෙක්? ශ්‍රියානි ඉන්නවා, ශ්‍රියානි අයිරාංගනි. ඔගලන්ගේ සර් හසන්ත, ඒ වගේම සිංහ මහව්, ගයානි, ඔයා තමයි මැසේජ් එක දාන්නේ නේද? ගොඩක් දවසකින් ආවේ තරහ නෑ ලක්හඬ, හැමදාම ආදරේ, ජය වේවා කියලා තමයි කියන්නේ. එයා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඉතින් වැඩ කරන ගමන් ෂොප් එකට වෙලා ඉන්නේ. ඉතින් හරි, රස විඳිනවා නම් 0703939534 මැසේජ් එකක් දාන්න බැරි කමක් නෑනේ. මෙන්න මේ කට්ටිය ඉන්නේ කියලා මැසේජ් එක දාන්න මම කියන්න බලාපොරොත්තු ඉන්නේ. අද දවසේදී නාරම්පණාව හන්දියේ ඉඳලා මේ හෝටලේ කට්ටිය වැඩ කරනකම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් මැනික් ඉන්නේ ඉඳලා මැසේජ් එක දාද්දී 915 දුරකථන අංකය, නමක් නැතුව ආයතනයේ නමින් මැසේජ් එක ඉවර වැඩක් වෙන්නේ නැහැ කියන එකත් ආදරයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ දෙවලපොල ජයකොඩි ඉන්දන පෙරුම්මලේ අධිපතිතුමා ඇතුළු කොල්ලො සෙට් එකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සම්පත් ඉන්නවා, චරිත ඉන්නවා, ලාල් ඉන්නවා, චාමර පොන්සේකා, ඒගොල්ලෝ සීලු දෙනාව එකතු කරගන්න කියලා කියනවා. වෙනද වගේම සුපුරුදු ආදරයෙන් අදත් අහගෙන ඉන්නවා. යලිත් අපි යන්න සූදානම් වන්නේ ප්‍රාසංගික වේදිකාවට. දෑබර හිතවතුනි, අද සුන්දර ප්‍රසංගය හැඩ කරන මීළඟ ආරාධිත කලාකරුවන් යුවලට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. ඔවුන් පිළිබඳව කතා කරන විට මෙරටින් එරටට ගොස් එරට තොරතුරු මෙරටට සමීප කරද්දී ප්‍රසංග වේදිකාව හරහා මුළු මහත් රසක සමාජයෙම දැනුවත් කරන්නට ඔවුන්ගේ ගීත ඉවහල් වුණා. ගැයූ ගැයූ ගීතයෙන් ඔවුන් ජනප්‍රියත්වයේ කිරුළ තමන් මතට නතු කරගන්නවා වගේම ඔවුන්ටම ආවේණික රටාවක් වේදිකාව තුළ නිර්මාණය කරගත්තා. විටක මේ මොනවාද? සමහර විට හඳුනා ගන්නට නොහැකි දේවල් ඔවුන් වේදිකාවට එකතු කළා. රිද්මීය, ආකර්ෂණීය රටාව තුළ හැමදෙනාම ආදරය කරන ප්‍රාසංගික වේදිකාව තුළ පෙළහර පාපු ආදරණීය කලාකරුවන් වියල. මෙන්න අද ඔබට ගයන්න ආරාධනා ලබන වෙලාව.
4: ඔල් රයිට් සමග මේ අපූර්ව ශිල්පී යුවළ වේදිකාවට කැඳවාරු ලබන්නේ. එමනම් යුරෝපයේ ඉඳලා රබාන වයලා අපේ රටට ගීතේ අභිමානය දුන්නෝ අවුන්ටයි මේ ආරාධනාව. සුදු ඇඳුමින් නැදී මුවහස රැල්ලේ

සද්දේ ගෙදර ඉන්න කට්ටිය සද්දයක් දාලා ගන්න සේරමන්න කුස්සිය ඇතුලේ හරි සාලේ හරි කොමන්නේ රයිට් එහෙනම් රයිට් රයිට් එහෙනම් සීල ගහන්නයි යන්නේ කුස්සියේ ඉන්නවනම් කොල්ලනේ කෙල්ලනේ නඩපල්ලා

වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බමුකයන් දුෂ්චන්ද ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද පිපිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනරිතහනේ ලොතරැයිය රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පැරණි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කෙරෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ. ඒ වසර 150කට වඩා පැරණි බංගලාවත්ත ප්‍රාදේශීය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් තැපැල් කාර්යාලවලින් සිදු කරන සේවා විනිවිද භාවයෙන් යුතුව ඉටුවිය යුතු බවත් තැපැල්පතිවරයා පෙන්වා දුන්නා. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියෙකු වන ඉස් අද්දින් අල් හඩාඩ් මියගොස් තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලෙස මියගොස් ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් මස 7 ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධානතම සැලසුම්කරුවෙකු බවටද අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:04.
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
5: වෙලාව 5:03 විනාඩි 3යි.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: ලකන්ද රේඩියෝ ITN

0: ආදරේ ගෙදර ඉඳන් බලන් ඉන්න සිරමලට ප්‍රවේශමෙන් නටමු කමන්නේ මං ඉතන මැදියා රාත්‍රියේ පැනලා තියෙන්නේ ආතල් එකක් ගමු කට්ටියම ප්‍රවේශමට එළියට බහලා ආතල් ගන්න
1: රයිට්
0: දැන් මොකද්ද කියන්නේ ෆියර් මැන් නේ ඉඳ මිසෙ මගේ අම්මේ

0: අපේ පැතුම අපි දෙවියන්ට යදිමු තේරමල් එකතු වෙලා ලංකාවට වගේ මුළු ලෝකෙටම අපිට
1: වෙලාව පසුරු 3යි විනාඩි 11යි ප්‍රසංග වේදිකාවෙන් ජයශ්‍රී ආදරණීය කලාකරුවන් වේදිකාවෙන් සමුගෙන යන වෙලාවේ ලක්කඩ ගීරශ්මී වේදිකාව සරසාලන මීළඟ ගායන ශිල්පියා කවුරුන්ද? ඔහු පිළිබඳව කතා කරන විට ශ්‍රී ලාංකීය සම්දර්ශන වේදිකාවේ බයිලාගී ගායනය සමග සත්‍ය සිදුවීම් ඇසුරින් ගීත ගායනා කරමින් වඩාත් හදවතට සංවේදීම ගීත ගායනා කළ ගායන ශිල්පියා ලෙසට ඔබ අතරට එකතු වුණු ආදරණීය කලාකරුවෙක් ලෙස දශක ගණනාවක් මුළුල්ලේ හෙළ සංගීත කලාකෙත අස්වද්දමින් මෙරට රසික ප්‍රසාදය දිනු ජනප්‍රිය කිරුල එක ලෙසම තමාගේ මට්ටමේ රඳවා තබා ගනිමින් එකම තලයක රැඳුණු ආදරණීය ගායන ශිල්පියා ලෙස ඔහු පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. අපි ඔහුට ආරාධනා කරන වෙලාව ලක්කඩ ගී රශ්මි සමග එකතු වෙන්න.
2: ධනපාල උඩවත්තයි සහ

0: සතියක ලක්හඳ මෙලව පසුරු තුනයි විනාඩි 16යි.
1: ITN ලක්හඳ පූජා සම්

0: පස්වැනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: බර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්කඩ සමක බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ගුවන් සුපමාර්කට් චාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද. මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපමාර්කට් චාලියයි.
2: වෙලා පසර 3 විනාඩි 21යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
4: කරමන් දෙවිනි එක්කනා තමුණගේ පුතා ගයන් උඩවත් හල්ක තියාගන්න. එයටයි දෙවිනි ගීතය අවශ්‍යයි. I'll get out of here.

ඉලස ආදරණීය ජනකාන්ත සංගීතික නැබත්තික ඇත්තාව කියපු සින්දුවක් ඒ කාලේ. ඇත්තාව කියන්නේ සමහර අය පිළිලත් නැහැ. මම තාම ඉන්නවා. ඒක ආඩම්බරෙන් කියනවා. තාමත් මම ජීවිතේ අතර ඉන්න කාලේ තියෝ මේ ගීතයත් තාම ජනප්‍රියයි. ඈ නීල වරල පීරලා. ආම් නේද? සින්දුවේ.

0: ඉන්දියාව පසර තුනයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: සතියක ලක්හඬ
4: අනුෂ්ක රසංචිත
5: සෙල්වා නිර්මාණයක්. මම බොනේ ඔලේ දුබාවේ ඉතින් ආවිතරයි එනවා කියලා කවර මං හිතුවේ නෑ උඹ එයි කියලා. මුටි කාලා නැගිට ගන්න බැරි වින්න උඹගේ මූණ පොඩ්ඩක් බලන්න ආසයි තුනා.
4: පටිගෙතර
5: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුන. කොණි කටි
6: යාලා පස්සේ කයි අයියා ගන්නකෝ.
5: ඉතින් මම මේසේ තලින් පන්නවන්නද?
6: පාලි කලින්ම ගෑවා අයියා ගන්න.
4: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පටිගෙතර
0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
7: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Search Sideline සමාජ ගවේෂණය
8: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
0: වෙලාව පසුර තුනයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Music Garage with Kavi and Ravi.
1: නම් කාවේ හිට් සිින්දුත් එක්ක අපේනුව ඉඩිද උදේ දහයට.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyaga Lakhanda.
1: Prasanga Vedikave Radio Karanaya Lakhanda G. Rashmi.
2: සංග වේදිකාවත් එක තව පුංචි වෙලාවක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මොරටුවේ ඉඳලා රුවිනි ප්‍රියංගනී කාලයකට පස්සේ මෙසේජ් එකක් දාන්නේ. හැමදාම ප්‍රසංගයේ රසවිඳින අතරතුරේදී අද පවුලේ සියලු දෙනාව එකතු කරගෙන සින්දු අහමු කියලා තමයි රුවිනි යෝජනා කරලා තියෙන්නේ. අස්සනේ අද සුපිරි වැඩේ කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මෙසේජ් වල තියෙන්නේ. ඉතින් බොහොම ආදරෙයි 12 වන උපන්දිනයේ සම්මරණ හැලියකොඩ බුලුගහපිටියේ අයජ විජේසූරිය පුතාට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් කියලා සුභපතන්නේ කඩේ තාත්තා, කඩේ අම්මා, මල්ලිලා දෙන්න, අම්මා තාත්තා අයියලා, ඒ වගේම අක්කලා දෙන්න, ආච්චි අම්මා, බාප්පා, කිතු අක්කා, දම්සිතු අයියා. හැබැයි ඉතින් නම් වලින් දම්මලන් තමයි වඩින්නේ. එහෙම කියනකොට මම මේ කල්පනා කරේ දැන් ඉතින් අද උපන්දින ගොඩක් කිව්වනේ. ඒ කියන අතරතුරේදී ලක්කඩු ගුවන්විදුලියේ අසංක සතරසිං අපේ මිත්‍රයාගේ උපන්දිනය අද. ඉතින් අසංකටත් සුභම සුභ උපන්දිනයක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. කැටට් මියුසික් අරගෙන එන මිත්‍රයා ඉතින් යාටත් සුභ වතන්න ලක්කඩ ගී රශ්මි අමතක කරන්නේ නැහැ. දිරිඳ අනුෂාව එකතු කරගන්න කියලා කියනවා. මේ වෙලේ වැඩ කරන ගමන් ඉන්නේ, මේ වැඩ කරන ආයතනය තුළ රැඳිලා ඉන්න බොහෝ දෙනා මම මතක් කළා. ඉතින් ඒ අය ආදරේ ආදරේ කියලා කියන්න කිව්වා. එහෙම තමයි එයාගේ මහත්තයා සරත් මැසේජ් එක දාලා තියෙන්නේ. කොමුණත් අපි අහගෙන ඉන්නවා. කටුනායක පද්මා, චමිලා, නිශාන්ති, චන්දිකා, නදියා, නිලන්ති, සඳලි, මද්දා, ගේස්, නිලක්ෂි, තිලිනි, සිහරා, ඒගොල්ලෝ ඔක්කොම මේ වෙලාවේ අහගෙන ඉන්නවා ආයතනය තුළ. ඉතින් මම මාදුවේ නිශාන්ති. ඉතින් ඔයා මේ නිශාන්ති අහගෙන ඉන්නවානේ. නිශාන්තිවත් ආදරේ මතක් කරනවා ආයතනයේ වැඩ කරන ගමන් ඉන්නවා කියලා තමයි මැසේජ් එක තියෙන්නේ. ආදරේ මම මගේ අම්මාට කියලා තමයි දාලා තියෙන්නේ. ඒ ලක්කඩ අම්මා කියලා දාලා තියෙනවා මැසේජ් එක, ගොඩක් ආදරෙන්. ඉතින් ඒ හැමෝගෙම ආදරයත් එක්ක වෙලාව දැන් හරියාගෙන ඉන්නේ සමුගෙන යන්න. දැන් අද දවසේ බොහෝ දෙනෙක් එකතු වෙලා හිටියා. දැන් හෙට උපන්දිනයේ සමරණ අයත් අද මැසේජ් දාලා තියෙනවා. නමුත් හෙට මැසේජ් එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් යාට බයක් ඇති කියවෙන එකක් නැද්ද කියලා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් 7 උපන්දිනයේ ලක්කණින් ප්‍රචාරය වුණා. 8 උපන්දිනය හෙට. ඉතින් හංගවැල්ලි සඳුන් පුතාගේ 29 උපන්දිනේ. ඉතින් ඒගොල්ලන්ට සුබ පතන්නේ යාගේ ආදරණීය පිරිස එකතු වෙලා ඉන්නවා. ඉතින් කාවින්දි, ඒ වගේම චූටි පුතා සයල්, අම්මලා දෙන්න, තාත්තා දෙන්නගේ උපන්දිනේ නේද? හරි, තාත්තා මට මේ පැහැදිලි වදි ටිකක් දිගට දාලා තියෙන විස්තරේ. පානදුරි නෑදෑය හැමෝම, බාප්පා, චූටි මල්ලි, විමුක්ති මිනුරි, නිසංසල, රිෂාන්, හංගවැල්ලි යාළුවෝ සෙට් එක, ඒගොල්ලෝ ඔක්කොම මැසේජ් දාලා සුභපතනවා කියලා කියනවා. ඉතින් පානදුරේ ලොකු පුංචිම මාලා සඳුන් පුතාට සුමුම සුමු උපන්දිනයක් වේවා කියලා කියනවා. ඉතින් ලක්කන්නට ගොඩක් ස්තුතියි, ලස්සන සින්දු ලබා දෙනවට කියලා තියෙනවා. ඉතින් එහෙමනම් ප්‍රසංගයෙන් සමුගෙන යන්න වෙලාව. හරි, ප්‍රසංගය අතරට යලි ගමන් කරන්න සූදානම් වෙන්නේ.

0: ලාංකීය ප්‍රසංග වේදිකාවට නැව මූණුවරක් අරගෙනෙමින් ලක්කඬ ගුවන්විදුලියේ හැමදාමත් ඔබට ආදරයෙන් කතා කළා. ඒ ආදරය නිසාම හැමදෙනාම රසවිඳින ගුවන්විදුලි මාධ්‍යයේ ප්‍රාසංගික අත්දැකීම බෙදා හදාගත්තා. හැමදාමත් සිරසුරාදා ඉරිදා එකතුව ලක්කඬ ගීරශ්මි රසවිඳිනකොට රෝහණවත් ආදරයෙන් මතක් කළා. ඉහළ කළමනාකාරීත්වය ආදරයෙන් මේ වැඩසටහන දිනෙන් දිනම අරගෙනෙන්නට දායකත්වයේ එකතු කළා. ඒ එකතු කිරීමේ දායකත්වය තුළ අද ප්‍රසංග වේදිකාව සාර්ථකව ඔබට රැගෙනෙන්නට හැකියාව ලැබුණයි අපි විශ්වාස කරනවා. තුළ වැඩබිමේ ගොවිබිමේ මගතොටේ හැම තැනම නිවහනේ සිට රසවින්ද ආදරණීය රසවතුනි සමුගන්න අවසර යෝවත් එක්ක එකතුනු මම නලින් විරාජ්. ලස්සන සුන්දර ප්‍රසංගය ලක්කඬ ගී රශ්මි සුන්දර සන්ධ්‍යාවක් ඔබ හැම දෙනාටම.
1: වොයිස් ෆැක්ටරි අපි හමු මෝගෙක් ගී එකතුවක් මෙන්න. බොහොම සුන්දර ගීතුවක් නෝනාවතින ගී එකතුවක් අපේ යාළුවෝ.

වෙලාව සවස 4:00.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි යටේ NLB ධනනිධානය දුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදදසන දුම්්‍රියයානතුර සිදුවස්ථානයේ දුම්්‍රිය මාර්ගේ ඇන ගැලවූ බවට සැකපිට පුද්ගලේ කතරංගුට ගෙන තිබෙනවා. පැලිගුඩ පොලිසියමගින් හ අතරංගුට ගෙනැති බවයි දුම්්‍රිය දෙපාර්තමේන්තු පවසන්නේ. එම පුද්ගලයා මද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබැහි වූ අයකු බවටද අනාවරණය වී තිබෙනවා. සැකකරු දුම්්‍රිය මාර්ගෙන් ගලවන ලද ඇන වෙනස්ථානයකට ප්‍රවාහණය කර ඇතැයිද මූලික විමර්ශනවලින් අනාවරණය වුණා. මෙතර කැලණිය වඩවාසල දුම්රිය පිළිපැන සිදු වූ අනතුර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම අනතුර සිදු ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් බවද අනාවරණය වී තිබෙනවා. කොංගු රාජ්‍යයේ ඉබෝලා වෛරසය පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍යාංශ ප්‍රකාශ කළා. මේවට පිට සැකකටයුතු රෝගීන් 246 දෙනෙකු වාර්තා වී ඇති බව අප්‍රිකානු සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. ඉන් 80 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි ඔවුන් සඳහන් කළේ. අධික උණ ශරීරයේ වේදනාව, මරණය, පාචනය සහ ලේ ගැලීම් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙසයි හඳුනාගෙන ඇත්තේ. රෝගීට නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති බවත් ඉබෝලා වෛරසය පැතිර යාම පාලනය කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: சத்தியாக லக்கண
1: අයිබෝන් අයිබෝන් හැමෝටම දැන් කොහේ හෝ තැනක ඉඳලා ඔයා මාව අහගෙන ඉන්නෝ කියලා මං දන්නවනේ. ඒ හින්දා මං ඔයාට ලස්සන සින්දු ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හවස 6:30 වෙනකන් ඔයාට මේ ලස්සන සින්දු ටික අහගෙන ඔයාගේ පාඩු වේවාගේ වැඩේ කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයා කොහේ හිටියත් ඔයාට පුළුවන් අපිට මැසේජ් එකක් තියන්න 0703 93.5 93.7 ඔය ආස කරන ඔය ආදරය කරන හැමෝම එකතු කරගෙන මේ ලස්සන සින්දු ටික අහන්න සතියක ලක්කන බීකෙන් මික්ස් එකත් එක්ක ඔයාට පුළුවන් එකතු වෙන්න. එමනම් ඔයා ඉන්න තැනක ඉඳන් මැසේජ් එකක් තියන්න. අද කොහොමද ඔයා ඉන්න පැත්තට වහිනවද පායනවද මං ඒක මුකුත් දන්නේ නැහැ. ඒ ඔක්කොම කියන්න ඕනේ ඔයා තමයි. රයිට්. එහෙනම් අපි පටන් ගමු මේ ලක්කන වීකෙන්ඩ් මික්ස්.

0: Pian hat li alut me tampat ago.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

ජාතියග රකන දැන්නම් මෙහෙට පායනවා අපිට සින්දුවක් දෙන්න කියලා අම්බලංගොඩ ප්‍රියන්ත විජේසිංහත් ඔන්න මට මෙසේජ් කරලා තිනෝ දේවාන්දර කියන්නේ වැඩසටහනේ මුලින්ම අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි බොයේ බලන්නේ ආරෙන් ඇපරල් එකේ සෙට් එක ආරෙන් ඇපරල් එකේ සෙට් එක ඔක්කොම සෙනසුරාදත් වැඩ නේද සතියාගත් වැඩ හරි වැඩ කරන කට්ටියට ඔන්න මං එකතු කරගන්න වැඩ කරන කට්ටියව ගොඩක් ආදරෙන් ඒ වගේම අපි තහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ අම්මා ඉනෝකා තාත්තා සංජීව අක්ක සෙනුරි අයියා සෝහාන් අයියා සෙහාන් මම සහස්නා කියලා සහස්න ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා කොහෙන්ද කියලා කිව්වනම් හරිනේ කොහෙන්ද කියලා කිව්වනම් වැඩි ලස්සනයි රයිට් හරි ඕගලන් ඔක්කොම එකතු කරගන්න ගමන් තම මැසේජ් කරන්න ගොඩක් අය බලන් ඉන්නවනේ එයාටත් කියන්න තියෙන ඉක්මනටම අපේට මේ පැත්තට මැසේජ් එකක් එවන්න සමහර විට ඔයාගේ පළවෙනි මැසේජ් එකත් මේක වෙන්න පුළුවන් 07.03.93.5.93.7 ආදරය ගැන විරහව ගැන නටන්න කැමති අයට නටන්න කැමති සින්දුයි ඈ නිකන් ඔහේ හිත හිත ඉන්න කැමතියට ඒ වගේ සින්දුයි මේ ඔක්කොම තියෙන්නේ වීකෙන්ඩ් මික්ස් එකේ තමයි. ඉතින් ඉක්මනට ඉක්මනට අපිට අනිවාර්යෙන් ඔයා මැසේජ් කරන්න ඕනේ. රයිට් මෙන්න මේ අපිවත් එකතු කරගෙන කියලා තව මැසේජ් එකක් තියෙනවා. මේ ඉක්මනට ඉක්මනට මැසේජ් එක එවන්න ඕනේ. අපිවත් එකතු කරගෙන අපි නිව්සීලන්ඩ් වල ඉඳලා අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ක්ලොවි ඊට පස්සේ අම්මා තාත්තා ඩෙඩිවත් එකතු කරගන්න කියලා තමයි යා මැසේජ් එකක් දාලා තියෙන්නේ. හරි මං හරි නේද නම ප්‍රනවුන්ස් කරා. හරි රයිට් ඊට පස්සේ එහෙම ගොඩක් අය ලංකාවෙන් වගේම ලංකාවෙන් එළියේ ඉඳලා ගොඩක් අය අපි වහගෙන ඉන්නවානේ. ඉතින් ඒ යාළුවන්ටත් මං කියන්නේ ගොඩක් ආදරෙන් ඉක්මනට ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා. හයි ගුඩ් ඊවනිං රනිල් අපිත් අහගෙන ඉන්නේ ලස්සන සොන් එකක් ඕනේ මගේ ෆැමිලි එකේ හැමෝම ආව ආදරෙන් එකතු කරගන්නවා ප්‍රියංකා පලිපාන නුවරින් ඉන්නවා කියලා තමයි ප්‍රියංකාමට මැසේජ් එකක් දාලා දෙන්න ඕන. ප්‍රියංකාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම SMS පැත්‍ර ගියොත් එහෙම සේරුවාවිල කේඩියේ සමරසිංහ සමග හිතවත් ගුණේ මිතුරු මිතුරුයන් ටිකයි කට්ටිය එකතු කරගන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා කේඩියේ සමරසිංහ ඔන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට් එහෙමනම් තව ඉන්න කට්ටිය. ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අලව්වේ ඉඳන් නේද? ඔව් අලව්වේ ඉඳන් ඒගොල්ලන්ගේ කූල් හවුස් එකේ ඉඳන් උපාලි මැසේජ් එකක් දානවා. එකතු කරගන්නවා කියනවා ඒගොල්ලන්ගේ කඩේ ඉන්න ෂොප් එකේ ඉන්න කට්ටිය අධිපතිතුමිය පත්මිනී එතකොට ඒගොල්ලන්ගේ සර් උදේකුමාර එතකොට සමිතා සිසිර නාලිනි නිලන්ති වසන්ති නන්දන එතන ලක්ෂණහන සෙට් එකම ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අපිත් එකතු කරගන්න මම දෙවමිනී අවිස්සාවෙල්ලෙන් අමිල මහත්තයා අමිත් එතකොට අමිල මහත්තයා හරි අවිස්සාවෙල්ලෙන් අමිල මහත්තයා අමිත් අමිල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අප්පච්චි අම්මා නංගි ඔක්කොම එකතු කරගන්නවා කියලා තමයි යා මැසේජ් එක දාලා තියෙන්නේ. හරිනේ හරි දෙවමිනී තමයි එවලා තියෙන මැසේජ් එක. ඒ කට්ටියමත් එකතු කරගන්නවා. හරි ඊට පස්සේ තව මැසේජස් ගොඩක් තියෙනවා. පසිඳු මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ගේ ෂොප් එකේ ඉඳලා තමයි අහන් ඉන්නවා කියන ඒගොල්ලෝ ෂූ ෂොප් එකක් තියෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා දිනවා. ගාල් මිනුවන් ගොඩනේ. හරිද දන්නේ ගම. හරි ඔන්න පසිඳුවත් එකතු කරගන්න. අපත් එකතු කරගන්න. කපිල ඉන්නවා, ශ්‍රියන්ත ඉන්නවා, කින්ස්ලි ඉන්නවා. කට්ටියම ඉන්නවා. අපි කතරගම ගිහින් එන ගමන්. හරි. වන් එකේ පරිස්සමෙන් එන්න ඕනේ. හරි. හරි ඒ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. රයිට් ඔන්න එන ලස්සන සින්දුවක් දෙන්න හදන. ඒ අතරේ වාගේ මැසේජ් එක තියන්න. 07.93.5.93.7

0: අවස 4යි විනාඩි 22යි.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: ඇහෙනවා කියන්නේ කොතේ ගැළපෙනවා කියන එකනේ.
1: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
0: කොහොමද බෙරිවිලා?
1: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
0: තුමයි මේ කඩල බලන්නකො.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN. Satyaga Lakhan.

0: අවස 4 විනාඩි 30 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සතියග ලකන
0: කවුරු මොනවා කිව්වත් ලස්සන සින්දුහන් හිතට දැනෙන සින්දුහන් හිතේ රැඳෙන සින්දුහන් එන්න ඕන එකම තැන තමයි ලකන වීකෙන්ඩ් මික්ස්. ඉතින් මේ සතියන්තේ ඔයත් එක්ක ලස්සන බැයි කිහිපයක් ගත කරන්න, ලස්සන හෝරා දෙකක් දෙකමාරක් ගත කරන්න, ලස්සන සින්දු හිතට දැනෙන සින්දු, ආදරය කරන සින්දු, නටන්න කැමති නටන්න කැමති සින්දු, මේ ඕන එකක් අරගෙන ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා. ඒ අතරේ තව ලස්සන සින්දු ටිකක් අහන්න යාළුවෝ ගොඩක් ඉක්මන් ඉක්මන්ට ඇවිල්ලා ඉන්නවා. ඒ යාළුවෝ ටික එකතු කරගමු. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ ආස සින්දුවකුත් තියෙනවා. මේ පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත් තමයි මට එහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ. සුසන්ත එහෙම කියනකොට සුබ සැන්දෑවක් පවුලේ හැමෝම එකතු කරන් සුපිරි සින්දු සෙට් එකක් අහමු කියලා රුවණි ප්‍රියංගනී මොරටුවේ ඉඳලා කියනවා. අදනම් මෙහෙට ටිකක් පායනවා කියලායි රුවණි ප්‍රියංගනී කියන්නේ. කිව්වට පස්සේ වහීත් දන්නෙත් නැහැ. හයි අපිවත් එකතු කරගන්න ලස්සන සෝන් එකකට පිළියන්දලින් නිලාන ඉන්නවා, තුෂාරි ඉන්නවා, ලසන්ත ඉන්නවා, ශ්‍රියාණි ඉන්නවා, දයානි ඉන්නවා. හාට් හතරක් තියෙනවා නේ. හාට් හතරම එකතු කරගන්නවා. හරි, හාට් හතරම නිකන් බැන්ඩේජ් කරලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රියංකර මොරටුවෙන් මැසේජ් එකක් දාලා දෙනවා. ඒ වගේම රයිට් සතියක ලක්ෂණ අහගෙන ඉන්නේ. සින්දුකට අපිවත් එකතු කරගන්න කොටාව ඒගොල්ලන්ගේ බේකරී කට්ටිය ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, ධනුෂ්ක, ජගත්, මදුශංක, ජය මාමා තමයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. මටම කියලා තමයි කියලා ලියලා එවලා තියෙන්නේ. හරි, අපිට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? වෙන්නපුෙන් රසල්, නෝනා මානෙල්, දුවල දෙන්නා සුසාන, සුරේෂ්, සුරේනි, පුතා සුලලිත, ජේකබ්, ඕබෙද්, නේතන්, එතකොට චූටිදු, තීර්ෂ, ලකනහන සිරුද් දෙනාමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. දවල් අපි මැසේජ් එක කියෙව්වේ නෑ නේද? ඒකකින් කියනොත් නලින්ට තමයි. හරි, යන් නලින්නේ, මම රනිල්නේ. හරි, මේ අපිත් ඉන්නවා ගිරිඋල්ලෙන්. ඉරේෂා තමයි එහෙම කියන්නේ. මහත්ය රාමනායක, එහෙනම් දෙන්නම එකතු කරගන්න හොඳේ. අපි සද්දරහන ඔයාව පොල්ගහවෙලට වහින්න හදන්නේ. ඉතින් එකතු කරගන්න මද්දු අයියා, සාගර අයියා, සුරේකනංගි සහ දුව හසදාරා පොල්ගහවෙල අපි හොඳේ කියලා තියෙනවා. ඒගොල්ලෝ හැමදාමත් ලක්කණෙක් ඉන්නවා කියලා තමයි තියෙන. සුබ සන්දේවක් සතියක ලක්කණ ගීත එහෙනෝ සුපිරි කියලා යා කියන්නේ. මමත් ගීතයකට එකතු කරගන්න කියලා සුමිත් සෞදිවල ඉඳලා ඔන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. රයිට්, ඔන්න අපි සුමිත්වත් සෞදිවල ඉඳලා එකතු කරගන්නවා. රයිට්, ඊට පස්සේ යන්න හදන්නේ මම SMS පැත්තට. SMS අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. කොහොලොනේ ජයකලනි සින්දු අහන එකතු කරගන්නවා කියලා තියෙනවා. යාගේ උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලක්කඩහන සිරු දෙනා ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අපිට ලස්සන සින්දුවකට එකතු කරගන්න තාත්ත පద్මසිරි කුමාර, එතකොට චතු, බේබි, සයුනි. අපි හොරණ සෙට් එක තමයි, හොරණ ඉඳලා තමයි ඒගොල්ලෝ මට මැසේජ් එක දාලා දෙන්නේ. මේ අපිත් හැමදාම අහන්න ලක්කඩ කළුතර පිලිප් හොස්පිටල් එකේ නාවුල විනෝදි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. විනෝදි, ඔන්න ඔයාගේ මැසේජ් එකත් කියෙව්වා. ඒ වගේම සුබ සන්දයාවක් මල්ලි අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපිවත් එකතු කරගෙන හොරණින් නිනෝකා, එතකොට උපාලි, දුව සිතු ඉන්නවා කියලත් ඒගොල්ලෝ මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයා දන්නවනේ ඔයා ඉන්න තැනක ඉඳලා මට මැසේජ් කරන්න ඕනේ කොහොමද කියලා නේද? හරි, මේ හයි මම ප්‍රභා. ප්‍රභා කොහමද? අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. මහත්ය චින්තක, එතකොට දුව සවිද්‍යා, එතකොට පුතා සිතිජ. හරි, ඔයා කොහෙද කියලා කිව්වනම් මට ඉක්මනට කියන්න තිබ්බනේ කොහේ ඉඳලාද මෙසේජ් කරේ කියලා. නැත්තම් හොයාගන්න බෑනේ. හරි, ඊට පස්සේ අයිබුවන් සුන්දර සැන්දෑවක් අපිත් ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න කියලා තියෙනවා. මේ කෙසෙල් හේනාවෙන් එකතු කරගන්න චතු, රෝසි, ශ්‍රියාණි, රමාලි, සමන් මලි, එතකොට කීර්ති නැන්ද, සමීර, ගීතිකා තමයි මට එහෙම මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම ග්ලෝබල් ඇපරල් එකේ සෙට් එක අනෝමා එක්ක එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අනෝමා සෙට් එකක් ඉන්නව නේද? හරි, ග්ලෝබල් ඇපරල් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි එයා මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට්, මං කිව්ව විදිහටම ඔයා මැසේජ් එකක් එවනකම් මං බලන් ඉන්නවා. 0703 93 5 93 7. මං ඔයාලට ඒ අතර කියන්නම් කසාගල සමූහ ව්‍යාපාරය ගැන. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නව මට්ටමකට අරගෙන යන ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වාසනීය නාමයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියන්නේ. අපනැන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතයේ ගොඩනගමින් තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මග සැලසීම තමයි කසාගල ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂ වෙන්නේ. කසාගල ග්‍රීන් සුපර් වෙළඳසල් ජාලය හරහා ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැව් මුසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරුසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් යන දැක්ම සමග තමයි කසාගල ව්‍යාපාරයේ යන්නේ. ඉතින් කසාගල ව්‍යාපාරයේ සමග විශ්වාසයෙන් ඔබටත් එකතු වෙන්න කියලා තමයි ආරාධනා කරන්නේ. රයිට්. එහෙනම් ගොඩක් වෙලා කතා කරන්නේ. මම ලස්සන සින්දුව කරගෙන අවිල්ල තියෙනවා. ඒ සින්දුව දෙනකන් ඔයාලා තියෙන මට මැසේජ් කරන්න. ඔය ඉන්න දෙනක ඉඳලා ඉක්මනටම ඔබට මැසේජ් එකක් තියන්න.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhanda.

0: සතියක ලක්හඩ
1: හවස 4:51යි.
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති
5: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.

හවස 4 විනාඩි 52යි. ලංකාවේ කොහේ හිටියත් මං කියවනේ ලංකාවේ වගේ නෙවෙයි ලෝකේ කොහේ හිටියත් ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් තියන්න කියලා. එහෙම යාළුවෝ ටිකක් ඉන්නවා මේ හයයි අපි මහනුවර ගල්පිහිල්ල සෙට් එක. අපි සංවිධානය කරපු ගමේ රෙදිසේල් එකේ සද්දෙටම ලක්කඳ අහගෙන ඉන්නේ. කට්ටියම එකතු කරගන්න ලස්සන සින්දුවක් කර යමු කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔන්න එහෙනම් පොලේ වැඩි වැඩියෙන් බිස්නස් වැඩි වෙන්න ඕනේ. ඔය හොඳ බඩු තියෙන්නේ ගන්න. හරි අහගෙන ඉන්න පොලේ බිස්නස් කරන එතකොට පොලට එකතුලා ඉන්න හැමෝටම ජය වේවා කියන ඕන්න අපි මෙහෙ වැත්තිනම්. ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි අලව්පුර ඇවරල් කෙල්ලු සෙට් එක. දර්ශනී කුමාරතුංග අලව්ව ඉඳලා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. කෙල්ලු සෙට් එක තමයි දාන්නේ. අපරාද කොල්ලු සෙට් එක එකතු කරගත්තේ නැද්ද ඔයගොල්ලෝ? හරි හරි ඒගොල්ලන්වත් මම එකතු කරගන්න. ඊට පස්සේ නිහල් කෑගල්ලෙන් මැසේජ් එකක් දාලා තිනවා මාවත් ලස්සන සින්දුවකට අනිවාර්යෙන්ම එකතු කරගන්න කියලා. අනිවාර්යෙන්ම අපි එකතු කරගන්නවා. හරි ඊට පස්සේ අනේ මාවයි අයියවයි එකතු කරගන්න. මම තමිඳු, අයියා අමිත්, මගේ ආදරේ එරන්දි. එයාව අනිවාර්යෙන්ම මතක් කරන්න. මම පානදුරේ කියලා තිනවා. ඔන්න පානදුරේ ඉඳලා දාපු මැසේජ් එක. ඔයාගේ ආදරේ, ඔයාවයි අයියවයි ඔයගෙදර ඔක්කොම අහල පහලයි වයි ගමේ අයවයි ඔක්කොම එකතු කරගන්න. හරි මං ධම්මිකා කුරුදු හැදි කරන ගමන් ඉන්නේ. මට ලස්සන සින්දුවක් ඕනේ කියලා ධම්මිකා මැසේජ් එකක් දාලා දුන්නා. අනිවාර්යෙන් ධම්මිකාව එකතු කරගන්න. මේ උදම්බිට ඒගොල්ලගේ ෆැෂන් සෙන්ට් එකේ වැඩ කරන කට්ටියව එකතු කරගන්න කියලා. බොස් සුදත් සේනානායක, මිස් ජයන්ත සේනානායක, එතකොට සුනීත, නතාෂා, රුවන්දි, මලින්ද, සනාබෝයි, එතකොට කළු අයියා, ක්‍රිෂානි තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. ඔන්න ක්‍රිෂානිවත් අපි එකතු කරගන්නවා. හරි එහෙමනම් ඉක්මනටම ඔයාගේ මැසේජ් එකත් මට එනකන් තමයි මම බලන් ඉන්නේ. ඔයාගේ මැසේජ් එකත් එවන්න 0703 93 5 93 7 සතියක ලක්හඬ වීකෙන්ඩ් මික්ස්. ඔයා ආස කරන සින්දු, ඔයාගේ හිතේට කතා කරන සින්දු, ඔයා ආස කරනත් එක්ක අහන්න පුළුවන් එකම තැන.

0: Wonder Radio ITN Satyaga Rakhane
1: එනගුණ අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ හවස 5 විනාඩි 3යි සතියක ලඛන වීකෙන්ඩ් මික්ස් අහගෙන ඉන්න යාළුවෝ ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ දැන් ඉතින් නේද? එහෙම තමයි. හරි. හයි කොහොමද? මං මාදුවේ නිශාන්ති අපේ කට්ටිය හැමෝම එකතු කරන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඔන්න මාදුවේ නිශාන්තිව මං එකතු කරගන්න මුලින්ම ඊට පස්සේ වැස්සක් එන්න ඔන්න මෙන්න. වැලෙන්න සද්දේට වයර්ලස් එක දාලා තියෙන්නේ කියලා තියෙනවා. මේ ලස්සනයි ප්ලේලිස්ට් එක කියලා. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කවුද මිනුවන්ගොඩ ඇඩ්වර්ටයිසිං සෙට් එක නේද? එතකොට ඉන්නවා ලක්මාල්, නිහාල්, නිහාල් මාමා, චමින්ද, තරිඳු, ලසන්තිකා, එතකොට ශ්‍යාමලී ඉන්නවා, නංගිලා, ඊට පස්සේ රවිඳු, ත්‍රෝෂා, හොයාගන්න බෑ, තරූෂ, එහෙමද? තරූෂ, එතකොට තරූෂා, හරිද? ඊට පස්සේ ලොකු මල්ලි ඉන්නවා, එතකොට කුමාර්, එතකොට පුතා, රොවේන්, ශිහාන්, තවිඳු, මට සුබ දවසක් ජය වේවා කියලා තියෙනවා. හයි අපි මහනුවර ගල්පීලි සෙට් එක. ආ ඔයගොල්ලෝ ගල්පීලි සෙට් එක නම් සද්දෙට මං කිව්වේ. සද්දෙට කිව්ව ඇහුණනේ ඔයගොල්ලන්ට. හරි ඊට පස්සේ මේ කඩුවෙල මේ ඔර්ලෝසු ෂොප් එකේ කට්ටිය අපි අහගෙන ඉන්නෝ. සඳගිරි සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංසදයේ සිළු දිනාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා සිලෝරා. සිලෝරා කියලා යාට ආදරයට කියන්නේ ඉන්දික තමයි හැම මැසේජ් එකක් දාලා තියෙන්නේ. රයිට් ඊට පස්සේ තව ඉන්නවා අලෝපුර අප්‍රෙල් එකේ සෙට් එකේ කට්ටියවත් මම එකතු කරගත්තා. අපි SMS එක පැත්තට ගියොත් එහෙම මේ මගේ පළවෙනි මැසේජ් එක. අයියේ මං හැමදාම අහන්නේ ලක්හඬ මටත් ලස්සන සින්දුවක් දෙන්න. හොරණ වරකගොඩින් රේණුකා මේ වෙලාවේ ලක්හඬ අහන හැමෝමයි ඔයාවයි මම එකතු කරගන්නවා. ආදරේ හැමදාමත් ලක්හඬට කියලා තියෙනවා. ඒ වගේම රසික දියපොටින් මදුරුව තලතල වැඩ පොල්ල වෙන ගමන් ඉන්නේ කියලා රසික කියනවා. හරි රසික ඔයා වැඩ කර කර මහන්සිගින් අතරේ මම ඒවා එකතු කරගන්නවා. ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න කියලා මග්ගුණ මුංහේන HD වසන්ත කුමාර හෙට්ටි තන්ත්‍රී ඔන්න මට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම මම ධම්මිකා මගේ අම්මවයි අපච්චිවයි දිලංකා මගේ අම්මවයි අපච්චිවයි අයියවයි මගේ යාළු ඔක්කොමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි එරත්න කියලා තමයි යා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම අයියේ හදත් මම ඔයාව අහගෙන ඉන්නේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න නුවරින් සංජීව තමයි එහෙම කියන්නේ. ඒ වගේම හැලියගොඩ ආනන්ද උන ඔයාගේ මැසේජ් එකක් මට ආවා ඔයාවත් එකතු කරගන්න. රයිට් ඒ ඔක්කොම කට්ටිය ඉන්න අතරේ ඔයාගේ මැසේජ් එක ඔයා තාමත් තිබ්බේ නැත්නම් ඔයාගේත් පළවෙනි මැසේජ් එක වෙන්නේ නැතිනේ නේද? හරි මහර්ගම ඒගොල්ලන්ගේ ෆැෂන් එකේ සෙට් එක මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා කලමනාකර දීලංක නදීෂාන් රසික චනිදු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනි ලලිත චුට්ටි අනුර කුමාරි ශාන්ති නිරෝෂ හර්ෂණි සුභා දිනුෂ කමනි චන්ද්‍රාණි ඉරේෂ නයනි දෙල්පචිත්‍ර එකතු කරගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මහර්ගම ඒගොල්ලන්ගේ ෂොප් එකේ ඉඳලා තමයි ඒගොල්ලෝ මට මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් එහෙනම් ලස්සන සින්දුවක් අහන ගමන් ඊළඟට කතා කරමු. ඒ අතරේ ඔයාගේ මැසේජ් එක ඔයා තියන්න ඕන නම්බරේ වන් නිතරම කියනෝනේ අද වහන කෙනෙක්ට මේ දැන් මාව අහගෙන ඉන්නවා නම් මැසේජ් එකක් එවන්න හිතනවනම් මං කියන නම්බරේ ආයි පාරක් 0703 93 5 93 7

0: වෙලාබල්ලෙමු හවස පහයි විනාඩි දස්සේ වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට ₹25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: සත්‍යයග ලක්

0: சத்தியாக லக்கன
1: වැඩ යාළුවනේ හවස 5:23 වෙලාව මෙන්න ඉන්න යාළුවෝ ටිකක් මම අම්බලන්තුරින් උදා

ගම්පහ වාරණ දිස්නා ලස්සන සින්දු ගී පොකුරක් ඕන කියලා තියන්නේ. හරි පොකුරක් දෙන්නම්. වාරණ දිස්නා තමයි ගම්පහ ඉදලා අපිට මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම අපි තින්නවා මේ වෙලාවේ ඔයා වහගෙන කොහෙද මුතුවැල්දී පద్මා. හරි මුතු වාඩිය පద్මා රයිට්. දෙන්නකො ලස්සන සින්දුවක් කියලා පద్මා කියනවා රයිට්. අනිවාර්යෙන් පద్මටත් අපි ලස්සන සින්දුවක් දෙන්න. ඒ වගේම ශිහානි මහභාගයේ ඉඳලා මැසේජ් එකක් දාලා දෙනවා. ඊය මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. රයිට්. ඊට පස්සේ සුබ දවසක් සින්දුවකට මාමත් එකතු කරගන්න කෑගල්ලේ මීදිනිය ගමේ උපනන්ද ඉන්නවා. ඊට පස්සේ දියපොට ධම්මිකා කුරුඳු තලන ගමන් ඉන්නේ බොසා රසික. හැබැයි හරි කම්මැලි රසික කියලා තියෙනවා. ධම්මික කියන්නේ ධම්මිකා නෙමෙයි රයිට්. ධම්මික කුරුඳු තලන ගමන් ඉන්නේ බොස හරි කම්මැලි කියලා කියන්නේ. කොළොන්නාව ඒගොල්ලගේ හබ් එකේ. එතකොට පේන්ට් හබ් එකේ ඉන්න සුසන්ත, එතකොට රොෂාන්, යටියන්තොට ඊට වගේම ටින්කර් ආනන්ද, නිතු, ගරාජ් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හයි මාවත් සෝන් එකට එකතු කරගන්න. මං බණ්ඩාරගමින් සියත්‍රාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන. රයිට්. ඒකටවත් එකතු කරගෙන අපි ඉක්මනට යන්න හදන සින්දුවක් අහන්න.

0: සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනවා.

0: බර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. සතියක ලක්හඩ
2: හවස 5 විනාඩි 30යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සිංදුහනතර වෙලාබලිමු 5:37.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: දැන් මේ channel එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොකද බෙල්ට් එකක් එහෙම දාගෙන ආ.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා. තමන්ගේ පවුල තනියම රැක බලා ගන්න. කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්නා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: පහයි විනාඩි 45යි
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
5: සහයෝගීතා අනුග්‍රහය
6: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: වකුගඩු හානි වලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
1: ආනයනික වාහන බිල වැඩි නොවන බව ඇමති අනිල් කියයි. රජයේ තීරණයට ආනයනකරුවන්ගේ ප්‍රසාදය. වනවාසල දුම්රිය පිළිවෙල ඇනගල වූ සැකකරුවෙක් අතඩංගුවට. දුම්කොළ සහ දුම්පානේ නැවැත්වීමට නව නීති. චීන සංචාරය අවසන් කරමින් ට්‍රම්ප් තයිවානයට අනුතුරු අඟවයි.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
10: ලක්කඩේ

0: ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්. අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්න. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයග ලක්හඬ.
3: හවස 5:53ක් වෙලා තියෙන්නේ. අපි හවස 6ට ඉතාම ලඟ වෙනවා. යතරේ සුබ සන්ධ්‍යාවක් අපි මාදම්පේ ගුලන්ගේ කඩේ චන්දන තමයි චන්ද ස්ටෝස් එකේ අසංක. එතකොට නෝනා කුමුද්දු අමායා පුතා ආකාශතුළු පාරිභෝගික හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා ජය වේවා කියලා ඉවරලා තිනවා. මේ වෙලාවේ අපිත් අහගෙන ඉන්නේ කටානි නිර්මලා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි යා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අඹලන්තොටින් උදාර මැසේජ් එකක් දාලා තිබ්බා. ඊට පස්සේ ලෝචනා කෑගල්ලින් ඔයාගේ මෙසේජ් එකත් උන්න අපිට ආවා. රයිට් SMS පැතර ගියොත් එහෙම තරිඳු රඹුක්කන ඉදලා මෙසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම හම්බෙගමුවේ සේපාලික ලක්කනට ගොඩක් ආදරෙයි. අයියෝ ආවත් ආදරෙන් එකතු කරගන්න. අම්මා තාත්තා අක්කාලා දෙන්නයි අයියලා 3 ආදරෙන් එකතු කරගන්නවා කියලා හම්බෙගම සේපාලිකා කියනවා. ඊට ගංගොඩේ සිරිපාල මහත්මයා අපිට මැසේජ් එකක් දාලා දිනවා. ඔන්න සිරිපාල මහත්තයාගේ SMS එකත් මං කියෙව්වා. සද්දෙට කිව්වා. හරි. රයිට්. එයාදරේ මට කියන්න අමතුකුණානේ. ඔගොල්ලන්ගේ ආදරණීය හිතවතා ලක්කඬ හැමදාම උදෑසන සතිය දවස්වල මෝනින් ඩ්‍රයිව් අරගෙන එන. ඒ වගේම ලංකාවේ සුප්‍රසිද්ධ චැට්ටන් මියුසික් ITN චැට්ටන් මියුසික් එක කරන අපේ අසංක සතරසිංහගේ අද උපන්දිනේ. ඉතින් ලක්කඬ අපි එයාට සුබ පතන් නැතුව කොහොමද නේද? ඔයාගේ උදේ පටන් ගන්න අසංකත් එක්ක නේ ඔයා. ඉතින් අසංකත් උගුල ගොඩක් ආදරයි. ඉතින් අසංකට පරක් වෙලා හරි හවස වෙලා හරි සුබ උපන්දිනයක් කියනවා අපේ හිතවතා අපේ ආදරණීය යාළුවා ලක්කඬේ හැමෝම වගේම ආදරණීය ලක්කඬ ශ්‍රාවකයොත් එක්ක එකතුලා අපි අසංකට සුබ උපන්දිනයක් කියමු. රයිට්. එහෙමනම් අපි ඉක්මනටම සින්දුවකට යන්න හදන්නේ. ඒ අතරේ ඔයාගේ මැසේජ් එක තියන්න 07 03 93 5 93 7

0: අසහාය විනාඩි 11.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: සිතනිවන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර

लखने। සත්‍යයක ලක්ෂණෙන් ටික ටික යන්න වෙලාවත් ලඟ වෙනවා. ප්‍රවෘත්ති අහන්න තියෙනවා හරියටම 6 දිහට. රටේ එතකොට මොනවද සිද්ධ වෙච්ච උණුසුම් දේවල්, උණුසුම් තොරතුරු මොනවාද කියලා ප්‍රවෘත්ති විකාශින් දැනගන්න පුළුවන්. ඊට කලින් මට මැසේජ් එකක් දාලා තියෙනවා, සුබ සන්ධ්‍යාවක් මලි, ලස්සනයි දෙන සින්දු ටික හොඳයි කියලා. මේ මට දෙන සින්දුවක් පුතා සිතුම් සංසිත මහත්ය උපාලි ධම්මික. මේ වෙලාවේ ලක්ෂණහන හැමෝමයි එක එයා සින්දුවක් කිල්ලනවා. ලක්මාලි තමයි මට එහෙම මැසේජ් කළා තියෙන්නේ. ලක්මාලි බණ්ඩාර උඩත්තාපොළ කුරුණෑගල ඉඳලා උන මං ලක්මාලිව එකතු කරගත්තා. ෂෙනායා කොච්චි කඩේ ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා, අයියේ මමත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා. රයිට්, අපි ෂිනායවත් එකතු කරගමු. ඒ වගේම කඩුවෙලින් සුපිපි මැසේජ් එකක් දාලා තිනවා, මමයි අම්මයි තාත්තයි මල්ලි අපි ඔක්කොම ඔයාව අහගෙන ඉන්නේ, අපිටත් ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා. රයිට් සුපිපි, ඔන ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම පොතුහැර ඉඳන් ජනිදු මැසේජ් එකක් දාලා තිනවා, ජනිදුවත් එකතු කරගන්නවා. ඒ වගේමයි මටත් ලස්සන සින්දුවක් දෙන්න, චමිලා මහරගමින් තමයි අපිට මේ මැසේජ් එක දාලා තින්. රයිට්, ඔය කට්ටියත් ඉන්නවා, ඔය කට්ටිය වගේම ඔයත් අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඔය හැමෝටම ලස්සන සින්දු ටිකක් දැන් දෙන්න හදන්නේ. සමහර වෙලාවල නේ හවස 6 මාර වෙනකොට අපි ටිකක් සිත සංසුන් වෙන්න පටන් ගන්න වෙලාවක්. එහෙම නෙවෙයි ඇත්ත ඉන්නවා ඇති. නමුත් සමහර සින්දු වලින් අපිට පෙරදා මතකේ නේ, පෙරදා කියන්නේ අතීත මතකේ, ඔයාට ඔයා ළඟට සමහර වෙලාවට අරගෙන එනවා. හා නැද්ද මං කියන්නේ?

0: අවස 6:21.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: මේවට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුනේ.
4: අයියා
3: මේසේ තලින් කන්න ඕනද?
4: උපාලිත් කලින්ම ගෑවා අයියා කන්න.
5: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පාටිගේ තලා.

0: WTN රටට වග කියන රේඩියෝ සතියග ලක්කඩ
1: රයිට් එහෙමනම් ඉක්මනට යන්න හදන්නේ කතා කරමු.

0: на столе. අනෛනික වාහන බිල වැඩි නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. රජ තීරණයට වාහන අනෛනකරුවන්ගෙන් ප්‍රශංසා. ජලකන්නයට පොහොර සැපයුම අඛණ්ඩව. වනවාසල දුම්රිය පීලිවල ඇන ගැලවූ සැකකරුවෙක් අත්අඩංගු වේ. දිස්ත්‍රික් 13ක නාය මනතුරු ඇඟවීම තවදුරටත්. සහකම්පනයේ සහ පරිකල්පනය නව අධ්‍යාපනයේ අරමුණ බව අගමැති කියයි. පාටලිගේ කාලයේ මිලියන 1507ක ගල්අඟුරු පාඩුවක් ගැන පැමිණිල්ලක්. චීන සංචාරය අවසන් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තයිවානයට අනතුරු අඟවයි. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. ආනයනික වාහන සඳහා රේගු ආනයන තීරුබදු මත 50%ක අධිභාරයක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. අද සිට මාස 3ක කාල සීමාවක් සඳහා 50%ක අධිභාරය අය කරන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. කෙසේ වෙතත් මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම 50% අධිභාරය බල නොපාන බවද මුදල අමාත්‍යංශය ප්‍රකාශ කළා. ආර්ථික අර්බුදයේ හේතුවෙන් පසුගිය කාලයේ වාහන ආනයනයේදී ආනයන තීරුබදු මත 50%ක අධිභාරය පනවා තිබුණා. එය පසුගිය මස පළමුවනදා සිට ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් අද සිට එය යළි බලාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බදු වැඩි කිරීමක් හේතුවෙන් ආනයනය කරන වාහනවල මිල සීග්‍රයෙන් ඉහළ යන බවට පළවන වාර්තා අසත්‍ය බවයි ඒ මහතා කියා සිටියේ.
1: අපි කවුරුත් දන්නවා ආර්ථිකය පුළුල් වෙලා එනකොට ආනයන සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම තාමත් අපි ආර්ථිකය නැවත ස්ථාවර කරගෙන ක්‍රමිකව මධ්‍යකාලීන ආර්ථික ඉලක්කයන් එක්ක ඉදිරියට යන අවස්ථාවකදී අපිට අවශ්‍ය කරනවා ක්‍රමිකව සංචිත ගොඩනගා ගැනීම. ඒ වගේම ආනයනේ ඒ නිසි ආකාරයටම වෙළඳපළට ගෙනෙලා ව්‍යාපාර කටයුතු පුළුල් කරගෙන යන්න තියෙනවා. එතෙන්දී සමාජයේ බයක් සැකයක් හදනවා. දැන් ඩොලර් එක වැඩි වෙන්න යනවා. ආනයන සීමා කරන්න යනවා. ඔබ විශ්වාස කරන්නේ ආණ්ඩුවෙන් කරන ප්‍රකාශයක් මිසක් එළියේ සෝෂල් මීඩියා වල කියන එකක් නෙමෙයි. ඉතින් එහෙම කිසිදු ආකාරයකට ආනයන තහනම් කරන්න විදේශ විනිමය තහනම් කරන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. හැබැයි මේ කලබලකාරීත්වය නිසා ඇති වෙන අපහසුතාවයේ වෙළඳපළ ඇතුලේ පාලනය කිරීම සඳහා මහ බැංකුව විදිහේ මූල ශේෂ්ත්‍රයේ ස්ටැබිලිටි සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ආණ්ඩුවටත් යම් යම් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න වෙනවා. මේ අනවශ්‍ය කලබලකාරීත්වය ආනයනය සඳහා ගත්තාම මාසයකට ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස දෙකේ වැඩි වෙලා තියෙනවා. වාහන ආනයනයේදී සැලකිලි ප්‍රමාණයකින් වේගයකින් LCS විවෘත වෙනවා. හැබැයි ඒ හා සමාන රට ඇතුලේ ඉල්ලුමක් තියෙනවාද කියන කාරණයට වඩා මේ ඇති කරන ලද බය ආනයන තහනම් කරනවා කියන කාර්ය නිසා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා. ඒ මොකද්ද තීන්දුව කියන එක පොදු මහ ජනතාවට පොදුවේ තොරතුරක් විදිහට තමයි ඊරෑ ආවේ. කිසි කෙනෙකුට ඊට කලින් ඒ තොරතුර පාවිච්චි කරලා අනවශ්‍ය ලාභ ප්‍රයෝජන ගන්න ඉඩකඩක් ලැබුණේ නැහැ. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩි කරනවා. ඒ අරමුණ බවට පත් වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයන කිරීම ඔබට පුළුවන් නම් ප්‍රමාණ කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. වාහන මිල වැඩි කිරීම නෙවෙයි. ඒක තමයි මූල කළමනාකරණ ක්‍රමවේදය. දැනට වාහන ආනයනය කිරීමේදී තියෙන තීරුබද්ද 30%. ඒ 100 50 කියලා කියන්නේ 15යි වැඩි වෙන්නේ. හැබැයි මේක දැනුවත්වම 50කින් වාහන බදු වැඩි කරනවායි කියලා මතයක් වෙනවා. ඒ නිසා 50කින් වාහන මිල ඉහළ යනවා කියලා සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. තමුන්ගේ පෞද්ගලික පරිභෝජනයේ මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක පොදුවේ වෙළඳපළේ මිලට බලපාන්නේ නැහැ. මේ 15න් පස්සේ විවෘත කරන LC වලට තමයි මේ අලුත් බදු පනිවාර්තය යටපත් වෙන්නේ.
0: බදු ක්‍රමය සරල කර ජනතාව බදු ප්‍රතිපත්ති සමගින් එකතු කර ගැනීම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළා.
2: අපි මේ මාධ්‍යමුව පවත්වන්න ප්‍රධානම හේතුව තමයි මේ සමාජ මාධ්‍යයන් හරහා පැතිර යමින් පවතින දේශීය ආදම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව යන වැරදි ප්‍රචාරයන් නිවැරදි කිරීම. මොකද අපි මේ පනත් කෙටුම්පත ලබන අඟහරුවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක සම්බන්ධ කරගන්න නියමිතව තියෙනවා. අපේ දැන් ඊළඟ ප්‍රයත්නය තමයි පුද්ගලයාදම් බදු වාර්තාවත් ඉතාම සරල කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒකටත් අවශ්‍ය විධිදාන මේක ඇතුලේ තියෙනවා. මෙතෙන්දී තවත් එකක් එනවා, ටින් අංකය කියන යම් යම් ආර්ථික ක්‍රියාකාරකම් කීපයකට මේ ටින් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. ආදායම් බද්ධ හිග බද්ධක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක්, එතකොට නීතියක් ගේනවා මේ වෙනකන් ගෙවලා තිබිච්ච නැති අය පොලිය සහ දඩය තමන්ගේ හිග ආදායම් බදු මුදල මාස 6ක් ඇතුලේ ගෙවලා නිම කරනවා නම් සම්පූර්ණයෙන්ම ඔවුන්ට නියමිත අය කරනු ලබන පොලිය මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා. මේක තුලින් අපේ බදු වාර්තා අනුකූලතාවය යම් පහළ මට්ටමක පවතිනවා. ඒ බදු වාර්තා අනුකූලතාවය වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම තමයි මේකේ පරමාර්ථය. මේකෙදි ඉතාමත් පැහැදිලිවම විධිවිධානයක් ඉදිරිපත් කරලා තියෙනවා. යම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ඉන්නවා නම් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ ඒ පහුගිය කාල සීමාව ඇතුළතදී වාර්ෂික පොලිය මුදල් රුපියල් 60,000ට අඩු නම් ඒ ඔවුන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරපුවාම කිසිදු විගණනයක් කරන්න නැතුව වහාම ඒ ආපසු ගෙවීම ලබා දෙන්න. අන්න ඒ සහනය ලබා දීමේ විධිවිධානත් මේක ඇතුළේ තියෙනවා. අපි රජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් මේ බදු අනුපාත වැඩි කරමින් අපේ රජයේ බදු ආදායම වැඩි කරගනින්න නෙමෙයි. රජයක් විදිහට අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙන්නේ බදු පරිපාලනයක නවීන තාක්ෂණය බද්ධ කර ගැනීම සහ නීති රීති සරල කිරීම, බදු ක්‍රමය සරල කිරීම.
0: මේ අතර ගෝලීය අර්බුදයක් හමු වේ වාහන ආනයනය සම්බන්ධයෙන් රචයගත් ක්‍රියාමාර්ගයේ ප්‍රශංසනීය බව වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්
3: වාහනවල බදු වර්ග තුනක් තියෙනවා. මේ සාමාන්‍ය අය කිරීමේදී රේගු බද්ද, නිෂ්පාදන බද්ද, ආය තියෙනවා වැඩ් බද්ද. ඉතින් මේ රේගු බද්දෙන් තමයි 50%ක් අය කරන්නේ. 30%ක් එක වාහන සඳහා තියෙනවා. ඉතින් මේ බද්දෙන් අය කරන මුදල එකහු වුණාම වැඩ් සහ නිෂ්පාදන බද්දට මේ දෙකම මේ රේගු බද්ද අයිති වෙනවා. ඉතින් ඒකෙදි යම්කිසි ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඇත්තටම රජය මේ ගත්තේ ප්‍රතිපත්තිමේ තියෙන යුද්ධෙත් එක්ක ඩොලර එකේ කඩාවැටීම සහ මුදල් සංචිතවල හිඟවීමට හේතුව. ඉතින් ඒකත් එක්කම තමයි රජයට ලොකු මුදලක් ඕනේ නම් දැන් අපි මේ අවස්ථාවේ රජයට සහාය දීලා ජනතාවට හොඳ වාහන සාධාරණ මුදල දීමට සඳහා අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රජය හරිම ප්‍රායෝගික ප්‍රතිපත්තිමේ කටයුතු කරනවා. මොකද ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය. ඉතින් මොකද රටකට අවශ්‍යතාවයක් වුණාම මම හිතන්නේ IMF එකේ අවශ්‍යතාවය තියෙනවා. මොකද ට්‍රේඩ් බැරියස් දාන්න එපයි කියලා. ඉතින් මම හිතේ ඒ මතත් සහ රජයට ඕනේ මේ ආර්ථිකයේ ප්‍රකෘති වෙච්ච දේ ආයේ පස්සට ගන්න විදිහට යන්න. මම හිතන්නේ මේ රජය කොහොම හොඳ තීරණ తీරන ගන්න. ඉතින් වෙන වගේ ආණ්ඩුව අතර මේ වෙලේ ලේසිම දේ වාහන ආනයන් නවත්තලා දාන එක එහෙම කෙරුවිනේ. ආර්ථිකය මෙහෙම දුවන්න දෙන්න ඕනේ. දුවන්න දෙද්දී අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නිසි ලෙස කටයුතු කරවා කියන්න පුළුවන්. මේ රජයේ ආර්ථිකය කළමනාකරණය කරන ඕන් ගත්ත හොඳ ක්‍රියාමාර්ගයකට මම දකිනවා.
0: ඉදිරි සති දෙක තුළ තවත් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවාගේ මහතා ප්‍රකාශ කළා. පොහොර ආනයනයේදී කිසිදු ගැටලුවක් මතුව නැති බවයි චන්දන ලොකුහේවාගේ මහතා සඳහන් කළේ. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්
4: ලංකාවට පැමිණි යූරිය ප්‍රමාණය අප්‍රේල් මැයි මාස දෙකේ යූරියා මෙට්‍රික් ටන් 50,000. එතකොට අපි මුලින් තිබුණු 1,10,000 සමග යූරියා මෙට්‍රික් ටන් 1,51,000. එතකොට අපිට කන්නේ සඳහා භාවිත කළ හැකි තෝගේ විදිහට තියෙනවා. ඒ අනුව මෙවර යල කන්නේ සඳහා යූරියා පොර ප්‍රමාණවත් තියෙනවා කියලා. මේ වෙනකොට වී ඇතුළු අනිකුත් වගාවන් වලට මෙට්‍රික් ටන් 90,000ක් පමණ මාරුත් ඉඳලා මේ දක්වා භාවිත වෙලා තියෙනවා. ඒ කියන්නේ බෙදා හැරලා තියෙනවා. තවත් මෙට්‍රික් ටන් 55,000ට වැඩි ප්‍රමාණයක් දැනට තියෙනවා රජයේ සහ පෞද්ගලික සමාගම්වල ගබඩා තුල. සමාගම්වලට අවසර දීලා තියෙනවා විවෘත වෙළඳපොලේ උද්ගලික වෙළඳසැල්ලාරාත් පොර සුලභ කරන්න. ඒකට ඒ අනුව මේ වෙනකොට ඒ ආයතන පොර වෙළඳපොලට නිකුත් කිරීම කටයුතු සිදු කරන. ඒකට ගෝජන් සේවා රහා ලබා ගන්නා පොර ප්‍රමාණයට අමතරව යම් ප්‍රමාණයක් මදි වෙන ප්‍රමාණයක් වින්ට තියෙනවා නම් විවෘත වෙළඳපොලුත් ගැනීමේ හැකියාව තියෙනවා.
0: අද උදැස්සන දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇනගල වූ බවට සැකපිට පුද්ගලයේ අතරංගුට ගෙන තිබෙනවා. පැලියගොඩ පොලිසිය මගින් ඔහු අතරංගුට ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. එම පුද්ගලයා මද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූ අයකු බවටද අනාවරණය වී තිබෙනවා. සැකකරු දුම්රිය මාර්ගයෙන් ගලවන ලද ඇන වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇතැයිද මූලික විමර්ශනවලින් අනාවරණය වුණා. කැලණිය වනවාසල දුම්රිය පිළිපැන සිදු වූ අනතුර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කළා.
5: උදෑසන 3:25ට පොල්ගහල් සිට කළුතර බලා යන දුම්රිය වනවාසල ප්‍රදේශයේදී පිළිපැනීමෙන් ලක් වුණා. මේ පිළිපැනීම නිසා දුම්රිය ධාවනයට බාධා පැමිණුණා. පිළිපැනීමේ හේතු වෙලා තියෙන අපිට වනවාසලට දුම්රිය ස්ථානයත් කැලණිය දුම්රිය ස්ථානයත් අතර තියෙනවා කොළඹ ඝන අපත ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා ප්‍රධාන මාර්ගෙන් දෙදී යමක් තියෙනවා. ප්‍රධාන මාර්ගයේ බෙදියන ස්ථානේ ඉකරගෙන ෆයින් ටෝ කියලා මේ ෆයින් ටෝේ තියෙන යකඩ බාර් යකඩ රෝඩ් පිටස්තර පාර්ශ්වයෙන් ගලවලා තිනවා. මේ ගැලවීම නිසා මේ කොළඹ ඝන අපද්‍රව්‍ය හලවනකල මධ්‍යස්ථානට හදලා තියෙන මාර්ගයේ දුම්රියේ පිටුපස කොටස ගමන් කරලා තියෙනවා. ඉදිරි කොටස ප්‍රධාන මාර්ගය ගමන් කරලා තියෙනවා. මෙන්න මේ දිස්ත්‍රික් මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නිසා පීඩි පැනලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලක් කරා. මේ වෙද්දි පොලිසිය විසින් එම යකඩ බාර් ගලවපු පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඉලියගත කිරීම අවසන් වෙලා තියෙනවා. සියලුම පීලි පැන සහ පෙරළුණු මාර්ගයේ කියලා තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි දුම්රිය කාර්ය මණ්ඩලය පිළිපැනීම සහ හානියට පත් මාර්ගයේ යථාවත් කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනට මේ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට බාර දෙන්න.
0: වනවාසල දුම්රිය පිළිපැනීමත් සමග ඇති වූ අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් දස දෙනෙකු ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. අනෙක් දෙදෙනා පෞද්ගලික රෝහලකට යොමු කර තිබෙනවා. වර්ෂාධික කාලගුණයේ හේතුවෙන් නිවාස 141කට අර්ධහානි සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව නිකුත් කරමින් පසුගිය දහවන දින සිට අද දක්වා කාලය තුළ ආපදා තත්ත්වයෙන් හානි සිදුව තිබෙනවා. රන්දපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් පූර්ණ ලෙස හානියට පත් වුණා. අර්ධහානි සිදු වූ වැඩිම නිවාස සංඛ්‍යාවක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. නිවාස ගණන 78ක්. ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයින් 4099ක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වර්ෂාධික කාලගුණයත් සමග ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් තවමත් වාන්දමමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ මෙම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි. ඒ ජලාශවලින් ජලය මුදාහැරෙන ගංගා ආශ්‍රිත ජනතාව සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙමින්
6: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමන බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් මෙම වාන් දමන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරබැව මහවිලච්චේ යාන්ණුවේ ජලාශද, බදුළු දිස්ත්‍රික්කයේ අඹේවල ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළවැව උස්කල සීමලංගම මැදියාවේ මාගල්ල සහ දෙදිරුවේ ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වැමැඩිල ජලාශද, මොණරාගල දිස්ත්‍රික්කයේ හඳපානගල සහ අලිකොටාර ජලාශද, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉංගිනිමිටිය සහ තබ්බෝ ජලාශද, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද පවතින අතර වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, අංගමුව, බසවක්කුළුම සහ තිසාවැවද, බදුළු දිස්ත්‍රික්කයේ බෝඹුරුවැල්ල ජලාශයද, වවුනියා දිස්ත්‍රික්කයේ මර්තමඩු සහ මූන්දන්කුළුම් ජලාශද, මොණරාගල දිස්ත්‍රික්කයේ සද්දාතිස්ස සහ මාලිපොත ජලාශද පවතිනවා. විශේෂ මේ වන විට මෙම ජලාශවල වාන් ගොතු විවෘත කිරීමේ ප්‍රමාණයන් සහ වාන් දැමීමේ ප්‍රමාණයන් සාපේක්ෂ වශයෙන් අඩුවීමක් නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සහ එම ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය මත මෙම වාන් දොටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශවට සහ එම ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව වාන් දොටු විවෘත කිරීම පිළිබඳ නිවේදන සහ එම ගංගාවල ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
0: පවතින වර්ෂා තත්ත්වයත් සමග ඉදිරි කාලයට අවශ්‍ය ජලය වාරි ජලාශවල රඳවා තබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි HMPSD හේරත් මහතා සඳහන් කළේ. ඒ දැනට පවතින වාරි ජලය අරපිරිබැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටිමින්
6: පසුගිය දින කිහිපය තුළ බොහෝ ගංගා ද්‍රෝණිවලට වර්ෂාපතනය සහිත කාලගුණයක් පැවතුනත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ප්‍රමාණයෙන් මේ වන විට 72%කට ආසන්න ප්‍රමාණයක් පමණයි ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක්ද, මඩකලප දිස්ත්‍රික්කයේ 65%කට ආසන්න ප්‍රමාණයක් පමණයි මේ වන විට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ. හැබැයි විශේෂයෙන් මේ වන විට යලකන්නේ ආරම්භ කර ඇති සියලුම වාරි ජලාශවල ජලය ජල අර්පිරි මැස්වීම් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වන අතර වර්ෂා සහිත කාලගුණ තත්ත්වයන් යටදී එම වර්ෂා ජලය භාවිතා කර වගා කටයුතු සිදු කර ගැනීම තුළින් ජලාශවලින් ලබා ගන්නා ජල ප්‍රමාණය අවම කරගත හැකි අතර එම ජල ප්‍රමාණය ඉදිරියේදී පානීය ජල අවශ්‍යතා, කාර්මික අවශ්‍යතා සහ තුන්වෙනි කන්නයකට අවශ්‍ය ජලය සඳහා රඳවා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එබැවින් විශේෂයෙන් මේ වන විට වගා කටයුතු කරන සියලුම වාරි ව්‍යාපාරවල ගොවි මහතුන් එම වගා බිම් වලට යම් වර්ෂාපතනයක් ලැබුණොත් එම වර්ෂාපතනය භාවිතා කර එම වගා කටයුතු සිදු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
0: දිස්ත්‍රික් 13ක් සඳහා නිකුත් කර ඇති නායාමයේ අනුතුරංගවීම තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 28කට අදියර 2 යටතේ අනුතුරංගවීම නිකුත් කෙරුණා. කළුතර, රත්නපුර, කුරුණෑගල, කොළඹ, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 40කට අවධානයෙන් සිග්නලිස්ටයි අනුතුරංගවීම නිකුත් කර ඇත්තේ. නායම් අනුතුරංගවීම පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද ජාතික ගුණනැගිලි පරිශන සංවිධානය ජනතාවට දැනුම් දෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි බලපෑමෙන් බස්නාහිර සබරගමුව, මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගල් හා මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ උදිනි විරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.
7: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතිනවා. මේ අනුව හෙට දිවයින කාලගුණ තත්ත්වය සැලකීමේදී මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් පස්නාහිර, සබරකමුව, මධ්‍යම වඹ සහ උතුරු පළාත්වලන්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිකුරම් සහිත වැසි ඇති වෙනවා. එවැගේම අහස වලාකුළුෙන් බරව පවතීවි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසිද ඇති වෙන්න පුළුවන්. එවැගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාරි කිහිපයක් ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන සුවල්පයක පසර එකෙන් පමණ පසුව වැසියෝ ගිකුරම් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. රාජ්‍ය විශේෂ මතක් කරන්න ඕනේ ගිකුරම් සහිත වැසි සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ආම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලාත් අපි ජනතාවගෙන් කණ කියලා සිටිනවා.
0: සහකම්පනය සහ පරිකල්පනය සහිත නිර්මාණශීලී නායකයන් නිර්මාණය කර ගැනීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ 2024-2025 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් තරඟාවලියේ ජයග්‍රහකයන් සඳහා මුදල් ත්‍යාග සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. එහිදී ආචාර්ය හරිණි අමරසූරිය මේ අදහස් පළ කළා.
8: අධ්‍යාපන පරිවර්තනය හරහා අපි උත්සාහ කරන්නේ සමාජයට අවශ්‍ය වන හොඳ පරිකල්පනයක් තියෙන, සහකම්පනය තියෙන නේද, නායකත්වය තියෙන, සාමූහිකත්වය තියෙන, ඒ වගේම නිර්මාණශීලී පුරවැසියන් බිහි කරන්න තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලත් ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තියෙන්නේ. විභාග පාස් කරන එකම පමණක් නෙවෙයි, විභාග පාඩම් කරලා විභාගත් පාස් වෙන්න ඕනේ. නමුත් ඒක විතරක් නදී, අර සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය සිද්ධ වෙන්න නම් අර මිනිස් සමාජය මීට වඩා ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න පුළුවන් ඒ ආකල්පමය වෙනසේ සංවේදී මිනිසා, ඒ දියුණු මිනිසා ගොඩනගන්න අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලත් අපි උත්සාහ කරනවා. ඒකම තමයි අපි මේ සංස්කෘතික වැඩ කලාශේත්‍රයට අපි මේක කලාශේත්‍රය දියුණු කරමින් අපි බලාපොරොත්තු වෙන දේ.
0: ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩමින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. ඒ මාතර දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත මණ්ඩලයේ නිල වෙබඩවිය විරුද්ධ කිරීම සහ මතුට ව්‍යාපාරික සංගරාවලි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උත්සවයේ වැලිගමදී පැවැත්තුනේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන කැටලු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්තුණා. ඒදී අදහස් දක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා
9: දශමයක් මූදට ගිහිල්ලා බැලලා බලන්නේ ගොඩබිමේ තියෙන්නේ මීටර් 300ක සීමාව සම්පූර්ණ තියෙන්නේ ඛනිජ සම්පත් වලින්. ඉල්මනයිට්, රූටයිට්, සර්කෝන්, ටයිටේනියම් ඔක්කොම තියෙනවා. සල්ෆා තියෙනවා, සිලිකා තියෙනවා, ඩොලමයිට් තියෙනවා, මේ නෙළුවෙත් තියෙනවා, මේ මාතර පැත්තෙත් තියෙනවා, මේ කිරින්ද තියෙනවා. හැබැයි ඒවට ඔක්කොම භූමිය අත්පත් කරගෙන ඉන්නේ සමහර ඒවා රජයේ ඉඩම්, සමහර ඒවා පුජ්‍යලික ඉඩම් ඔක්කොම අත්පත් කරගෙන ඉන්නේ කවුද? පිටරටවලින් ආපු කම්පැනි දෙක තුනක්. දැන් අපි ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය හදලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා ලබන සති දෙකේදී පාර්ලිමේන්තුවට දානවා. මීට පස්සේ කිසිම ඛනිජ සම්පතක් ගවේෂණය කිරීම පෞද්ගලිකව අපි දෙන්නේ නැහැ. ඒක භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයෙන් තමයි කරන්නේ. මොකද ගවේෂණ බලපත්‍ර ගත්ත හැමෝම කරන්නේ ගවේෂණය කරන එක නෙමෙයි, කොටස් වෙන්ද පොලේ විකුණන එක. මීට පස්සේ පවතින්නේ රාජ්‍ය පෞද්ගලික ජන සහභාගීත්ව ආර්ථිකය.
0: 2012 වසරේ පාර්ලි චම්පික රණවක මහතා අමාත්‍ය දුරේ දරන කාලයේ ගල්ලඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී රජයට රුපියල් මිලියන 1507ක පාඩුවක් සිදු ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හසිත නිරෝෂණ මහතායි පැමිණිල්ල ඉදිරිපත් කළේ. ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ විශේෂ ජනාධිපති කොමසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. 2009 සිට 2016 වසර දක්වා සෑම වසරකම රජයේ ගල්ලඟුරු සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර තිබුණා. එහිදී අඩුම මිලකනන් ඉදිරිපත් කළ සමාගම් තෝරා ගැනීම වෙනුවට කැබිනට් මණ්ඩලයේ තීරණයක් මත ආණ්ඩුවට හිතවත් සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවටයි පැමිණිල්ලෙන් කරුණුගුණ කර තිබුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විගණන විමසුම් සහ වාර්තාද පවතින බව පැමිණිල්ලෙහි සඳහන්. 2012 වසරේදී ගෙන ආ ගල්ලඟුරු නෞකා දෙකක් අයහපත් කාලගුණය සහ වාර්කම් හේතුවෙන් ගොඩබෑමට නොහැකි වී තිබෙනවා. එහිදී එම ගල්ලඟුරු විවෘත වෙළඳපොලේ අලවිකර ඒ වෙනුවට සමාන වටිනාකමක් සහ ගුණාත්මක ගල්ලඟුරු නැවත ලබා දීමට සමාගම සහ නාවික සංස්ථාව එකඟ වුණා. ඒ සඳහා ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා. එහෙත් සැපය යුතු ගල්ලඟුරු ප්‍රමාණයට වඩා අඩුවෙන් සපය ඇති බවට විගණන වාර්තාවලින් හෙළිදරව් වන බව පැමිණිල්ලෙහි සඳහන්. අඩුවෙන් ගල්ලඟුරු සැපීම සහ ප්‍රමිතියෙන් අඩු ගල්ලඟුරු සැපීම හේතුවෙන් 2012 වසරේදී රුපියල් මිලියන 1507ක පාඩුවක් සිදු වෙදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී හසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කළා.
10: මේ ගල්ලඟුරු සැපීම ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඒ සමාගම විසින් ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 29896ක් අඩුවෙන් තමයි සපයලා තියෙන්නේ. පළවෙනි එක. ඔවුන් අර කලින් නැව් දෙකට හිලව් විදියට ගෙනාපු ගල්ලඟුරු ප්‍රමාණයෙන් ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 29896 ප්‍රමාණයක් අඩුවෙන් සපයලා තිබෙනවා. ඒකේ පාඩුව රුපියල් මිලියන 570කට ආසන්න වෙනවා. ඒ බව 2009 සහ 2016 කියන විග්‍රහණ වාර්තාව තුළ ඒක ඉතාමත් හොඳින් සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ 2014 වර්ෂයේ හැන්සඩ් ගත කරලා තියෙනවා පාර්ලිමේන්තුවේදී රුපියල් මිලියන 570ක පාඩුවක් සිද්ධ කරලා තිබෙනවා කියලා මේ අඩුවෙන් ගල්ලඟුරු සැපීමේදී. අමතර ගල්ලඟුරු ප්‍රමාණයක් සපයන්න ඔවුන් එකඟ වෙලා තිබෙනවා. ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න ප්‍රමාණයක් සපයලා තිබෙනවා. ඒ ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න ප්‍රමාණය ප්‍රමිතියෙන් බාලයි කියලා මේ වාර්තා දෙකේම සඳහන් වෙනවා. ඒ ප්‍රමිතියෙන් බාල වීම පාඩුව රුපියල් මිලියන 630කට ආසන්න වෙනවා. ප්‍රමිතියෙන් බාල ගල්ලඟුරුත් ඒ වගේම අඩුවෙන් සැපීම නිසා 2012 වසරේදී පාර්ලි චම්පික රණවක ඇමතිවරයාගේ පාලන කාලය තුල විදුලිබල බලශක්තිය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 1507ක පාඩුවක් සිද්ධ වුණා කියලා පිළි අරන් තිබෙනවා. 2014 ඇමතිවරයේ පවිත්‍රා දේවී වන්නිආරච්චි සංසද් ගත කරලා තිබෙනවා. ඒ වගේම විගණන වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. මේ පැහැදිලි සාක්ෂි සහිත මේ පාඩුව පිළිබඳව අපි අද ගල්ලඟුරු ප්‍රසම්පාදන පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට අපි පැමිණිලි කළා.
0: 2010 වසරෙන් පසු උපත ලැබුව අයට දුම්වැටි මිලදී ගැනීම තහනම් කෙරෙන නීති ප්‍රසම්පාදනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ දුම්කල භාවිතය සහ දුම්පානේ නැවැත්වීමේ ප්‍රවණතාවක් ඇති කිරීම සඳහා උපාය මාර්ගයක් සම්බන්ධයෙන් කොළඹදී පැවති සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පෙරාදෙණිය රජරට වයඹ සහ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල එක්වයි වැඩසටහන සංවිධානය කළේ. විශ්වවිද්‍යාල ප්‍රජාව සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධානද ඊට සහය ලබා දී තිබෙනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කල භාවිතය හා දුම්පානේ නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා කියා සිටියා.
11: ලංකාවේ අපි බැලුවහම අපිට ලොකුම ප්‍රශ්නය තමයි මේ වෙනකොට මේ බෝනවන් රෝග කියන එක. අපිට පේනවා මෙන්න මේ දුම්පානය කියලා කියන එක ගත්තහම ඒක අපිට 100%ම වළක්ව ගන්න පුළුවන් එකක්. මේකෙදී අපි ආණ්ඩු විදිහට සහ පැවති ආණ්ඩුත් සෑහෙන උත්සාහයක් අරගෙන තිනෝ මේ දුම්පානය කියන එක ලංකාවේ නැති කරන්න තමයි අපේ උත්සාහය. මොකද ඒ සමගම ගොඩනැගෙන බොහෝ රෝග ඒත් එක්කම අපින් නැති වෙනවා. ඒක නිසා අපි රජයක් විදිහට හිතනවා මේ දුම්පානයට මුලින්ම යොමු වන්නේ තරුණ වියේදී. එතකොට මේ තරුණයන් දුම්පානයෙන් මුදවා ගැනීමේ ලොකු වගකීමක් අපි රජය විදිහට අපිට තියෙනවා කියන එක. අනාගතය ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත් කිරීම නීතියෙන්. ඒකේ එක දෙයක් විදිහට අපි කරගෙන යනවා. 2010 පස්සේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක්ට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමේ නීතියක් එනවා ඉස්සරහට. එතකොට 2010න් පස්සෙන් එන පරම්පරාව සම්පූර්ණයෙන්ම දුම්පානෙන් නිත්‍යානුකූලවම අයින් කිරීම තමයි රජයක් විදිහට අපේ අරමුණ.
0: පළාත් සභා මැතිවරණය මේවසරේදී පවත්වන බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්, එහිදී මාධ්‍යවේදීන් යොමු කළ තවත් ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
12: සමගි ජන බලවේගයේ ආර්ථිකය සම්බන්ධ කටයුතු කරන කල්සට මේ ආණ්ඩුවට එන්නේ කියලා ආරාධනා කරනවලු.
13: එහෙම අපි නම් ආරාධනය කළේ නැහැ. ආර්ථිකය හසුරවන්න බොහෝ දෙනෙක් ඉන්න අපේ ආණ්ඩුවේ. ආර්ථිකය පිළිබඳ හොඳ හසල දැනීමක් තියෙන පුද්ගලයෝ අපි ළඟ ඉන්නවා. වෙන කවුරුන් හෝ පිටරින් එනවා නම් අපිට උදව් කරන්න කියලා. ඉතින් ඒක හොඳ දෙයක්නේ. අපි ඕනම දෙයක් අපිට උදව් කරන්න ගත්තොත් අපි ගන්නවා එනවන. නමුත් අපි ඒක දේශපාලනික හැටියට මේ සලකන්නේ. අපිට තාක්ෂණික හැටියට ඕනම කෙනෙක් විශ්වවිද්‍යාලයක ඉන්න පුළුවන්. ඒ අය අපිට උදව් කරනවා නම් ඒක හොඳ දෙයක්නේ. එහෙම මිසක් සලකන්නේ අපි ඒක දේශපාලනිකව අපි සලකන්නේ නැහැ. කිසිම කෙනෙක් අපිට මේ 159 හොඳටම ඇති. මේ බලය හොඳටම ඇති කියන්නේ.
12: ඔය කියන්නේ ජාතික ජනබලයේ ආණ්ඩුවල අල්සලා ගොඩක් ඉන්නවා මේ
13: නේද? ඊට වඩා හොඳ පුද්ගලයෝ ඉන්නවා. හොඳ විශ්වවිද්‍යාල දැනුම තියන අය ඉන්නවා අපේ ආණ්ඩුවේ.
12: ඔතුමල්ලා
0: අනුරාධපුරයේ බාලවයස්කාර දැරියකට සිදු වූ බව කියන අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි අවධානයෙන් පසුවන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළා. ඒ නිවේදනයක් නිකුත් කරමින් සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කරන්නේ සිද්ධිය වාර්තා වූ දිනයේ සිටම බාලවයස්කාර දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පෙනී සිටින බවයි. ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අත්‍යවශ්‍ය අවස්ථාවලදී දැරියගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවද ශානිකා මලල්ගොඩ මහත්මිය කියා සිටියා. මෙම සිද්ධියත් සමග ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාදාමයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවද ඇය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. බිත්තර මිල පාලනය වී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ මේවන විට බිත්තරයක මිල රුපියල් 30-31 දක්වා පහත බැස ඇති බවයි. රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සඳහා රජය ලබා දුන් සහන හේතුවෙන් මිල ගණන් පාලනය වී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා. චීන සංචාරය ජයග්‍රහණ රැසක් සහිත සාර්ථක සංචාරයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ සංචාරය අවසන් කර දවල මන්තිරේ වෙත පැමිණීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් සාකච්ඡාවට රැසකින් අනතුරුවයි ඇමරිකා ජනාධිපතිවරයා චීන දෙදින නිල සංචාරය අවසන් කළේ. මැද පෙරදිග යුද්ධය නිමා කිරීම සඳහා රුසියාව සහ චීනය වැදගත් හේතු සාධකයක් වනු ඇති බවට විචාරකයින් මතපල කළා. එවැනි පසුබිමකයි ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරය කළේ. කිසිම විදත් රාජ්‍ය නායකයින් දෙපළ සාකච්ඡා කළ කරුණු මෙතෙක් හෙළිදරව් කර නැහැ. ඊශ්‍රායලය සහ ලෙබනන අතර සටන් විරාමය දින 45කට දීර්ඝ කළේ ඇමරිකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය අතරතුරයි. චීනයේ ස්වාධීන වීමට විරෝධතාවය පළ කරමින් ඇමරිකාව තායිවානයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කළා. මධ්‍යම සහ දකුණු ආසියානු පිරිමි රග්බි සෙවන්ස් තරගාවලියේදී පාකිස්තානයට එරෙහි තරගයේ ලකුණු 41 බිඳුවක් ලෙස දෙවෙන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේදී ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ආරම්භයේ සිටම ආක්‍රමණශීලී අයුරින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පාකිස්තාන ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ දමමින් උත්සාහක තේරීම් රැසක් වාර්තා කළා. තරගේ පුරාම පාකිස්තාන කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ඉඩ ලබා නොදීම විශේෂත්වයක්. මේ අතර මොංගෝලියාවට එරෙහිව තරගේ ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 43-5 ලෙස දෙවැන්ත ජයග්‍රහණයකින්. මීට පෙර කිර්ගිස්ථානයට එරෙහිව ලකුණු 54-5 ලෙස දෙවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ආනයනික වාහන බිල වැඩි නොවන බව ඇමති අනිල් ජයන්ත කියයි. රජයේ තීරණයට වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රශංසා. ජලකන්නයට පොහොර සැපයුම අඛණ්ඩව. වනවාසල දුම්රිය පිළිවෙල එන ගැලවූ සැකකරුවෙක් අතඩංගු වේ. දිස්ත්‍රික් 13ක නායමන තුරංගවීම තවදුරටත්. සහකම්පණය සහ පරිකල්පනය නව අධ්‍යාපනයේ අරමුණ බව අගමැති කියයි. පාටලීගේ කාලයේ මිලියන 1507ක ගල්ලඟුරු පාඩුවක් ගැන පැමිණිල්ලක්. චීන සංචාරය අවසන් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තයිවානයට අනතුරු අඟවයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN ලංකාවේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011767679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න

මේ හැඟුම් වරුසාව. මේ සැඳෑවරුව සමහර වෙලාවට ඔබට විවිධාකාර අත්දැකීම් අරගෙන ඇවිල්ලා ඇති. නමුත් මගේ හිතේ නම් තිබෙන්නේ මීට ස්වල්ප වේලාවකට කලින් කියවපු පොතක තිබුණු ලස්සන වාක්‍යයක්. ඇතැම් වෙලාවට මේ වැකී අපේ ජීවිත වෙනස් කරන්න හරිම හේතු සාධක වෙනවා. මම මේ කියවන්නේ පාවලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට් කියන කෘතිය. සන්තියෝගෝ නම් සැරිසරන්න. ඔව්, එක්තරා තැනකදී මේ කාන්තාරයේ අතරමං වීම පිළිබඳ සටහනක් තබනවා. කෙනෙක් කාන්තාරයේ අතරමං වුණොත් යා යුතු මාවත කොහොමද හොයාගන්නේ? එතනදී මේ කෘතියේ කොයියෝ සඳහන් කරනවා කාන්තාරයේ අතරමං වුණොත් යන්න තිබෙන්නේ එකම එක දිශාවකට පුළුවන් තරම් සරළ රේඛාවකින්. ඒකට උදව් වෙන්නේ උගක් වෙලාවට තරුව. තරු රටාවක තිබෙන එක තරුවක් පස්සේ දිගින් දිගටම හඹාගෙන ගියොත් සමහර වෙලාවට ඔබට කාන්තාරයෙන් එළියට යන පාර හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි. ඇත්තරම මාලිමා නොතිබ්බ අතීත යුගයේ අපේ මිනිස්සු ගිය තාරකා රටා පස්සේ. ඒ තාරකා රටා පස්සේ ගිය සිතුවිලි ඇතැම් වෙලාවට නියම මාවත නියම තැන අපිට ළඟා කර දෙන්න උගක් වෙලාවට සමත් වුණා. මාලිමාව තරමටම තාරකා සටහන් නිවැරදි. ඒ අහස බලාගෙන කාන්තාරයේ අතරමං වීමේ කතාවනේ. මේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. අද හැඟුම් වරුසාවේ පළමු ගීතය හැටියට අපි තෝරාගන්නේ ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ මේ වගේ මාලිමාවක් ලෙසින් එක්තරා කාන්තාවක් නැත්නම් එක්තරා යුවතියෙක්ගේ තිබෙන ප්‍රේමය පිළිබඳ සිහිනමවමින් ජීවිතයට අරුන්ධතියක් හැටියට ඇවිල්ලා ඒ පහන තමන්ගේ ජීවිතයට සමීප වෙලා නැතුව ගිය එක්තරා උදෑසනක හෝ එක්තරා දිනයක ඔහුට දැනිච්ච හැඟීම ඔහුගේ ප්‍රකාශිතයක් ලෙස ආචාර්ය අජන්තා රණසිංහ ඔහු ප්‍රේමයට අනුගතයි. ඒ අනුගත ප්‍රේමය ඇතුලේ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට අපේ පණ්ඩිත අමරදේවයන් ඉතාමත්ම රම්‍ය ලෙස මේ ගීතය ගායනා කරනවා.

ඇත්තටම අපි නැවතිලා කතා කරන්නේ මේ ගීතේ පිළිබඳව. මොකද අපිට යන්න තව හුඟක් දුර තිබෙනවා. මොහොතක් හරි අපි නැවතිලා මෙතන කතා කරන්නේ ගිමන් හරින්න මේ ගීතේ තැනක් තිබෙන නිසා. අපි හිතලා තිබෙනවාද උදෑසන අපේ ජීවිතත් එක්ක නිර්මිත වෙන පරිසරය. මහා වෘක්ෂ ලතා මැද්දෙන් අපි ගමන් කරනකොට බිමට පෑගෙන තනකොළ ගොල්ලේ අපිට තිබෙන පිනිබිඳු අපි මේවා ගැන ස්පර්ශ කළා, අපි මේවා ගැන අධ්‍යයනය කළා තිබෙනවා. අර මම කලින් කියලා තියෙන සබම් බෝල ගැන පරිශන කරන්න එපා. නමුත් පිනිපිලිවද පරිශන කරන්න පුළුවන්. මොකද මහා වනස්පතිින්ගේ ලියලා දැල්ලකින් අර අගම අග තිබෙන අත්තේ දලුලා එන දැල්ලේ කෙරවලින් බිමට වැටෙන පිනිබිඳු. ඒක මහා ඖෂධයක්. ඉතින් එහෙම වැටෙන පිනිබිඳුත් එක්ක තමයි මේ උදෑසන සුන්දර කාලසටහන නැත්තං ඒ අපූර්වත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. මග වනස්පති ලිය ලදල්ලකින් පිනි පොදක් සෙමින් සලන මොනතරම් සුන්දරත්වයක් ඒ තුල තිබෙනවද, නිවීමක් ඒ තුල තිබෙනවද? අමරදේවයන් ගායනා කරන්නේ අන්න එවැනි නිවීමක් දැනුණු ඒසා සුන්දර යුවතියට කුමක්ද උනේ කියන කාරණාව හොයාගෙන යන්න. අජන්ත රණසිංහයන්ගේ වචන ටිකක් ඇතුළට

ඇතැම් වෙලාවට මේ ගීතය නිර්මාණය පිටුපස තිබෙන්නේ යම්මාකාරයක විශ්වවිද්‍යාලීය පරිසරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිතර නිතර කණ්ඩායම් ලැබිලා ඒ කණ්ඩායම් යන පරිසරයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මම කැමති මේකට ආදේශ කරන්න. දැන් අපි හිතමුකෝ පේරාදෙණිය සරසවි වගේ තැනක් කියලා. මොනතරම් මල් කැටයම් මේ පේරාදෙණිය සරසවි තිබෙනවද? අලුත් කණ්ඩායම් හැම වසරකම එනවා, හැම වසරකම යනවා. මම හිතන්නේ මේ ගීතය ඇතුලේ අන්නේ අලුත් බව එකතු කරලා තිබෙනවා. එහෙම අය ආවා. ඔබ තරම් වටින කෙනෙක් මට හිටියාද? අලුත් මලින්පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ මට තනියක් දැනුණා. ජීවිතේ තනිකම දැනෙන්නේ එක මොහොතක් හරි ස්වර්ණමය පියවර තබපු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමන්ට නොමැතිව ගිය දවසට. ඒ බව මේ ගීතය ඇතුලේ ඉතාමත්ම ලස්සනට කතා කරනවා. තරු අරුන්දතේ නිතු පහන් නිපා දුර නිසොල්මනේ හිඳනා, ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අද හමුවුණු දේ හිට අපිට නෑ. හැම හමුවීමකම තිබෙන්නේ වෙන්වීමක්. ආවොත් යා යුතුමේ කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ පොත්වල. එහෙම ඉක්මනින් ගියොත් අහපව ඉක්මනට එන්න පුළුවන් කියලා බලාපොරොත්තුකුත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් දීලා තිබෙන ඔහුගේ රෝමාන්තික අදහස් ඇතුළේ. තරු අරුන්දති ගීතේ ගැඹුරට අපි යමින් සිටින්නේ. මේ ගීතය අමරදේවයන්ගේ ගායනයන් තුල අපි කොයි තරම් වින්දත් ඒ ගීතය විඳවමින් විඳින අවස්ථාවන් වලට පත් වෙච්ච අවස්ථා නැතුවා නෙවෙයි. මේක තරම් WDRC.

හැබැයි මේ ගීතයේ තිබෙන වර්ණය මේ විදිහට වෙනස්කම් එකතු වුණා. නැත්නම් මෙහි පාට චිත්‍රයේ යම් යම් බොඳවීම් අපිට පෙන්වු කළා. අද ඉන්න අලුත් පරම්පරාවේ ඉන්න ශිල්පීන් මේ ගීතයට ඒ නියම රසය දෙන්න හුඟක් තැන්වලදී උත්සාහ දරනවා. එතනදී ලසිත් දීරන්ත මේ ගීත ගායනයේදී දක්වන සාර්ථකත්වය මට හිතනවා මේ ගීතයේ ඉතුරු කතාව ඔබට කියන්න වැදගත් වෙනවා.

අජන්ත රණසිංහයන් මේ ගීතය ඇතුළේ ලියනවා. ඒ වගේම අමරදේවයන් මේ ගීතය ඇතුළේ තමන්ගේ හඬමුසුවෙන් මේ හැඟීම තනවන්න උත්සාහ කරනවා. අර තමන් ඉතාමත්ම ආදරය කළ, ජීවිතේ ඉතාමත්ම කෙටි කාලයකට හමුණු මහා වනස්පතියක ලිය ලදල්ලකින් පිණි පොදක් සලන තරම් මහා සුන්දරත්වයක් ගේන, මහා සිසිලක් ගේන ඒ යෞවනිය කවදා හරි දවසක මට අහපු හමු වෙනවා නම්, අඩුම තරමින් ඇය නැති නිසා වැළපෙන මා හදවත, ඒ හදවතට ලස්සනක් එකතු කරලා තියෙනවා. ඒ කැටපත් පවුරක් බවට පත් කරලා තියෙනවා. මේ කැටපත් පවුර වැළපෙනවා ඇය නැති නිසා. හංස ගීතේ ලියවෙනදා, හංස ගීතේ කියන කෙනෙක් අවසාන වරට හුස්මක් අරගෙන ජීවත් වීමේ අපේක්ෂාව අත්හරින මොහොතේ අවසාන සුසුමෙන් නැගෙන හඬ. ඒක ඇත්තටම අර මරණ මංචකේ නැගෙන ඉතාමත්ම යාදිනි හඬක්. ඒ හඬට දෙන ලස්සනම වචනේ තමයි හංස ගීතේ. කවදා හරි දවසක මම අවසන් සුසුම් හෙළන දවසේ ඔබට පුළුවන් නම් පළමු අරුණු රන් රේඛාවක්සේ, එවන් නැත්තං උදා වෙන හිර ඉස්සල්ලාම නිකුත් කරන රත්තරන් රේඛාවක් වගේ දැනෙන ආලෝක රිද්මේ වගේ මාව බලන්න ඔබ එන්න. ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුනා. මම මේවා කියනවට වැඩිය අමරදේවයන්ගේ හඬින් අහන එක තමයි හුඟක් වැදගත්.

පණ්ඩිත අමරදේවයන් ඉදිරිපිටම මේ ගීතය අමරදේව පුත් රංජන අමරදේව ගායනා කළා. ඒ ඇත්තරම හරිම රසවත් අවස්ථාවක් වුණා. ස්වාධින් රූපහානියේ එවකට පැවති ලස්සන වැඩසටහනක් තමයි තඹරවිල. තඹරවිල වැඩසටහනට පණ්ඩිත අමරදේවයන් එනවා. ඒ වගේම පුතුන්, ඒ වගේම විමලාවෝ මේ ඇතුළු කණ්ඩායම සහභාගී වෙනවා. එතනදී රංජන අමරදේව මේ ගීතය ගායනා කරනවා. මෙන්න මේ

විප්පයෝගයත් අවබෝධ කරගන්න බැරි වුණු සෙනෙහසත් පිළිබඳ දෙන අපූර්වම සටහන තමයි තරු අරුන්ධති ගීතය. පණ්ඩිත අමරදේවයන් මේ හැඟීම ඉතාමත්ම ඉහලින් අපිට තනවනවා. පිපි මලින් මලේ රොන් සුණු විසිරි හද දිගේ සුසුම් නගනා ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොයි ගියේද මට සිතුණා. ජීවිතය ඇතුලේ තිබෙන හීනය මොනතරම් ප්‍රබලද? උදෑසන ඉරු එළිය වැටෙනකොට අපි හීන ලෝකෙන් අවදි වෙනවා. එතනදී හැබෑ ලෝකයට පියමනින්න අපිට සිදු වෙනවා. අපේ ජීවිතයේ උදෑසන හිරු එළියට කවුළු පියන් පත් අරිනවා කියන්නේ මේ හම්බෙන ගෙන්දගම් පොළවේ මේ පවතින යථාර්ථයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා කියන කාරණාව. එතෙක් වෙලා අර නිදිහානේ ඉඳගෙන සිහින මවපු මල් පොකුරක් බඳු තමන්ගේ හීන, ඒ හීනත් එක්ක මුසු වෙලා තිබුණු සුවඳ, එකිනෙක පිටි ගැලවිලා විසිරී යන උදෑසනක් බවට පත් වෙනවා හිරු එළියත් එක්ක. පවතින යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. තමන් සමග ජීවත් වන කෙනා කවුරු වුණත් අපි හැමෝම අපේ හිත ඇතුලේ හිර කරගෙන මොකක්දෝ ලෝකයක අපි කැමති අයත් එක්ක ජීවත් වෙනවා. මේ අජන්ත රණසිංහයන් සටහන් කරන්නේ අන්න එහෙම චරිතයක් පිළිබඳව. හිරු එළියත් එක්ක අපිට සිද්ධ වෙනවා අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ඉන්න තැන ජීවත් වෙන්න. ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා. මේ ගීතය යම් ආකාරයක කවර් වර්ෂන් එකක් බවට පත් වෙලා පූර්ණිමා විදේශිකා මේ ගීතය ගායනා කරනවා ටිකක් වෙනස් ආකාරයෙන්. අමරදේවයන්ගේ ගීතය ඇතුලේ අජන්ත රණසිංහයන්ගේ පද සංකල්පනාව ඇතුලේ මේ ගීතේ ආමන්ත්‍රණය කළේ යෞවනියකට. නැත්තම් යෞවනියක් පිළිබඳ නැගෙන හැඟීම. හැබැයි පූර්ණිමාගේ ගායනය ඇතුලේ ඇය දනවන්නේ මේ විප්‍රයෝගයේ අනික් පැත්ත. තමන්ට දැනෙන දේ පිරිමි හදකට දැනවීම.

කොමුණත් මං හිතනවා දැන් මේ හැඟුම් වරුසාවේ මේ ආරම්භය කරන ලද කතාවත් එක්කලා ඔබ තරුවරුන්දතී ගීතය පිළිබඳ යම් කිසි සටහනක් තමගේ හිතේ ඔළුවේ සටහන් කරගෙන ඇති කියලා. ඒ නිසා මේ ගීතේ සමහර වෙලාවට ඔබේ ජීවිතේ බද්ධ වෙච්ච ආදරණීය ගීයක් බවට පත් වෙන්නත් පුළුවන්. සාහිත්‍ය රසය ඒ ඔස්සේ අරගෙන එන යම් ආකාරයක ඉහළ රසස්වාදයක් මේ ගීතය ඇතුලේ සිර වෙලා තිබෙනවා. එය එළියට ගන්න නම් අප කියවන මිනිස්සු අපි යම් දෙයක් අවබෝධ කරගත හැකි ඥානණයක් ඇති මිනිසුන් බවට පත් විය යුතුමයි. එහෙම පත් වෙච්ච කෙනෙකුට මේ කතාවේදී තරු අරුන්දතීහි වටිනාකම් වඩාත් වැඩියෙන් දැනෙනවා වෙන්න පුළුවන්.

අද දවසේ හැඟුම් වරුසාව අපි මේ රැඳෙනකොට ටිකක් මේ දවස්වල ඔය තියෙන කාලගුණ විපර්යාසයත් එක්කලාම සහ පවතින හැම පරිසරයක් එක්කම අපිට නිර්මාණය වෙනවා අපි හිතන විදිය. අපි හිතන විදිය සහ අපි වැඩ කරන විදිය නිර්මාණය වෙන්නේ අපේ පසුබිමත් සහ වටපිටාවත් එක්ක. පුද්ගලයා කියන චරිතෙට තනිවම සමාජයේ ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. මොකද ඔහුට තිබෙනවා සහසම්බන්ධතා ගොඩක්. මිනිස් මනස කියන්නේ අනෙක් මිනිසුන් එක්ක සාමූහිකව ජීවත් වෙන්න පුළුවන් චරිතයක්. ඒ සාමූහිකත්වයේ ඇතුලේ තමයි ඔහු හිතන විදිය, ඔහුගේ ආදරය, ඔහුගේ හැඟීම මේ හැම දෙයක්ම නිර්ණය වෙන්නේ. ඒ නිසාම තමයි ඇතැම් වෙලාවට ඔබ තෝරගන්න ගීත සමහර ආකාරයෙන් වෙනස් වෙන්නේ දවසින් දවස. හැබැයි කොයි විදියට මේවා වෙනස් වුණත් දවසේ කාලසටහන නැත්නම් කාලසටහන හරි වැදගත්. ඉර පායන උදේදී අපිට දැනෙන හැඟීම, ඒ වගේම දහවලක ඉර රශ්මියේ මහා දාඩිය හෙලාගෙන පාරක් තුඩක කටයුතු කරන වෙලාවක දැනෙන හැඟීම, සඳෑ වරුවේ නිවි හැනෙල්ල මේ වගේ වෙලාවක අපි මෙනෙහි කිරීමෙන් අපි ලබන සුවය, මේ හැම එකක් එක්කම බලනකොට මේ රසවින්දනය කියන එක පුදුමාකාර විදියට ඉර චක්‍රයේ වෙනස් වෙන කාරණාවක්. අපි තෝරාගත්ත එහෙම වෙනසකට ලක් වෙච්ච සුන්දරම ගීතයක් තමයි මේ ගීතය. මාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීතය රචනා කරන්නේ. ඒ වගේම සරත් දසනායක සූරීන් තමයි සංගීතවත් කරන්නේ. මම මේ එතුමා සරත් දසනායක සූරීන් කියලා හඳුන්වන්නේ. ඇත්තටම ඉන්දියානු සංගීතයට අභියෝගයක් කරන්න පුළුවන් ලංකාවේ බිහිවෙච්ච ප්‍රකට සහායකම සංගීතවේදියා ඔහු කියලා හඳුනා ගන්නා නිසා. ඒක මගේ හඳුනා ගැනීමක්. කෙසේ නමුත් විශාරද නන්දාමාගේ මේ ගීතේ ලබා දෙන අපූර්වත්වය කියා නිම කළ නොහැකි. ඔබ දන්නවද ගීතේ

අපේ රටේ ගීතයක් මැනීමේ පළවෙනිම කාරණාව තමයි මේ ගීතේ වචන හොඳද කියන කාරණාව. ඒ කල්පනාවත් අපි හිතේ දරාගෙන මේ ගීතය විඳින්න අපි ඔබට ආරාධනා කරනවා. කොයිතරම් දුරට වචන උද්දීප්ත කරන්න මේ සංගීතයට හැකියාවක් ලැබිලා තිබෙනවද? සරත් දසනායකයන් මොකක්ද මේට එකතු කරලා තිබෙන පද සංකල්පන? ඇත්තරම සංසාර සාගරයේම තමයි එක්තරා විදියකින් පණ්ඩිත අමරදේවයන් සීතාදේවී චිත්‍රපටයේදී සටහන් කරනන්නේ අර නිම්හිම් සෙව්වා මා සසරේ කියලා. ඉතින් ඒ සසරේ නිම්හිම් සෙව්වාමයි සංසාර සාගරයේ ජීවිතේ යාත්‍රාව පැදවීමයි කියන කාරණාව දෙකක් නෙවෙයි එකක්. අපි අර බුද්ධ භාසිතේම අපි හිතනම අපිත් එක්ක බද්ධ වෙලා ඉන්න උදවිය මේ ආත්මය විතරක් නෙමෙයි තවත් ආත්ම ගණනාවක ඉඳලා එකට පැහැහිලා අත්වල බැඳගෙන එන පෙර පිං හෝ අකුසල් කියලා. ඒ නිසා මේ සංසාර සාගරයේ ජීවිතයේ යාත්‍රාව කියන්නේ අන්න ඒ ආත්මගත බැඳීමක් පිළිබඳ කෙරෙන සටහන. ඔබ සොයා පදවන්නේ ඔබ නිසා පදවන්නේ අපි හැමෝම හොයාගෙන යන්නු ගෙල්ලා අපි අනිකාත් සමග බද්ධ වෙන චරිත. මේ අරුතම හරි ලස්සනට ස්පර්ශ කරපු ගීත කිහිපයක් තිබුණා. අපිත් හැබැයි අපි ඒවා මේ වෙලාවේ මතු කරන කාරණාවක් නෙමෙයි. මේ සංසාර සාගරේ ගීතය මුලින්ම අපිට සටහන් ලැබුණේ තරංගා ලේබලෙන් ආපු LP තැටියෙක්. LP තැටියේ නම් වෙලා තිබුණේ සංසාර සාගරේ කියලා රතු පැහැති තැටියක්. නන්දා මාලිනීගේ ගීත 12ක් මෙහි අඩංගු වෙලා තිබුණා. ඒ ගීත 12ේ පළවෙනි ගීතය හැටියට තමයි සංසාර සාගරේ ගීතය සටහන් වෙලා තිබුණේ. සරත් දසනායකයන්ගේ සංගීතය එකතු වෙච්ච මුල් තැටියේ මේ ගීතේ සටහන මෙන්න මේ විදිහට තිබ්බා කියලා ඔබට මතු කරලා පෙන්නන්න අපිට අවශ්‍යයි.

ඔබ මේ කොටස අහගෙන ඉන්න ඇති. ඒක තමයි මුල් මුල්ම තැටි 70 දශකයේ මුල නිර්මාණය වෙච්ච ගීතේ. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් එවාලා ඔබ සිටින ගොඩබිමෙහි මන් ලකුණු දනවන නැංගුරම් ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න. ජීවිතයේ අතරමං වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? සමහර වෙලාවට මේ අතරමං වීම තරුණෙක් වෙන්න පුළුවන්. ජීවිතය අතරමං වීම යෞවනියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොගැලපෙන ප්‍රේම නිසා, සමහර වෙලාවට නොගැලපීම් නිසා, රැකියා ස්ථානවල තිබෙන යම් යම් දුක් ගැහැටවල් නිසා, ජීවිතයේ තමන් ඒකවිද අත්දැකීම් සමූහයන් නිසා අපි හැමෝම සමාජය අතරමං වෙච්ච මිනිස්සු. හැබැයි කොතනක කවුරුන් හෝ කිසිවෙකුට එලියක් ලබා දී නැත්ද? මේ හැමෝම අද සමාජයේ විවාහ ප්‍රාප්ත වෙලා නැද්ද? නැත්තම් අඩුම තරමින් විවාහ නොවුනත් ඉන්න තැනකට ආලෝකයක් හෝ දෙන්න යම් සමදතා ගොඩනැගිලා නැද්ද? අපි හැමෝම ජීවත් වෙන්නේ විවාහක සමදතා එක්ක විතරමද? ප්‍රදීපාගාරයක ආලෝකය ඈතින් නිකුත් කරනවා වගේ සමහර වෙලාවට ඔබ ඔබේ ආලෝකය ඈතින් නිකුත් කරලා ඇතැම් අයට පාර පෙන්නලා නැද්ද? මෙන්න මෙතනින් මෙහෙම ගොඩ වෙන්න කියලා. අන්න එහෙම ඉල්ලීමක් සහ ආයාචනයක් මේ ගීතය ඇතුළේ තිබෙනවා. මේ ආයාචනය ලියන්නේ සුනිල් ආරියරත්න, කියන්නේ නන්දාමාලි. ඒ දෙක අතර තිබෙන ගැළපීමයි අපි මෙහි කතා කරමින් සිටින්නේ. ඔය හඬ අතරට මෑතකදී එකතු වෙච්ච නන්දාමාලිගේ ගීත ගායනා කරන හඬක් තමයි සමරලී ෆොන්සේකා. ඇයි දක්ෂතම නිලියක් ලෙසින් අපි හඳුනාගත්තත් මේ හඬ මම හිතනවා විශේෂයි කියලා. මේ වගේ තැනකදී මේ

ගීතයයි සාහිත්‍යයයි ඒ ඇතුලේ කෙරෙන ආයාචනාවයි ආරාධනාවයි කියන කාරණාවන් මේ ගීත ඇතුලේ තාමත්ම මනවින් මිශ්‍ර කරලා තිබෙනවා. වෙරළ වෙත සැපත්මා දූතපා පිළිගන්න සිනාසි, ඒක යම් ආකාරයක ආයාචනාත්මක ඉල්ලීමක්. දුර්ග වූ ගමන් මග විඩාගිනි දුරලන්න, යාත්‍රාව පදවන්න මා සමග එක්වන්න ආරාධනයක්. දුර්ග වූ ගමන් මග විඩාගිනි දුරලන්න, යාත්‍රාව පදවන්න මා සමග එක්වන්න. අපි හැමෝම මහා රළ මැදින් ඈත ගැඹුරුතියක යාත්‍රා පදවන මිනිසු. අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්න අපේම කොටස්කාරයෝ මොනතරම්නම් සිටිනවද? ඔබ හැමෝම අන්න එහෙම ජීවිත. එහෙම ජීවිතයක් ගීතයක් ඇතුළට සිර කරලා, ඒ ගීතය ඇතුළේ අපි මේ අද පමණක් නෙමෙයි මේ ඔරුව පදින්නේ සංසාර සාගරේ තරණය කරමින් පැදගෙන ආපු ඔරුවක් කියලා අපිට දනවලා මේ ගීත ගායනා කළේ විශාරද නන්දාමාලනී. ගැඹුරක් ඇති තැනක ඉතාමත්ම මනා රසයක් තිබෙනවා. නන්දාමාලනී තමන්ගේ ඒක පුද්ගල ප්‍රසංග ඇතුළේ මේ ගීතය සෞහෘද ජනයාට, උදී ජනයාට ඉතාම ලිංගතුව පිළිගන්නවා.

ගීතයක් තව කෙනෙකුට සමීප වෙනකොට ඒ ගීතය ඇතුලේ ගායනය කිරීමේ තිබෙන හැඟීමම ඉතාම වැදගත් වෙනවා. යම් තැනකදී මේ ගීතය උදාහරණ කොට ගායනකොට අපිට මේ ගීතයන් ඇතුලේ කතා කරන සත්‍ය මතු කරන්න පුළුවන්. උරේෂ රවිහාර මේ නන්දාමානියගේ සංසාර සාගරයේ උදාහරණ කොට ගැයුවා.

හිතනවා දැන් ඔබ මේ ගීතයන් ඇතුළේ නැංගුරම් ලන තැනට ඇවිල්ලා ඉන්නවා කියලා. හැබැයි දැන් අපි මෙතනින් මිදෙනවා. මේ මිදීමට කලින් මම කැමති අර තරංගා ලේවලේ අපිට ඇහිච්ච අර පිරිසිදු මේ ගීතයේ රිද්මය මෙතනට එකතු කරනවා. ප්‍රේමසිරි සූදානම් මේ හැඟුම් වර්ෂාවේ නන්දා මාලනී සමඟ සංසාර සාගරයේ ගමන් කිරීම.

0: 93.7 Lakhana Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797579.

0: වන්නේ.
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු.
0: ලංකාවෙන් පිටරටට තියන විජය ප්‍රොඩක්ට්ස්. රස හඳුනන කිප අග ඇති නම විජය ප්‍රොඩක්ට්.
1: ගෙදර කිචන් ස්ටාර්. විජය ප්‍රොඩක්ට්.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පාට පොදක් තිලකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන සුරු
5: හදුත දැනිම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
6: ආදරණීය ජෝති
3: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
5: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
5: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: ලකාඩ රඩියෝ ITN.

ඇඟුම් වරසාවේ ප්‍රේමසිරි ගමුදුවත්තත් මමත් මේ රැඳිලා ඉන්න වෙලාවේ පහුගිය දවසක නිවිහැනෙල්ලේ මේ CD එකක් සංගීතතරියක් අහගෙන යනකොට මේකේ අරන් වෙලා තිබුණේ මේ වෝල්ටර් ප්‍රනාන්දු ගායනා කරන ගීතයක්. ඇත්තටම මේ ගීතය පටන් අරගෙන තිබුණේ කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කියලා. පස්සේ මම මේ කොඩි ගහ තියෙන්නේ කොතනද කියන කාරණාව පිළිබඳවත් සටහන් එකතු කරන්න උත්සාහ කළා. නමුත් කොමලත්වයේ අලුත් කඩේ ආශ්‍රිතව ඒ භූමියන් එක්කලා මේ කොඩි ගහ සම්බන්ධයි කියන කතාන්දරෙත් ඇතැම් තැන්වලදී මම අහලා තියෙනවා. නමුත් මේක කොයිතරම් දුරට හරිද වැරදිද කියන කාරණාව සාක්ෂාත් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. මේ කොඩි ගහ යට මම උපන්නේ කියන ගීතය ඇතුලේ ටිකක් එලවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට ඇහුණු ගීතය මෙන්න මේ විදිහටයි සටහන් වෙලා තිබුණේ.

0: පස්සේ පස්සේ මේ ගීතය මේ කොහෙද කියලා මට මේ වැඩසටහන නිසාම මේ ගීතේ කොහෙද කොතනකදීද හමු වෙන්නේ කියන කාරණාව ටිකක් හොයන්න උත්සාහ කළා. එහෙම හොයනකොට තමයි මට හම්බුනේ හතර දිනාම සූර්යෝ චිත්‍රපටයේ. හතර දිනාම සූර්යෝ චිත්‍රපටයේ පොඩි ගහයට මම උපන්නේ කියන ගීතය එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු දෙදෙනා එක්ව හරි ලස්සනට ගායනා කරනවා. ඇත්තම චිත්‍රපටයේ රූපරාමුත් එක්ක මට හිතුණා මේ එන දෙබස් කණ්ඩත් එක්කම ඔබට මේ ගීතේ කොටස අහන්න දෙන්න. මොකද මේ කතාව ටිකක් දිග නිසා.
1: ඇයි උඹ මා ලොකුට ලොකු ලොකු හෝටල් නේ කන්ද ලෑස්ති උනේ? කන්ද තියන්නේ මගේ ගාව.

කතාව මෙහෙම වුණාට මේ ගීතය ඇතුලේ මේ තිබෙන නිර්මාණාත්මක හරය ගත්තහම මේ ගීතයත් එක්ක බද්ධ වෙච්ච කොහෙදෝ තැනක ඇහිච්ච නාදයක් මගේ දෙසමනේ ටිකක් රැව් දෙන්න ගත්තා. මම ටිකක් ඒ ගැන හොයන්න පටන් ගත්තා. ඇත්තරම ඒ හොයනකොට තමයි 1968 බීටල්ස් ලව අපේ මතකයට එන්නේ සහ ඔවුන්ගේ ගීත අතරේ අපිට නවතින්න සිද්ධ වෙන්නේ. මම බීටල්ස් ලගාවට එන්නම්. නමුත් ඔවුන් මේ නිර්මාණය කරපු ගීතය හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයට ඇතුළු වෙන්නේ මේ 60 දශකයේ සිනමා ආක්‍රමණත් එක්ක ඇතිවෙච්ච ලෝපුරා මේ ගීතයට ඇතිවෙච්ච ජනප්‍රියත්වයත් එක්ක. ඒ අනුව හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයට මේ ගීතය ඇතුල් කරනවා. නිල් රූපසිංහගේ චිත්‍රපටයක් විදිහට. හැබැයි මේ ඔය ජෝන් ලෙනින්ලා කට්ටිය ජෝ චැරිසන්ලා එකතු වෙලා ගායනා කරපු මේ ගීතය අවස්ථා කීපයකදීම අපේ රටේ භාවිතයට ගැනෙනවා. දැන් එතනදී තව එක තැනක් අපිට පුළුවන් මේ සිංහලෙන් මේ ගීතය ඇහිච්ච තැනක් හැටියට සටහන් කරන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා අර MS පරම්පරාවේ මේ ගීතය ගායනා කරපු සරත් ප්‍රනාන්දුව මේ විදිහට සටහනක් එකතු කරලා යන්න මම හිතුවා. මොකද MS මුලින් ගායනා කරපු ගීතයට වැඩිය සරත් ගායනා කරන මේ ගීතයේ තිබෙන රටාව හුඟක් වෙනස් නිසා.

අරදනම සූර චිත්‍රපටියට එච්.ආර්. ජෝතිපාලත් එම්.එස්. සුද්දෙන්න ගායනා කරපු මේ ගීතය ඇතැම් අවස්ථාවලදී එම්.එස්. ප්‍රනාන්දු තනිව ගායනා කළා. තවත් තැන්වලදී එච්.ආර්. ජෝතිපාල තනිව ගායනා කළා. ඒ නිසා ජෝතිගේ ගීත ඇල්බම් වලත් එම්.එස්. ගේ ගීත ඇල්බම් වලත් මේ ගීතය හොයාගන්න බැරි කමක් තිබුණේ නැහැ. දැන් අපි එම්.එස්. ගැන සටහන් එකතු කරානේ. ජෝති මේ විදිහටයි මේ ගීතය එකතු කරලා තිබුණේ.

දැන් එතනින් මිදිලා අපි මේ ගීතය නැවත භාවිතා වෙච්ච තැනට යන්න. ඒ තමයි ලස්සන කෙල්ල චිත්‍රපටය. තිස්ස විජේසුරේන්ද්‍ර සමග නීට අපනාන්දු, එතකොට ෆරිනා ලායි, ඒ වගේම ශාමාල්ගම මේ ආදී පිරිස තමයි මෙහි රංගණයෙන් එකතු වුණේ. දැන් මේ සරල චිත්‍රපට පසුබිම ඇතුලේ ලස්සන කෙල්ල චිත්‍රපටයේට මේ ගීතය මෙහෙමම එකතු වෙනවා. එතනදී ඇන්ජලින් ගුණතිලකයි ඉන්ද්‍රාණි පෙරේරායි දෙන්න තමයි මේ ගීතය ගායනා කරන්නේ. පිහෙල්ලේ සෝම්පාලගේ සංගීත රටාව නීල් රූපසිංහගේ අධ්‍යක්ෂණයක් විදිහට 1975 දී තමයි ලස්සන කෙල්ල රූගත වෙලා අපිට බලන්න ලැබෙන්නේ. එතකොට මුලින් හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයේ MS ජ්‍යෝති ගායනා කරනවා. දැන් මෙන්න ලස්සන කෙල්ල චිත්‍රපටය ඇතුලේ ඇන්ජලින් ගුණතිලකයි ඉන්ද්‍රාණි පෙරේරායි ගීතය ගායනා කරනවා. දැන් හරියටම ඇහුවොත් එහෙම එකක් කොළඹ කොල්ලෝ, අනික් තැනදී කොළඹ කෙල්ලෝ. කොහොමනක් මේ ගීතේ එන්නේ බීට්ස් ලගින්. ඉතින් බීටල්ස් කණ්ඩායම ගායනා කරපු ගීතයක් තමයි මේ විදිහට අමුවෙන් අරගෙන අපේ ගීත සංස්කෘතියට එකතු කරලා

හැබැයි දැන් මේ අපි කතා කළේ කොඩිගහයට ගීතයට තියෙන නෑදෑකම මොකක්ද කියන එක. සෙල්ලන්නේ කොඩිගහයට තමයි ඉපදිච්ච උදවිය කොළම්පුරවරය. ඉතින් මේ හැම දෙයක් එක්කම මේ ඈතට පේන මහමූදට ඉස්සෙල්ලාම පේන මේ මහා කොඩිගහක් හිටවල තිබ්බ කියලා යම් ආකාරයක සංකල්පයක් තිබෙන මේ සංස්කෘතිය ඇතුළේ ගොඩනැගිච්ච ගීත සම්ප්‍රදායයි. දැන් අපි ඔතනින් යන් 68 බීටල්ස්ලා කොහොමද මේ ගීතය නිර්මාණය කළේ කියලා ටිකක් හොයාගෙන එන්න. බීටල්ස්ලා තමන්ගේ ගායක කණ්ඩායමක් විදිහට මේ ගීතය ගායනා කරනවා. මේ ගීතය අඩංගු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

0: බිටල්ස් කණ්ඩායම 1960 ලිවර්පූල් එකේ එංගලන්තයේ තමයි ජන්මලාභය ලබන්නේ ඉංග්‍රීසි ජාතික කණ්ඩායමක් විදිහට. ජෝන් ලෙනින්, පෝල් මැක්කාට්නි, ඒ වගේම ජෝර්ජ් හැරිසන්, රින්ගෝ ස්ටාර් කියන මේ කණ්ඩායම තමයි බිටල්ස්ලා හැටියට ඉතිහාසගත වෙන්නේ. එයි මම මේ ඉතිහාසගත වෙන්නේ කියන වචනය යොදා ගත්තා. ඔවුන් පෙරදිග සහ අපරදිග කියන මේ රටවල් ව්‍යාප්ත වීමේදී මේ හැම තැනකම ඔවුන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තිබුණා. දැන් ක්ලාරන්ස් විජේවර්ධන ඇතුළුව මූන් ස්ටෝන්, සුපර් ගෝල්ඩන් ජේම්ස්, ගෝල්ඩන් ජේම්ස් සංගීත කණ්ඩායම් වල යම් ආකාරයක ආරක් පිළිබඳ කතා කිරීමේදී ක්ලාරන්ස් පැහැදිලි ලෙසම සඳහන් කරලා තිබෙනවා මම බීටල්ස් සංගීත කණ්ඩායම අනුගමනය කළා කියන කාරණාව. ඒ නිසා අපේ සංගීතයටත් හුඟක්ම බලපෑම් ඉල්ල කරපු සංගීත කණ්ඩායමක් විදිහට තමයි බීටල්ස්ලා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැටේ සිට ඔවුන් අරගෙන ගිය සංගීත චාරිකාව ඇත්තරම රොක් ඇන් රෝල් සංගීත රිද්මයක් හැටියට තමයි එකතු වෙලා තිබුණේ. නමුත් පසු කාලීනව මේ කණ්ඩායමේ හිටපු ජෝන් ලෙනින්, පෝල් මැක්කාට්නි, ජෝන් හැරිසන්, රින්ගෝ ස්ටාර් මේ හැමෝම එනවා ඉන්දියාවට. ඇවිල්ලා ඉන්දියානු සංගීතය හදාරනවා. ඉන්දියාවේ මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඔවුන් දිග එතෙක් අර ඇඳ, ටී-ෂර්ට්, ඩෙනිම් කලිසම් ගලවලා වීසි කරලා දිගු කබා දෙන්න පටන් ගන්නවා. රැවුල් වවන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ සංගීත කණ්ඩායමේ සංගීත රසය බෙදන්න පෙරදිග වාද්‍ය ශිල්පීන් විදිහට රවි ශංකර්ගේ සිතාර් වාදනය පවා ඔවුන් යොදා ගන්නවා. ඇත්තටම රවි ශංකර් බීටල්ස් වාදක කණ්ඩායමේ වාදකයෙක් බවට පත් කරගන්න තරමටම ඒ කණ්ඩායම පෙරදිග ලක්ෂණ එකතු කරගන්න නිසා බටහිර සහ අපරදිග ලක්ෂණයන් ඉතාමත්ම ප්‍රකට කණ්ඩායමක් විදිහට තමයි බීටල්ස්ලා අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 60 දශකයෙන් මෑත කාලයට ජුලි බර්ත්සන් මේ ගීතය ගායනා කරන්නේ මේ විදිහට. ජුලීට ලබා දෙන පෙරවදනත් මම හිතනවා මේ වැඩසටහනටම බද්ධ කරගත්තු තුඟක් වටිනවා. මොකද අපි ලෝකේ පුරා සංගීත විමර්ශනයක යෙදිලා ඉන්න නිසා.
1: Now the diversity of the White Album is probably already apparent to you and it becomes even more so with this next song. Don't be afraid to join in here and of course at home because no one can see you making a fool of yourself with her rendition of Oh bloody, oh blooda. Please welcome a lovely girl with the sun in her eyes. She's from Greenland. She is Julie Bertelsen.

ඇත්තටම මේ ගීතය මේ නම්මුනේ ගීතේ මුල්ලකුරු වලට වැඩිය ඔබ්ලඩි ඔබ්ලඩා කියන මේ සංකේත නාමයෙන්. ඒක මන් දන්නේ කොයි විදිහට නිර්මාණය වෙච්ච කාරණාවක්ද කියන එක. නමුත් පිට්ස්ලගේ කණ්ඩායමේ ඉඳලම මේ ගීතේ මේ රසය අරගෙන එනවා. මේ ගීතේ පද සංකල්පන ඇතුළට රිංගුවොත් එහෙම හරි ලස්සන කාරණා අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඊට කලින් මට හිතුණා මේ කණ්ඩායමත් එක්කම තව ටිකක් ඉදිරියට යන්න ඕනේ කියලා. ඇත්තටම 60 දශකයේ ඉඳලා ආපු ඔබ්ලඩි ඔබඩා කියන මේ ගීතය යම් ආකාරයක නවීකරණය වුණාන් පස්සේ නැත්තම් මේ තාක්ෂණ විප්ලවයට අහුණාන් පස්සේ කම්පස් බෑන්ඩ් කියන සංගීත කණ්ඩායම මේ විදිහටයි මේ ගීතේ

ඉක්මනින් අපි යමු මේ ස්කොට් කියන සංගීත කණ්ඩායම කොහොමද මේ ගීතය ගායනා කළේ කියන කාරණාව ඔබට දැනවන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන මේ ගීතයේ පද ඇතුළට ගිහිල්ලා මොකක්ද මේ කියන්න හදන කතාව කියන එක ඔබට ටිකක් අරගෙන ඉන්න. ඔබ්ලාඩි ඔබ්ලාඩා.

ඇත්තරම බීල්ස් කණ්ඩායම 60 දශකයේ ආරම්භ කරපු මේ සංගීත සටහන ලෝපුරා අරගෙන යනවා. ඒ අරගෙන යෑමට තිතක් වැටෙන තැනක් තමයි 1980 මේ කණ්ඩායමේ සමාජික ජෝන් ලෙනින්ව වෙඩි තබා ඝාතනය කිරීම. ඇත්තරම ජෝර්ජ් හැරිසන් 2001 තමන්ට වැළඳුණු පෙනහළු පිළිකාවක් නිසා මරණයට පත් වෙනවා. ඒ අනුව කණ්ඩායමේ සමාජිකයන් 2 දෙනයි ඉතුරු වෙන්නේ. ඇයි ජෝන් ලෙනින් වෙඩි තබා ඝාතනය කළේ කියන කාරණාව පසුව කතා කරන්න මම ඉතුරු කරගන්නවා. නමුත් මේ ගීතය මෑතක් වෙනකම් සමාජගත කිරීමේ වගකීම පැවරිලා තිබ්බේ පෝල් මැක්කාට්නි කියන මේ කණ්ඩායමේ හිටපු ශිල්පියාට. ඔහු ප්‍රාසංගික නිරූපණයක් විදිහට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ මේ ගීතය අදටත් ගායනා කරනවා.

0: ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්.
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

ඔබ හැඟුම් වරුසාව සමගින් මේ රැඳිලා සිටින්න. ඇත්තටම මේ ගීතේ කියන්නේ මොකක්ද? මේ ගීතේ පටන් ගන්නේ හරිම සුන්දර විදියට. ඩෙස්මන් ඔහුගේ අත්කරත්තේ නැත්තම් ට්‍රොලිය සමගින් වෙළඳපොළට යනවා. මොලි කියන්නේ සංගීත කණ්ඩායමක ගායිකාවයි. ඩෙස්මන් මොලීට කියනවා, "ගැහැණු ළමයා, මම ඔබේ මුහුණට ඉතාම කැමතියි" කියලා. ඊට පස්සේ මොලි ඔහුගේ අත අල්ලාගෙන මෙහෙම ගායනා කරනවා. "ඔබඩි ඔබලා ජීවිතය දිගින් දිගටම ගෙවෙනවා. කෙලෙසද අපි එකතු වෙලා ජීවිතය ගෙනියන්නේ?" ඇය ගායනා කරන වචනවල අර්ථය එහෙම. ඊට පස්සේ ගීතේ මැද හරියේදී ඩෙස්මන් ගැන ආයෙ සටහනක් එනවා. ඩෙස්මන් ස්වර්ණාභරණ සාප්පුවකට තමන්ගේ ට්‍රොලිය එහෙම නැත්නම් තමන්ගේ කරත්තය අරගෙන යනවා.

0: සද ඒ අරගෙන යන්නේ.
1: මේ යුවල මේ ගීතය ඇතුළේ මම කතා කරනවා මේ යුවලගේ ජීවිතය ගැන. මේ යුවල වසර දෙකකට පසුව මිහිරි නිවසක් ගොඩනගනවා. ඒ මිහිරි නිවසේ ගෙවැත්තේ කුඩා දරුවන් දුවපැන ඇවිදිනවා. සුන්දරම යුවලක් ඩෙස්මන් සහ මොලි ජෝන්ස්. අන්න එහෙමයි මේ ගීතය ඇතුළේ කෙරෙන කතාව. ඇත්තටම පුංචි වාර්තාකරණයක්. ඩෙස්මන් අත්කරත්තේ තල්ලු කරගෙන යනවා වෙළඳපොළට යනකොට මොලි කියලා සංගීත කණ්ඩායමක ගායිකාවක් මුණ ගැහෙනවා. ඊට පස්සේ ගායිකාවට කැමති කියලා කැමැත්ත ප්‍රකාශය කරනවා. ඩෙස්මන් හොරෙන්ම ස්වර්ණාභරණ සාප්පුවකට ගිහිල්ලා කැරට් 20ක රන්මුදුවක් මිලදී ගන්නවා. ඒක මොලිට දෙන්න ඉස්සෙල්ලා මොලිට ලැබෙනවා කියලා හිතාගෙන මොලි ගීතේ කොටස ගායනා කරනවා. දෙන්න අතර ප්‍රේම කතාව ඉතාමත්ම වර්ධනය වෙනවා. ඒ දෙන්න ප්‍රේමයෙන් බැඳිලා අවුරුදු දෙකකට පස්සේ ලස්සන ගයක් හදනවා. ඊට පස්සේ ගෙදර මිදුලේ කුංචි දරුවන් සෙල්ලම් කරනවා දකින්නවා. ඇත්තටම සුන්දර යෝලා. ඒ දෙන්නගේ නම තමයි ඩෙස්මන් සහ මොලි ජෝන්ස්. මේ හර්බ් ඇල්බර්ට්.

ඇතරම මේ ඇල්බර්ට්ගේ රිද්මය එකතු වෙන්නේ මේ බ්‍රාස් ඩ්‍රම් එක්කලා එකතු වෙන රිද්ම සටහනක් හැටියට. ඇතරම ලෝකයේ අලුත් සංගීත රිද්මයක් ඩ්‍රම්ස් එක එකතු වෙච්ච යුගයක් හැටියට තමයි මේ යුගය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන. ඒකේ ආභාෂයම තමයි පීඑල්ඒ සෝම්පාල මහත්මයා ලංකාවේ සංගීත රිද්මයන් එක්ක එකතු කරන්න උත්සාහ කළේ. මේ මාමලාඩේ කණ්ඩායම 1969 දී ඩෙස්බන්ගේ සහ මොලීගේ ආදර කතාව ගායනා කරපු ආකාරය.

පෝල් මැක්කාට්නි මේ ගීතය ඉතාමත්ම මෑතකදී ප්‍රාසංගිකරණයට ලක් කළා. ඇත්තටම එතනදී සිද්ධ වුණේ බීටල් සංගීත කණ්ඩායමේ දියබන්ති ජුබිලිය සැමරීම. ඒ ඔස්සේ තමයි මේ ගීතය තමන්ගේ රසිකයා වෙනුවෙන් අහපව ප්‍රදානය කළේ. මේ ගීතය ගායනා කරනකොට කණ්ඩායමේ දෙදෙනා ජීවත් වෙලා හිටියේ. අර මං කලින් කිව්වා වගේ ජෝන් ලෙනින් වෙඩි තබා ඝාතනය කෙරුණා. ඒ වගේම ජෝර්ජ් හැරිසන් පිළිකාවක් නිසා මරණයට පත් වෙලා තිබුණා. ඒ අතරතුරේ පෝල් මැක්කාට්නි මේ විදිහට ගීතය ගායනා කළා.

ඇත්තටම 1980 දී ජෝන් ලෙනින් වෙඩි තබා ඝාතනය කරන්නේ ඇයි? කවුද ඔහුව ඝාතනය කරන්නේ? එහෙම වෙන්න හේතුව මොකක්ද? ජෝන් ලෙනින්ට තිබුණ දේශපාලනය. දේශපාලනික සමාජය ඇතුලේ ඔහු අනුගමනය කළ ඉතාම අවිහිංසාවාදී ක්‍රියාපිළිවෙතක්. ඇත්තටම සාමය වෙනුවෙන් ඔහු පෙනී සිටියා. ඒ වෙනකොට මතභේදයට ලක් වෙලා තිබුණු කාරණාවක් තමයි 71 දී වියට්නාම් යුද්ධයට එංගලන්තය ඇතුළු රටවල් වල තිබුණු ප්‍රණාමය. ඒට විරුද්ධව නැගී සිටින්න ජෝන් ලෙනින් උත්සාහ කළා. ඒ හේතුවෙන් ජෝන් ලෙනින්ට විරුද්ධවාදීන් ගොඩ නැගුණා. පාලන අධිකාරිය ඔහු රටින් පිටුවහල් කිරීමට තරම්ම යම් ආකාරයක අවස්ථාවන් සොයමින් සිටියේ. ඒ වගේම ඒ යුගයේ යුද විරෝධී ව්‍යාපාරයේ පෙරමුණේ සිටි සමාජිකයෙක් හැටියට තමයි ජෝන් ලෙනින් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කොයි හා හේතුන් නිසා හෝ ඔහු 1980 දී වෙඩි තබා මරා දමනවා. ඒ අනුව බිටල් සංගීත කණ්ඩායමේ ප්‍රධානතම පුරුක නැතුව යනවා. මේ ඔස්සේ ගොඩනැගුණු මේ ගීත කලාවන් පිළිබඳ කතා කිරීමේදී මේ ඩෙස්මන්ඩ් සහ මොලීගේ ආදර කතාන්දරයත් මං හිතනවා අහිංසක අර දුප්පත් පීඩිත පන්තියේ යුවලක නැගෙන සුන්දරම ආදරයේ කතාන්දරයක් එලි දක්වපු අවස්ථාවක් ඇරියට ලෝකේ පුරා ප්‍රචලිත වුණේ ඇත්තටම මේ ගීතයේ වචනවලට වැඩිය මෙහි තනුව. ඒ තනුවේ හිමිකාරින් තමයි බීටල්ස්ලා.

ලෝකෙ පුරා ව්‍යාප්ත වෙච්ච බීටස්ලාගේ තිබුණු නිර්මාණ රිද්මය තමයි අපි මේ ආකාරයෙන් මතු කරන්න උත්සාහ කළේ. සිලියා ක්‍රූස්, ඇය ඇත්තටම මේ ගීතය එංගලන්තයේ මෙපිටට අරංගී ගායිකාව හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන්ම යුරෝපයේ අනෙකුත් භාෂාවලට මේ ගීතය පරිවර්තනය වෙද්දී මේ ගීතයත් එක්ක බද්ධ වෙච්ච යුරෝපියානු සංස්කෘතියක් ගොඩනැගීමේ ප්‍රමුඛතම ගීයක් හැටියට තමයි මේ ගීතය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇත්තටම මේ ගීතය ඇතුලේ සංගීත රිද්මයන් පවා යම් යම් වෙනස්කම් වලට ලක් වී තිබෙන ආකාරය ඔබට අහන්න විඳින්න පුළුවන්කම ලැබෙනවා.

මාර වෙලාවට මේ ගීතය නිර්මාණය කිරීමේදී ජෝන් ලෙනින් ඇතුළු කණ්ඩායම මේ ඔස්සේ ගොඩනගන්න උත්සාහ කරන්න ඇත්තේ පීඩිත පන්තියේ සංගීතයක්. යම් ආකාරයක අප්‍රිකානු සංගීතයේ මිශ්‍ර වෙච්ච, එම නැත්නම් උන්ගේ ජන සංගීත නාද රටාවන් එක්ක මතු වෙච්ච නාද රටාවක් අරගෙන ජෝන් ලෙනින් ඉදිරියට මේ ගීතය අරගෙන එන්න ඇති. ඒ ඔස්සේ වෙනදා ඔහු කතා කළා වගේම පීඩිත පන්තිය පිළිබඳව, නිරායුධ පන්තිය පිළිබඳව, යුද විරෝධී ව්‍යාපාරයන් පිළිබඳව ඔහු

බලත්වය පිළිබඳ සාධක එකතු වෙනවා. ඔහුගේ දේහය ආදාහනය කළේ නිව්යෝක්කී හර්ස්ටන්ඩෙල් ප්‍රදේශයේ. ඇතර මේ ස්ථානය නම් වෙන්නේ නිව්යෝක මධ්‍යම උද්‍යානය විදිහට. මේ මධ්‍යම උද්‍යානය පුරා තමයි ඔහුගේ දේහයේ අළු විසිර ගිහිල්ලා තිබුණේ. මේ ස්ථානයේ පසු කාලයේදී ජෝන් ලෙනින් සැමරීම පිණිස ස්මාරකයක් පවා ඉදිකර තිබෙනවා. යන හුඟ දෙනෙක් මේ ස්මාරකයට උපහාර දක්වන්න අමතක කරන්නේත් නැහැ. අපි බිට්ස්ලා ගැන වෙන දවසක් කතා කරමු. අපි අද රැඳිලා හිටියේ මේ ඩෙස්මන් සහ මොලීගේ මේ ආදර කතන්දරය පිළිබඳව. ඇතරම මේ ගීතයක් විදිහට ලෝකේ ජනප්‍රිය වෙලා තිබුණේ ඔබාඩි ඔබ්ලා විදිහට. නමුත් ඒ ජනප්‍රියත්වය තමයි අර මම මුලින් සඳහන් කළා වගේ අපේ ගීතවලට ආවේ. ඒ අනුව හතර දෙනාම සූර්ය චිත්‍රපටයටත් ලස්සන කියලා චිත්‍රපටයටත් 70 දශකයේ සුමියුරු ගායනයන් බවට පත් කරන මේ ගීත සටහන් එකතු වෙලා තිබුණා. අපි දැන් කොතනද නවතින්නේ? බීට්ස් ලගේ මුල් රිද්මයන් එක්ක කුංචි වෙලාවක් නැවතිලා අපි මේ සමුගැනීම සටහන් කරමු.

ඔබ හැඟුම් වරුසාව සමගින් එකතු වෙලා සිටින්නේ. මේ ගී රසමිදිමින් යන අතරතුර අපි ඇත්ත වශයෙන්ම මෙවැනි ගීයක් නිර්මාණය කිරීමේ පසුබිම ඇතුළේ තිබෙන සංගීතමය කතාවට තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. නමුත් ඇතැම් ගීත පිළිබඳ කතා කිරීමේදී ගීපත රචකයන් පිළිබඳ විශේෂයෙන් අපි මතක් කරන්නේ රසවින්දනය පිළිබඳ, ඔබේ සීමාවන් පිළිබඳ අපි හොඳින්ම දන්නා නිසා. ගීයක රසමිහිර විදීමට මේ සංගීතයේ වගේම ඒ වගේම පදවැලකින් ලැබෙන සහයත්, ශිල්පියාගෙන් ලැබෙන ඒ මනා ගුණයත් මං හිතනවා ගීයක සාර්ථකත්වයට හුඟක් වැදගත් කියලා. අරිසින් අහුපුතු අපිට හිටපු ඉතාම විශිෂ්ට ගණයේ කාව්‍ය නිර්මාපකයෙක්, ඒ වගේම හොඳ ගීපද රචකයෙක්. ඔහු ගීපද රචකයෙක් බවට පත්වෙන්නේ සුනිල් සාන්තයන්ගේ ඇරයුම නිසා. ඔහු රචනා කරන ගී තුළ මතුවෙන අරුත හුඟක් වෙලාවට ජාතියට පණ පොවන්න හැකියාවක් තිබුණු ගී බව ඉතිහාසයේ සටහන් වී තිබෙනවා. ඔබට මතකද, වලාකුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා, අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා කියන ගීය. හුඟක් දෙනෙක් මේ ගීතය ඇහෙනකොට හිත ඇතුලෙන් ටිකක් තැවෙන තැනක් තියෙනවා. අනේ මගින් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා කියන තැන. අපි වැඩ කරන ජාතියක් මේව ගැනත් අපි කල්පනා කරගෙන අපි මේ ගීතය රසවිඳින්න අවස්ථාව උදා කරගන්න සූදානම් වෙන්නේ. අරිසෙන් අහුබුදු සූරීන් රචනා කරන මේ ගීතයේ සංගීතය නැත්තම් තනුව නිර්මාණය කරන්නේ සුනිල් සාන්තයන් විසින්. සුනිල් සාන්තයන් මේ ගීය ගායනා කරනවා ඉතිහාසයේ ගුවන්විදුලි වංශ කතාව තුළ. සුනිල්ගේ මේ ගීය පිළිබඳ කතා කිරීමේදී අපිට නවතින්න පුළුවන් මුල්ම තැන තමයි මෙන්න මෙතන.

සුනිල් සාන්තයන්ගේ ගුවන්විදුලි ජීවිතය කතා කිරීමේදී යුග දෙකක් අපිට කතා කරන්න පුළුවන්. 40 දශකයේ අගවකවානුවේ ඉඳලා 1952 රතනජංක පරීක්ෂණයෙන් පසු ගුවන්විදුලියෙන් නිරපාහරින සුනිල් සාන්තගේ ජීවිතයත්, ඉන් පසු අවුරුදු 15කට පස්සේ 1967 පසු එළඹෙන කෙටි කාලය ඇතුලේ සුනිල් සාන්තගේ සංගීතමය ජීවිතයත්, මේ දෙකම ගුවන්විදුලිය වෙනුවෙන් ඔහු මුසු කළ අතීතයක්. ඇත්තටම තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 7 වෙනි කෙටි කාලයක් සංගීතය වෙනුවෙන් කැප කරලා කරන ලද අනුපමේය මෙහෙවර ඇතුලේ මතක හිටින ගී සමුච්ඡයන් කතරම් තිබෙනවද? ඔහු සිංහල සංගීතයේ එළහැදියා වෙනුවෙන් මොනතරම් මෙහෙවරක් කර තිබේද? 67 ගුවන්විදුලියට හපුව වෙන සුනිල් සාන්තයන් නිර්මාණය කරන ගීය තමයි මේ ඔබ අහන්නේ. වලාකුලින් වැසගෙන ගීතය ඇතුලේ කතා කරන්නේ ඒ එකම කාරණාවමයි. අපි ගීතයේ රසය විඳින්න ටිකක් ඇතුළට යන්න බලාපොරොත්තු වෙනවා. මේ ගීතය සුනිල් සාන්තයන්ගෙන් පසුව අවස්ථා ගණනාවකදී මුගදෙනෙක් ගායනා කර තිබෙනවා. සමබ්‍රීස් කියන සංගීත කණ්ඩායම මේ සංගීතය උගහා ගත්තා.

සෑම කුඩා දරුවෙක්ම තමන්ගේ සංගීත පන්ති ඇතුළේ පාසල තුල ගායනා කරන නූතන සම්ප්‍රදායේ ගීතයක් බවට අද වලාකුලින් බැස ගීතේ පත් වී තිබෙනවා. අරිසෙන් අහුබුදුගේ ගී පද විමර්ශනය කරන කෙනෙකුට දේශජ ලකුණ වනත් මැනවින් ගලපා තිබෙන ගීයක් හැටියටයි මේ ගීතය අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒට වඩාත් හොඳින් අරුත් උද්දීපනය වෙන ලෙස සුනිල් සාන්තයන් එකතු කර තිබෙන තනු රටාවත් ඔහුගේ ගායනයත් ඒ තුළදී විග්‍රහයකට ලක් වෙනවා. ගීතය කණ්ඩායමක් විදිහට ගයන අවස්ථාවන් හැටියට ගුවන්විදුලි පටිගත කිරීම ඇතුළේ අපිට අහන්න පුළුවන්කම තිබෙනවා. ඒට උදාහරණ ඕනෑ තරම් එකතු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට ගුවන්විදුලි අවස්ථා එකකදී හෝ දෙකකදී මේ ගීතය අහපව් පටිගත වුණාද කියන සැකයක් මගේ හිතේ තිබෙනවා. ඒ සියල්ලත් එක්ක අපි මේ වර්ණ වෙනස වාගෙන යනවා.

කණ්ඩායමක් විදිහට මේ ගීතේ ගායනය කොයි විදිහටද සංගීතය පිළිබඳ හදාරන පාසල් මට්ටමේ අපි හඳුනා ගන්න විශ්වවිද්‍යාල මට්ටමේ හඳුනා ගන්න ප්‍රවීණයන් වෙන්නට බලාපොරොත්තු වෙන සිරින උදවිය ගායනා කළේ සමහරවිට මේ කණ්ඩායමට 30ක් 40ක් එකතුව ගායනා කරන ආකාරයෙන් අපි දැක තිබෙනවා. වඩාත් නිවැරදි ලෙස ස්වරස්ථානයේ පිහිටලා නිවැරදි ලෙස උච්චාරණය කිරීම සුනිල් ශාන්ත ගීත සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයක්.

ඔබ හැඟුම් වරුසාව සමගින් එකතු වෙලා සිටින්නේ. කොයි තරම් දුරට කාල තරණයක මේ ගීතය ඇදලා තිබෙනවද? එදා සුනිල් සාන්තයන් දෙවෙනි වර ගුවන් විදුලියට පැමිණියන් පස්සේ පටිගත වෙන වලාකුලින් වැස ගීතය ඉන් පසු කාලාන්තරයන් ඔස්සේ ප්‍රාසංගික වේදිකාව ඇතුළත් ගායනා කරන ගීත බවට පත් වෙනවා. ඇත්තටම වේදිකාව ඉස්සරහ පිට නටන දඟලන තරුණ පරම්පරාවට පණිවිඩයක් දෙන්න උත්සාහ කරන අවස්ථාවන් මේ ගීත ඇතුළේ හොයා ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් කොයි තරම් වටිනවද? එහෙම තැනකට වායු සංගීත කණ්ඩායමේ සංගීත උත්සාහ දරන අවස්ථාවක් අපිට හමුවෙනවා.

0: ගීතය තමන්ගේ මනසට වගේම ගීතය තමන්ගේ කකුල් දෙකට එකතු කරගත්ත පරම්පරාවන් ඇතුළෙත් වලාකුලින් බැස ගීතය ජනප්‍රිය වෙන්න මෙවැනි සාධක හේතු වෙනවා. සුනිල් සාන්තයන් පිළිබඳ සෑම වසරකම වරහත් ඉහළ සැඹරුම් දක්නට ලැබෙනවා. ඒ ඔස්සේ මේ ගීතය ඊළඟ වටිනා ශිල්පීන් අතරට යැවීමත් එක්තරා විදිහකින් සිදු වුණු වග ඉතිහාසයේ දෙස ආපසු ඇරි බලනකොට සාක්ෂි දරනවා. අපි ඔබ අරගෙන යන්නේ කාලෙකට ඉස්සෙල්ලා බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ තිබුණු සුනිල සර සිරිසර ප්‍රසංගයට. එහිදී ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය ගායනා කළා.
1: වැඩ ගන්න

සුනිල් සාන්තයන්ගේ ගී සුනිලුන්ගෙන් පසුව අපිට අහන්න ලැබුණේ උගක් කලාවට අයිවෝ ඩෙනිස් සුරින්ගේ හඬ. අයිවෝ මේ ගීතවලට ලබා දීපු පණ මං හිතනවා මේ ගීතවල පැවැත්මට උගක් වැදගත් වුණා කියලා. ගීතය රචනා කළේ අරිසෙන් අවබුදු සූරීන්. අරිසෙන් අවබුදු සූරීන් පිළිබඳ මතක සැමරුමක් අරගෙන ආපු අතුවග දිලි මල් ප්‍රසංගය තුළ අයිවෝ ඩෙනිස් මේ ගීතය එදා ගායනා කළේ මෙන්න මේ.

අයිගොඩනිස්ගේ මේ ගායන ශෛලයේ වඩාත් ස්මතු වෙන්නේ අද පරම්පරාවට සුළු සාන්තයන්ගේ ආර පිළිබඳ කතා කරන්න තිබෙන එකම උදාහරණය අයිගොඩනිස් නිසා. විශේෂයෙන්ම සුනුන්ගේ ඇසුර ලැබූ සුළු සාන්තයන්ගේ ගීතයන් තුළ නැවතුණු ශිල්පීන් ගොන්නක් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතරින් සුනුන්ගේ හඬ වඩාත් ළඟින්ම ඇසුරු කිරීමේ හැකියාවක් තිබුණේ අයිගොඩනිස්ට. ඇතැම් අවස්ථාවලදී සුනුන්ගෙන් වෙන කාර්ය අයිබෝඩෙනිස් සරහා ඉටු වෙයි කියන බලාපොරොත්තුව හුඟක් වෙලාවට ඉතිහාසයේ නැදී තිබුණා. රේඛාවේ චිත්‍රපටයේ ගීත පටිගත කිරීමේදී ගී තනු නිර්මාපකයා විදියට සුනිල් සාන්තයන් ඉන්දියාවට යන්නේ නැහැ. හැබැයි ඒ ගමනේ අධීක්ෂකයා විදියට ගීත ගායනා කරමින් සහභාගී වෙන්නේ අයිබෝඩෙනිස්. ITN එකට මීට කාලකට ඉස්සෙල්ලා ඇවිල්ලා මේ ගීතය හරි ලස්සනට එකතු කළා. ඒ සුනිලුන්ගේ සමන්පත් වෙන්නේ.

මේ ගීතය පසුපස ලුහුබැඳීමේදී අද සිටින විශාරද පරම්පරාව මේ ගීත ගායනා කරපු අවස්ථා බොහෝයි. හැම උදාහරණයක්ම ඉදිරිපත් කරන්න කාලේ මදි. හැබැයි විශාරද එඩ්වඩ් ජයකුඩි ගායනා කරපු එක් උදාහරණයක් පමණක් මෙතනට අපි එකතු කරලා මෙතනින් මිදෙන්න අපි උත්සාහ දරමු.

මුල්ලාකෘතියෙන් මිදිලා සමහර වෙලාවට මේ ගීතවලට ඒ ශිල්පීන් සතුව තිබෙන ඥානයන් එකතු කරූප අවස්ථාවන් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන. නමුත් මේ හැම අවස්ථාවකටම වඩා හුඟක් වෙලාවට සුනිලුන් ගායනා කරපු ස්වර රටාවේ රැඳින්ට උත්සාහ කරපු ශිල්පීන් ගොන්නකු සිටියවක අපි අමතක නොකළ යුතුයි. ඉතිහාසය හරි ලස්සන්ට අලුතින් ලියන්න පුළුවන්. ඒ අලුතින් ලියන ඉතිහාසය අලුතින් වර්ණ ගන්වන්නේ අද පරම්පරාව. අපි මේ ඇහුවේ සුනිල් සාන්තයන් ගායනා කරපු වලාකුලින් බැස ගීතේ අද වෙනකන් ඇවිල්ලා තිබෙන යම් යම් ස්පර්ශයන් පිළිබඳ. කලාතුරකින් ගුවන්විදුලි මාධ්‍යෙන් මෙහෙම ගීත ඇහෙන වකවානුවක් නිසාම මට හිතුණා අතීතයට ගිහිල්ලා සුනිල් සාන්තයන් ළඟ ආපසු නතර කරන්න. අපි හැඟුම් වරුසාවෙන් සමුගනිමු. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජාතිරණීය ජොති
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජොති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: සහයෝගීතා අනුග්‍රහය
0: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

0: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: Lakhanda Radio ITN. Lakhanda Hagen Emmy Radio.

0: කඩාගෙන ඉන්න වෙලාවමත කරන්නම්. දැන් වෙලාව රැණවෙයි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

ශ්‍රවණ අභිලාෂයේ සදහැවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කල සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමදුර

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වන ධර්මපරියායක්, ඔබේ ජීවිතයට අර්ථවත් වන ධර්ම කරුණු කීපයක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය කියන්නේ එය පරිපූර්ණ විග්‍රහයක්. පරිපූර්ණ විග්‍රහයක් කියලා අපි ඒකට මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ දාර්ශනික දහම් කතාවට අතිරේක වශයෙන් තවදුරටත් එකතු කළ යුතු ධර්මකාරණා අඩුපහඩු වසා ගැනීම පිණිස කිසිවක් ඇත්තේ නැති නිසා. දැන් ලෝකේ ඕනෑම ආගමික චින්තනයක් නව ප්‍රතිසංස්කරණය සමගයි ඉදිරියට ගලාගෙන යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ විශේෂත්වය තමයි උන්වහන්සේ දේශනා කළ ධර්මය සර්වකාලීනව සාධාරණව බලපාන පණිවිඩයක් වීම. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පරිපූර්ණ විග්‍රහයක් කියලා හැඳින්වීම වුණත් වරදක් නැහැ. ලෝකේ විද්‍යාත්මක කියවීම පරිපූර්ණ නැහැ, එය අපරිපූර්ණයි. අපරිපූර්ණ වෙන්නේ හැම වෙලාවකම නව සොයා ගැනීම සමග පරණ වටිනාකම් සියල්ලම ශූන්‍ය වෙලා යනවා. මුලින් දුන්න වටිනාකම වේගෙන් අඩුවෙන්න පටන් ගන්නවා එහි නව වටිනාකම් එකතු වීමත් සමග. එනිසා බටහිර ලෝකයේ කතා කරන මේ විද්‍යාත්මක සීමාව අපරිපූර්ණයි, ඒක පරිපූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පණිවිඩය තුල පරිපූර්ණ බවක් තියෙනවා. ඒ පරිපූර්ණ බව සම්පූර්ණයෙන්ම හකුළුවා ලඟු වෙන්නේ පුද්ගලයාගේ సంతానගතව පවතින සම්පූර්ණයෙන්ම දුක නිවා ගන්න තැනකටයි. ලෝකේ හැමදාමත් සැනසීම හොයන්නේ බැඳීමත් සමගයි. ලෝකේ හැමෝම කතා කරන්නේ බැඳුණු පමණින්, බැඳුණු ප්‍රමාණයට, බැඳීමේ ධාරිතාවයට, සතුටේ ධාරිතාවය, සැනසීමේ ධාරිතාවය පවතිවි කියලයි. එනිසා සාමාන්‍ය ලෝකයා නිතර නිතර බැඳෙන්න උත්සාහ කරනවා. හැම වෙලාවකම බැඳෙන්න අවස්ථාවක් ඔවුන් ගවේෂණය කරනවා. කොහොමද බැඳෙන්නේ කියලා කල්පනා කරනවා. බැඳීම පිණිස ලොව හේතු ගවේෂණය කරනවා. බැඳීම තුල ඔවුන් සැනසීමක් හොයනවා. බැඳීම තුල ඔවුන් වඩා සතුටුදායක තැනක් හම්බ වේවි කියලා මඟ බලාගෙන ඉන්නවා. ඇත්තටම පින්වත්නි, ලෝකේ බැඳිච්ච තැනක නෙමෙයි සැබෑ සතුට තියෙන්නේ. සැනසීම පවතින්නේ බැඳුණු තැනක නොව මිදුණු තැනකයි කියලා ලෝකයේ හිතන කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිබාහිර වෙනස්කම් සහිත කතාවක් අපගේ බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් දේශනා කළා. ඒ මිදීම තුළ අත්දකින සැබෑ සැනසීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ සොඳුරු දහම් පරියාය අප කෙරෙහි අනුකම්පාවෙන් විවෘත කළේ. එනිසා අපි දක්ෂ විය යුතු කාරණයක් තමයි ලොව බැඳීම ඔස්සේ සතුට ලුහු බඳිනකොට මිඳීම ඔස්සේ ලොව කිසිවෙකුත් නොහිතන විදියේ සැබෑ සැනසීමක්, සැබෑ ප්‍රීතියක්, සැබෑ සොම්නසක් අත්විඳින්න බුදු සමය ඔස්සේ ගවේෂණයක් ආරම්භ කිරීමයි ඉතා වැදගත් කාරණය වන්නේ. පින්වත්නි, මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයට අනුව බැලුවහම අපට තේරෙනවා මේ ලෝකේ සතුට පවතින්නේ භෞතික ක්‍රියාවලියක් මත නෙමෙයි, ආධ්‍යාත්මිකව සිතීමේ චින්තනමය විපර්යාසයත් එක්කම සතුට දුක කියන කාරණා මත දෝලනය වෙන ගතියක් තියෙනවා. සතුට දුක මත දෝලනය වෙන්නේ ආර්ථික ශක්තිය අනුව නෙමෙයි. ආර්ථික ශක්තිය තියෙන ප්‍රමාණයට අනුව, එහෙමත් නැත්නම් භෞතික ක්‍රියාවලියේ ප්‍රමාණයට අනුව ලොව සැබෑ සැනසීමක්වත්
සැබෑ සතුටක්වත් සැබෑ උත්තේජනයක්වත් ඇත්තේ නැහැ. එදිනෙදා ජීවත්වීම පිණිස භෞතික ක්‍රියාවලියේ යම් ප්‍රාමාණික උපකාරයක් නැහැ කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අද ලෝකයා මුලාවටපත් වෙච්ච ඉතා බරපතල අවස්ථාවක් තමයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා හැම වෙලාවකම භෞතික දේවල් ගොඩාක් එකතු කරගත්ත තැනක සැබෑ සැනසීමක් සතුටක් සනීපයක් අත්දකින්න පුළුවන් වෙයි කියලා. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බොහෝම ලස්සන දේශනාවකින් අපි මේ දේශනාව වඩාත් අර්ථවත් කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ගණනාවක් තියෙනවා මේ නමින් කුලපුත්ත සූත්‍රයේ නමින්. කුලපුත්‍ර සූත්‍රය කියලා සූත්‍ර දේශනා ගණනාවක් සංයුක්ත නිකායේ තියෙනවා. සංයුක්ත නිකායේ තියෙන කුලපුත්‍ර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං රූපේ අනත්තානුපස්සී විහෙරෙය්‍ය, වේදනාය අනත්තානුපස්සී විහෙරෙය්‍ය, සංඥාය අනත්තානුපස්සී විහෙරෙය්‍ය, සංකාරේසු අනත්තානුපස්සී විහෙරෙය්‍ය, විඥාණං අනත්තානුපස්සී විහරන්තෝ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූපේ අනාත්මය අනුව බලමින් වාසය කරනවද, වේදනාව අනාත්මය අනුව බලමින් කල්පනා කරමින් වාසය කරනවද, අන්න එවැනි කල්පනාවක් තමයි ශ්‍රද්ධාවෙන් ධර්ම මාර්ගයට ආපු, ශ්‍රද්ධාවෙන් ධර්මයේ තුල ඉදිරියට පියමන් කරන පියනගන ශ්‍රාවකෙක් තුල අවතින්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔහුගේ අවබෝධය ලොව කිසිවෙක් කල්පනා කරන චින්තනමය ක්‍රියාවලියටත් වඩා වෙනස් විදියේ ක්‍රියාවලියක්. උන්වහන්සේ මතක් කරනවා මේ රූපය තුල මම මගේ ආත්මය වශයෙන් නොදකිමින් සත්වේක් පුද්ගලෙක් වශයෙන් නොදකමින් වාසය කරනවා නම් විඳින දේවල් තුල සත්ව භාවයක් පුද්ගල භාවයක් මම තමයි විඳින්නේ, මටයි විඳින්න වෙලා තියෙන්නේ ආදි වශයෙන් විඳීම තුල මම මගේ වශයෙන් විඳීම තුල උපාදානීය ස්වභාවයක් පවතින්නේ නැත්නම් සංඥාව තුල මොනවද සංඥා? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් ඇතිවෙන හඳුනා ගැනීම තුල රූප වශයෙන් හඳුනා ගන්න, ශබ්ද වශයෙන් හඳුනා ගන්න, ගඳ සුවඳ වශයෙන් හඳුනා ගන්න, රස වශයෙන් හඳුනා ගන්න, මේ සියලු හඳුනා ගැනීම මුල් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය තුල සත්ව පුද්ගල භාවයක් දකින්නේ නැතුව වාසය කරනවා නම් මෙතන දේශනා කරනවා අනත්තානුපස්සී විහරතෝ, අනාත්ම වශයෙන් ආත්ම වශයෙන් මේ තුල ගන්න දෙයක් නැහැ, සත්වේක් පුද්ගලෙක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ඒ බව දකිමින් යම් ශ්‍රාවකෙක් වාසය කරනවා නම්, ඒ වගේම සංකාරේ කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ආදී වශයෙන් ඇස නිසා හටගන්න සිතුවිලි රූප සංචේතනා කියලා කියනවා. කන නිසා හටගන්න සිතුවිලි ශබ්ද සංචේතනා කියලා කියනවා. මෙන්න මේ විදියට හඳුනා ගන්න දේවල් මුල් කරගෙන ඒ හඳුනාගත් දේවල් තුල සත්ව පුද්ගල භාවයක් දකින්න නැතුව මේ සියලු දේවල් හටගෙන නිරුද්ධ වෙලා යන දේවල් මේ හඳුනාගත් සියල්ලම ආවේනික රිද්මය එයයි කියලා යම් ශ්‍රාවකෙක් දැනගෙන අවබෝධයෙන් මේ පිළිබඳ වාසය කරනවා නම් රූපං පරිජානාති, රූපේ පිළිබඳ යා විශේෂ වශයෙන් දැනගන්නවලු. ඒ වගේම වේදනාව පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු පරිජානාති. සංඥාව පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු. සංකාරයේ පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු. විඥානයේ පිළිබඳ විශේෂ වශයෙන් දැනගන්නවලු. මේ විශේෂ වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එයා හිතාගෙන හිටියේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල තමයි මම ඉන්නේ කියලා එයා හිතාගෙන හිටියා. එක්කෝ එයා හිතුවා ඒක අනිත් පැත්තට මා තුල තමයි පංචස්කන්ධ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා කල්පනා කළා. පංචස්කන්ධයයි මමයි කියන්නේ එක්කෙනෙක් කියලා කල්පනා කළා. පංචස්කන්ධයට මම කියනවා මට තමයි පංචස්කන්ධය කියන්නේ කියලා මෙයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන්ගේ යථාකතාව දන්නේ නැහැ. දැන් මෙයා වෙන්වෙන් වශයෙන් අනාත්ම වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දකිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන
පංචස්කන්ධ ලෝකයේම අනාත්ම වශයෙන් දකිනකොට රූපං පරිජානාති රූපේ පිළිබඳ එයා දැනගන්නවා. රූපේ කියන්නේ සත්වයේක් පුද්ගලයෙක් නෙමෙයි කියලා දැනගන්නවා. දැන් මම මේ කියන ධර්මපරියාය යම්තා ගැඹුරුයි, නමුත් අද මෙවැනි ගැඹුරු ධර්මපරියායක් පවා ස්පර්ශ කරන ශ්‍රාවකයන් සමවදිනවා වෙන්න පුළුවන්. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ ලිහාගත යුතු බරපතල ගැටය. යම් ශ්‍රාවකෙක් මෙන්න මෙතනින් මේ ගැටය ලිහාගත්තොත්, ඒ ලිහාගත්ත ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂ වීම පිණිස වීරිය කරනවාමයි. රූපං පරිජානාති රූපේ දැනගන්නවා, වේදනං පරිජානාති වේදනාව දැනගන්නවා, විශේෂ වශයෙන් දැනගන්නවා. අන්නේ දැන ගැනීම නිසා පරිමුංචති රූපං හා පරිමුංචති වේදනාය, පරිමුංචති සංඥාය, පරිමුංචති සංකාරේහි, පරිමුංචති විඥානං හා සම්පූර්ණේම යා රූපෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංකාරයෙන් නිදහස් වෙනවා, විඥාණයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස් වීම යම් ශ්‍රාවකෙක් අත්දකින්න පුළුවන් වුණොත් එයා නැවත උපතක් කරා යන්නේ නැහැ, එයාගේ විඥාණය පැලවෙන්නේ නැහැ. ඒකට කියන්නේ අප්පතිට්ඨිත විඥාණය කියලා. විඥාණය පිහිටන්නේ නැහැ. එහෙමනම් විඥාණය පිහිටමින් නැවත උපතක් කරා යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ අනත්තානුපස්සී අනාත්ම වශයෙන් දැකීමක් අපි තුල නැති නිසා. ඒ අනාත්ම වශයෙන් දැකීමක් නැති රූපය අනිත්‍ය බව දන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පින්වත්නි පංචස්කන්ධ ධර්මය එක දිගට පවතින අකණ්ඩව පවතින ආවේනික ධර්මතා ටිකක් නෙමෙයි. මේ පංචස්කන්ධ ධර්මවල ආවේනික ස්වභාවය තමයි හටගෙන හටගෙන නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. එතකොට මේ හටගෙන හටගෙන නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන්නේ හටගත් තැනමයි නිරුද්ධ වෙන්නේ. හටගත් තැනින් වෙන තැනකට ගිහින් නිරුද්ධ වෙනව නෙමෙයි, ඒ හටගත් තැන එපමණකින්ම නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිරුද්ධ වෙන ස්වභාවය දන්නේ නැති නිසාම තමයි පින්වත්නි රූපං පරිජානාති රූපය පිළිබඳ එයාට දැනුමක් නැහැ. දැන් මේ ගැන දැනගන්න ශ්‍රාවකයා රූපය පිළිබඳ දැනගන්නවා. පරිමුංචති රූපං හා ඒ වගේම තමයි එයා සම්පූර්ණයෙන් රූපයෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා, සංඥාවෙන් නිදහස් වෙනවා, සංකාරයෙන් නිදහස් වෙනවා, විඥාණයෙන් නිදහස් වෙනවා, සම්පූර්ණයෙන් පරිමුංචති දුක්ඛස්මාති දුකෙන්ද නිදහස් වෙනවා. එහෙමනම් දුකෙන් නිදහස් වෙන ශ්‍රාවකෙක් තමා තුල පවතින පංචස්කන්ධ ධර්මයේ පිළිබඳ විමස විමසා බැලීමෙන් තමයි ඒ தත්ත්වය අත්දකින්න හම්බ වෙන්නේ. හැබැයි එවැනි ශ්‍රාවකෙක් මුලින්ම ඊට අදාළ පාරිසරික ක්‍රියාවලියේ ඊට අවනත විදියට ගොඩනගා ගැනීම ඉතාම අවශ්‍යයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි අපි ඕන වෙලාවක ওই විදියට ටිකක් කල්පනා කරලා බලන්න. ඇත්තනම නිදහස් වෙනවද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්නම් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි ධර්මයක් පුහුණු කරන ශ්‍රාවකේ කීට පෙරාතුව අදාළ ආවේනික පාරිසරික සාධක සහ ආධ්‍යාත්මික සාධක නිවැරදිව ගලපාගෙන නිවැරදිව ගොඩනගා ගැනීම ඉතාම වැදගත් අවස්ථාවක්. එෙහිදී ප්‍රමුඛ වෙන්නේ බුද්ධ දේශනාව මතක් කරන ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිඥා දෝමනස්සං කියලා බොහොම ජනප්‍රිය වාක්‍යයක්. ඔය සතිපට්ඨාන සූත්‍ර වගේ දේශනාවල වඩාත් ප්‍රකටව දකින්න හම්බ වෙනවා. මෙන්න මේ කාරණා ටික නැතුව යම් කෙනෙක් ධර්මයක් දියුණු කරගන්නවා, ගුණධර්මයක් මත තමන්ගේ ජීවිතේ දායාද කරගන්නවා, ගුණධර්මත් එක්ක තම තමන්ගේ ගනුදෙනු හදාගන්නවා කියලා කියනවා නම්, එවැනි ගුණධර්ම හදා ගැනීමක් බුද්ධ ශ්‍රාවකේකට කිසිම දවසක කරන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. එයා මුලින්ම ඊට අදාළ අත්තිවාරමට අදාළ මූලික ලක්ෂණ මූලික කාරණා ටිකෙන් ශක්තිමත් වෙන්න ඕන. එහි පළවෙනි එක තමයි ආතාපී කියන්නේ. මොකක්ද මේ ආතාපී කියලා කියන්නේ පින්වත්නි? ආතාපී කියලා කියන්නේ කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. වීරියක් නැති කෙනෙකුට ධර්ම මාර්ගයක ඉදිරියට පුහුණු කරගෙන ගුණධර්මත් එක්ක ගනුදෙනුව හදාගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. පළවෙනි එක තමයි ආතාපී. ආතාපී කියලා කියන්නේ කෙලෙස් තවන වීරියට. දැන් මේ ආතාපි කියන ස්වභාවය නැතුව මොන දහම් දැනුමක් තිබුණත් මොන විදියට බණ භාවනාව ගැන දැනන් හිටියත්
මොනමිදියට නිවන් මඟ පිළිබඳ නිකෙලෙස්වීම පිළිබඳ කෙලෙස්වලින් ආතුර නොවීම පිළිබඳ යා දැනගෙන හිටියත් ආතාපි කියන ස්වභාවය තමන් තුළ නැත්තං, තවත් විදියකින් කිව්වොත් කෙලෙස් තවන වීරිය තමන් තුළ නැත්තං, එයාට ධර්මයේ බොහෝම දුරයි පින්වත්නි. එයාට බොහොම කෙට්ටුවෙන් ඒ ධර්මයේ පවතින්නේ නැහැ. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය තියෙන්න ඕන. පළවෙනි කාරණේ, වීරියක් කෙලෙස් තවන්න නෙමෙයි, ආර්ථික ශක්තියකට ගෘහස්ත කාමභෝගී ජීවිතේ සාර්ථක කරගන්න ශ්‍රාවකේකට පවා වීරියක් නැති වුණොත්, ඒ වීරියක් නැති ශ්‍රාවකයාට ඒ වැඩපිළිවෙල ඉදිරියට සිද්ධ කරගෙන යන්න බෑ. එහෙමනම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කොහොමවත් පුළුවන්කමක් නැහැ. ආතාපි. දෙවෙනි කාරණේ තමයි සම්පජානෝ. සම්පජානෝ කියන්නේ නුවණක් තියෙන්න ඕන. සිහිය විතරක් තිබුණට වැඩක් නැහැ නුවණ නැතුව. නුවණ තිබ්බත් වැඩක් නැහැ වීරිය නැතුව. මේ ආතාපි සම්පජානෝ කියන කාරණා දෙකම තියෙන්න ඕන. දැන් සමහර අයට ආතාපි කියන වීරිය තියෙනවා, සම්පජානෝ කියන නුවණ නැහැ. සමහර අයට සම්පජානෝ කියන නුවණ තියෙනවා, සමහර අයට ආතාපි කියන කෙලෙස් තවන වීරිය නැහැ. මේ දෙකෙන් එකක් තිබුණා කියලා මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ පින්වත්නි. මේ වැඩේ ස්ථීරවම අසාර්ථක වෙනවා. සම්පජානෝ නුවණ තියෙන්න ඕන. දැන් නුවණ නැති කෙනෙකුට මේ මම අද කියන කතාන්දරයවත්, මේ අද ඔබට යෝජනා කරන ධර්මපරියායවත් ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ආතාපි සම්පජානෝ, සිහිය තියෙන්න ඕන, ඒ වගේම තමයි නුවණ තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා මෙතන කියන්නේ මේ වාක්‍ය ඇත්තටම හරිම ප්‍රකට වාක්‍යයක්. ඔය ගොඩාක් බුද්ධ දේශනාව පුහුණු කරන්න වඩා උනන්දු වන ශ්‍රාවකයෙකුට භාවිතා කළ යුතු ධර්මපරයායන් විග්‍රහ කරද්දී ඒ භාවිතයට පෙරාතුව එයාගේ ආවේනික ආධ්‍යාත්මීය ශක්තිමත් කර ගැනීම පිණිස මේ කාරණා නිතර නිතර භාග්‍යවතුන් වහන්සේ ඉතා කරුණාවෙන් අනුශාසනා කරලා තියෙනවා. ආතාපි සම්පජානෝ, සම්පජානෝ නුවණ, සතිමා. සතිමා කියන්නේ සිහිය තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා කියන මෙන්න මේ කාරණා තුනත් එක්ක විනය්‍ය ලෝකේ, ඒ කියන්නේ සංවරය තියෙන්න ඕන. මෙතන ලෝකය කියලා කියන්නේ අපි කතා කරන මේ ග්‍රහලෝක ගැනවත්, එහෙමත් නැත්නම් පෘථුවිය සම්බන්ධවවත් නෙමෙයි. මෙතන ලෝකය කියලා කියන්නේ පංචස්කන්ධ ලෝකය මුල් කරගෙන අර ගොඩ නැගෙන ආයතන ක්‍රියාවලියට මැදිහත් වන ඇසකන නාසය දිවකය මනස කියන ලෝකය. මේක තමයි ඔබේ ලෝකය. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. එතකොට මෙන්න මේ විදියට ගැටීම් නැතුව, අභිජ්ජාව නැතුව තමන් ධර්මයේ තුලින් නැගීින්න පුළුවන් විදියට පරිසරය හදා ගන්න ඕන. මෙන්න මේ විදියට පරිසරය හදාගෙන ධර්මයේ තුලින් වීරිය කරන ශ්‍රාවකයෙකුට ධර්මයේ තුලින් වඩාත් නැගීින්න උනන්දුවක් තියෙන ශ්‍රාවකයෙකුට වඩාත් ඉක්මනින් මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල, ධර්මමය වැඩපිළිවෙල ප්‍රායෝගිකව අත්දැක ගන්න පුළුවන්. එතකොට එයාගේ ජීවිතයේ තුල පින්වත්නි ආධ්‍යාත්මික වශයෙන් ගුණධර්ම ගොඩනගා ගැනීම පිණිස අවශ්‍ය පරිසරය ගොඩනැගිලා තියෙනවා. මේ අත්දකින ලෝකයේ තුලින් පින්වත්නි ඇතිවෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇසකනනාසය දිවකය මනස කියන ආයතන හය හරහා ගොඩනැගෙන ප්‍රපංචනීය ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ ප්‍රපංචනීය ක්‍රියාවලිය තුල කෙලෙස් වැඩෙන විදියට අපේ කල්පනා හැදුනට පස්සේ ඒ කෙලෙස් වැඩිම නිසා තමයි අනාගතයේට පුනර්භවයක් හැදෙන භවතණ්හාවක් මෝරන්න පටන් ගන්නෙ. එමනම් මෙතන අපිට පැහැදිලි අපේ කල්පනා කරන විදිහේ ගැටලුවක්, කල්පනා කරන විදිහේ අරුබුදයක් තමයි ඇත්තටම තියෙන්නේ. එහෙම නැතුව මේ වෙනත් මෙතන කිසිම ප්‍රශ්නයක් පවතින්නේ නැහැ. කල්පනා කරන විදිහේ ගැටලුව තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට කවදාවත් උගන්වන්නේ නැහැ ලෝකේ රූප නොදක ඉන්න කියලා. ශබ්ද අහන් නැතුව ඉන්න කියලා උන්වහන්සේ අපට උගන්වන්නේ නැහැ. ගඳ සුවඳ විඳින්නේ නැතුව ඉන්න කියලා අපට උන්වහන්සේ උගන්වන්නේ නැහැ. මොකද එහෙම ඉන්න කියලා උගන්වනවා නම් ඒක මොනතරම් ප්‍රායෝගික ජීවිතයට සම්බාධකයක්ද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ රූප දකිනකොට ඒ දකින රූපය මුල් කරගෙන තණ්හාවක් ඇති වෙන විදියට කල්පනා කරන්න එපා කියලා විතරයි. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ දකිනකොට ඒ දැකීම මාත්‍රය තුලම තණ්හාවත් සම්මිශ්‍රණය වෙලා
ආශ්‍රව ස්වභාවයකුත් ඒ තුළ මතුවෙලා උපාදානීය ස්වභාවයක් දක්වා මේ දකින දේ මුල් කරගෙන ක්‍රියාවලියක් ඇති වෙනවා. දකින දේ නිසා පින්වත්නි දැක්ම පදනම් කරගෙන දකින දේ මුල් කරගෙන ඇති වෙන මේ ක්‍රියාවලිය යා ඇත්තටම අවංකව දන්නේ නැති වුණාට පස්සේ එයා විශාල අමාරුවක විශාල අපහසුතාවයකට පත් වෙනවා. මොකද්ද ඔහු පත් වෙන අපහසුතාවය? ඔහු පත් වෙන අපහසුතාවය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස පිළිබඳ ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ, කන පිළිබඳ ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ, නාසය පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ, දිව පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ, ශරීරයේ පිළිබඳ මනස පිළිබඳ යා ඇත්ත කතාව දන්නේ නැති වුණාට පස්සේ, එයා ඇහැමුල් කරගෙන ඇති වෙන සියලු ක්‍රියාවලියටම තණ්හාවක් හදා ගන්නවා. ඒ කියන්නේ එයා ඇසටත් තණ්හාව හදනවා, රූප ගෙනත් දුන්න, ඊට පස්සේ රූපයටත් තණ්හාව හදනවා. ඇහැයි රූපයයි දෙක මැදිහත් වෙලා මානසිකාරේ ක්‍රියාත්මක වෙලා පහළ වෙච්ච චක්කු විඥාණයටත් තණ්හාව ඇති වෙනවා. ඒ චක්කු විඥාණය මැදිහත් වීම නිසා මේ කාරණා තුනේ එකතු වෙච්ච ස්පර්ශයටත් තණ්හාවක් ඇති වෙනවා. ස්පර්ශය නිසා හටගත්ත විඳීමටත් තණ්හාවක් ඇති වෙනවා. විඳීම නිසා හටගත්ත තණ්හාවටත් එයා තුළ තවදුරටත් තණ්හාවක් ඇති වෙනවා. ඇත්තටම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා ඇති වෙන මේ දැනීම් ක්‍රියාවලිය, පෙනීම් ක්‍රියාවලිය, ඇසීම් ක්‍රියාවලිය, සිතීම් ක්‍රියාවලිය නිසා තමයි පින්වත්නි මේ භව ගමන

අවබෝධ කළ යුතු සම්පූර්ණයෙන්ම නිවීම පිණිස, සම්පූර්ණයෙන්ම සුවපත් වීම පිණිස, සම්පූර්ණයෙන්ම දුක හමාර කිරීම පිණිස අවබෝධ කළ යුතු දේ පවතින්නේ ඔබ තුළමයි. ඒක කැලෑවකට ගිහින් ආරණ්‍යයකට ගිහින් හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගිහින් හොයාගන්න ඕන එකක් නෙමෙයි. මහණෙනි, බඹයක් පමණ වූ කලේබරයටමයි මම ලෝකේ පණවන්නේ, ලෝක සමුදේ පණවන්නේ, ලෝක නිරෝධේ පණවන්නේ, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව පණවන්නේ. එහෙමනම් බඹයක් පමණ වූ කලේබරය තුළ ඇතිවෙන ක්‍රියාවලියේ ඇත්ත කතාව දන්නේ නැතිකම නිසා තමයි, මායාවකට හසුවීම නිසා තමයි ඉපදෙමින් මැරෙමින් යන මේ භව ගමන නිර්මාණය වෙන්නේ. ඇත්තටම මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානසික ක්‍රියාවලියක්. අපි දකින විදිහේ පොඩි අවුලක් තමයි මේ තුළ පවතින්නේ. දැන් බලන්න, මේ තණ්හාව දක්වාම දකින දේවල් නිසා උඩුදුවන ක්‍රියාවලිය අපි දන්නේ නැති වුණාට පස්සේ ඒ අත්දකින සියලු දේවල් කෙරෙහි තණ්හාව ඇති වෙලා, ඒ තණ්හාව මුල් කරගෙනම අනාගතයේට පංචස්කන්ධ ධර්මයකුත් මෝරලා, අවසානයේ පංචස්කන්ධ ධර්මයක් මේරීම නිසාම පුනර්භවයක් හදන භව තණ්හාවකුත් මෝරලා, ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් නැවත මේ විඥානේ පැලවෙන ස්වභාවයට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාවලිය ඇති වෙන විදිහ අපට බොහෝම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ওই මදුපිණ්ඩික සූත්‍රයේ වගේ දේශනාවල. චක්කුංචෞසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි ඇහේ විඥානයයි තුන එකතු වීම නිසා එකට කියනවා තින්නං සංගති පස්සෝ. ඒ තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය කියලා. පස්ස පච්චය වේදනා. ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච දේ තමයි විඳින්නේ පින්වත්නි. ස්පර්ශ නොවිච්ච දේවල් අපිට කවදාවත් විඳින්න බෑ. ඇහෙන් දැක්ක දේවල් විතරමයි විඳින්න පුළුවන්. දැක්කේ නැති දේවල් විඳින්න බෑ. නොදැකපු දේවල්, නොආහපු දේවල්, නොදැනුණු දේවල්, නොසිතුණු දේවල් ගැන අපට කවදාවත් විඳීම් මාත්‍රයක් හටගන්නේ නැහැ. ඔබ යමක් විඳිනවා නම් එක්කෝ ඒක දැකලා තියෙනවා, එක්කෝ දකින්න හීනමවනවා, එක්කෝ අහලා තියෙනවා, එක්කෝ අහන්න මග බලාගෙන ඉන්නවා, එක්කෝ හිතිලා තියෙනවා මෙහෙම හිතෙයි කියලා යා උපකල්පන හදාගෙන ඉන්නවා, එක්කෝ දැනිලා තියෙනවා අනාගතයේ මෙහෙම දැනෙයි කියලා යා මග බලාගෙන ඉන්නවා. එහෙමනම් දැනුණු, හිතුණු, ඇහුණු, දැක්ක දේවල් වලට තමයි පින්වත්නි අපිට තණ්හාවක් උපදින්නේ. තින්නම් සංගති පස්සෝ, පස්ස පච්චයා වේදනා. ස්පර්ශේ නිසායි පුද්ගලයාට විඳීම් හටගන්නේ. ඇහැයි රූපයයි ඇහේ විඥානයයි තුන එකතු වෙලා ස්පර්ශ වුන් නැත්තම් ස්පර්ශේ නිසා හටගන්න වේදනාවක් හටගන්නේ. සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ විඳීමක් හරි ඇහැ මුල් කරගෙන ඔබට අත්දකින්න ලැබෙනවා. ඒ අත්දකින්න ලැබෙනකොට යං වේදේති තං සංජානාති, අන්නේ විඳින දේ තමයි සංජානනය කරන්නේ, විඳින දේ තමයි අඳුනගන්නේ. යං සංජානාති තං විතක්කේති, හඳුනගත්ත දේවල් පින්වත්නි විතර්ක කරනවා, කල්පනා කරනවා. ඊට පස්සේ යං විතක්කේති තං පපංචේති, ඊට පස්සේ ප්‍රපංච ගොඩනගනවා. කොහොමද කල්පනා කරන දේට අනුව පින්වත්නි තණ්හා මාන දිට්ටි වශයෙන් යා ප්‍රමාද කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා තතෝ නිධානම් පුරිසං පපංච සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයසු කියලා. තණ්හාමාන දිට්ටි වශයෙන් දකින දේ අල්ලගන්න ගියපු නිසා අතීත අනාගත වශයෙන් එයා ප්‍රපංච ගොඩනඟ ඉදිරියට යනවා. මේක තමයි සම්පූර්ණයෙන්ම පින්වත්නි අපේ ඇහැ මුල් කරගෙන ඇතිවෙන ගැඹුරු ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලිය ඔස්සේ තණ්හාව ගොඩ නැගෙනවා. එතකොට මේ ක්‍රියාවලිය නොදන්නාකම නිසාමයි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන්නේ. මේ ක්‍රියාවලිය දැනගත්තා කියලා ඒ දැන ගැනීම තුළ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. මේ ටික බණ ටික අහගත්ත වෙලාවෙ නම් ඒක අත්දකින්න පුළුවන් වෙන්න එපාය. මේ බණක් අහලා මේ කාරණේ දැනගත්තාම සම්පූර්ණයෙන් දුකම අර වෙන්නේ. ඔකට බුද්ධ දේශනාව හරි ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි, දැනගන්න කෙනාටයි දැකගන්න කෙනාටයි මම ආශ්‍රව ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ. මේ නිකන් බණ ටිකක් ඇහුවා කියලා හරියන්නේ නැහැ. මේ බණ ටිකක් අහලා වඩාත් සංවේදී වෙන කාරණේ පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරලා විමස විමසා බැලීම තුළ තමයි සම්පූර්ණයෙන්ම මේ ගැඹුරු ක්‍රියාවලිය ආයතන හය හරහා ඇතිවෙන විදිය අත්දකින්න ලැබෙන්නේ. දැන් අද මේ අපි දේශනා කරන ධර්මපරියාය ටිකක් ඔබට ගැඹුරුයි තමයි. නමුත් මෙවැනි ගැඹුරු ධර්මපරියායක් පිළිබඳවත් අපි වඩාත් සංවේදී වෙන එක

0: ආම වැදගත් කාරණයක් පින්වත්නි. මොකද මේ ලෝකේ බැඳුණු නිසාම තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ ක්‍රියාවලිය නොදන්නාකම නිසා, නොදැකීම නිසා පින්වත්නි, බැඳීම නිසා තමයි අපි සම්පූර්ණයෙන්ම සංයෝජනවලට අහු වෙලා, ඕරම්භාගික සංයෝජනත් උද්දම්භාගික සංයෝජනත් කියන සංයෝජනවලට අහු වෙලා මේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඔකට භාග්‍යතුන් වහන්සේ ලස්සන වාක්‍යයක් කියනවා, උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා. මහණෙනි, බැඳුනොත් නිදහස් නෑ, නොබැඳුනොත් නිදහස් කියලා. බැඳෙන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන්. අහන දේවල් වලට, දකින දේවල් වලට, දැනෙන දේවල් වලට, හිතෙන දේවල් වලට, තවදුරටත් කියනකොට මෝරණ පංචස්කන්ධයට තණ්හා මාන දිට්ටි වශයෙන් මම මගේ මගේ ආත්මය වශයෙන් බැඳෙනවා. අන්නේ මම මගේ මගේ ආත්මය වශයෙන් බැඳීම නිසා තමයි පින්වත්නි නිදහස් නැත්තේ. යම් කෙනෙක් මම මගේ මගේ ආත්මය කියලා බැඳීමක් නැත්තං අනුපයෝ විමුක්තෝ, නොබැඳුනොත් එයා සම්පූර්ණයෙන්ම නිදහස් පින්වත්නි. මෙන්න මේ කාරණයේ පිළිබඳ අපිට යම් අදහසක් ඇති කර ගැනීම ඉතාම වැදගත් කාරණයක්. පින්වත්නි, මේ බැඳුනොත් මේ පංචස්කන්ධ ක්‍රියාවලියටත්, අර අපි ඇහැ ගැන කියාගෙන ගිය ඔය ඇහැ නිසා ඇතිවෙන වේදනාව, සංඥාව, ඊට පස්සේ සංජානනය කිරීම නිසා විතර්ක කරනවා, විතර්ක නිසා ප්‍රපංච ගොඩ නැගෙනවා, මේ වගේ සාමාන්‍ය කෙනෙකුට වඩාත් සංවේදී නොවන ගැඹුරු ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන තණ්හාව කරාම උඩුදුවන අත්දකින ක්‍රියාවලියක් පවතිනවා. දැන් මේ ක්‍රියාවලිය තුල මුල් බැහැගෙන හිටියට කමක් නැහැ. හැබැයි මේකේ අවදානමක් තියෙනවා. ඔබ මරණයත් සමගම ඒ විඥානේ පැලවෙනවා. ඒ කියන්නේ ඔබට තියෙන්නේ පින්වත්නි පැලවෙන විඥානයක්. ඒ කියන්නේ ඔබේ විඥානේ හැම වෙලාවකම පැලවෙනවා. ඔබට තියෙන්නේ පැලවෙන්නේ නැති විඥානයක් නෙමෙයි. ඔබේ විඥානේ හැම වෙලාවකමත් පැලවෙනවා. ඒකට කියන්නේ පතිට්ටිස්ස විඥානය කියලා. රහතන් වහන්සේගේ විඥානේ අපපතිට්ටිතයි. ඒකට කියනවා අනිදස්සන විඥානේ කියලා. ඒ විඥානේ පැලවෙන්නේ නැහැ. පැලවෙන්නේ නැත්තේ පින්වත්නි අර අද්දකින දේවල් තුල තණ්හාවෙන් තෙත්වීමක් නැහැ. ඔබ අද්දකින මේ ලෝකේ, ඔබ අද්දකින සීමාව තුල, ඒ අද්දකින සීමාව තුල උපාදානීය ස්වභාවයක්, බැඳී යන ස්වභාවයක් නැහැ. දැන් අපි හැම වෙලාවකම අත්දකින්න සියලු දේවල් කෙරෙහි බැඳී යන, ඇලිලා යන උපාදානීය ස්වභාවයක් පවතිනවා. එක්කෝ සැපයි කියලා මනාප බවක් තුල තෙත් වෙනවා, එක්කෝ දුකයි කියලා අමනාප බවක් තුල තෙත් වෙනවා. එතකොට මේ මනාප බව තුලත් අනුසයක් පෝෂණය වෙනවා, අමනාප බව තුලත් අනුසය ධර්මයක් පෝෂණය වෙනවා. අන්නේ අනුසය ධර්මයේ විතරක් තිබුණත් නැවත පින්වත්නි උපතක් කරා යන ස්වභාවයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ අනුසය විතරක් තිබ්බත් නැවත උපතක් කරා යන බව අපි හැම වෙලාවකම මතක තියාගන්න එක වැදගත්. දැන් අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම මුළුන් උපුටා දාන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ගැඹුරු පණිවිඩය. දැන් සෝතාපන්න වෙන කෙනෙක්ගේ ජීවිතය, කියන්නේ මේ ජීවිතයේ අඩුම පින්වත්නි බුද්ධශ්‍රාවකෙක් විදියට සෝතාපන්න වෙන්නවත් වීරියක් ගන්න එක, සෝතාපන්න වීම පිණිසවත් පොඩි වෑයමක් ගන්න එක ඉතාම වැදගත්. පොඩි වෑයමක් කියලා කියන්නේ මම ඒ සෝතාපන්න වීම වඩාත් පහසුයි කියන අදහසින් කිව්ව නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයෙක් නම් සෝතාපන්න වෙන්නවත් කැමැත්තක් හදා ගන්න ඕන මුලින්ම. මොකද සෝතාපන්න නොවිච්ච හැම ශ්‍රාවකයෙක්ම අනාරක්ෂිතයි. එයා ගිහියෙක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්, හැමදාමත් පන්සලේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ හැම කෙනෙක්ම අසරණයි. හේතුව තමයි මේ සංසාරේ හරි පුදුමයි පින්වත්නි. මේ සංසාරේ මහා පුදුමාකාර එකක්. ඒක කොයිතරම් පුදුමද කියනවා නම්, ඔබ ඔය සනීපෙට ගෙදර හිටියට සමහර විට මරණයත් එක්කම ඔබේ ගෙදර ඇති කරන බලුපැටියෙක්ගේ කුසේ ඔබේ විඥානේ පැලවෙන්න බැරිකමක් නැහැ. එහෙම වෙනවා කියලාම නෙමෙයි අපි කියන්නේ. ඔබේ විඥානේ එතන වුණත් පැලවෙන්න පුළුවන්. මොකද ඔබට තියෙන්නේ පැලවෙන විඥානයක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, හොඳයි සෝතාපන්න වුණාම එතකොට ඉපදින්නේ නැද්ද? නෑ. සෝතාපන්න වෙච්ච කෙනාගේ විඥානයත් පැලවෙනවා. හැබැයි ඒ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාගේ විඥානේ පැලවුණාට ඒ විඥානයට රුකුල් දෙන්න එතන සක්කාය දිට්ඨිය නෑ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ප්‍රබල සංයෝජන ගැට තුනක් ලිහෙනවා 10. මේ 10 තමයි ලියා ගන්න තියෙන්නේ. මේ 10 ලියා ගත්තම යා සම්පූර්ණයෙන්ම නිදහස් මිදුනා කියන නොසෙල් වෙන චිත්ත විමුක්තියට යා පත් වෙනවා. දැන් මෙතන මේ සක්කාය දිට්ඨිය වගේ ගැටයක් ලිහලා දැම්මට පස්සේ සෝතාපන්න වෙච්ච කෙනාගේ විඥානයත් පැලවෙනවා. හැබැයි ඒ විඥාණයට රුකුල් දෙන්න මෙතන සක්කාය දිට්ඨියක් නැහැ. සක්කාය දිට්ඨියක් නැති නිසා ඕන තැන්වල ඒ විඥානයේ පින්වත් නී පැලවෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය තැන්වලදී මේ විඥානේ පැලවෙන්න බෑ. හැබැයි සාමාන්‍ය කෙනෙක්ගේ විඥානය සෝතාපන්න නොවුණු ශ්‍රාවකයෙක්ගේ විඥානේ ඕනම තැනක පැලවෙන්න පුළුවන්. ඒ පැලවෙන වෙලාව, පැලවෙන විදිහ, පැලවෙන තැන මේ කිසිම දෙයක් ගැන පින්වත්නි අපට හරියට උපකල්පන ගොඩනගා ගන්න පුළුවන්කමක් නෑ. මොකද මේ ජීවිතේ එච්චරටම අවිනිශ්චිතයි. මේක එහෙම සැලසුම් කරලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූප සේවණං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපච්චේය කියලා. රූපේ කරා පැමිණිච්ච කර්ම විඤ්ඤාණේ පවතින්නේ රූපේ අරමුණු කරගෙන කියනවා, ආධාර කරගෙන කියනවා, තණ්හාවෙන් තෙත්වෙවි කියනවා. නන්දූප සේවණං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපච්චේය, තණ්හාවෙන් තෙත් වෙවි පවතිනකොට ඒ විඥානේ වැඩෙනවා කියනවා, දියුණු වෙනවා කියනවා, මහත් භවයට පත් වෙනවා කියනවා. එහෙමනම් විඥානේ විපුල භාවයට පත් වෙන්නේ, විඥානේ මහත්ගත භාවයට පත් වෙන්නේ තණ්හාවෙන් තෙත් වෙවි. දැන් අපේ විඥානේ තණ්හාවෙන් තෙත් වෙවි තියෙන්නේ. අපි දකින දෙයක් දැක්කොත් ඒ දකින දෙයටත් තණ්හාව කරනවා, අහන දෙයටත් තණ්හාව කරනවා, දැනෙන දෙයටත් තණ්හාව කරනවා, හිතෙන දෙයටත් තණ්හාව කරනවා. එහෙමනම් අපේ ජීවිතයේ තණ්හාවෙන් තෙත්වී පවතින්නේ. එතකොට රූපේ කරහා විඥානේ පැමිණුණාට පස්සේ ප්‍රතිසන්දි විඥාණය, එතනින් පස්සේ රූපේ කරහා පැමිණිච්ච කර්ම විඥාණය රූපේ අරමුණු කරගෙනමයි පවතින්නේ. ඒ කියන්නේ රූපයෙන් තොරව විඥාණයට යාමක් ඒමක් පැවැත්මක් නැහැ. මේ රූපේ ඇසුරු කරගෙනනේ විඥානේ පවතින්නේ. විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූප සේවණං. උන්වහන්සේ මතක් කරනවා රූපේ කරා පැමිණුණු කර්ම විඥාණය, කියන්නේ ප්‍රතිසන්දි විඥාණය, පවතින්නේ රූපේ අරමුණු කරගෙන කියනවා. එතකොට රූපේ අරමුණු කරගෙන, ආධාර කරගෙන, තණ්හාවෙන් තෙත්පෙවි පවතින රූපයක් නැත්තම් විඥාණයට පැවැත්මක් නැහැ. ඒ වගේම තමයි විඥාණය නැත්තම් රූපයට පැවැත්මකුත් නැහැ. මේක හරියට එකට හිතවපු දරමිටි දෙකක් වගේ, එකට හේතු කරපු දරමිටි දෙකක් වගේ මේක පවතින්නේ. ඒ නිසා විඥානයේ පිට වුණොත් එතනත් ප්‍රතිසන්දි විඥානය එතනින් බැහැර වුණොත් එහෙම එතනත් නාම රූපේට පැවැත්මක් නැහැ. රූපේ පිට වුණොත් රූපය අපි හිතමු කලලයක් විදියට පවතින අවස්ථාවේ කලලේ ගබ්සා වුණොත් එතනත් විඥාණයට පැවැත්මක් නැහැ. ඒකයි මෙතන කියන්නේ විඥාණං තිට්ඨමානං තිට්ඨේ රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූප සේවණං උද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජේය කියලා. රූපේ කරා පැමිණිච්ච කර්ම විඥානේ පවතින්නේ රූපේ අරමුණු කරගෙන, ආධාර කරගෙන, එතනින් පස්සේ තණ්හාවෙන් තෙත්වෙවි පවතින්නේ. තණ්හාවෙන් තෙත්වෙවි තමයි අපේ විඥානේ පවතින්නේ. මේ හැම කෙනෙක්ගේම විඥානේ තණ්හාවෙන් තෙත්වෙවි පවතින නිසා ඒ විඥානේ ඕනම තැනක පැලවෙන්න පුළුවන්. ඒ පැලවෙන තැන නිරයද විය හැක, ප්‍රේත ලෝකෙද විය හැක, සතර අපායද විය හැක, මනුස්ස ලෝකෙද විය හැක. එහෙම නිශ්චිත තැනක් නැහැ. ආයෙ මෙහාට මෙනවා කියලා එහෙම එකක් නැහැ පින්වත්නි. තණ්හාවෙන් තෙත්වෙවි පවතින කොට නන්දූප සේවණං උද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය. අන්න ඒ විදියට පවතින විඥානේ තණ්හාවෙන් තෙත්පිවි පවතිනකොට ඒ විඥානේ වැඩෙනවා කියනවා, දියුණු වෙනවා කියනවා, බුද්ධින් විරුල්ලින් වේපුල්ලං විපුල භාවයට පත් වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, අහම්මච්ඡත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනං අඤ්ඤත්‍ර සංඥාය අඤ්ඤත්‍ර සංකාරේහි අඤ්ඤත්‍ර විඥානස්ස ආගතින්වා ගතින්වා චුතින්වා උප්පත්තින්වා බුද්ධින්වා විරුල්ලින්වා වේපුල්ලංවා පඤ්ඤාපෙස්සාටිති නේතන්ටානං විජ්ජති. පින්වත් මහණෙනි, රූපයෙන් මෙන් වෙලා, වේදනාවෙන් මෙන් වෙලා, සංඥාවෙන් වෙන් වෙලා, සංකාරයෙන් වෙන් වෙලා, විඥාණයෙන් වෙන් වෙලා, රූපය වේදනා සංඥා සංකාර කියන කාරණාවලින් විඥාණයේ වෙන් වෙලා විඥාණයට යාමක් ඒමක් චුතියක් උප්පත්තියක් වැඩිමක් දියුණුවක් මහත්ගත බවක් නැහැ කියනවා. සංකාරේහි අඤ්ඤත්‍ර විඥාණේහි අඤ්ඤත්‍ර ආගතින්වා, ආගතින්වා කියන්නේ ඒමක් නැහැ කියනවා, ගතින්වා යාමක් නැහැ කියනවා, චුතින්වා චුතවීමක් නැහැ කියනවා, උප්පත්තින්වා උප්පත්තියක් නැහැ කියනවා, උද්ධින්වා වැඩීමක් නැහැ කියනවා, විරුල්ලින්වා දියුණුවක් නැහැ කියනවා, වේපුල්ලංවා මහත්ගත බවක් නැහැ කියනවා. එහෙමනම් අපට තේරෙනවා මේ අපි අත්දකින ලෝකේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණා මුල් කරගෙන තමයි පින්වත්නි විඥාණය පවතින්නේ. එතකොට මේ විඥානයේ විපුලභාවයට පත් වෙන්නේ තණ්හාවෙන් තෙත් වෙවි. එතකොට මේ අත්දකින්න දේවල් වල තණ්හාවෙන් තෙත් කරන ගතියක් නැති විදියට අපි හිත හදාගත්තොත් එතන විඥානයේ තෙත් වෙන්නේ නැහැ. විඥානයේ තෙත් නොවීම නිසාම් පින්වත්නි එවැනි විඥානයක් නිරුද්ධ වෙලා යනවා. නැවත උපතක් කරා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔකට හරි ලස්සන වාක්‍යයක් මතක් කරනවා. රූප ධාතු යාකෝ භික්කවේ භික්කුණෝ රාගේ පනීතෝ හෝති රාගස්ස පහයන්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා වොජ්ජින්ජතා. උන්වහන්සේ දේශනා කරනවා රූප ධාතුව කෙරෙහි තිබෙන රාගේ ප්‍රහීන වෙනවා නම් රාගේ ප්‍රහීන වීම නිසා සම්පූර්ණයෙන්ම ඒ අරමුණු සිඳිල යනවා නම් විඥානයේ පිහිටන තැන සම්පූර්ණයෙන්ම සිඳිල යනවා. එහෙමනම් අපේ ජීවිතයේ තණ්හාවෙන් රාගයෙන් තෙත් කර කර අත්දකින්න ලෝකයේ තණ්හාවෙන් තෙත් කර කර යන නිසා තමයි පින්වත්නි විඥානයේ පිහිටන්නේ. අපේ විඥානයේ එක එක තැන්වල පිහිටන්නේ ඒකයි. ඒ නිසා මේ අත්දකින්න ලෝකයේ තුල විඥාණය මුල් කරගෙන ඇතිවෙන මේ ක්‍රියාවලිය තෘෂ්ණාවෙන් තෙත් නොවන ස්වභාවයක් තියෙනවා නම් අන්න එවැනි ස්වභාවයකට හිත සකස් කරගන්න තමයි භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ. එතකොට ඒකට මේ ඕලාරික කෙලෙස් ටික කඩා ගන්න ඕන මුලින්ම. ඕලාරික කෙලෙස් තියෙද්දී අරහත්ත්වයට පත් වෙනවා කියලා දෙයක් නැහැ. මේ ඉස්සල්ලාම මේ කාම ලෝකයේ තියෙන අපේ ඕලාරික කෙලෙස් සියුම් උද්දම්භාගික සංයෝජන වලට කලින් ඕලාරික මේ කාම ලෝකයත් එක්ක හැදිච්ච මහා බරපතල ගනුදෙනු ටිකක් තියෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔය ගනුදෙනු වලින් නිදහස් වෙලා හාමුදුරුවනේ කොහොමද සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්නේ කියලා. ඒ දුකෙන් නිදහස් වෙනවා නම් මේ බැඳීම් ටිකට මොකද්ද ඊළඟට කරන්න කියලා. පින්වත්නි ගිහියෙක් පැවිද්දෙක් වගේ ධර්මයේ හුරු කරන්න ඕනේ නැහැ. හැබැයි මේ ධර්මය යම් තාක් දැනගෙන ටික ටික හරි පුහුණු කරන එක වැදගත්. මොකද ගිහියෙකුටයි පැවිද්දෙකුටයි කියලා වෙන්වෙන් වශයෙන් නිවන් මාර්ග දෙකක් පවතින්නේ නැහැ. එකම නිවන් මාර්ගයක් ගිහියෙකුට සහ පැවිද්දෙකුට පවතින්නේ. ඒ නිසා ගිහියෙකුත් මේ පිළිබඳ යම් වීරියක් කැමැත්තක් උවමනාවක් උනන්දුවක් හදාගෙන ඉන්න එක නරක නැහැ. ඉස්සල්ලාම මේ කාම ලෝකේ යථා ස්වභාවයේ අත්දකින්න කාමයන්ගේ ඇත්ත කතාව දැනගන්න එක ඉතාම වැදගත්. දැන් අර කාමයේ පිළිබඳ භාගතුන් හන්සි දුන්න උපමා තියෙන්නේ. ඒ විදිහට මේ කාමයේ යථා ස්වභාවයේ දැන් මේ කාමයන්ට වැහිලා කාමයන් සාමාන්‍ය මිනිස්සයා යට කරගෙන ඉන්න ලෝකයකනේ අපි මේ නිකමට වගේ මේ ධර්මයක් කතා කරන්නේ පින්වත්නි. එතකොට ඒ ගැන අවබෝධ කරගන්න භාග්‍යවතුන් වහන්සේ අපිට හරි ලස්සන උපමා දේශනා කළා. දැන් ওই කාමයේ ගැන නම් උන්වහන්සේ මතක් කරනවා අට්ටි කංකලූපමා කාම. කාමයේ කියන්නේ හරියට ඇට සැකිල්ලක් වගේ කියනවා. දැන් බල්ලෙක්ට ඇට සැකිල්ලක් දැම්මම ඇට කටු කෑල්ලක් දැම්මම මේ ඇට කොටස අරගෙන මේ බල්ලා මේක හොඳට හපනවා. හපනකොට බල්ලා හිතනවා මේකේ ඇතුලේ මොකක් හරි සාරයක් ඇති. මොකක් හරි සාරයක් ඇති කියලා බල්ලාට කල්පනා වෙනවා. ඉතින් මේක දිගට දිගට හපනකොට පින්වත්නි මේ මස් කට්ටම එක පැත්තකින් උල් වෙනවා. උල් වෙලා මේ විදුරු මහා බල්ලගේ තුවාල වෙනවා. විදුරු මහා තුවාල වුණාට පස්සේ ඒ බල්ලගේ ලේ රස බල්ලටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ බල්ලා හිතනවා මේක තමයි මස් කට්ටේ සාරය කියලා. එතකොට බල්ලා අමාරුව වැටෙන්නේ නැද්ද? වැටෙනවා. භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා අට්ටි කංකලූපමා කාම. මේ අත්විඳින පංචකාමයේ හරියට ඇට සැකිල්ලක් වගේ දකින්න කියනවා. ඊට පස්සේ මංස පේසූපමා කාම. හරියට මේ කාම ලෝකයේ අත්විඳින අත්දැකීම් හරියට දකින්න කියනවා මංස පේසූපමා කාම. මස් වැදැල්ලක් වගේ. දැන් උකුස්සෙක් මස් වැදැල්ලක් අරගෙන යනකොට අනෙක් කුකුස්සෝ පිටිපස්සෙන් වේගෙන් ඒ උකුස්සව ලුහු බඳිනවා කියනවා. එතකොට අර උකුස්සෝ ටික වේගෙන් ලුහු බඳිනකොට අර උකුස්සන්ගෙන් බේරෙන්න නම් මේ මස් වැදැල්ල අරගෙන යන උකුස්සා මොකද පින්වත්නි කරන්න ඕන? මේ මස්සදැල්ල අරගෙන යන උකුස්සා මේ මස්සදැල්ල අතහරින්න ඕන. අන්න ඒ වගේ කාමයේ පිළිබඳ අතහැරීමක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උපමා ගණනාවකින්. ඇත්තට මේ දේශනාවේ පිළිවෙලට අපි පැහැදිලි නොකලත් කාරණා කීපයක් හරි මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ ජීවිත කූපමා කාම. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුපින කූපමා පාම. සුපින කූපමා කාම කියලා කියන්නේ හීනයක් වගේ. දැන් හීන ගොඩාක් දැක්කලා දැකලා දැකලා නැගිට්ටට පස්සේ මේ හීන මොකක්වත් තියනවද පින්වත්නි? හීනයක් වගේ මේ කාමයේ කියන්නේ. මේ තුල ස්වල්ප ආස්වාදයක් නැති නෑ. හැබැයි නිින්දෙන් නැගිට්ටට පස්සේ මේ හීනේ ආස්වාදේ තියනවද? ආස්වාදේ නෑ. යාචිත කූපමා කාම. කාමයේ කියන්නේ හරියට යාචිත කූපමා ණයට ගත්ත දෙයක් වගේ දකින්න කියනවා. කාමය කියන්නේ ණයට ගත්ත දෙයක් වගේ. දැන් ණයට ගත්ත දෙයක් නම් හිතන්නේ ඇඳුමක් කියලා. ඒක ණයට අරගෙන තමයි දැන් මේ පුද්ගලයා ඇඳගෙන ඉන්නේ. දැන් ওই ඇඳුම ඇඳගෙන යනකොට අර අයිතිකාර මිනිස්සය හම්බ වෙනවා. ඒතර එයා කියනවා ඔය ඇඳුම මගේ, ඔය ඇඳුම මට ඕන කියලා. එතකොට මෙයා ගලවලා දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕන. මොකද එයා ණයට ගත්ත ඇඳුමක්. යාචිත කූපමාකාම රුක්ක පළූපමාකාම හරියට ගස් ගෙඩියක් වගේ නටුවෙන් ඕනම වෙලාවක ගිලිහිලා යන්න පුළුවන් කියන භාවයේ තේරුම් අරගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සප්ප සිරූපමාකාම සර්පයේ හිසක් වගේ. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ කාමයන්ට විවිධ උපමා දීලා මේ කාමයන්ගේ යථා ස්වභාවය පිළිබඳ අපට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ කාමයන් උස්සේ ගොඩනැගෙන ඕලාරික කෙලෙස් ටික ටික හරි අපට මුලින් කඩා ගන්න පුළුවන් වුණොත් ගිහි ජීවිතයේ අස්සෙම ඒක ජීවිතේ එපා වෙන්නේ නැහැ. ඇත්තටම මේ ජීවිතේ ඔබට අතහැරෙනකොට, මේ ජීවිතේ මගහැරෙනකොට, මොකද ඔබට මේ අත්දකින්න ලෝකේ සියලු ගනුදෙනු ටික ඕනෑම වෙලාවක මගහැරිලා අතහැරිලා යන්න බැරිකමක් නැහැ පින්වත්නි. මේ වෙන සිදුවීම් එක්ක, මේ අත්දකින්න දේවල් එක්ක ඕනෑම වෙලාවක මේ සියලු දේවල් ඔබට මගහැරිලා යන්න පුළුවන්. බොහෝ බලාපොරොත්තු සහිතව ජීවිතේ ගලාගෙන ගියාට ඉතාම ස්වල්ප දෙයකින් මේ පවතින තත්වය කණපිට හැරවිලා වෙනස් වෙලා යන්න පුළුවන්. අන්න එහෙම වෙනස් වෙන ලෝකයක නැවතිලා ඉන්න නිසා අපට මෙවැනි ධර්මයක විශාල උදව්වක් තියෙනවා. මොකද මේ ධර්මයේ පිහිටක් පිළිසරණක් අපට හදාගන්න බැරි වුණොත් එහෙම ධර්මයේ රැකවරණයක් හදාගෙන යථාර්ථවාදීව මේ පිළිබඳ අපට කල්පනා කරගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි මේ ධර්මයත් මුණ ගැහිලෙයි, අපිත් අපේ ජීවිතයේ මරණයත් එක්කම හමාර වෙයි. එතනින් පස්සේ මේ භවයෙන් වැහිමත් එක්ක ඔබට උරුමවන ජීවිතේ මොන වගේ එකක් වේවිද? කෙනෙක් කියන්න පුළුවන් ඒක ඉතින් මොන වගේ වුණත් කමක් නැහැ කියලා. හැබැයි පින්වත්නි ඔබට මේ කාරණේ භවයෙන් වැහෙන්නේ නැතුව අකණ්ඩව එක දිගට මේ ස්වභාවය පිළිබඳ ඔබට වඩා සංවේදී වෙනවා නම්, පේනවා නම් ඔබට පින්වත්නි පුදුම අප්‍රමාදයක් ගොඩනැගෙන්නේ. මොකද සංසාරය කියන්නේ ඒසා බිහිසුණු එකක්. ඒ සංසාරයේ තුල පින්වත්නි සානුකම්පිත නිර්ණායක නැහැ. මම දරුව වෙනුවෙන් කැප වුණා, බිරිඳ වෙනුවෙන් කැප වුණා, මට ප්‍රමාද වුණේ ඒකයි, මට ධර්මයක් වැඩුන්නේ නැත් ඒකයි. මේ වගේ සානුකම්පිත නිර්ණායක සංසාරයේ නැහැ. ඒක කොච්චර අවදානම්ද කියනවනම් මම ඒකයි ඔබට කිව්වේ. ඔබේ ජීවිතේ ඔබේ ගෙදරම හුරතලයට ඇති කරන තිරිසන් සතෙක්ගේ කුසේ ඔබේ විඥානේ පැලවෙන්න බැරිකමක් නැති නිසා හැම වෙලාවකම ජීවිතේ අප්‍රමාදීකමක්, ජීවිතේ ගුණධර්මත් එක්ක හදාගෙන ප්‍රබල ගනුදෙනුවක් තියාගන්න එක වැදගත්. තවත් විදිහකින් කිව්වොත් ධර්මයේ කෙරෙහි බලවත් කැමැත්තක්, ධම්ම කාමෝ බවං හෝති, ධර්මයේ කෙරෙහි කැමැත්තක් හදාගන්න එක ඉතාම වැදගත්. ධම්ම දෙස්සී පරාභව, ධර්මයත් එක්ක ද්වේෂ කළොත්, ධර්මයත් එක්ක කෝන්තර හදාගත්තොත්, ඒ කෝන්තර හදාගන්න ජීවිතයේ දවසක් දවසක් ගානේ පියවරක් පියවරක් ගානේ පිටිපස්සට විසිවිලා යනවා. ඒ විසිවීමේ අවදානම් අවස්ථාව තමයි නිරයට ඔබව විසිවීම. මම ඔබට ඉතාම කරුණාවෙන් කියන්නේ මේ ස්වල්ප ජීවිතය අස්සේ නිරයට විසි නොවන විදියට නැවතත් විඥාණය අඩුම ස්ථාවර වෙච්ච ස්වභාවයක් තුලවත්, තව විදියකින් කිව්වොත් එහෙම මේ පැලවෙන විඥාණය තුල සුගති භූමියකවත් උපත හදාගන්න පුළුවන් තත්වයක් ඔබ අත්දකින්න අවශ්‍යයි. ඔබට මේ ගිහි ජීවිතය ඇස්සේ එවැනි ජීවිතයක් ගොඩනගා ගන්න බැරිකමක් නැති නිසා කරුණාවෙන් යෝජනා කරන්නේ පුළුවන් තරම් ධර්මයේ තුලින් නැගී සිටින්න කියලයි. ධර්මයේ තුලින් ඔබේ ජීවිතය දිහා බලන්න කියලයි. ධර්මයේ කියන කැඩපත ඉදිරියෙන් තියාගෙන ලෝකය දිහා බලන්න කියලයි. එවැනි ධර්මයක් සම්මිශ්‍රණය වුණු ජීවිතයකට පියමන් කරන්නට ඔබ හැම දිනාටම අද දේශනා උපකාර වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හනයි සිතිනිවන පුතුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනය සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්හඬ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

වෙලාරාත්‍රී 10යි විනාඩි 1යි. ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න ඔයාට කොච්චරනම් ක්‍රම හම්බෙලා තියනවද? අපි යෝජනා කරනවා ඔයාට මෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: ඔබ විශ්වාස කරන වාසනාව නොඅඩුව ලොතරැයි වර්ග 8ක් කරහා අදත් ඔබට ලබා දෙන්න අපි සූදානම්. එවෙනුවෙන් ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවර්ධනය. හෙට ඔබේ විවේකී ඉරිදා දවස Sunday bonus හිමි වෙන දවස. NLB ජය සහ දරණිදානේ ලොතරැයි පත් හරහා Sunday bonus විශේෂ ප්‍රවද්දනාංකය පිළිවෙලින් ගලපාගෙන පාරිභෝගික ඔබට පුළුවන් රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. එතෙක්ම අලවි නියෝජිත සහ අලවි සහායක ඔබට මෙම ලොතරැයි තුලින් හිමි වෙන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දින දිනුම් අදින මේ ලොතරැයි වලින් ඔබට පුළුවන් අනෙකුත් ප්‍රතිලාභ දිනා ගන්න අලවි නියෝජිත සහ අලවි සහායක ඔබට. ඉතින් අද දවසේ NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා නිශාන් ප්‍රියංකර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශෂිකා සිරිවර්ධන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී නුවන් කාර්යවසම් මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. එහෙමනම් දැන් මුලින්ම අතට ගන්න NLB ජය. අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය 459 වෙනි දිනුමැදීමේ වාරය ආරම්භ කරන්න අපි සූදානම්. එහෙමනම් අපි දැන් යමු වෙනවා දිනුමැදීමට. මේ තෝරගන්නේ ජයෙන් ජයගෙනන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය S ජයග්‍රහී අංක 5784. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබසාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 5 ජයග්‍රහකින් 172 දෙනෙක් බිහි කරලා තිනවා.
2: Today's selected English letters is and the winning numbers are 5, 7, 8 and 4.
1: අද NLB ජය තුලින් රුපියල් ලක්ෂ 5 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලවි කරනවා පොරමඩුල්ල NLB අලවි නියෝජිත KKG කරුණාරත්න මහතා. වගේම රුපියල් 50,000 ජයග්‍රහකින් 32 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජය තුලින් සමස්ත වාසනාවන්තයින් 68,422 දෙනෙකු අතරේ රුපියල් 58,75,280 මුදලක් අපි බෙදා දුන්නා. දිනුම් වාර 1499ක් ඔබේ හඳහනට වාසනාව ගලපපු නියත ධනයෝග හඳහන අද 1500 වෙනි වතාවටත් ඔබව වාසනාවන්තය කරන්නයි මේ සූදානමින් ඉන්නේ. එහෙමනම් ඔබේ අතේ තියෙන හඳහනට දැන් අපි ගලපනවා වාසනාව. ලග්න සංකේත 12ක් අතරින් අද හඳහනෙන් ඔබට වාසනාව ගෙන ලග්න සංකේතය අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රහී ලග්න සංකේතය කුම්භ. මීළඟට අපි තෝරගන්නේ හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 57. මීළඟට වාසනාව ගේනවා අංක 3. මේ අනතුරුව ඔබට වාසනාව ගේනවා අංක 62. මේ තෝරගන්නේ අද හඳහනේ තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය. අද අවසන් අංකය අංක 49. ක්‍රීඩා අරමුදලට වගේම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 91 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: Today's selected zodiac sign is Aquarius and the winning numbers are 57, 3, 62 and 49.
1: අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා TL නිශාන්ත මහතා ගුරුදෙනිය අපේ අලවි නියෝජිත. එතෙක්ම අද හඳහනේ සමස්ත වාසනාවන්තයින් 125,138 දෙනෙකු අතරේ රුපියල් 87,11,780 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, නියත ධනයෝග හඳහනෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගිය වටිනාකම රුපියල් 32,583,784. ගොවිසෙතක් ඔබ ගන්නේ සුබ හෙටක් වෙනුවෙන්. ඒ නිසාම අදත් අපි දිනුමැදීම ආරම්භ කරනවා සත් දිනම ජයනිත ගොවිසෙත 4433 වෙනි දිනුමැදීමේ වාරය. එහෙමනම් අපි දැන් තෝරගන්න ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයත් අංක 4. අද ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරය C. කෝටි 6ක් වූ සුපිරි තෑගක් ඔබට දිනා දෙන ජයග්‍රහී අංක 4යි මීළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 59. මීළඟට වාසනාව ගේනවා අංක 37. මීළඟට වාසනාව උදා කරන්නේ අංක 1. අද ගොවිසෙතේ ඉංග්‍රීසි අක්ෂරය C අංක 59, අංක 37, අංක 1. අපි බලමු අවසන් ජයග්‍රහී අංකය. අද අවසන් ජයග්‍රහී අංකය අංක 14. කෘෂි කර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසත ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
2: Today's selected English letter is C and the winning numbers are 59, 37, 1 and 14.
1: ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක තුනක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබ දිනාගන්නේ ගොවිසතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා K නිමල්සිරි කොළඹ කොටුව සහ AD ජයලත් උඩගම. ඒ අනුව අද දවසේ ගොවිසතේ සමස්ත වාසනාවන්තයින් 111,692 අතරේ රුපියල් 71,43,000 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් බොහොම විශ්වාසයෙන් ගොවිසතක් ඔබ මිලදී ගන්න ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 6,27,24,800. දවස සුබයි, සිහින දිනයි, ගන්නම ඕන ටිකට් එක සුබ දවසක්. ඇයි ඔබ ගන්නම ඕන ටිකට් එකක් වෙන්නේ? මේ මතක් කරන්නේ අලුත් උණු පහසු උණු ත්‍යාග රටාව ගැන. ජයග්‍රහී ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් රුපියල් 105 තෑගි හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න. ඒ විතරක් නෙමේ, ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගිත්, ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත්, සෙසු මුදල් තෑගිත් ඔබට මදි නොකියන දිනා ගන්න පුළුවන් සුබ දවසක් තුලින්. එහෙමනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 307 වෙනි දිනුම් මැදි මේ වාරය. සුබ දවස සුබ ලග්න සංකේතයයි මේ තොරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්නය ධනු. ඊළඟට ජයග්‍රහී සුබ අංක 3 අපි තොරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 42. ඊළඟට අංක 6. අවසන් ජයග්‍රහී අංකය අංක 25. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි මේ තොරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 0.343. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 175 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
2: Today's selected zodiac sign is Sagittarius and the winning numbers are 42, 6 and 25.
1: අද සුබ දවසක් තුලින් රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙක් අපි බිහි කරනවා. එතෙක්ම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 36 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තින් 99,809 දෙනෙකු අතරේ රුපියල් 82,65,560 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා ජානක සමගින් රුෂාන්ත ප්‍රියා.
2: මීලඟට මෙගා පව.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගි දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ලොතරැයි සන්නාමය බවට පත්වේ ජාතික ලොතරැයි මණ්ඩලය. සුදරා මෙන්න රුපියල් කෝටි 26කට වැඩි අති දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. ඔව්, හැමෝගෙම හිතේ තියෙන ලස්සන හීනයක් ඒ තමයි අලුත්ම වාහනයක් තමන්ගේ කරගන්න. ඉතින් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට අපි ඔබට ලබා දෙන්නේ මෙන්න මේ වගේ නවීනතම මෝටර රථයක්. මේ ඔබේ හීන සැබෑ කරන මෙගා පවර් 2539 වන ජයග්‍රහී දිනුම් මැදීමයි. මෙගා හීනේ ආරම්භක පියවර ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ. වෙනද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B. දැන් අපේ සූදානම අද දවසේ සුපිරි අංකය ඔබට සොයා දෙන්නට. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 24. අද ඔබ දිනනම දවස දැන් අපි තෝරගන්නවා ඔබේ හිර සැබෑ කර දෙන වාසනාවන්ත ජය අංක මේ විදිහට. අද දවසේ පළමු ජය අංකය අංක 27. මේ ලැබෙන්නේ දෙවන ජය අංකය අංක 28. එන්න හිතුවතුනේ තුන්වන ජය අංකය අංක 5. සුපිරි ත්‍යාගය ඔබේම කර දෙන තිරණාත්මක අවසන් ජය අංකය අංක 55. රටේ සංවර්ධනයේ වෙනම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන මෙකා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂපති වාසනාවන්තයින් 34 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද ඔබ දිනලා තියෙන්නේ කොහොමද කියනට සූදානම් නිල්ල ප්‍රතිපලය ඇසුරෙන්.
2: Today's English letter is B. Super number is 24 and the winning numbers are 27, 28, 5 and 55.
4: අද දිනුම් වාරයෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටේ ජ ජයග්‍රහය ලොතරැයි පතාලවි කරන්නේ දඹුල්ල අලෙවි නියෝජිත එච්.ඒ. ජයසේකරයි. වගේම රුපියල් ලක්ෂ දෙක බැගින් ත්‍යාග තුනක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහය ලොතරැයි පතාලවි කර තිබෙන්නේ. රොචිර ලක්නාත් එල්.පී.ටී. නාලක පීරිස් ගම්පොළ කේ.ඒ.ජී.එස්. අල්විස් තොට ළඟ. අද දින වාරයෙන් සමස්ත ජයග්‍රාහකීන් 111,925 දෙනෙක් අතරේ රුපියල් 89,70,320 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසැක වශයෙන්ම දිනන්නට හැකි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අකණ්ඩව තහවුරු කළ මෙගා පව තුලින් හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 26,28,26,292 පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. හිතේ තියෙන සිහින සැබෑවටම සැබෑ කර දෙන ජාතියේ මහධන සම්පත ධන නිධානය 2221 වන දිනුම් මැදීමට යන්නයි මේ සූදානම. වාසනාව ගලප ගන්න ධන නිධානය ලොතරැයිපත් ගන්න දැන් නොබේ අතට. අද ධන නිධානය දෙන පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ. මෙන්න ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය ඕ. මේ කෝටි 12ක දැවැන්ත නිධානය ඔබේම විය යුතු දවස අදයි. දැන් තෝරගන්නවාද ඔබට ජයගෙන එන වාසනාවන්ත ජය අංක. මෙන්න අද පළමු ජයාංකය අපට ලැබුණා. ඒ අංක 33. අංක 50 තමයි අද දවසේ දෙවන ජයාංකය. තුන්වන ජයාංකයක් මෙන්න දැන් අපට ලැබුණා. ඒ අංක 28. තීරණාත්මක අවසන් ජයාංකය අංක 69. රටේ සංවර්ධනය මෙන් රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන ධන නිධානයේ ලොතරැයියෙන් 2026 වසරට 20,00,000 20 දෙනෙක් සමගින් 200,000 වාසනාවන්තයින් 288 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කළ අවසන්.
2: Today's English letter is O and the winning numbers are 33, 50, 28 and 69.
4: අද දිනුම් බාරිනු 20,00,000 වාසනාවන්තයෙක් රටට බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කරන්නේ අනුරාධපුර අලෙවි නියෝජිත වසන්ති රාජකරුණායි. වගේම 200,000 වාසනාවන්තයෙකුත් අද දවසේදී රටට බිහි වෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ ඔස්මන්ද සිල්ලා මහනුවර. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකයන් 85,126 දෙනෙක් අතරේ රුපියල් 78,640 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට හිමි කර දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 12,19,40,128 මුදලක්. ශ්‍රී ලාංකීය ජනතාවගේ කෝටිපති සිහින සැබෑ කළ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,191 වන දිනුම් මැදීම ආරම්භ කරන්න දැන් අපි සූදානම්. හිතේ තියෙන වාසනාව හොයාගන්න දැන් අපි යමු මහජන සම්පත ඔබේ දිනුම් මැදීම. ඔබේ හීන සැබෑ වෙන අද දවසේ මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංකත් අපි දැන් තෝරගන්නේ මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L ජයාංක 3182226. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් සමගින් 25,148 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කරලා අවසන්.
2: Today's English letter is L and the winning numbers are 3, 1, 8, 2, 2 and 6.
4: අද දිනුම් බාරිනු රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයකට ඔබ හිමිකම් කියා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ අඩකලපුව අලෙවි නියෝජිත P ප්‍රදීපන්. වගේම රුපියල් 100 බැගින් ත්‍යාග 19ක් අද දවසේදී ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහය ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ S හරිකරන් වාලච්චේනේයි, SN ගමගේ හම්බන්තොට V කීර්තිසිංහ කොටුව, මල්ලිකා පෙරේරා තලවතුගොඩ, WD ජයලත් දොඩම් ගස්ලන්ද, ඔස්මන්ද සිල්ලා මහනුවර, ප්‍රදීප් නලින්ද චීනවරාය, නාලක පීරිස් ගම්පොළ, S කනකලිංගම් යාපනය, බණ්ඩාර ජයවීර ආණියාගල, J ජයචන්ද්‍රන් කිරාන් කුලම්, TFDN කොටිකාවත්ත වාසනාවන්තින් දෙදෙනෙක් බිහි කර තිබෙනවා. S මදන් කල්බුනේ, නලින් එගොටවත්තගේ දෙකටන, VLO පතිරණ ගණේවත්ත, KG වික්‍රමසිංහ අනුරාධපුර, දිනේෂ් කුමාර අඹන්පොළ, වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද සමස්ත ජයග්‍රාහකයන් 235,989 දෙනෙක් අතරේ රුපියල් 1,94,15,920 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජය නියත හෙට මහජන සම්පතෙන් ඔබ දෙරණ ඔබේ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 1,36,22,012 දැවැන්ත ත්‍යාග මුදලක්.

0: අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක හතරත්. අද සම්පත 766 වන ජයග්‍රහී දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L ජය අංක 8226. Today winning English letter is L. Winning numbers are 8226. අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ. SK සෙනවිරත්න ඇතුල් කෝට්ටේ නිරාසා නිසංසලා කළුතර. එවැගේම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 40 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් භාරයෙන් රුපියල් 1,459,720ක තියාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් අද වාසනාවන්ත දිනුම් භාර 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම වාසනාවන්තින් 861,713 දෙනෙක් අතරේ රුපියල් 1,58,50,220ක දැවැන්ත තියාග මුදලක් ඔබට පිරිනමන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබෙන් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: මෙලව රාත්‍රී 10:00 විනාඩි 18යි.

0: චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා ඔහුගේ ප්‍රතිගලෝ රැවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
1: ඒක හොඳයි.
2: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලකා.
1: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රැකබලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
0: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන එක.
2: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

ධර්මයේ සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චක්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරා.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමා

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් ශාන්තිය

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුරුවී සියල් සතවෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවෙතම විහිදීවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර